0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: ප්‍රශ්න හතරකට උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්න අපේ පොඩ්ඩ බඟ බලාගෙන ඉන්නවා පොකට් මනි අභියෝගයේ දිනන්න. ඔන්න අපි අද දවසේ මුලින්ම තරඟ කරන්නේ කවුද කියලායි බලන්න ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා චෙනුමිදුව දොම්පෙණේද පුතාගේ ගෙවල්. ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
1: ඉස්කෝලේ 6 වසර තමයි ඉගෙන ගන්නෙ නේද? කොහෙද පුතාගේ ඉස්කෝලේ? හරියට හුන්නේ නැණි. ආයි කියමු බලන්න. දොම්පේ. හරි, ඉස්කෝලේ 6 වසර ඉන්නේ. ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරටම හරි උත්තර තේරුවොත් රුපියල් 5000ක් වෙනකන් පොකට් මනි දිනන්න පුළුවන්. එහෙනම් ලෑස්තිද අභියෝගේ බාර ගන්න?
2: ඔව්.
1: හරි, එහෙනම් ඔන්න අපි ලෑස්ති පළවෙනි ප්‍රශ්නේ පුතාට දෙන්න. ඉස්කෝලේ 6 වසර පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ චෙනුමිගෙන්. ලංකාවේ පළාත් පාලන

0: ඔන්න හරි උත්තරේ තෝරගත්ත පළවෙනි ප්‍රශ්නෙට. ඒ කියන්නේ දැන් අතේ රුපියල් 250ක් තියෙනවා පුතාගේ. අපි 250 500 කරගන්න. ඊළඟ ප්‍රශ්නෙට යමු, දෙවෙනි ප්‍රශ්නෙට යමු. සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි චෙන්වී උන්නාට දෙවෙනි ප්‍රශ්න ලැබෙන්නේ. වටුකිරිල්ලි සහ තවත් කතා, සිංහල ජන කතා සංග්‍රහයක්. මේ පොත පාසල් සිසුන්ගේ භාෂා කුශලතා වර්ධනය කරන්න උපකාරී වෙනවා. ඉවසීම, උත්සාහය වගේම නුවණින් කටයුතු කිරීම මේ පොතෙන් ඉගෙන ගන්නත් පුළුවන්. මෙන්න ප්‍රශ්නය. වටුකිරිල්ලි සහ තවත් කතා පොත රචනා කළේ කවුද? 1. ඒ.පී. ගුණරත්න මහතා. 2. කුමාරතුංග මුනිදාස මහතා.
1: 1.
0: හරියටම හරි. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙටත් හරි උත්තරේ තෝරලා අතේ තිබ්බ රුපියල් 250ක පොකට් මනී ගාන රුපියල් 500ක් වෙනකම් වැඩි කරගත්තා. දැන් ඔන්න තුන්වෙනි ප්‍රශ්නෙ තමයි ළඟට තියෙන්නේ. මේ ප්‍රශ්නෙට හරි උත්තර දුන්නොත් 500,000ක් කරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. ඉතිහාසයෙන් තමයි චෙන්මි ඔන්න ඔයාට තුන්වෙනි ප්‍රශ්න ලැබෙන්නේ. දේවානම්පියතිස්ස රජු ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී තමයි ථූපාරාමය ඉදි කළේ. ඒ තමයි ලංකාව ඉදි කරපු ප්‍රථම දාගැබ. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කරලා තමයි මේ දාගැබ ඉදි කරලා තියෙන්නේ. මෙන්න චෙන්මි ප්‍රශ්නය. දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාමය කරවුවේ කුමන හැඩයකින් යුත් චෛත්‍යයක් විදිහටද? 1. ඝණ්ඨාකාර හැඩය. 2. ධාන්‍යාකාර හැඩය.
1: 1.
0: ධාන්‍යාකාර හැඩය 2 තමයි උත්තරේ. ඔන්න දැන් අතේ රුපියල් 500ක් තිබුණා පොකට් මනේ, දැන් රුපියල් 500,000ක් වුණා. චෙනුයි බෝනස් ප්‍රශ්නෙට ගියොත් එහෙම ඔයාගේ අතේ තියෙන රුපියල් 1005 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් තියෙනවා. බෝනස් ප්‍රශ්න වැරදුනොත් අතේ තියෙන පොකට් මනි ගාන භාගයක් වෙනවා. මොකද කියන්නේ? බෝනස් ප්‍රශ්න බාරගමුද? මෙන්න චෙනුමි බෝනස් ප්‍රශ්නය. ඩිස්නි ලෝකේ ලොකුම එන්ටර්ටේන්මන්ට් කම්පැනි එක. ෆ්‍රෝසන් කියන්නේ ඩිස්නි එකේ තියෙන හොඳම ඇනිමේටඩ් මූවීස් වලින් එකක්. ෆ්‍රෝසන් 1 චිත්‍රපටය ආවේ 2013 අවුරුද්දේදී. ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා මේ චිත්‍රපටයේ, එකක් එල්සා, අනෙක් එක්කෙනා ඇනා. මෙන්න ප්‍රශ්නය. එල්සාට මේ චිත්‍රපටය තුළ හිමි බලය මොකක්ද? 1. ජලය සහ ගින්දර පාලනය කරන්න පුළුවන් වීම. 2. හිම සහ අයිස් හදන්න පුළුවන් වීම.
1: 2.
0: නියමයි චෙනුමි, ප්‍රශ්න 4ටම හරි උත්තර තෝරලා ඔන්න පුදා රුපියල් 5000ක් වෙනකම් පොකට් මනී දිනාගත්තා. මොකද හිතෙන්නේ, කවුද දැන් උදව්වට ළඟ හිටියේ?
1: අම්මයි තාත්තයි.
0: හරි, ගෙදර කවුද ඉන්නේ තව?
1: නංගි ඉන්නවා.
0: නංගි ඉස්කෝලේ යනවද? හරි, එනම් ඔන්න අද උදේ පාන්දරම අපේ පළවෙනි ජයග්‍රාහකයා විදිහට තේරෙන්න පුතා තමයි ඉස්කෝලේ ගිහිලා යාළුවන්ට පොකට් මනි අභියෝගය දෙන්න කියලා කියන්න ඕනේ චෙන්මි. හොඳේ, ජය වේවා.
1: ජය වේවා.
2: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකකී.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියතා.

0: දශම හතරෙන් පනතුරට
1: පහයි විනාඩි 53යි දැන් වෙලාව. දැන් ඔන්න හද දවසේ මුලින්ම අපිත් එක්ක තරගයට සම්බන්ධ වුණු අපේ පොඩ්ඩා රුපියල් 5000ක් පොකට් මනි වින් කළා. දැන් අපි ලෑස්ති වෙන්නේ දෙවන තරගකරුවා එක්ක පොකට් මනි අභියෝගය බාර ගන්න. අපි පොකට් මනි අභියෝගය බාර දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. 11 වසර අපේ පොඩ්ඩෙක් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන දැන් දුරකථනින් සම්බන්ධ වෙලා ඉන්නවා අකේන් පුතා. Good morning.
2: Good morning.
1: ඉස්කෝලේ 11 වසර තමයි ඉගෙන ගන්නෙ නේද? විභාගෙට දැන් ලෑස්තිද? right akin kolama shanta peter vidyalaye kolahawasata thama igena ganne onna akin oyata prashna 4ක් තියෙනවා මේ ප්‍රශ්න 4ට උත්තර දෙන්න අපි තප්පර 5ක කාලයක් දෙනවා පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තර දුන්නොත් රුපියල් 250න් අභියෝගය පටන් ගන්නවා ඊට පස්සේ අතේ තියෙන පොකට් මනී ගාන දෙගුණ වෙනවා අපේ බෝනස් ප්‍රශ්නෙට ගිහම ඔයාට අතේ තියෙන මුදල 5 ගුණයක් කරගන්න පුළුවන් ලෑස්තිනේ අභියෝගය බාර ගන්න නේද මෙන්නකින් පළවෙනි ප්‍රශ්න අපි අහන්න ඉතිහාසය. බ්‍රිතාන්‍ය රෙදිපිලිවලට යටත් විජිත කාලේ ඉහළ ඉල්ලුමක් තිබුණා. මේ නිසා නූල් කැටීම වේගවත් කිරීම ගැන බ්‍රිතාන්‍යයන් සෑහෙන උනන්දු වුණා. ඒ උනන්දුව නිසා 1764 අවුරුද්දේ කපු කැටීමට ජෙනි යන්ත්‍ර නිපදුවා. මෙන්න ප්‍රශ්නය. ජෙනි යන්ත්‍ර නිපද වූයේ කවුද? හරියටම හරි. අපි උත්තරේ කියන්නත් කලින් පුතා උත්තරේ තේරුවා. ඔන්න රුපියල් 250ක් දිනාගෙන තියෙනවා. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙරටින් පක්ෂි වර්ග 500ක් විතර හම්බ වෙනවා. විශේෂ 500ක් විතර වාර්තා වෙනවා. ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් සංචාරක පක්ෂි. මේ පක්ෂීන් ලංකාවට එන්නේ අගෝස්තු මාසෙදී. ඔවුන් සීතල කාලෙදී ආහාර සහ උණුසුම හොයාගෙන තමයි ලංකාවට සංචාරය කරන්නේ. මෙන්න අපේ ප්‍රශ්නය. මේ අතරින් සංචාරක පක්ෂියෙක් නොවන්නේ කවුද? 1. සුදු රෙදි හොරා 2. වත රතු මල් කොහා
2: වත රතු මල් කොහා
1: තප්පර 5ක් ඕනුනෙත් නෑ නේද? දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ තෝරන්න ඔන්න දැන් අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. අකේන ඔයාට පුළුවන් 500,000 කරගන්න තුන්වෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. ස්කෝලේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නයකින් ඔයාට ලැබෙන්නේ. අපි ගන්න ආහාරවලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ මහා පෝෂක සහ ශුද්‍ර පෝෂක විදිහට. මේ අතරින් ශුද්‍ර පෝෂකයක් කියන්නේ විටමින් හා ඛනිජ ලවණවලට. මෙන්න ප්‍රශ්නය. ශුද්‍ර පෝෂක අඩංගු වීම නිසා ඇතිවන්නේ 1. මිටිවීම 2. අස්ති වර්ධනය දුර්වල වීම
2: 1.
1: හරි උත්තරේ 1ද? ශුද්‍ර පෝෂක අඩු වීම නිසා ඇති වෙන්නේ අස්ති වර්ධනය දුර්වල වීමක්. කමක් නැහැ. අපේ රුපියල් 500ක් තියෙනවා. 505 ගුණයකින් වැඩි කර ගන්න පුළුවන් ඔයාට බෝනස් ප්‍රශ්නේ තෝරගත්තොත්. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද? බාණ්ඩ හා සේවා ලබා ගන්න අපි නිතර මුදල් නෝට්ටු භාවිතා කරනවා. ශ්‍රී ලංකාවේ භාවිතා වන මුදල් නෝට්ටු නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. ශ්‍රී ලංකා මුදල් නෝට්ටු නිකුත් කිරීම ආරම්භ වුණේ 1785 අවුරුද්දේදී. මෙන්න ප්‍රශ්නය. කොළඹ වරාය දැකගත හැකි මුදල් නෝට්ටුව මොකක්ද? 1. රුපියල් 100 2. රුපියල් 20 තප්පර 5ක කාලයක් නේ දෙන්නේ. උත්තරේ තේරුවට හරි උත්තරේ වෙන්න ඕනේ රුපියල් 20. රුපියල් 100 මුදල් නෝට්ටුවේ තියෙන්නේ නොරොච්චෝලේ ගල් ලඟුරු බලාගාරේ. හොඳ උත්සාහයක් ගත්තා කේන්. අපි ආයෙ දවසක පොකට් මනි දිනන්න එකතු වෙමු. එමුණොත් නේද? ජය වේවා.
3: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකී.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
1: ඔයාවගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න නම් ඔන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්ම තමයි. දැන් අවුරුදු පහක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ලැබෙනවා. ඒ වගේම 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකටත් යටත් වෙලයි ඔබට මේ පොලිය ලැබෙන්නේ. ඉතින් අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් කාලෙට ඔබට ගැළපෙන විදිහට ප්ලෑන් එකක් පටන් ගන්න අද මේ ෆ්‍රී එකක් දාන්න 13.19 වෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න. අවුරුදු 64ක් තිස්සේ ලංකාවේ අපේම අයට රක්ෂණය සපයන රක්ෂණ සැපයුම් කරුවා තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ඔන්න මිනිමුතු අධ්‍යාපන සැලසුම දැනුම ධනය කරගත් අපේ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හඳුන්වා දීලා තිනවා. ඉතින් අම්මල තාත්තලාට පුළුවන් දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරන්න මේ රක්ෂණ ආවරණය අදම දරුවට අරන් දෙන්න. එක පැත්තකින් මේක අධ්‍යාපනය සඳහා වගේම අනිත් පැත්තෙන් සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් අදම දරුවගේ අනාගතය වෙනුවෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ හැම වෙලාවෙම ආරක්ෂාව සපයන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකේ මිනිමුතු අධ්‍යාපන සැලසුමක් ඔබත් අරගෙන දෙන්න. වෙලාව මතක් කරන්නම්. දැන් වෙලාව උදෑසන 5:52.

0: ආසව පදමට සිත විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව දෙයලා දෙනවා දැනන් හිටියට වැඩක් නැහැ
1: දැනන් හිටියට වැඩක් නැහැ
0: ඒකනේ වා බොහෝ දැනගන්න දෙතුරු උනත්වත් නැති කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කළා
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
5: පසු අධ්‍යාපනයේ නිවැරදි මමක ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
7: උදැසන 6 විනාඩි 2යි

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: මෙම මාසය පුරා සවස් කාලයේ වැසි බග කටයුතු ප්‍රමාද නොකරන්නයි දෙනුම් තීම්. සමාජ මාධ්‍යවල අසත්‍ය පතුරවන්නන්ට දැඩි පියවර. තුන්වන විශ්ව තරගයේ ජය ශ්‍රී ලංකාවට.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: Good Money. හයයි විනාඩි හයයි ගුඩ් මෝනිින්. ඔන්න අපේ දෙවිනි පැය මේ විදිහට පටන් ගන්නේ අපි ලෑස්ති අද දවසේ තරඟ කරන අපේ තුන්වන තරඟ කරුවාව මේ වෙලාවේ හඳුනා ගන්න. ගුඩ් මෝනිින් දෙනුවන් ගුඩ් මෝනිින් දෙනුවන්ට අපි වැහෙනවාද එන්න දෙනුවන් ඉන්න හරි ගුඩ් මෝනිින් කොහොමද ඉස්කෝලේ නවේ වසර නේද පුතා ඉගෙන ගන්නේ මොකද්ද පුතාගේ ඉස්කෝලේ හරි බම්බල පිටියේ ශාන්ත පීතර විද්‍යාලය නේද නීගම ශාන්ත පීතර විද්‍යාලය හරි ශාන්ත පීතර විද්‍යාල ගණනාවක් ලංකාව පුරාම තියෙනවනේ නේද රයිට් එහෙම නම් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා පොකට් පණි අභියෝගේ ඔයාට තප්පර පහක කාලයක් ලැබෙනවා පුතා එක ප්‍රශ්නකට උත්තර තෝරන්න ඊට පස්සේ රුපියල් 250ක් පළවෙනි ප්‍රශ්නේ දිනා ගන්න පුළුවන් හරි උත්තරේ දුන්නහම 250 දෙගුණයක් වෙනවා බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගණන 5 ගුණයකින් වැඩි වෙනවා ලෑස්ති අභියෝගේ බාර ගන්න ඔන්න දිනුවන්ට අද ලැබෙන පළවෙනි ප්‍රශ්නේ විද්‍යාව පාඩමෙන් තමයි අපි අහන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ශාකවල හරිත හිරු එළියට යොදා ගන්නා තමන්ට අවශ්‍ය ආහාර සාදා ගන්නා ක්‍රියාවලියයි මෙහිදී පත්‍රවල තියෙන හරිත ප්‍රදමගින් සූර්යාවලෝකණය ශක්තිය අවශෝෂණය කරගන්නවා මෙන්න ප්‍රශ්නය ශාක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී පිට කරන වායුව මොකක්ද එක කාබන් ඩයොක්සයිඩ් දෙක ඔක්සිජන් දෙනුවන් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ තෝරගත්තා එහෙනම් අපි යමු දෙවැනි ප්‍රශ්නෙට දැන් අතේ රුපියල් 250ක් තියෙනවා ඔයාගේ සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න දෙවැනි ප්‍රශ්නය අපි දෙනුවන් පුතා ඔයාගෙන් අහන්නේ කාව්‍යශේකරය කෝට්ටේ යුගයේ ලියවුණු සිංහල සාහිත්‍යයේ ප්‍රසිද්ධ මහා කාව්‍යයක් මේ රචනා කරලා තියෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් කාව්‍යශේකරය කවි 887කින් සමන්විතයි දෙනුවන් මෙන්න ප්‍රශ්නය කාව්‍යශේකර ග්‍රන්ථය සඳහා පාදක වුණු ජාතක කතාව මොකක්ද එක උමග ජාතකය දෙක සත්තුබද්ධ ජාතකය කාව්‍යශේකරේට මුල් වෙච්ච ජාතකේ තමයි සත්තුබද්ධ ජාතකය කමක් නැහැ අතේ රුපියල් 250ක් තියෙනවා එහෙමනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට ඉතිහාසයෙන් තමයි දෙනුවන් ඔයාට තුන්වෙනි ප්‍රශ්නය ලැබෙන්නේ මහා කනදරාව වැව පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය නගරයට කිට්ටුව මේ වැව හදලා තියෙන්නේ කනදරා ඔය හරස් කරලා පැරණි ලේඛනවල මේ වැව හඳුන්වලා තියෙන්නේ කනක ධාරා වාපි කියලා මෙන්න ප්‍රශ්නය මිහින්තලේ මහා කනදරා වැව ඉදිකරන ලද රජතුමා වන්නේ එක ධාතුසේන රජතුමා දෙක මහසෙන් රජතුමා ආයෙත් කියන්න බලන්න උත්තරේ ධාතුසේන රජතුමා ඉදිකලේ කලා වැව එතකොට මහා කනදරා වැව ඉදිකලේ මහසෙන් රජතුමා කමක් නැහැ අතේ රුපියල් 250ක් තියෙන නිසා ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන මුදල 5 ගුණයකින් වැඩි කරගන්න ලෑස්තිද බෝනස් ප්‍රශ්නේට යන්න
1: ඔව් මම ලෑස්ති
0: මෙන්න දෙනුවන්ට ලැබෙන බෝනස් ප්‍රශ්නය සබරගමුව පළාත ශ්‍රී ලංකාවේ පළාත නවයෙන් එකක් එය ප්‍රධාන නගරය වෙන්නේ රත්නපුරය ශ්‍රීපාදස්ථානය එතකොට සිංහරාජ ජාතික වනෝද්‍යානය බෝපත්තැල්ල රත්නපුරයේ අපට ඒ වගේම සබරගමුවේ දකින්නට පුළුවන් ප්‍රසිද්ධ ස්ථාන මෙන්න ප්‍රශ්නය සබරගමු පළාතට අයත් දිස්ත්‍රික්ක ගණන කීයද එක දිස්ත්‍රික්ක දෙකයි දෙක දිස්ත්‍රික්ක තුනයි
1: පළවෙනි උත්තරේ
0: ඔන්න දෙනුවන් අතේ රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීපු නිසා අතේ තිබ්බ රුපියල් 250 රුපියල් 1250ක් වුණා. ඉතින් කවුද මේ වෙලාවේ ඔයාට උදව් කරන්න ළඟ හිටියේ?
1: තාත්තී අම්මි.
0: හරි, එහෙනම් ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕනේ අද පොකට් මනි අභියෝගෙ දෙන්න කියලා. ආ. ජය වේවා.
1: බොහොම ස්තුතියි.
2: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි. අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාභි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙකි.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
0: හයයි, විනාඩි 12යි දැන් වෙලාව.

0: ஆசை பதுமட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දු කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්න? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සිතින්.
8: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මාව දැකලා හැංගුණා.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
10: මට එහෙම ඕන යකි, මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත ටීවී තුලින්.
7: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Pierce Motor Company Private Limited within Amatanna, Binduai 1114700.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
0: ලෝව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
8: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026.
0: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතියේ ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
8: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
0: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
8: මීඩියා ස්පොන්සර් සියත FM, සියත TV.
7: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සිතින්.
0: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
8: සියතා බිට්වීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
0: ශ්‍රී ලංකේ රුරජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
8: සියතා බිට්වීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026. කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත TV බලන්න.
14: Title sponsor. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
15: Enchanter. The fragrance of French romance.
16: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
17: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Offmark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
18: Offmark Premium Collagen. පහපත් නිරෝගී සිහින් සිරුරක්.
19: Alia Resort and Spa Sigiriya. Proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
1: Love it na. Meva lovika het na.
4: දශම දෙකෙන් අනුවටයි දශම හතර.
20: නැද්ද?

0: ඉසාබෙල්ලට 98.4
1: උදේ 6:26 දැන් වෙලාව. ඔන්න පොඩ්ඩෝ අද දවසේ අපිත් එක්ක තරඟ කරලා ඉවරයි. මතක් කරන්න ඕනේ ඔබටත් පුළුවන් ඔන්න මෙසේජ් එකක් එවන්න. ඔයාගේ පුතත් ඔයාගේ දුවත් ඉස්කෝලේ 6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් නම් ඉගෙන ගන්න. ඒ ඇයිට පුළුවන් ඉස්කෝලේ යන්න කලින් පොකට් මනි අභියෝගයට ෆේස් කරලා ඒක වින් කරලා රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනා ගන්න. කරන්න තියෙන හරිම පොඩි වැඩයි 0.7141 151ට දැම්ම WhatsApp message එකක් එවන්න. 0.7141 151ට දැම්ම WhatsApp message එකක් එවන්න. පොඩ්ඩන්ට විතරක් නෙමෙයි අපේ ගෙවල් වල ඉන්න, එතකොට ජොබ් එකකට යන අම්මලටත් පුළුවන් තමන්ගේ දැනුම පරීක්ෂා කරලා බලලා රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනන්න. ඒගොල්ලොත් අපිට message එකක් එවන්න ඕනේ 0.7141 151ට. සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඉන්නවා අපිත් එක්ක. දැන් ස්ථාවර තැන්පතුවලට ඔන්න වැඩිම පොලිය ලබා දෙන්නේ සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. 13.19ට කතා කරන්න 15%ක පොලියක් ගන්න පුළුවන් අවුරුදු 5ක කාලෙකට ජේෂ්ඨ පුරවැසියන් පටන් ගන්න ස්ථාවර තැන්පතුවකට. අවුරුදු 3 ඉඳලා, එතකොට අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් ඔබට ගැළපෙන විදිහට වාරික හදාගෙන ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න පුළුවන් කමක් තියෙනවා. අවුරුදු 64ක් තිස්සේ අපේ රටේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් රක්ෂණ සැලසුම් ලබා දෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. දැන් ඔන්න මිනිමුතු අධ්‍යාපන සැලසුම සෞඛ්‍ය ආවරණයක් විදිහටත්, ඒ වගේම අධ්‍යාපන අරමුදලක් විදිහටත් ක්‍රියා කරනවා. ඔබට පුළුවන් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ආරක්ෂාව ලබා දෙන්න එකතු වෙන්න. සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුව පටන් ගන්න ගමන්ම ඔබට පුළුවන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් රක්ෂණ සහතිකයක් දරුවට අරගෙන දෙන්න. ඉතින් අපි බලමු නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ කවුද අද දවසේ මමීස් පොකට් මනි අභියෝගේ දිනන්න එකතු වෙන්නේ කියලා.

0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට. ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.
2: Good morning. හොදේ 6:31.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දිවයින ආශ්‍රතව බැසි වැටිවෙයි. වග කටයුතු ප්‍රමාද නොකරන්නේ තැනුම් තිී. සමාජ මාධ්‍යවල අසත්‍ය පතුරුවන්නන්ට දැඩි පියවර. යෙමනේ ප්‍රධාන තෙල්සපියු මධ්‍යස්ථානයකට සෞති ප්‍රහාර. තුන්වන විස විස තරගේ ජය ශ්‍රී ලංකාවට.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය. ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වල ලංකාවේ තියෙන එකම ජපන් බැට්‍රිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගුකාලීන කාර්යක්ෂමතාවය හැක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැට්‍රිය ජපන් වාහනයට ජපන් බැට්‍රිය ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 තන්න.
1: දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසිතත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කළ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පළාත් 6කට මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, සපරකබුව, මධ්‍යම, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වල මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක වැසි අපේක්ෂා කරනවා. මෙම වැසි තත්ත්වය හටගෙන ඇත්තේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්. මෙම මාසය තුළ සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යනිරත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසුවේ.
2: මේ මාසෙම අපි ගත්තොත් අඩු වැඩි වශයෙන් හවස් කාලයේ වැසි තමයි තියෙන්නේ. අකුණු වගේ අනතුරු ගැන අවධානයෙන් පසු වෙන්න, ඒ වගේම ෂණිකව ඇති වෙන තීව්‍ර වැසි නිසා තාවකාලිකව ඇති වෙන පුළුවන් කන් වතුරු තත්ත්වයන් තියෙනවා නාගරිකව විශේෂයෙන්ම.
1: රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙවන මට්ටමේ නායමේ අනතුරු අඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ විසින් එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් නායම් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි.
3: කඳු ආශ්‍රිත අනුකූල ප්‍රදේශවලට යම්තරම් වර්ෂාව පවතින බැවින් ඒ සම්බන්ධව අන්තර්දායක ප්‍රදේශවල සීවත්තෙන් ජනතාව සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවේකයට අනුව යම්තරම් වර්ෂාව ලැබෙන බව ප්‍රකාශ කළ දෙන නිසා ඒ සම්බන්ධව ජනතාව සැලකිලිමත් වූ සිට අවශ්‍ය ආරක්ෂිත ස්ථානයක් කරා යන නිසා ඉල්ලා සිටිනු.
1: වර්ෂාව හේතුවෙන් වී වගා කටයුතු ප්‍රමාද කිරීමෙන් වළකින ලෙසයි කෘෂිකර්ම නියෝජ්‍ය මාධ්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ.
4: දැන් වහිනවානි ගම්මත් කලවන සයිස් එකට වහිනවානි මොන ඉල්නෙනවද කියලා මේක ගණන් නොගෙන ඉන්න එපා. ඒ නිසා එන ජනවාරි සහ පෙබරවාරි කියන මාස දැඩි නියම් තත්ත්වයක් එන බවට තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ නිසා වැව්වල ජලාශවල තියෙන වතුර ටික පුළුවන් තරම් පරිස්සම් කරගනිමින් මේ වැහි වතුර පාවිච්චියට අරගෙන ඉතාමත්ම කඩිනමින් වගා කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. වැඩිමල් වීහින් දෙපා. සාමාන්‍ය යලකන්නට අපි ඉන්නේ බාලවිහි. යලකන්නට හින වී මේ මහකන්නටත් තිහින්ද. එතකොට දැම්ම වගා කරගත්තොත් අපට ජනවාරි අග විසිරෙනකොට ගොයන් කපල අවසන් කරගන්න පුළුවන්කම තියෙනවා.
1: රක්ෂිත බඳරාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. එය පසු වන්නේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග එකකෙයි. අල්ලස් කොමිසම මගින් අතරංගොට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා ඊයේ රක්ෂිත බඳරාගාර ගත කළා. සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආරයා ළමාරෝහල වෙත CT ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් කෝටියක මුදලක් ලබාගෙන තිබුණේ ප්‍රධාන බැංකුවකින්. එම මුදලින් CT ස්කෑන් යන්ත්‍රය රෝහල වෙත ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවාතය පරිහරණයෙන් දූෂණය නැමැති වරද සහ පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වුණා. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ ලබන 27 වනදා දක්වා යළි රක්ෂිත බඳරාගාර ගත කර තිබෙනවා. ඒ එයා බස් ගුවන්යා නාමලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පැමිණිල්ලට අදාළවයි. නමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුත්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කිරීමට තීරණය කරනු ලැබුවා. ආර්ථික ගැටලු සඳහා ලබා දෙන විසඳුම් අනුව ලබන වසරේ ආර්ථික වර්ධනය පිළිබඳ ලබා දී ඇති පුරෝකථන ඉක්මවීමට හැකිවනු ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතකෝරල සඳහන් කළේ ඊට ආණ්ඩුව සහ මහබැංකුව එක්ව පියවර ගත යුතු බවයි. ලබන වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.7% වනු ඇති බවට ජාත්‍යන්තර මූල අරමුදල පුරෝකථනය කළා. එහිදී මෙම වසරේ ආර්ථික වර්ධනය ඇස්තමේන්තු කර ඇත්තේ 4%ක වර්ධනයක් වශයෙන්. ලබන වසරේ මෙරට උද්ධමන අනුපාතය අපේක්ෂා කරනු ලබන්නේ 5.4% ලෙසයි. විරකියා අනුපාතය 3.9% ලෙසත් පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ලබන මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතයි. ආර්ථික ගැටලු සඳහා නිර්මාණශීලී විසඳුම් ලබා දිය යුතු බවයි මහාචාර්ය වසන්ත අතකෝරල පැවසුවේ.
5: දළ වශයෙන් 4.5% වගේ වර්ධනයක් කරා මේ වසර තුල අපිට යන්නට පුළුවන්. දැන් ආර්ථික වර්ධනය ඇත්තටම දැන් 2026 අර පැවති අභියෝගයන් හමුවේ ආර්ථික වර්ධනය 5%ට ආසන්න මට්ටමකට ළඟා කරගත්තොත් 27 වර්ෂය තුල ඊට වඩා ඉහළ ආර්ථික වර්ධනයකට අපිට යන්නට පුළුවන් වෙවි. එහෙනම් රජය සමත් වෙනවා නම් පවතින ගැටලු වලට ආර්ථිකමය බාධාවන් වලට නිර්මාණශීලී විසඳුම් හොයන්නට මහබැංකුව පැත්තෙමුත් එවැනි නිර්මාණශීලී විසඳුම් ක්‍රියාත්මක කරනවා නම් මේ ආර්ථිකය ඇත්තටම ඔසවා තැබීමට අමාරු ආර්ථිකයක් නෙවෙයි.
1: බාහිර කම්පනවලට මුහුණ දීමට හැකිවන පරිදි ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
6: ඉදිරියේදී අපිට කියන්න බෑ මේ අනතුර මොන දිශාවකට යයිද කියලා. හැබැයි අපි සූදානම් ඒ ඕනම තත්වයකදී නිසි පරිදි ඒ සඳහා මූණ දීලා වැඩ කටයුතු කරන්න. ඒ පිළිබඳ ඇගයීම තමයි ගොඩක් වෙ ජාත්‍යන්තර ආයතනවලිනුත් සිද්ධ වෙමින් තියෙන්නේ. අපි ඒ අනුව තාම පාරදෘශ්‍යව නිහතමානීව මේ වැඩ කටයුතු අපි ඔක්කොම එකතු කරගෙන දායක වෙන්න සූදානම් කියන පණිවිඩය.
1: සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා. එවැනි චෝදනාවක් එල්ල වූ පුද්ගලයෙකු අතරංගොඩගෙන තිබුණේ නිකවරටිය ප්‍රදේශයේදී. ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුඩ්ලර් සඳහන් කළේ.
7: මෙම සැකකරු විසින් තම මුහුණුපත හරහා විශේෂයෙන් කඩා කප්පල්කාරී එවැගේම මහජනයා නොමග යවන සුළු පළකිරීම් සිදුව තිබු බවට අපිට වාර්තා වුණා. නිකවැරටිය ගරු මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කළ ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි කඩිනමින් කටයුතු ආරම්භ කළා. අසත්‍ය වූ එවැගේම තහවුරු නොකරන ලද තොරතුරු ප්‍රචාරය කිරීමෙන් ඔබ වැළකී සිටිය යුතුයි. විශේෂයෙන් පරිගණක අපරාධ පනත යටතේ සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහ යටතේ මෙවැනි වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව අපි මහජනතාවට ඉතාමත් අවධාරයෙන් මතක් කර සිටිනු.
1: මේ අතර සිරගත කර සිටින පූජ්‍ය ගලකොඩත්තේ යනසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන නිදහසේ පාගමනේ පස්වන දිනය අදයි. චීවරයට අතනොතබුණු ඥානසාර හිමියන් වහා නිදහස් කරනු යන ඉල්ලීමෙන් මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටින මෙම පාගමන දින 6ක් පුරා පැවැත්වෙනු ඇති. පාගමන අද නිට්ටඹුව සිට කඩපත දක්වා ගමන් කිරීමට නියමිතයි. සිර දඬුවම් ලැබ බද්‍රාගාරගත වන භික්ෂුන් වහන්සේ චීවරය දැරීම පිළිබඳ තීරණය භික්ෂුන් වහන්සේගේ උපදෙස් මත ගන්නා බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළා.
8: මහා සංඝරත්නයේ ලැබෙන අවවාද අනුශාසනා මඟ පෙන්වීම සහිතව ඒ අවශ්‍ය වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සති දෙකක් වගේ කාලයක් ඇතුළත මේ දේ කරන්න එකඟතාවය පළ කරලා තියද්දි ඇයි මේ කලබලයකට පත් වෙලා තියෙන්නේ? අපි දන්නවා මේ පරාජිත වෙච්ච දේශපාලඥයන්ට උවමනාවක් තියෙනවා මොකක් හරි අවස්ථාවක් පාවිච්චි කරලා ආණ්ඩුවට රිදවීමක් කරන්න.
1: ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිර්මාණය වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක්වෙමින්.
9: ඇත්තම කියනවා නම් මේ නිර්මාණය වෙලා තිබෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මොකද විවිධ කණ්ඩායම් ජාතීන් හෝ වේවා ආගම් හෝ වේවා තර්ක විතර්ක කරගෙන එකිනෙකාට යෝජනා කරනවා, චෝදනා කරනවා, බැනගන්නවා, සමගිය නැති වෙනවා, අසමගිය ව්‍යාප්ත වෙනවා. ඒක ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්. අපි හැම වෙලාවකම කරන්නට ඕන හැමෝම එකතු කරගන්නේ බුද්ධඝමිට මුල් තැන ලබා දෙමින් ආණ්ඩුකුණු ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙන ආකාරයට අනෙකුත් සියලුම ආගම් සියලුම සංස්කෘතීන් සියලුම ජන කොට්ටාස රැකගන්නට ආරක්ෂා කරගන්නට වැඩපිළිවෙල තියෙනවා ආණ්ඩුකුණු ව්‍යවස්ථාවේ. අපිට තියෙන මේ උත්තරීතර නීතිය අකුරටම පිළිපදින්
1: ආණ්ඩුව රජයේ නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය කේඩී ලාල්කාන්ත පැවසුවේ.
10: පුද්ගලයේ කරදක් කරාට සිවුර වැඩිකාරයෙක් නෙමෙයි. ඒ නිසා මගේ පෞද්ගලික අදහස. මම යෝජනා කරන්නේ මොකක් හරි කමිටුවට අදාළ තැන්වලට මේ නීති වෙනස් කරද්දි මගේ අදහස නම් සිවුරට දඬුවම් දෙන්න බෑ. පුද්ගලයාට දඬුවම් දුන්නට කමක් නෑ නීතියට අනුව. අපි ක්‍රියාත්මක කරන්නේ රජයේ නීතිය. ජේ නීතිය ක්‍රියාත්මක කරන්නේ ඒක වෙනස් කරගන්න ඕන නම් කතා බහ කරලා වෙනස් කරගන්න වැඩසටහනක් දැන් හදලා තියෙනවා.

0: தியேட்டர்.
1: සෞදි අරාබිය විසින් උතුරු යෙමනයේ විශාලතම ඉන්ධන බෙදාහරීමේ මධ්‍යස්ථානයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරය එල්ල කර ඇත්තේ කැරලිකරුවන්ගේ ප්‍රධාන ඉන්ධන මධ්‍යස්ථානය වන අල්සබහා මධ්‍යස්ථානය වෙතයි. සෞදි අරාබිය නිවේදනය කළේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. සෞදි අරාබිය ගුවන්තොටුපළ සහ බලශක්ති පහසුකම් ඉලක්ක කරගන්මින් සිදුකරන හෝති ප්‍රහාරද දැඩි කර තිබෙනවා. පාකිස්තානය සමඟ පැවතිය තුන්වන විස්ස තරගෙන් සංචාරක ශ්‍රී ලංකාව කඩුළු අටක ජයක් හිමි කරගනු ලැබුවා. තරගේ පැවතුනේ රාවල් පිණ්ඩි හිදී. කාසිය වසී දිනඟ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු උපන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන්නා. පාකිස්තානයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු අටක් තෙවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 168ක්. ලකුණු 169 ලක්ෂයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි 1 පන්දුවක් අවසානයේ ලකුණු 172ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේ කඩුළු දෙකක් පමණක් දැවී සිටියේ. යලි සිරස්තල දිවයින ආශ්‍රිතව වැසි වැඩි වෙයි. බග කටයුතු ප්‍රමාද නොකරන්නයි දැනුම් තේ. සමාජ මාධ්‍යවල අසත්‍ය පතුරවන්නන්ට දැඩි පියවර. යෙමනේ ප්‍රධාන තෙල් සැපියුම් මධ්‍යස්ථානයකට සෞදි ප්‍රහාර. තුන්වන විස්ස තරගයේ ජය ශ්‍රී ලංකාවට. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්තිය ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳි සිටින්න පෑන් පෑ පුවත් සමක.
0: ලොව පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: අපි කවුරුත් දන්න වස්ති බ්‍රෑන්ඩ් එකත් එක්ක ලංකාවේ හැමෝමගේ අඳුනන මල්ටි ටැලන්ටඩ් අනුෂ්ක උදානගේ අලුත්ම සෝන් එක තමයි මේ.
2: සෝන් එක ගැන විස්තර අහන්න අපි එයාටම කතා කළා.
3: හීන විමාන සින්දු ඇත්තටම හැදෙන්නේ මගේ මිත්‍රයෙක්ගේ අතින්. පොප් පංක් කියන නමින් තමයි අපි නිහිටින්නේ. ඉතින් එයාගේ තමයි ලිරික් සහ මෙලඩි, ඉතින් මාස්ටරින් කම්පෝසින් සියලුම දේ එයාගේ පැත්තෙන් සිද්ධ වුණේ. 80s වයිබ් එකේ, රෙට්‍රෝ ටයිප් එකේ, පංක් පැත්තට බර. ටිකක් මේ කාලවකවානේ ඇහෙන්නේ නැති පරණ මියුසික් එක අලුත් මියුසික් එකට කරලා හදපු ටිකක් වෙනසක්.
1: singing style එක වෙනස් කරන්න හිතුවේයි
3: මම හිතන්නේ නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවාගේ තිබියුතු ලක්ෂණයක් කියලා. ඒ කියන්නේ මම කලින් ක්‍රීට් කියපු ඇත්තටම මගේ ලයිව් මියුසික් වලට මිනිසුන්ව විශේෂම නටවන්න පුළුවන් ජාතික මියුසික් තමයි. ඔස්ටි එක ඇතුලේ සහ මගේ ඇතුලෙන් හැදුණු ගොඩ නිර්මාණ. මම ආසයි වර්සටයිල් වැඩ කරන්න. ගොඩක් අපේ මික්ස් බින්දු සෙට් එකක් තියෙන්නේ. ඒ අතරතුර තමයි මම ওই පන් ස්ටයිල් එකේ වැඩක් එළියට දැම්මේ. හේතුව මම ටිකක් වර්සටයිල් වැඩ කරන්න කැමති නිසා.
2: අපි දැක්කා අමතම වයිබ් එකේ මියුසික් වීඩියෝ එකක්.
3: මේක ගයිෂු තමයි කැමරා කැදීමේ කියන VFX ආයේ පැත්තට AI වලින් සපෝට් එකක් අරගෙන තියෙනවා. තාම අවම වියදමකින් මම ට්‍රයි කරන්න ආසයි. මම ටෙක්නොලොජි එකත් එක්ක වැඩ කරන මනුස්සයෙක්. මේක ඩිරෙක්ට් පාර්ට් එකේ කරුවෙන් මම මට පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න අවශ්‍ය වුණා. AI එකත් එක්ක කොහොමද වැඩ කරනකොට අපි වීඩියෝ එක මොනතරම් දුරකට ගෙනියන්න පුළුවන්ද කියන එක. ඕකේ සම්පූර්ණ කැරක්ටර් එකම රඟපාලා තියෙනවා. ඒක ලොකේෂන් එකක් ඇත්ත. නමුත් ඒකේ තියෙන එන්වයරන්මන්ට් එක සම්පූර්ණයෙන්ම අපි AI වලින් බිල්ඩ් කරපු එකක්.
0: Talk of the town.
1: එකම කතාවක් හැබැයි රටවල් දෙකකදී බලන්න ලැබෙන්නේ විනාඩි 30ක වෙනසක් එක්ක.
2: මේ කියන්නේ රන්බීර් කපූර් ඇක්ට් කරන අලුත්ම රාමායන මූවි එක ගැන.
1: ඇමරිකාවේ තියටර්ස් වල රිපෝර්ට්ස් කියන්නේ මේ මූවි එකේ හින්දි වර්ෂන් එක පැය 3යි විනාඩි 15ක් දිගයි කියලා.
2: හැබැයි රාමායන රයිස් ඔෆ් අ ලෙජන්ඩ් කියන ඉංග්ලිෂ් වර්ෂන් එකේ රනින් ටයිම් එක පැය 2යි විනාඩි 45ක් විතරයි.
1: ඒ කියන්නේ එකම කතාවට විනාඩි 30ක වෙනසක්. මේ වෙනසට හේතුවගෙන ෆිල්ම් එකේ ප්‍රොඩියුසර්ස්ලා තාම ඔෆිෂියලි ඇනවුස් කළේ නැහැ.
2: ෆිල්ම් එක මේ අවුරුද්දේ නොවැම්බර් වල තමයි රිලීස් වෙන්නේ.
0: Talk of the Town.
1: උදේ 6:49යි.

0: ස්ටිකෙන් ටික පෙයි.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: ඔබට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
2: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී
1: ඔයත් වහලට වශී වෙන්න
2: ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි

තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,990 සිට ෂෝමේ දැන් අබාල් සිටින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත රිවයින පුරා සියත පොකට් මනි
1: මාෂි ගුඩ් මෝනින්. අදත් අභියෝගවලට අභියෝග කරන්න බලාපොරොත්තුවෙන් අම්ම කෙනෙක් මෙවෙලාවේ ලෑස්ති මමීස් පොකට් මනි අභියෝගය බාර ගන්න.
2: මමීස් පොකට් මනි අභියෝගය අපි අද බාර දෙන්නේ පිළියන්දලට. පිළියන්දලින් ජයනාදී ගුණතිලක ලෑස්තිලා ඉන්න ප්‍රශ්න හතරටම උත්තර දීලා පොකට් මනි රුපියල් 5000ක් දිනා ගන්න. ගුඩ් මෝනින් ජයනාදී.
3: ගුඩ් මෝනින්
1: ජයනාදී. ඔය ජොබ් එකක් කරන කෙනෙක් නේද? අපිට විස්තර ටිකක් කියන්නකෝ.
3: ඔව් මං ජොබ් එකක් කරනවා. මං හෙයාඩ්‍රෙසින් කරන්නේ බබාලගේ වැඩත් එක්ක. ප්‍රෝග්‍රෑම් එකක් අහන උදේට.
2: ජයනාදී ප්‍රශ්න හතරක් තියෙනවා. රුපියල් 250න් තමයි පටන් ගන්න තියෙන්නේ. හරි උත්තරේ දුන්නොත් ඔයාට රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න අවස්ථාව තියෙනවා. ලෑස්ති අභියෝගේ බාර ගන්න.
3: ලෑස්ති.
1: අද බමීස් පොකට් මනි අභියෝගේ බාර ගන්නේ පිළියන්දලින් ජයනාදී ගුණතිලක.
4: මමීස් පොකට් මනි.
2: ජයනාදී රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය මේ.
1: ජයනාදී වතුර බොන එක අඩු වුණත් හොඳ නෑ. ඒ වගේම වැඩි වුණත් හොඳ නෑ. අපි බොන වතුරට අමතරව කන පළතුරු, එළවලු, කිරි, සුප් වගේ දේවල් වලනුත් අපේ ඇඟට ඕන කරන ජලය ලැබෙනවා. පමණට වඩා වතුර බිව්වොත් ජයනාදී ඇඟේ සෝඩියම් මට්ටම අඩු වෙන්නත් පුළුවන්. එකවර වතුර ගොඩක් නොබී දවස 30 පොඩි ප්‍රමාණවලින් තමයි වතුර බොන්නත් ඕනේ. මෙන්න අපේ ප්‍රශ්නය. සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියෙක් දවසකට බොන්න ඕන වතුර ප්‍රමාණය වන්නේ 1. ලීටර් 4ත් 5ත් අතර, 2. ලීටර් 2ත් 3ත් අතර.
2: උත්තරේ හරි ජයනාදී රුපියල් 250ක් දිනා ගන්නවා. 250 500ක් කරගන්නේ යමු දෙවනි ප්‍රශ්නෙට.
1: ජයනාදී ඉන්දියාවේ දේශපාලනයේ අලුත්ම සංකේතය තමයි කැරපොත්තා. මේ දවස්වල දිල්ලි නගරයේ විරෝධතා පවත්වනවානේ කැරපොතු ජනතා පක්ෂය. ඔන්න ඒ ගැන තමයි අපේ දෙවැනි ප්‍රශ්නය. ඉන්දියාවේ ජෙන්සී පරපුර තමයි කැරපොතු ජනතා පක්ෂය මෙහෙවන්නේ. මීට කලින් කැරපොතු ජනතා පක්ෂය කරපු විරෝධතා නිසා ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයාට ගෙදර යන්න වුණා. මෙන්න ප්‍රශ්නය. මෙවර කැරපොතු ජනතා පක්ෂයේ ඉල්ලීම මොකක්ද? 1. ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලාස්වීම. 2. ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ නිලධාරියාගේ ඉල්ලාස්වීම.
3: ප්‍රධාන මැතිවරණ නිලධාරියාගේ ඉල්ලාස්වීම.
2: ජයනාදී උත්තරේ හරි රුපියල් 500ක් මේ වෙනකොට පොකට් මනි දිනාගෙන ඉන්නේ. 500,000ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: අභ්‍යවකාශයේ මාස ගාණක් ඉඳලා ගගනගාමී නායි පෘථිවියට එන්නේ හුඟක් ප්ලෑන් කරලා. ජයනාදී අභ්‍යවකාශයේ සාමාන්‍ය මෙහෙයුම් කාලය මාස 6යි. පහුගිය ඔක්තෝබර් 8 NASA වගේම ස්පේස් එක්ස් ක්‍රූ 12 කණ්ඩායම පෘථිවියට ආවා. මේ ගමනට ගගනගාමීන් 4 දෙනෙක් එකතු වුණා. මේ අය ආපු ස්පේස් ක්‍රාෆ්ට් එක කැලිෆෝනියා වෙරළට කිට්ටුවෙන් මුහුදට ගොඩ බෑවා. මෙන්න අපේ ප්‍රශ්නය. ක්‍රූටුවෙල් යානාව ගොඩ බැස්සේ කිනම් සාගරයටද? 1. අට්ලාන්ටික් සාගරයට. 2. පැසිෆික් සාගරයට.
2: ඔයාගේ උත්තරේ හරි ජයනාදී. අපි ප්‍රශ්න තුනක් ඇහුවා. ප්‍රශ්න තුනටම උත්තර දීලා මේ වෙනකොට රුපියල් 1000ක් පොකට් මනි දිනාගෙන තියෙන්නේ. දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ওই රුපියල් 1000 පස්කුණයක් කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
3: ආ ඔව්
2: තෝරගන්න. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන්. හැබැයි උත්තරේ වැරදුනොත් ඔය අතේ තියෙන පොකට් මනි ගණන් රුපියල් 500ක් වෙනකන් අඩු වෙනවා.
1: ජයනාදීට සතුටක් දැනෙනවා කියන්නේ ඔයාගේ මොලේ රසායනිකවල වෙනස් වීමක් වෙලා. අපිට සතුට, ආදරය, සහනය වගේ හැඟීම් ඇති කරන්න උදව් වෙන රසායනික හතරක් තියෙනවා ජයනාදී. ඒ තමයි ඩෝපමීන්, සෙරටොනින්, ඔක්සිටොසීන් සහ එන්ඩෝෆින්. අරමුණක් දින්නහම එතකොට අලුත් දෙයක් ඉගෙන ගන්නකොට මොලේ නිකුත් වෙන්නේ ඩෝපමීන්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ආදර හෝමෝනය කියලා හඳුන්වන්නේ 1. එන්ඩෝෆින්, 2. ඔක්සිටොසීන්.
3: ඔක්සිටොසීන්.
2: නියමයි ජයනාදී, අපි අහපු ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා අද දවසේ රුපියල් 5000ක් ඔයා පොකට් මනී දිනා ගන්නවා.
3: මට ගොඩක් සතුටුයි. ඒක පොඩිවෙලා ඇක්ටි කරන ගමනේ අපි පොකට් මනී එකෙන් අහනවා. ඉතින් මේ chance එක හම්බුණාට ගොඩක් සතුටුයි.
2: බොහොම ස්තුතියි ජයනාදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
0: Yata Pocket Money.
1: මාෂි, අරමුණක් දින්නහම අපේ හිතට එන සතුට වචන වලින් විස්තර කරන්න හරි අමාරුයි. ඒ හින්දා තමයි ඇස් වලට කඳුළු වෙන්නේ.
2: අරමුණක් දිනා ගන්න නම් අනිවාර්යයෙන්ම හොඳ ප්ලෑන් එකක් තියෙනොන් නිශාන්.
1: ඔන්න ඔයාගේ හෙට දවස දිනන්න අද ඉඳන් පටන් ගන්න හොඳ ආයෝජනයක් ගැනයි අපි මේ කියන්න හදන්නේ.
2: 13:19 ඉස්සලාම් මතක තියාගන්නකෝ.
1: ඒ තමයි හොට්ලයින් එක සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ. ඔන්න ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. අවුරුදු 5කට 15% පොලියක් එක්ක ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න පුළුවන් ජේෂ්ඨ පුරවැසියන්ට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ.
2: ඉතින් ඔයාට විස්තර දැනගන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න.
1: දැනුම ධනය කරගත්ත අපේ දරුව වෙනුවෙන් ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දැන් මිනිමුතු රක්ෂණ ආවරණය ලෑස්ති කරලා තියෙනවා. දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් උසස් අධ්‍යාපන අරමුදලක්, ඒ වගේම සෞඛ්‍ය ආවරණයක් විදිහටත් මිනිමුතු අධ්‍යාපන සැලසුම වැඩේ ලස්සනට කරනවා. ඉතින් අවුරුදු 64ක් තිස්සේ ලංකාවේ මිනිස්සුන්ව ආදරෙන් බලාගත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ අපේ දරුවන්ට වගේම ඔබටත් ජීවිත රක්ෂණාවරණ සැලසුම් ගොඩක් හදලා තියෙනවා. අදම ඔබටත් ඔබේ දරුවන්ටත් ගැළපෙන විදිහේ රක්ෂණාවරණයක් පටන් ගන්න.
2: හෙටත් පොකට් මනි අභියෝගයට මුහුණ දෙන්න එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151
1: මම ආශි. දවසම දිනන්න සියත මහන්න. මම නිශාන්.

හයි, ගුඩ් මෝර්නින්. අපිට කලින් පරම්පරාව පෝසත්කම කියලා හැඳින්වුවේ සල්ලි, ලොකු ගෙවල්, වාහන, ඒ වගේ දේවල්. ඊට පස්සේ අපේ පරම්පරාව පෝසත්කම කියලා හඳුන්වන්නේ තනිකරම මානසික නිදහසට. හා නැද්ද? මානසික නිදහස වෙනුවෙන් ඕනම දෙයක් අපිට අතාරින්න පුළුවන්. ඔබ මොනවාද මානසික නිදහස වෙනුවෙන් අතෑරිය කියන්නකෝ. මම නම් මං අතෑරියා ක්‍රිකට්. ආයෙ මැච් එක දිනලානේ. දැන් නම් දින්නත් එකයි නැතත් එකයි, සහභාගී වුණත් එකයි නැතත් එකයි. ඕකේ. ගුඩ් මෝර්නින්. අද බදාදා. අද හොඳද?

0: ගර්භණී සමයේදී ඇතිවෙන අධිරුධිර පීඩනය ගැන ඔබ දැනගත යුතු කරුණු මොනවාද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද උණකමගේ සමග.
0: ගර්භණී කාන්තාවට ඇතිවන එක් සංකූලතාවයක් තමයි ගර්භණී සමයේදී ඇතිවන අධිරුධිර පීඩන තත්ත්වය. සාමාන්‍ය මේ තත්ත්වය ඇතිවෙන්නේ ගර්භණී සමයේ 20 සතිය සම්පූර්ණ වූ පසුවයි. ඒ නිසා ගර්භණී කාන්තාවන් නිතර අධිරුධිර පීඩනය මැනගැනීම ඉතාම වැදගත් වෙනවා. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ තමයි දැඩි හිසේ වේදනාව, උදරයේ වේදනාව, ඇස්වල පෙනීමේ ඇතිවන යම් යම් වෙනස්කම්, ඊට අමතරව අත් සහ මූණ ඉදීමීම. මේ තත්ත්වයන් කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගත හැකි. මේ තත්ත්වය කලින් හඳුනා ගැනීමටත් ඒ වගේම වළක්වා ගැනීමටත් ඔබ ගර්භණී සමයේදී නිසි ලෙස සායනවලට සහභාගී වීමත් වෛද්‍ය උපදෙස් මතම පමණක් ක්‍රියා කිරීමත් ඉතාම වැදගත්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: අවසන් පදමට සිත අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් විදෙන්න ලීසින් පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පේ
1: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
4: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේ ටෙන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සවිශේෂි වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: 100%ක් ඉස් තරම්. ලොවක් පිළිගත්
9: Cuckoo-Fry RBD Pol-Tel Hatta Vassarakata Vedi Vishwasen
10: Mulu Paola Tama Mage Gana Tama
9: Cuckoo-Fry Saputu Rase Genina Kuna
11: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peary's Motor Company Private Limited Vithin Amatanna Binduai 114 7600
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
13: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින් ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
14: සුබ දවස
15: අලුත් වෙලා
14: පහසු වෙලා
15: තෑගි වැඩි වෙලා
14: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
15: කැමති එකක් අපේ අතේ සුබ දවස
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි
16: මොනියල් ස්පුට්සිනිවෙතින් 43 වන සංවත්සර සමරුමට මෙගාවට්ටම් එන්ජොයි සුතු පොල් තෙල් ඉතිරි රුපියල් 360යි ගෝල්ඩ් චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 270යි එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ඉතිරි රුපියල් 115යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 95යි කාගෙල් ස්පුට්සිනි
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
18: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
19: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peary's Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 7600 678

0: උදේ 7යි විනාඩි 14යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: Yöta FM.
1: දාවති මගින් වෙලාවට කියන වෙලාව නම් වෙලා
2: නම් ඇත්ත ගානට එනවා
1: එන්න බැරුව මිසක්කේ වෙලාවට
2: නෑ ට්‍රැෆික් තියනානේ
1: මේ ඒක නේ මම ඔයාලට කියන්නම්
2: මොකක්ද
1: ඔයාලට මතකද මම Apple සමාගමේ අලුත් CEO ගැන කිව්ව කතාව ප්‍රසිද්ධ වෙනව නම් මිනිස්සෙක් ඒ ගානට ප්‍රසිද්ධ වෙන්න ඕනේ කියලා මම ඔයාලට කිව්වනේ
2: එයාගේ සැලරි එකයි ඔක්කොම ටික අරගෙන
1: එයා නිකන් හෙලෝ කියලා දාපු නිකන් වචන දැම්මේ හෙලෝ මිලියන ගානක් බැලුවා.
2: යස්.
1: ඉලොන් මස්ක්ලා වගේ මේ කාලේ ඉන්න ඉතින් ඒගොල්ලෝනේ චරිත.
2: හරි ඔකේ.
1: ඒගොල්ලෝ පුදුම හදිස්සියෙන් සුබපැතුම්. තැන්නකෝ දැන් ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ කවුද මන් දැක්කම් මෝ කවුද බම් මේ
2: ඉන්නේ. ඇයි? මොකද මේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක? මට නම් කවුරුනත්
1: හොඳයි. ඇයි? සේ යස්. බැලුව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක.
2: නන්දි කඩුයි.
1: ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බැලුවා කියලා. මගේ කවුද ඉන්නේ?
2: හරි.
1: කවුද මේ ඉලොන් කවුද මේ
2: ඉලොන් මාස්
1: ඉලොන් සමරසිංහ ඉලොන් සමරසිංහ
2: මාරසිංහ නේ
1: ඉලොන් ඉලොන් මාරසිංහ
2: හා
1: ඉලොන් මාරසිංහ මම හරි වැදගත්
2: යා ඔකේ
1: කවුද ප්‍රොෆයිල් එකේ ඉන්නේ හරි වැදගත් දැන් බලන්න මම බලය ගැනත් අද වගේ කතාවක් කියනවා
2: හරි ඔකේ
1: කෙනෙකුට බලය කියන එක තියෙනවා නා මම කියනවා ආත්ම ශක්තිය කියන එක තියෙනවා නේද? මම කියනවා මෙන්න මේ ගානටවත් තියෙන්න ඕනේ කියලා. අපි දැන් කතාව පටන් ගමු.
2: ඔකේ.
1: ඊයේ පෙරේදා ඇමරිකානු ජනාධිපතිවරයා කියනවා දැන් යුක්‍රේන් වලට අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගත්ත හොඳයි කියලා. මොකද්ද කියන්නේ මේ ට්‍රම්ප් කියන්නේ මොකද්ද මේ මොකද්ද මල මේ කියන්නේ
2: යුක්‍රේන් වලට අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගත්තොත් හොඳයි
1: හොඳයි කියලා යුක්‍රේන් වලට
2: යුක්‍රේන් ඒකනේ රුසියාවට
1: රුසියාවට නෙමෙයිද
2: යුක්‍රේන්
1: යුක්‍රේන් වලට
2: ෆ්‍රෙන්ඩ්ස් නෝ
1: ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ තින් මේ
2: ඒකනේ
1: මේ රුසියන් යුද්ධය රුසියන් යුක්‍රේන් යුද්ධය යන්නෙම මොකටද රුසියන් යුක්‍රේන් යුද්ධය පටන් ගත්තේ කියලා මතකද දැන් මතක නෑ මතක නෑ සිහි නෑ
2: ලාවට ලාවට එනවා එක එක නේටෝ මොකක් හරි සීන් එකකටනේ
1: නේටෝ දැන් 1991 අපි ඒ කාලේ වට මතකද මේ වට මතකද රුසියාවේ හිටියා මේ ගොර්බචොෆ් නේද
2: ඔව් ඒ වගේ නමක් මතකයි
1: මිකායිල් ගොර්බචොෆ් වගේ නේද ඉතින් මතකද මිකායිල් ගොර්බචොෆ් මිකායිල් ගොර්බචොෆ් රුසියාවෙන් අයින් වෙනවා තමන්ගේ පාලනයෙන්
2: අයින්
1: වුණාම මේ සෝවියට් රුසියාව එහෙම නැත්නම් සෝවියට් සමූහාණ්ඩුව
2: සෝවියට් දේශය
1: සයිස් එක දන්නවද සෝවියට් දේශයේ නිකන් සයිස් එක ඒවා දැනගෙන ඉන්න එපා
2: හරි
1: සෝවියට් දේශය වර්ග කිලෝමීටර් මිලියන 22.4ක්

0: වර්ග කිලෝමීටර් මිලියන. අපේ රටේ සයිස් එකන වර්ග කිලෝමීටර් හැට පන්දාස්
1: ගානක්.
0: හැට පන්දාහයි. ලක්ෂකුත් නෑ.
1: ඒකන යනේ.
0: මේක වර්ග කිලෝමීටර් මිලියන 22.4ක්. පෘථුවේ ගොඩබිම් කලාපෙන් 6න් එකක් සෝවියට් සමූහාණ්ඩුව තිබුණා. 90 ගණන්වල මිකායිල් ගොර්බචෆ් පාලනෙන් ඉල්ලා අස්සනවා මාගේ මතකයේ විදිහට. මාගේ මතකය ඈතට දිව යනවා. එස් මැච් එකක් දිනලා නේද?
1: දිනලා දිනලා.
0: සීරිස් එක බලලාද මැච් එක?
1: අන්තිම එක දිනනවානේ.
0: අන්තිම එක දිනනවා නෙමෙයි මං හිතන්නේ අන්තිම එක අර මිනිස්සු ගහන්නේ නැහැ වැඩක් නැහැ.
1: දෙනවා.
0: ඔව්. ඔන්න කොඹල ගහපල්ලා දැන් අපි කොහොමත් අපි දිනලානේ මං ඉන්නේ. ආ ඒක වැඩක් නැහැ අපිට. අඩුම අවධානය අපි වලට දාන්න right?
1: Yes, okay.
0: මේ මහා සෝවියට් දේශය රටවල් 15කට කැඩෙනවා. එහෙම කැඩිච්ච එකක් තමයි යුක්‍රේන්. දන්නවයි?
1: හා okay.
0: එහෙම කැඩිච්ච එකක් තමයි බෙලරුස්, ලැට්වියා, ලිතුවේනියා, මෝල්ටෝඩා, ජෝර්ජියා, ආර්මේනියා, අසර්බයිජාන්, කර්ගස්ථාන්, කසකස්ථාන්, තජිකිස්ථාන්, කිර්ගිස්ථාන්, උස්බෙකිස්ථාන්, තුර්කමනිස්ථාන්,
1: සාරුසියාව.
0: ඔය දෙන්නේ ඒක
1: දෙනානිකෝ පාට්නි.
0: ඊට පස්සේ රුසියාව. එහෙම කෑලි 15කට කැඩුනා.
1: හරි.
0: මේ බල අරගල. ඒ වගේ මහ විශාල භූමියක් පාලනය මේ 65,000යි තිය කරගන්න බැරුව මේ අපි දඟලන්නේ හරිද? කිලෝමීටර මිලියන 22.3 ගානක රටක් පාලනය කරන විදිහ හිතන්නකෝ.
1: ඒක කැඩුන එක තමයි
0: සමහර වෙලාවට තමන්ගේ රටට අදාළ යම්කිසි සිදුවීමක් වුණා කියලා වාර්තා වෙනෙත් මං හිතන්නේ මාසෙකමහරකට දෙකකට පස්සේ වෙන්නේ. ඇයි ඉතින්?
1: උද කොච්චර ලොකුද
0: මම මේ කතා කරන්නේ ඒ කාලේ මේ Facebook අනම් මනම් ඉලව් නැති කාලේ මම මේ කතා කරන්නේ report වෙන්නෙම නැතුව ඇති එහෙම කාලයක් තිබුණා
1: හරි
0: එක එක යුද්ධවලට මැදිහත් වුණාට පස්සේ රට ලොකු වැඩි
1: හරි
0: ඒවැ හිටපු පොඩි පොඩි හමුදා කණ්ඩායම් ඒවැ පොඩි පොඩි පාලන තන්ත්‍ර අරගෙන ගියා ඒවා දන්නෙත් නැහැ අපාරලාවට හරියට ඔත්තුකාරයන්ගෙන් විස්තර ආවේ නැත්තම් හරි
1: ඕකේ right
0: ඉතින් අපි බලමු නිකම් මතක් කරගමු යුක්‍රේනයයි රුසියාවයි පැටළුණේ ඇයි ඔය 90 ගණන්වල යුක්‍රේනය නේටෝ සංවිධානයේ කඳවුරක් පිහිටවන්න ඒගොල්ලන්ගේ සමාජිකත්වය අරගන්න ඉල්ලීමක් කරා රුසියාව කිව්වා මේ හලෝ තමුසෙල කැඩිලා පාලනය වුණාට කමක් නැහැ නේටෝ ගෙනල්ලා අපේ ගේ පිළිගන්නේ හයි කරන්න හදන්න එපා කිව්වා හැබැයි
1: කළා
0: යුක්‍රේනය ඒ වෙලාවේ නෑ නෑ අපි මේ කරන්න ඕනේ කිව්වහම මුළු යුරෝපයම සපෝට් කරා. ඇමරිකාව මේක නියම තැනක්. බෝඩරේ අයිනේ පොඩි කූඩාරමක් ගහගන්න කියලා ඇමරිකාව තමයි පැනලා උදව් කරේ. යුරෝපෙටත් වඩා යුදමේ ආධාර සල්ලි ආවුද ඔක්කොම දුන්නේ කවුද?
1: ඇමරිකාව.
0: ඇමරිකාව දුන්නේ. ඉතින් 2022 මීට අවුරුදු 4කට කලින් වාට මතක ඇති රුසියාව නිල වශයෙන් යුක්‍රේනය ආක්‍රමණය කරනවා ඒ තමයි යුද්ධේ පටන් ගත්ත තැන.
1: හරි.
0: එදා ඉඳලා අපි දකිනවා යුක්‍රේන ජනාධිපති වොලදමිය සෙලන්ස්කි හැම වෙලාවෙම මේ මේ වයිට් හවුස් එකේ පිනිකල්ල පැත්තේ නේද?
1: නවල
0: මන්දිරයේ පිනිකල්ල පැත්තේ ගොඩාක් වෙලාවට ඉන්නවා සල්ලි ඉල්ල ගන්න ගිහිලා කිචත් වෙනවා. පචත් වෙනවා. බැනුනොත් අහනවා ඒත් යනවා. එහෙම එහෙම ගියා.
1: හරි. ඔකේ.
0: වොලදමිය සෙලන්ස්කි කියන්නේ කවුද කියලා මතකද? ඔව්. ඒ රටේ හිටපු ජෝකර් කෙනෙක් මැත්තරම කියනවනේ නේද? විකට නළුවෙක් ජනාධිපති වෙන්නේ.
1: රයිට්.
0: ඉතින් ඒක ඒ දවස්වල මාරයි කියලාම හිතෙනවනේ.
1: හරි.
0: මාරයි කියලාම හිතෙනවනේ.
1: ලොකු වෙනසක්
0: නේ. ඔව් ටික දුරක් යනකොටනේ තේරෙන්නේ මේක.
1: ඇත්තටම ජෝකර් කියලා නේද?
0: ඉතින් දැන් එච්චර උදව් පදව් කරපු රට ඒ රටේ ජනාධිපති මේ ඊයේ පෙරේද අහනවා යුක්‍රේනයට අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගත්තොත් හොඳයි කියලා. මේක තියෙන ලැජ්ජම නැති වැඩේ එක ඒක නෙවෙයි.
1: හරි.
0: හරිද? යුක්‍රේන වලට ගහනවා කියලා රුසියානු තෙල් වලට සම්බාධක දැම්මෙ ට්‍රම්ප්ම තමයි. ලස්සනම කෑල්ල. තමන්ම දාපු සම්බාධක අයින් කරන්නම්. ට්‍රම්ප් රුසියාවෙන් අහනවා පුටින්ට ඍජුවම කතා කළා. මේ සම්බාධක අයින් කරන්නම්. තෙල් බිස්නස් එක කරමුද කියලා.
1: සීරියස්ලි?
0: ඈ? අර වොලදමිය සොලන්ස්කිව ගෙදර යවන්න මොකක් හරි කරන්න කියලා රටේ මිනිස්සුන්ට යුක්‍රේනයට කියලා. රුසියානු ජනාධිපතිට ඍජුව කතා කරලා අහනවා. ලොක්කා මොකද කියන්නේ? තෙල්ටෙල් ලයින් කරමුද? රුසියානු ජනාධිපති භාගවිට එහෙම කියන්න ඇති නේද? සම්බාධක දාලා නෑ ලෝකෙල. අයියෝ මචං, ඒවා මොනවද මේ? ඒවා දැන් මේ දැන් මේ දැන් අයින් කරන්න පුළුවන්.
1: මෙහෙක් කරනකොට.
0: ඉතින් කපන්න බැරි අත ඉඹිනවා කියලා කියන්න ඔයාට නංගි මීට වඩා මොන හරි උදාහරණ ඕනද මගේ? සුදු නංගි.
1: නෑනේ ඒක හොඳ උදාහරණයක්. මට තව එකක් ආවා. ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියන ගත්ත එක කියන්න මගේ සුදු අයිය ඒකක් පොඩි අවස්ථාවක්
0: දෙන්න. අනුන්ගේ කතාවලට අනුන්ගේ බබාලට නම් දාන්න යන්න එපා. තමන්ගේ බබෙක් හදාගෙන ඒ ළමයට මමාවගේ නම දාලා අපි ඔබ එක්කන් එන්න මේ මොනිටර් එකට. කවුරු හරි මිනිහෙක් අමාරුවේ මොනාර විස්තරයක් අහන ඒක උදාහරණ දෙන්නයි උපහැරණ කතා කරන්නයි. නංගිලත් ගොඩක් මහන්සි ඇති.
1: මල හරි දුකයි අනේ සෙලන්ස්කි. අයියෝ ඒ මනුස්සයාට වලද මියට. දැන් ඒතර කවවද දාන්නේ?
0: මාවනේ දාන්නේ ඊළඟ ජෝකර.
1: ඉවරයි.
0: නැත්තම් කවුද ඔයාව දාන්නේ?
1: මාව දැන් මොන්ද මොකරි කරයි? මං නම් එහෙනම් රුසියාවත් එක්ක යාළු වෙනවා. නේටෝ වලින් අයින් වෙනවා. රුසියාවත් එක්ක ෆිට් වෙනවා. මගේ කලාපයේ ඔක්කොම වැඩ ටික මම මාගේ
0: කලාපයේ ඒක කරන්න ඔයා යන්න ඕනේ. ඒක රුසියාවට ගන්න කොහම ඉවරයි? ඔයා යන්න ඕනේ ඔක්කොර. ඉඳගන්න හිටගෙන කතා පවත්තන්න එපා. ඉඳගන්න
2: තම ගිහිල්ලාෂිප් කරන එච්චර කරන්න ඕනේ.
0: ඔයා එහි ජනාධිපති වෙන්න යුක්රේන රුසියාවට දෙන එකයි
1: එහෙම බෑ. නායකෙක් විදිහට
0: නායකද රැඹරෙන්නේ
1: පළමුවත් මගේ රට. මාල් සීන් එකනේ
0: රුසියානු ජනාධිපති නෙමෙයිනේ මේ මේ මේ ලයිම් ලයිට් එක ගන්න හදන්නේ මෙයාට. අපි මේ කතා කරමු රුසියානු ජනාධිපති ගැන. පොර වෙන්න යන්නේ මෙයා.

0: ඉතින් තව කතා කරන්න තියෙනවා. ඉතින් මේ දවස්වල යුද්ධෙම පොඩි පොඩි කෑලි තමයි තියෙන්නේ.
1: හරි.
0: බලාපොරොත්තු වෙන්නේ නැති ප්‍රතිඵල නිතර අහන්න හම්බෙනවා යුද්ධය නිසා. සෞදි අරාබිය ඉතින් බොහොම හිතවත් හිටියන්නේ ඇමරිකාවට.
1: ඒකනේ.
0: දැන් අද වෙනකොට සෞදි අරාබියට මූණ දෙන්න වෙලා තියෙනවා දෙපැත්තකින් ගහණයවට. ඉරාන එක පැත්තකින් ගහනවා. ඒගොල්ලන් ඉරාන විප්ලවීය හමුදාව පිටි ගමන් ගහනවා.
1: යස්.
0: අනිත් පැත්තෙන් හුති කැරලිකරුව ගහනවා. දැන් පෞගේ දවස්වල ඔය 8-14 වගේ අතර දවස්නේ.
1: හරි.
0: සැරෙන් සැරේට රියාද් එයාපෝර්ට් එකට ඇටැක් කරලා කොහොම හරි 18ක් විතර මිනිස්සු මැරිලා තියෙනවා. 320කට තුවාලයි.
1: හරි.
0: ටර්මිනල් 3, ටර්මිනල් 4 ඩවුන්. ඉතින් දැන් මං ඊයහාගෙන හිටියා මේ දැන් ඒ එයාපෝර්ට් වල තියෙන ඉරානයේට ඉරානියන ලයින් එකට අයිති ගුවන් යානවලට ගුවන් ගත වෙන්න දෙන්නේ නැහැ දැන් ඒගොල්ලෝ. ඩිටේන් කරන් ඉන්නේ අල්ලගෙන වාගින්.
1: ඕකේ.
0: ඒවත් තියෙනවා. ඕක නෙමෙයි මම මේ කියන්න හදන්නේ.
1: හරි.
0: සෞදියේ තියෙන මිසයිල පද්ධතිය. ආරක්ෂණ මිසයිල පද්ධතිය කියන්නේ ලෝකේ මිලෙන් අධිකම මිසයිල පද්ධතියක් ඒක. ඇමරිකාවෙන් තමයි ඒගොල්ලෝ ඉල්ලගත්තේ.
1: හරි.
0: දැන් මේ හුති කැරලිකරුවෝයි ඉරානයේ ගහන්නේ මොනවෙන්ද? පොඩි පොඩි ඩ්‍රෝන් කෑලි වලින්. නිකන් ලාබෙට හදාගත්ත මිසයිල ටිකක් එහෙම තමයි ගහන්නේ.
1: පොඩි පොඩි කෑලි.
0: හැබැයි උන් ගාව වැල්ලි වගේ පොරි වගේ බඩු තියෙනවා.
1: හරි, ඕකේ. අඩු වියදමින් ගොඩක් හදාගෙන.
0: ගල් ගහනවා කියලා හිතන්නකෝ. හිතන්න රියාද් වල මිසයිල ආරක්ෂණ පද්ධතියක් තියෙනවා. හුති කැරලිකරුවෝ සහ ඉරාන ගාව ගල් තියෙනවා. කළු ගල්. උදේ ඉඳන් රෑ වෙනකම් කළු ගල් වලින් ගහනවා. ඒ ගහන කළු ගලක් ගහන්නේ අර මිල අධික මිසයිල නිදහස් කරනවා සෞදිය. ඔයා හිතන්නේ මේ නාට්‍ය හුඟක් කල් කරන්න පුළුවන් කියලාද?
1: බෑනේ. කොච්චර සල්ලියක්ද?
0: ඒ කියන්නේ දැන් අපිට පේනවා අදිෂ්ඨානශීලී පොඩි හතුරෙක්. අදිෂ්ඨානශීලී.
1: හරි.
0: පොඩි හතුරෙක් එක්ක හැප්පෙන්න මේ තාක්ෂණයේ සල්ලිමයි තිබුණාට බෑ කියලා. මේව තමයි අපි බලන්න ඕනේ.
1: යස්.
0: එතකොට මම කල්පනා කරනවා LTTE සංවිධානයේ දත්තේ නේද? පොඩි රටක නිකන් සිවිල් යුද්ධයක් ලයින් එකේ තිබිච් එකක් කොහොමද උන්දල අල්ලගෙනම හිටියන?
1: ඒක නම් ඇත්ත.
0: චොලුවට තැකුවන වැඩේ කොහේ තියෙයිද නේද? දැන් අපිට ඒව මතක නැහැ අපිට නේද?
1: මේ
0: චැප්ටර් ඉවරයිනේ දැන් නේද? අපිට යුද්ධ තිබ්බද කරාද එහෙම තිබ්බනම් කොහොමද ඒ යුද්ධෙ මෙතනටනකම් ඇදිලා ආව නම් මේ ඩ්‍රෝන් තාක්ෂණෙත් එක්ක අපි කරන යුද්ධෙ මොකද්ද? අපිට මොන සෙල්ලමක් මෙහෙ තියෙද කියලා දැන් අපේ ඔළුවේ නෑ නේද?
1: සති දෙකයි නේ. සති දෙකයි.
0: සති දෙකක් තිබ්බද ඔළුවේ මතක? සද්දයක් විතර වගේ තිබ්බ නේ. ඉතින් මේ ඇමරිකාව නම් බිස්නස් එකක් කරනවා වගේ මොකෝ.
1: හරි.
0: නේද? ආයුධ ඉල්ලාම ආයුධ දෙනවා. මතක තියාගන්න ලෝකයේ තියෙන අදටත් පළවෙන්නේ ලොකුම වෙළඳාම
1: ආයුධ.
0: ආයුධ හැදුවට වැඩක් නෑ. ආයුධ පාවිච්චි කරන්න යුද්ධ තිබුණේ නැත්තම්.
1: යස්.
0: බලපුවාම මේ ඇමරිකාව මුළු දව කරලා පස්සේ අතාරින මිනිස්සු දිහා බැලුවාම වට දුක හිතෙන්නේ නැද්ද? නේද? ඉතිවා හිතන්නකෝ මේ අනිත් අයගේ හයි අරගෙන ගේමල් පාරේ තිලන උන් ඉන්නවනේ. වාහනේ හතරක් පහක් ඉන්නකොට පෙන්දු වගේ පොරවල් ඉන්නවා බැහැලා එන්න ගේම් ඉන්නවා. තනියෙන් අහුවෙන්න ඕන බලන්න. අඩුවටමයි කන්නේ. නේද? තනියෙන් ඉන්නකොට ගහන හතර පහක් ඉන්නකොට සද්ද වැඩි වෙනවා.
1: යස්.
0: එතකොට මතක තියාගන්න මේ හතර පහ නැති වුණොත් මොකද කරන්නේ? මේ යුද්ධ කරන රටවල්.
1: හරි.
0: මේ කවදා යුද්ධ කරපු රටවල් නෙමෙයි සමහර ඒවා. නේද? පුටින් නල්ලන් හිටියානේ.
1: ඒකනේ තනි රටක් විදියට නේ.
0: පුටිනුත් 90 ගණන් වලනේ බලයට එන්නේ.
1: යස්.
0: වැඩිමිය පුටින් අල්ලගෙන හිටපැටි. හැම තැනම කුමන්ත්‍රණ. දාන්න තියෙන සියලු සම්බාධක දාලා. ඒ රට කැඩෙන්නත් යට ලොකු ගේම් යනවා.
1: හරි, ඕකේ.
0: එහෙමයි ඔයසා විශාල රටක්. නැත්තම් අපි ඊට කලින් ගොර්බචොෆ්ගේ කාලේට කලින් අපි ගොර්බචොෆ් යායේ කාලේට කලින් අපි ගත්තොත් එහෙම රුසියාවට ඇමරිකාවට තිබුණ නිකන් එකම ලයින් එකේ බලයක්. රුසියාව ලොකුත් නැහැ, ඇමරිකාව ලොකුත් නැහැ. එක ලයින් එකේ හිටියේ. ඒ දවස්වල එක්ස්චේන්ජ් රේට්ස් වල අපි ගත්තොත් එහෙම රූබල් එක උඩම තිබුණු කරන්සි 5න් 10න් එකක්. දැන් රූබල් කියලා එකක් එක්ස්චේන්ජ් රේට්ස් ඉල්ලුවට පෙන්වන්නෙත් නැහැ. දවා විනිමේ අනුපාතික පෙන්වන ගත්තොත් උඩම තියෙන 10ක මේ වල් රූබල් ලැබෙන්නේ.
1: හරි.
0: ඔක්කොම ඇමරිකන් ඩොලර්, ඕස්ට්‍රේලියන් ඩොලර්, නිව්සීලන්, සිංගප්පූර් ඩොලර්ස් ඕවා තමයි තියෙන්නේ. උඩ වැඩි හැරෙම තියෙන ඩොලර් සෙල්ලම තමයි ඉතින් පොඩ්ඩක් යුරෝ ටෙහුකුයි පවුන් ටෙහුකුයි

0: හරිය තියෙන රූබල් කතාවන්නේ. ඉතින් ඒ තනි කොහ තනි තනි හයියට අල්ලගෙන ඉන්නවා. අල්ලගෙනම ඉන්නවා.
1: යුද්ධත් කරනවා.
0: අරයා මෙයාගෙන් යැපිලා.
1: හරි.
0: නේද? අර කොහෙවත් ඉන්න බොඩි බිල්ඩර් කෙනෙක්ගේ ඌස්නේ අර බෲස්ගේ ඔය ගොඩක් යුද්ධ කරන අය දැන් අනිත් අයගෙන් ආයුධ ඉල්ලලා මේ බෲස්ගේ ෆිල්ම් බලලා ආපු අය වගේ. බෲස්ගේ ෆිල්ම් බලලා අපි යන්නේත් කවුද වල්ලේ ඉන්නේ ආ? ගාලා නැන්. ගෙදර යනකොට වැඩේ හරි ගානට එනවා.
1: දැන් මේ ළඟදී අර ස්පයිඩර්මෑන් බලලා එහෙම නෝ එළියට එන. ගාලා? අර විදින්නේ ස්පයිඩර්මෑන්.
0: මම තාම බලන්නේ ස්පයිඩර්මෑන්. ස්පයිඩර්මෑන් කොහොමද ස්පයිඩර්මෑන් කියන්නේ?
1: ස්පයිඩර්මෑන් පීටර්.
0: මේ
1: පීටර් පාකර්.
0: මොකක්hari කල්පනා කරනවා නේද මේ? කතාව අහගෙන ඉන්නවා නෙමෙයි. මොකද්ද මම මේකට කියලා කොහොමද පොර වෙන්නේ? මම පොර ජාතකයේ පෙන්වන්නේ කොහොමද කියලා තමයි මෙතන කල්පනා
1: කරන්නේ. ආ මේකේ පොර වෙන්නේ නැහැ.
0: කරි කියනවාද? මම බෲස්ට කිව්වොත් ස්පයිඩර්මෑන්. මම පුටින් කිව්වොත් මොකක්hari කියනවා. පුටින් කිව්වොත් මම මගේ නම හරි කියනවා.
1: කොමාරි ඇමරිකාව කොර වුණා, රුසියාව පොර වුණා, යුක්‍රේන් එක චොර වුණා කියලා තමයි මට අවසන් වශයෙන් මම නිකන් කියන්න කැමති.
0: ඇමරිකාව නම දුනේ?
1: ඇමරිකාව කොර වුණා.
0: කොර වුණා.
1: රුසියාව පොර වුණා.
0: පොර වුණා.
1: ඊට පස්සේ යුක්‍රේන් චොර වුණා.
0: යුක්‍රේනුයි ඔයයි. යුක්‍රේනුයි ඔයයි.
1: මමයි චොර වුණා.
0: ඔව්. දැන් සෞදියත් චොර වේගන යනවා කියලා තමයි මට හිතන්නේ.
1: ඕනේ.
0: සෞදිය කරන්න හිතාගෙන හිටපු බිලියන් ගණන් වල ප්‍රොජෙක්ට්ස් හැම එකක්ම අතහැරලා දාලා නිකන් යන්තම් ඔළුව බේරගෙන ඉන්න ඕන මට්ටමට. යුද පෙරමුණු දෙකක් එක්ක ෆයිට් කරන්න ඇත්තටම සෞදියට අමාරුයි. ඉතින් මේවා නිකමට දැනගෙන ඉන්න ඔය සෞදියේ තිබුණ ප්‍රොජෙක්ට්ස් මොනවද, ඒගොල්ල කොහොමද මේ වෙලාවේ තෙල්වල බලේම පෙන්නලා ඉස්සරහට ගියේ සෞදිය තෙල් ඇතුළෙම හිර වෙලා ඉන්නේ කොහොමද කියලා කියන්න. දැන් ඔයා හිතන්න ඇමරිකාව රුසියාවෙන් තෙල් ගන්න වැඩේට මම බලන් ඉන්නේ රුසියාව මොකද
1: කියන්නේ කියලා. ඔව්.
0: ඒක තමයි ඊළඟ ක්‍රූෂල්ම පොයින්ට්. දැන් ඔයා හිතන්නේ මොකද්ද? ඕන්න බලමුකෝ දැන් ඔයාගේ කෙරුවා. ඔයා මොකද හිතන්නේ? රුසියාව මේ වෙලාවේ ඇමරිකාවට තෙල් දෙන වැඩේට හා කියයිද බෑ කියයිද?
1: බලමු කියයි නේ.
0: නේ බලන එක නෙමෙයි අන්තිමට වෙන එකනේ මං අහන්නේ. දැනට තියෙන්නේ බලන එක. මං ඔයගෙන් වෙන එකන්නේ.
1: මට හිතෙනවා
0: හැමදේම දන්න කෙනෙක් හැටියට කියනවා බලන්න.
1: මට ඉතරව බෑ කියයි කියලා.
0: බෑ කියයි කියලා වට හිතෙනවා. ඔයා හිතන්නේ මේ වෙලාවේ තියෙන හොඳම ස්ට්‍රැටජික් අප්‍රෝච් එක තමයි බෑ කියන
1: එක. නෑ එහෙම නෙමෙයි.
0: එහෙනම් මොකද
1: මේ බෑ කියන්නේ? ඉතින් ඔයාගෙන රුසියා මොකද කියයි කියලා? රුසියා බෑ කියයි කියලා හිතනවා මට.
0: ඒක ඇයි බෑ කියන්නේ? එහෙම ගන්නෑ.
1: ජනාධිපති නෙමෙයි පුටින් නෙමෙයි.
0: බහිනවා වෙලිය. යුක්‍රේන ජනාධිපතිකම ගන්න කියන්නේ දැන් ටිකට ඉස්සෙල්ලා. ඔන්න ඒක තමයි කියන්නේ. ඔය ආවේ නියමෙට.
1: ඊට වඩා දැන් මිසයිලයක් අතුරනවා.
0: අයියෝ. මිසයිලයක් වදින අපරාධ මිසයිල. හරි කතා කරන්නේපා. වැඩක් නැහැ කතා කරලා. ඔන්න ඕක තමයි තියෙන සත්‍යය.
1: ඒක නම් ඇත්ත.
0: ඉතින් මේ දේශපාලන ලෝකේ සදාකාලික හතුරුත් නැහැ. සදාකාලික මිතුරුත් නැහැ කියලා කියන්නේ. ඔන්න ඕකට තමයි මල්ලි. අපි හිතනවා ඔයගොල්ලෝ ආව ජීවිතේ කතා කරන්නේ නැහැ. කවදාවත් කතා කරන්නේ නැත්නම්. අනිත් එකේ නායකයන්ට පුළුවන්කම තියෙනවානේ. මේ රටවල් දෙක කෑලි කුඩු කෑලි හැලෙන්න ගහ ගන්න අතරේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට එල කතා කරලා යන්න.
1: ඒක නෙමෙයි.
0: අතර අත දෙන්න. මිනිස්සු කොහොමද අප මේ කරන්නේ?
1: අපි නම් තරහ තරහම තරහයිනේ. අපි තරහන.
0: ඒකනේ.
1: ඒකනේ.
0: අපිට නෙමෙයි අපේ දන්න මිනිහකට මොකක් කර කරපු එක අපි තරහයිනේ.
1: ආයි
0: දී මූණ බලන්න ඕනේ නැනේ.
1: ඔව් ලයික් එකක්වත් දාන්න
0: නැනේ. ඕන් ආවයි. මුළු ලෝකෙම කන්ට්‍රෝල් කරන ඔන්න ඔය ලයික් එකෙන් තමයි. බෙල් ලයිකන් එක නෝයි ලයික් එක නෝයි සබ්ස්ක්‍රිප්ෂන් එක නෝයි තමයි. ඔව් ලයික් එක. මේ ඇත්තටම මේ උඩට වැඩට එවනවනේ මේ මිනිස්සුන්ට මේ මේවා ගෙවල් වල තියාගන්න බැරුව.
1: මේ අරවින්ද මේ මගේ චේන් එක තියලා ලක්ෂ දෙකක් මට ගන්න පුළුවන්
0: වෙයි. 7000ක්වත් ගන්න බෑ ඔය මේ මේ ඔය මාතුරු අතරන් වලට.
1: ඉමිටේෂන් එක ගන්න.
0: අර දෙකට තුනට හතරට වෙනවා මාලේ.
1: මේ හැබැයි ඔයගලන්ට හොඳ වටිනා අවස්ථාවක් තියෙනවා කමර්ෂල් බැංක් එකෙන්. හිතන්නක කියලා රන් අයක් ගත්තා කියලා රත්නම් බඩුවක් තියලා රන් අයක් ගත්තා. ලක්ෂ දෙකකට වඩා වැඩියෙන් ඔබ රන් මුදලක් ගන්නවා නම් ඔබට රුපියල් 25000ක් වටිනා සුපර් මාකට් තෑගි වවුචර් එකක් දෙනන්න අවස්ථාවක් තියෙනවා. හරිද? දවසට ජයග්‍රාහකයෝ 4 දෙනෙක් තෝරනවා. ඒ නිසා කොමාරි කැරකිලා එන්න
0: පුළුවන්.
1: ලිප්ස්ටික් ටිකක් ගන්නවා විතරයි.
0: ඉත කහපාටලා තින්නේ ඒ මූණ.
1: ඒ මගේ කල එක.
0: ඉත අතපය කළු පාටලා මූණ තර කහපාටන මොකෝ.
1: පොරිකියන්නපා මේ වැඩේ ගැන.
0: අපිට මේකට එක්ස්ප්ලනේෂන් එකක් ඕනේ. මට එක්ස්ප්ලනේෂන් එකක් ඕනේ ඔෆිෂල් එකක්. මූණ විතරක් කහපාට වෙලා බෙල්ලේ ඉඳලා මම පල්ලෙහාට කළු පාට උනේ කොහමද? මට දැන් අත් දෙක පේනවා බෙල්ල බෙල්ලේ පාට. බෙල්ල වෙන කාගේ හරිද? හරි
1: ඒකට දෙන්නම් මගේ එක.
0: ඔව්. දෙන්න.
1: දැන් දෙන්න බෑ.
0: ආ දෙන්න.
1: මම ඔඩර් එක ෂේප්
0: එක. ඔව් ෂේප් එක දෙන්න.
1: මේ ඔක කියන්නේ කවද වෙනකම් මේ වාසිය තියනවාද?
0: ඕක ඇති දෙසැම්බර් මාසය වෙනකම්.
1: හරියටම හරි දෙසැම්බර් 31 වෙනකම්ම තියනවා.
0: ඔව්. දෙසැම්බර් 31 වෙනකම් තියනවා. ඉතින් වෙනදා ඔබ රන්නායි මුදලක් ගත්තා. තේ මුදල අරගත්තා ඔබ ගෙදර යන වෙනදා.
1: ඉතරනේ වෙනදාට.
0: වෙන දෙයක් උන්නේ නෑනේ.
1: Yes.
0: ඉතින් දැන් මොකද කරන්නේ? රුපියල්
1: ලක්ෂ 2කට වඩා වැඩි වටිනාකමක් තියෙන රන්නායක් ගන්නකොට
0: ඔව් දවසකට ජයග්‍රාහකයෝ 4 දෙනෙක් තෝරන මේ රන්නාය ගන්න හැම කෙනාටම ගන්න ගන්න ගන්න ගන්න සැරේට මේ 25000 දෙනව නෙමෙයි නේද?
1: ඔව්
0: ඔබව මේ ජයග්‍රාහකයකට තෝරගන්නවා නේද?
1: කියන්නේ ඔබට අවස්ථාවක් හම්බ වෙනවා. එතනින් තමයි ජයග්‍රාහකයෝ තෝරන්නේ. හරිද? ඉතින් ඒක මතක තියාගෙන කමර්ෂල් බැංක් එකට යන්න ඒ වැඩේ කරගන්න. ඒ වගේම අද උදේම මට හිතුණා මතක් කරොත් හොඳයි කියලා කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගැන. අරවින්ද ඔබට වෙන ඇන්ගල් එකකින් මේක පොඩ්ඩක් බලලා කියන්න පුළන්ද කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගැන මේ ඇන්ගල් එක.
0: මොන ඇන්ගල් එක?
1: උඩ බලාගෙන
0: උඩ බලාගෙන මේ කතා කරන්නේ. වෙන ඇන්ගල් එකකින් බලලා මට ස්ට්‍රිප් සීලින්ම පේන්න තියෙනවා.
1: දැන් අපි ඇතර ගෙදරකට ඇතුළට යනකොට අපිට කෙලින්ම පොළවයි සිවිලිම
0: මේ අහසට පොළවෙන් නගින්නේ එක දුමාරයක්ද කියලා බලාගෙන ගියක් අතලට යන්න.
1: සීරියස් අපිට ඒක බැලෙනවා
0: නේ. අතලම ගෙදක් අතලට යන මොනවාද අපි සාමාන්‍යයෙන් බලන්නේ? අතල මොනවද බලන්නේ?
1: මට නම් පොළව බැලෙනවා.
0: පොළව.
1: හයි ටයිල් එක කොයි වගේද මොකද්ද දාලා තියෙන්නේ? ලංකා ටයිල්ස්ද ඒවා. ඉතින් ඊට පස්සේ නේ
0: පොළව පලාගෙන ඇදගෙන ඇවිද කියලා බලන්න. කියපු කරපු.
1: ඊට පස්සේ මන්නේ වහල බැලෙනවා. දැන් ඉඳගෙන ඉන්නවා කියලා හිතනකො තේ එකක් එනක.
0: ඔව්. වහල
1: බලනවානේ.
0: ඔකට බලනවානේ.
1: දොරට
0: ඇස් වලින් මේවා නිකන් ඇස් වහ කරනවා. ගෙවල් වල
1: ගිහිල්ලා.
0: වද්ද ගන්න එපා මේවා ඈ. ගෙවල් වල ගිහිල්ලා මම දොරට බලලා තියෙනවා. ගේ මෙහෙම ඇස් දෙකෙන් උලා කනවා.
1: වැකියුම් කරගන්න.
0: නෑ නෑ වැකියුම් නේ උලා කනවා. මුළු ගෙදරම ඇස් දෙකෙන් උලා කනවා.
1: දොර රෙද්ද පොඩ්ඩක් එහාට ගියොත් කාමරවල
0: තියෙනවා. කොහොමද දන්නේ කරේ? කොහොමද දන්නේ කරේ? මේ මේ වගේ රස්සාවක් කළා. කොහොමද දන්නේ?
1: මොකක් හරි බිස්නස් එකක්
0: වත්. මේ මොන හරි මේ මොන මොන හරි මේ බොරුවට විරිත්තන් හිටියට මොන හරි බිස්නස් කරනවා. ඔන්න.
1: අපි හිතන්නේ ඇත්තට අර ලී පෙනුමට තියනානේ
0: අපි. මේ මේ සීවිලිමට අකුළු මෙච්චර ලී දාන්න මොනවා කරලා තන්නේ මේ. අනේ බලනකොට අර ස්ට්‍රිප් සීලිම දාලා තියෙන්නේ කලර් අප් එකෙන් දාලා
1: තියෙන්නේ. ඒකනේ.
0: මේ ඔයා බලන්න ස්ට්‍රිප් සීලිමක් ඉස්සර අපි ලී වලින් ගහනවා.
1: හරි.
0: මුළු පදාසෙම ලී. හිතන්න. මුළු පදාසෙම ලී.
1: Yes.
0: ඇත්තටම ඉතින් අපිට ඕන ලී පෙනුම ගන්න මුළු පදාසෙම ලී වෙන්න ඕනද? නිකන් මතු පිට ස්තරය විතරක් ලී වුණාම ඇතිද?
1: ඔව් අපිට ලී පෙනුම
0: නේ ඕනේ. යන්තම් ලී පෙනුම තියෙන එකක් තිබුණාම
1: හොඳටම ඇති.
0: නේද?
1: යා.
0: ලී වලට වඩා හයිය හත්තියෙන් වැඩි. ගොල්ලු ගහන්න නැති, සත්තු කන්න නැති, ඇඹරෙන්නේ අරක මේක නැති.
1: ඔව්.
0: එහෙම මටීරියල් එකක අපිට පේන කෑල්ල ලී පෙනුමට තියෙනවා.
1: හරියට හරි.
0: ඇද්ද මදිද?
1: ඇති. හොඳටම ඇති. ඔව්. ඒ වුණාට
0: අපි
1: කරන්නේ අනිත් පැත්ත.
0: දැන් වා කියන්නේ මිනිස්සු එහෙම හිතන්න පුරුදු වෙලා තියෙනවා. මම දන්නේ නැහැ ඔබ තාම කොහොමද හිතන්නේ කියලා. නේද? තාම කොහොමද හිතන්නේ කියලා. දැන් ඔය සමහර වෙලාවෙ ෆ්ලේවර්ස් එහෙම බිහිවුනෙත් එහෙමනේ.
1: හරි.
0: අපි සමහර ඒවා කනවා. අපි රහ හොයන් කන්නේ. ඒ රහ දැනුණාම අපිට ඇති.
1: ආ
0: ආ. ඒකම වෙන්න ඕනෙත් නැහැ සමහර වෙලාවට.
1: ඔව් ඒකනේ.
0: එහෙම ඒවා තියෙනවා. ඕකේ. ඔය බලන්න සමහර වෙලාවෙ දැන් ඔය වයිනයිල් ෆ්ලෝරින් කියන එක අලුතෙන් ආවනේ. ඉස්සර මිනිස්සු ලී අරගෙන යතු ගාලා බ්ලෑලි හදලා බිමට අල්ලන. උඩ කෑල්ල ඇරුණම පොළොවට යට වෙන බිමට පැත්තට හයි වෙන කෑල්ල අපිට වැඩක් තියෙනවද?
1: වැඩක් නැහැනේ. පොත්ත වගේ කෑල්ල තමයි අපිට ඕනේ.
0: පොත්තනේ ඕනේ.
1: Yes.
0: ඒක තමයි වයිනයිල් වගේ වෙ බිහුනේ.
1: Yes, okay.
0: ඉතින් ඇත්තටම එහෙම ගමන ගිහිලා තමයි මේ ස්ට්‍රිප් සීලිමත් අපිට පේන්න කෑල්ල ලීපෙනුම තිබුණාම ඇතිනේ.
1: හොඳටම ඇති.
0: ඊටු ටික වෙන මටීරියල් එක ගැර කමක් නැහැ නේ මේ.
1: කමක් නැහැ. ඉතින් ඒ නිසා
0: බලන්නකො සොලූෂන් එකක් එහෙම හිතන්නකෝ. නැත්තම් ඔය ලී වලින් ඕක ගහලා ඕකේ එකක් සවුත් වුනහම අර මුළු සිවිලිමෙම වඩන්නේ. ඕක එකයිනේ සවුත් වෙන්නේ. මුළු මේකම සවුත් වෙනවා කියලා ගන්න.
1: ඔව් ඒකනේ හොඳට
0: පේනවනේ. හොඳට තැන් දෙකකින් ලීය ගොල්ල කාලා හරි වේව ගහලා හරි මොකක් හරි වෙලා ඇද ගහලා හරි ඇමරිලා හරි මොන හරි අව පාට වෙලා හරි යනවා.
1: හරිනේ.
0: ඇති. ඒ ඇති. අපි මිනිස්සුයි ලකන වාලේ සවුත් සීලිම සවුත් වෙලා නේද?
1: මේ එක තැනයි ඩොට් එකයි තියෙන්නේ.
0: සීලිම පොඩ සවුත් වෙලා නේද?

0: ඒ අරමණ මේකත් තිබ්බා නේද ලංකාවේ?
1: ඒත් බලන්න කිසි කලබලයක් නැහැ.
0: ඒක හරි ඒක හරි.
1: කලබලයක් නැහැ. මිනිස්සු හිතනවානේ එහෙම. ආ නෑ දැන් දෙසැම්බර් වලත් මොන හරි තියෙයි.
0: හරි ඔකේ.
1: ඒ වුණාට සමහර වැඩක් දැන් කරගන්න ඕනේනේ. දෙසැම්බර් වලත් යම් කිසි කාලයක්
0: නේ. කාලයක් තියෙනවනේ. දැන් මේ හදිසි ඕනිද
1: දැන් මේ කලෙක්ෂන් එකක් හොඳ එකක් තියෙනකොට.
0: හරි.
1: ඒක දැන් කොට දාගත්තොත් ඔබට හොඳයිනේ. නේ?
0: අනිවාර්යයෙන්.
1: කියන්න බෑනේ මේ රට ඇතුළේ තියෙන ඉන්ෆ්ලේෂන් එක අරෝම ඇතුළේ මේ ගණන් කොහොම වෙනස් වෙයිද කියලා කියන්න බෑ ඒ වෙනකොට. දැන් තියෙන සිටුේෂන් එක ඉතාම හොඳයි 45%ක් දක්වා වට්ටම් තියෙනවා.
0: හරි.
1: මේගොල්ලන්ග මම දැකපු හොඳම තෝට්ෆුල් වැඩක් කරලා තියෙනවා ඒ තමයි. බාත්รูම් එකකට ඕන කරන සියලුම උපාංග සහ ඒ ඇක්සසරි කතාව ඒගොල්ලෝ පැකේජ් කීපයකට හදලා
0: තියෙනවා.
1: Yes. 139,000 ගන්න ඉඳලා මේ පැකේජ් එකක් පටන් ගන්න.
0: හරි.
1: ඒකේ වෝටර් ක්ලොසෙට් එක, වොෂ් බේසින් එක, ටැප් ෆිටින් එක, ඒකේ ෂවර් සිස්ටම් එකක්
0: තියෙනවා.
1: ෂවර් සිස්ටම්
0: එකක් තියෙනවා.
1: මිරර් එක, ඇන්ගල් වැල්ස්, ඒ කියන්නේ කම්ප්ලීට් බාත්รูම් සෙට් එක. ටයිල් ටික වෙනම ගන්න ඕනේ.
0: හරි.
1: බාත්รูම් සෙට් එක වෙනම පැකේජ් කරලා තියෙනවා. එහෙම කරපුවාම ඔබටත් නිකන් තේරෙනවා ඇති එහෙම පැකේජ් එකට ආපුවාම අනිවාර්යයෙන්ම වෙන වෙනම ගන්නවට වඩා ඔයකේ ගාන සැලකිය යුතු විදිහට සාධාරණයක් කළ ඇති කියලා. හරිද?
0: ලංකා ටයිල්ස්.
1: ලංකා ටයිල්ස්. ලංකා ටයිල්ස්.

0: பாசம் பதமிட்ட சீதா.
1: சார், මොකද්ද වාහනේ අවුල?
2: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
1: සර්, ගියර් මාරු කරද්දී පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
2: ඔව් නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
1: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
3: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් නඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
4: XD ක්ලච් අතරමන් වන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
5: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
2: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
5: දැන් හොඳනම් ඉන්නෙත් හොඳයි.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රලාභි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
7: රට සවාරිය කිහිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
11: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 වතන්න.
12: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත්.
13: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන් සිතින්.
14: හච් වන් ලෝඩ් දැන් තවත් වැඩි දියුණු වුණා. වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුද්ද පුරාම ඩේටා සහ ටෝක් ටයිම් රුපියල් 2,999 සිට. ස්මාර්ට්ෆෝන් රවුටර් සහ අනිකුත් ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන සහ වැඩිම ඩේටා ප්‍රමාණයක් ලබා දෙන නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස් දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා, නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න. අදම හච් ඇප් එකෙන් හෝ www.hutch.lk within හෝ අපගේ ෆ්ලැග්ෂිප් අවුට්ලට්ස් වෙත පැමිණ ඔබගේ වන් ලෝඩ් ප්ලෑන් එක ඇක්ටිව්

0: ඒ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB-stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
1: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය බජාජ්
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
3: ඇහුණා නේද ලංකා ටයිල්ස් වල තියෙන සුපිරි දීමනාව තියෙන්නේ හෙට දවස වෙනකල් විතරයි. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් යන්න ෂෝරූම්ස් වලට, එහෙම නැත්නම් අලෙවිනි යෝජිතය හම්බ වෙන ලංකා ටයිල්ස්. ඊළඟට අපි මතක් කරන්න ඕනි වියර්ඩ් ජෙට් ගැන. වියර්ඩ් ජෙට් වල අලුත් ආරංචියකුත් තියෙනවා. ඊයේත් අපි ඒක කිව්වා. ඒ ගැන වැඩි විස්තර කියන්නම්. තව මොනවාද? Pulse N160 බයික් එක ගැන කතා කරන්න ඕනි. කොළඹ නවලෝක හොස්පිටල්ස් ගැනත් මතක් කරන්න ඕනි. අපි BOC ට්‍රැවල්ස් ගැන මේ දවස්වල වැඩියෙන් කතා කරනවා. හේතුව තමයි පිටරට යන්න පොඩි සවාරියක් දාලා එන්න ප්ලෑන් එකක් තියෙනවා නම් ඒ ප්ලෑන් එක තනිකරම ඔක්කොම ටික කම්ප්ලීට් කරලා වැඩේ කරලා දෙන්න BOC ට්‍රැවල්ස් ලෑස්තිලා ඉන්න. ඔබට මුකුත් කරන්න දෙයක් නැහැ. ඔබට තියෙන සහභාගී වීම පමණයි. හරිද? ඉතින් අපි ඒ ගැනත් වැඩි විස්තර කියන්නම්. අපි මේ දවස්වල හච් වල අලුත්ම පැකේජ් එක ගැන තමයි කතා කරන්නේ. ඒගොල්ලන්ගේ වන් ලෝඩ් අවුරුද්දට මේ සරයක් රීලෝඩ් කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ NLB ආයුබෝ ලොටරික ගැන කතා කරන්න ඕනි. පැල්වත්ත බටය ගැන මතක් කරන්න ඕනි. මේ ඔක්කොමත් එක්ක බයික් X55 ඇතුළු ඒගොල්ලන්ගේ සීරිස් එකම වාහන සීරිස් එක ගැන අපි කතා කරනවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එක්ක. කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ දැන් මේ වෙනකොටත් දන්නවා ෆිසිකලි RBD කරලා තියෙන හොඳම පොල් තෙල් එක කියලා. ඉතින් ඔයගලන්ට මාකට් එකෙන් ගන්න පුළුවන් කොකෝ ෆ්‍රයි. නම බලලා ගන්න. ACL කේබල්ස් ගැනත් මතක් කරන්න ඕනි. ACL තමයි ෆයර් ගාඩ් කියන එක මුලින්ම හඳුන්වලා දුන්නේ. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ මේ ෆයර් ගාඩ් කියන මේක දැන් කියන්නේ ඒ තත්වය ඒගොල්ලන්ගේ කේබල්ස් වල තිබුණාට සමහරක් කට්ටිය කූට ව්‍යාපාරිකයෝ කරපු වැඩක් තමයි. නිකන් අර අලුපාඩි කේබල් එකේ නිකන් ගහනවා ෆයර් ගාඩ්. ඒක මේ ගින්නට ඇවිලෙනවද නැද්ද කියන ඒවා චෙක් කරලවත් නැහැ. ඒවට සුදුසු විදිහට හදලත් නැහැ. හැබැයි නම දාගන්නවා ෆයර් ගාඩ් කියලා. ඉතින් ඕක දිගට කරගෙන ආවා කට්ටියක්. හැබැයි දැන් ඒගොල්ලන්ට no chance because ACL හදලා තියෙනවා ඒකට SLS තත්වයක්. ඒ කියන්නේ ACL මැදිහත් වෙලා සහ ඒක ලංකාව තුළ දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකට ගොඩක් මහන්සි වුණා ACL. ඉතින් දැන් ඒක කෙලින්ම දම්පාට කේබල් එකක් තමයි එන්න ඕනි ෆයර් ගාඩ් නම්. වෙන වෙන පාටවල් වලින් ආවට හරියන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට හાર્ඩ්වෙයාර් එකෙන් ගන්න පුළුවන් දම්පාට ACL ෆයර් ගාඩ් කේබල් එක. අපි අදත් බජාජ් ත්‍රී වීල් ගැන කතා කරන්න ඕනි, LOLC ෆයිනන්ස් ගැන කතා කරන්න ඕනි, ලින්ක් සුදන්ත ටූත්පේස්ට් එක ගැන කතා කරන්න ඕනි. ඒ වගේම අපි ඇලුමෙක්ස් ගැනත් මතක් කරනවා. ඇලුමෙක්ස් විශේෂයෙන්ම මේ හොඳ ෆැබ්‍රිකේටර්ස්ලාට ලොකු වාසියක් කරන්න තමයි මේ දවස්වල ට්‍රයි කරන්නේ. ඔබ ඉන්නවා කියලා පෙන්නන්න, අපි ඉන්නවා කියලා පෙන්නන්න පොඩි වට්ස්ඇප් මැසේජ් එකක් දාන එක විතරයි ඔබ කරන්න ඕනි. ඔබ හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක් නම් WhatsApp කරන්න ඕනේ numbers details අපි තව පොඩි වෙලාවකින් කියන්නම්.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
5: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තරම්.
6: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩි ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16, 17 වෙනි දිනන්හිදී ඔබගේ පැරණි හා පළදු රත්නාභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකෝ අවස්ථාවක් අමතන්න 0117574406 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
7: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peiris Motor Company Private Limited within Amathanna 0114700
8: After A-Levels, AI-driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School. Apply කරන්න පිවිසෙන www.slit.lk. Slit Evolve Beyond.
9: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.

0: නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කර ගැනීම පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර් නිවස
1: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL fire guard wire දැන් දම් පාටින් ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
2: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරමිඩ පිරිසටම
3: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
2: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
4: ලොකරයියේ පෙරලි කරන NLB Mega Power. දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රතයක්. දිනන ලොකුම Super Tag-ද නැකම ලොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී
5: ගන්න. Commercial Bank-ෙන් run අයයි අත පිරෙන්න වාසියයි. Commercial Bank-ෙ run අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර්මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම Commercial Bank ශාඛාවට පිවිසෙන්න. Commercial Bank-ෙ run අය සේවා.
6: දේ 7:57 වෙලාව අපි අද කතා කරන්න ලෑස්ති කාලයකට කලින් අපි කතා කරපු RBS panel ගැන ඒ වගේම අබාන්සකට යන්න අබාන්ස ඔඩියෝ සිස්ටම් එක ගන්නවා වගේම ඔයගලන්ට එතනින් Xiaomi TV එකක් ගන්න පුළුවන් අඩුම ගානට ලංකාවේ TV එකක් ගන්නවා නම් ඒ Xiaomi තමයි හරිද ඊළඟට අපි prime time එක ගැන කතා කරන්න ඕනේ හරිද මේ තමයි හොඳම වෙලාව prime group එක ඔයගලන්ට කොළඹින් apartments දෙන්න තීරණය කළා තියෙන කොහොමද prime එක එහෙම අපිට කලිනුත් ඉතින් මින් හොඳ හොඳ ලස්සන සංවල apartments දීලා තියෙනවා. හැබැයි මේක ටිකක් වෙනස්. මොකද මේ prime time එකේ ඔබ ගත්තොත් in Colombian apartments ඔගලන්ට 20%ක ඉතිරියක් තියෙනවා කියලා මතක තියාගන්න. ඊළඟට Cargill's Food City වල 43 වෙනි සම්වත්සරය නිසා ගොඩක් වාසි තියෙනවා. ඒ ගැනත් අපි කතා කරමු. මං හිතන්නේ දැන් හොඳම වෙලාව තමයි පත්තරේ බලන්න. ආයිට කලින් කියන්න ඕනේ commercial bank එකේ මේ දවස්වල run අයත් එක්ක ඔයගලන්ට ලොකු tag එකකුත් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ජයග්‍රාහකින් 4 දෙනෙක් තෝරනවා දවසට. ඉතින් ඒ ගැන විස්තර අපි උදේම කතා කරා. color up strip ceiling එක ගැනත් අපි මතක් කරා. ඉතින් ඔයගලන්ට color up එකේ website එකට ගියොත් ඒ ගැන වැඩි විස්තර බලා ගන්න පුළුවන්.
7: හතර වටේම පත්තර තප්පරේට 100ට.
8: 100ට පත්තරේ with හසා.
7: අනුග්‍රහය.
9: fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න. fresh විදියට හිතන්න. Kiehl's. life එකම fresh.
6: hi හසා. good morning.
10: good morning. හොඳින් නේද?
6: හොඳින් ඇදුනා නේ.
10: ඒක තමයි. හා. ඉතින් අද පත්තරවල විස්තර බලන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් Kiehl's එක ලයිෆ් එකම ෆ්‍රෙෂ් කරගන්න පුංචි අදහසක් කියන්නක්. අපි ඉගෙන ගන්න ඕන එකක් තියෙනවා. ඒ තමයි අද සහ හෙට අතර වෙනස. අපි ගොඩක් වෙලාවට අපේ ඔළුවේ තියෙනවා මේ හෙට අර වැඩේ කරන්න තියෙනවා, හෙට මේ වැඩේ කරන්න තියෙනවා. හෙට ඉඳන් ඩයටින් පටන් ගන්නවා, හෙට ඉඳන් එක්සයිස් කරන්න පටන් ගන්නවා, හෙට ඉඳන් පාඩම් කරන්න පටන් ගන්නවා, හෙට ඉඳන් ටයිම් ටේබල් එකකට වැඩ කරන්න පටන් ගන්නවා කියලා. හැබැයි හෙටයි අදයි අතර තියෙනවා වෙනසක්. ඒ තමයි හෙට කියන දවස කවදාවත් එන්නේ නැහැ. අද තමයි ඉතින් මොකක් හරි වැඩක් පටන් ගන්නව නම් තියෙන දවස. ඔය හෙට පටන් ගන්නවා කියලා හිතාගෙන ඉන්න වැඩේ අදම පටන් ගන්න බලන්න. Kiehl's එක ලයිෆ් එකම ෆ්‍රෙෂ් කරගන්න. දිනමින පත්‍රයට මං එනවා ආශ්චර්ය. කම්මැලි නිවුස් කීපයක් තියෙන ඉස්ලාම්. සිරිලිය ගිනුමේ මුදල් සාවද්‍ය පරිහරණය ශිරන්ති රිමාන්ඩ්, යාබස් කණු දෙනුවන අමල් රිමාන්ඩ්, නැගෙනහිර ඝාතන පිල්ලයන් රිමාන්ඩ්, සුදුසුකම් නැමැතිව බ්‍රිතාන්‍ය නාවික හමුදා පුහුණුවට යාම, යෝෂිතට කරන්නා ගොඩට බෝගොල්ලා ගමට එරෙහි නඩු 28-29 කැඳවයි කියලා තියෙනවා. නිසි සුදුසුකම් සපුරා නොතිබියදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යැවීම මගින් දූෂණය නැමැති වරද සිදු කළ බවට වන චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට පවරා ඇති නඩුවේ පූර්ණ නඩු විභාගය ලබන 28 වෙනිදා අවසන් කරන්න කොළඹ මහාධිකරණයේ නියෝග කරලා තියෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණයේ ගොනු කර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම නිසා විවෘත වරදතු නිකුත් කර සිටියදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්න ලැබූ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව පවරා ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා 29 වෙනිදා කැඳවන්න කියලා තියෙනවා. බාල බෙහෙත් නඩුවේ වන්දිය නොගෙවීම නිසා කෙහෙලිය ඇතුළු 5කට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් යොමු වෙලා තියෙන බවත් දිනමින වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ නඩු තමයි ඉතින් ඒ පැත්තේ ගැහෙන ප්‍රවෘත්ති ඉතින් නේද?
6: කේස්
10: තමයි. අරුණ පත්‍රයට මම ඊළඟට එන්න.
6: හරි.
10: IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්. ජනාධිපතිතුමා එහෙම කිව්වා කියලා අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අලුත් එකඟතාවයකට යා හැකි නම් ඒ සඳහා සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර අවධානය යොමු කරමින් කොළඹ ශැංග්‍රිලා හෝටලේ පැවැත්වන 2026 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුවට සහභාගි වෙමින් පළමු විස්තීර්ණ ණය පහසුකම් වලට අදාළ අවුරුදු 4 වැඩසටහනේ මූලික ඉලක්කය උනේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම. එම ස්ථාවරත්වය ළඟා කරගෙන ඇති අතර ඊළඟ පියවර වන්නේ එම ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමයි කියලා තියෙනවා. එම වර්ධනය සඳහා ආර්ථික වර්ධනය ඉලක්ක කරගත්ත අලුත් එකඟතාවයකට IMF එකත් එක්ක යන්න පුළුවන් නම් අපි ඒකට සූදානම් කියලා තියෙනවා. ඉදිරි වැඩසටහන කුමන ආකාර විය යුතුද යන්න පිළිබඳව මුදල් අමාත්‍යාංශය මහ බැංකු අධිපති ඇතුළු ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් කණ්ඩායමක් සාකච්ඡා කරමින් ඉන්නවා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. අනේ මන් දන්නේ නැහැ. ඉතින් මේකේ මේ සමහර ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු එහෙම හිටියා ඡන්දෙට කලින් මේ අපි ආපු ගමන් IMF අහෝසි කරනවා කියපු කට්ටිය පස්සේ IMF අහෝසි කරන්න අපිට විදිහක් නැහැ. හැබැයි අපි එකගතා ටික වෙනස් කරගන්න තමයි ඉන්නේ කියලා කියපු කට්ටිය හිටියා. ඊට පස්සේ එකගතා වෙනස් වුණෙත් නැහැ. ඊට පස්සේ සමහරු අපි දැක්කා කියනවා ඔය පොළොන්නරුව පැත්තේ එහෙම දැන් 2027 වෙනකොට IMF එක ඉවරයි. එතකොට අපිට සහන දෙන්න පුළුවන්. මේ IMF එක හින්දා තමයි මේ ජනතාවට සහන දෙන්න බැරි කියලා ඇත්තටම බොරුවටද බද්ද එහෙම කියන කට්ටියත් හිටියා. දැකරේ අයිකොල්ල එහෙම කීකීද්දි වෙන්නේ ජනාධිපතිතුමා කියනවා මේ IMF එකත් එක්ක තවත් අවබෝධතාව ගිවිසුමකට යනවා කියලා. හරි වද්දත් අර මිනිස්සු ඇඳුමක් පැළඳුමක් ඇඳගෙන කොහොම පාරට බහින්නද කියලා මට තේරෙන්නේ නැහැ. මේ ජනාධිපතිතුමා කියයි නේද? ලංකාදීප පත්‍රයට මං ඊළඟට එන්නේ. ලංකාදීපේ හෙඩ්ලයින් එක 27 වෙනිදා තෙක් රිමාන්ඩ් නාමල්ට අධිචෝදනා දෙන්න කියලා තියෙනවා. මවත් පියත් දෙන්නම රෝහලේ සිටියත් පුතාට අපදීම සලකා බලන්න බෑ කියලා තියෙනවා. සිරන්ති 16 වෙනිදා තෙක් රිමාන්ඩ් සිරිලිය සවිය කළු සල්ලි සුදු කරන ව්‍යාපෘතියක් කියලා නීතිපති උසාවියට දැනුම් දුන්න බවත් ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඔය අතරේ ඥානසාර හිමි කතාවට ගම්මන්පිලට විශේෂ පරීක්ෂණ. ගලගොඩත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කර සිටියදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිදු කළ කරුණු දැක්වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා තියෙනවා. ඉතින් පහුගිය ටිකේම උදය ගම්මන්පිල මහත්මයා තමයි කාවහරි අත්අඩංගුවට ගත්තාම ඒ අත්අඩංගුවට ගත්ත කෙනාගේ ඇඳුම් ගලවන ආකාරය පිළිබඳව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වී අපිට මතකයි සලේ සම්බන්ධයෙනුත් ඒ මාතෘකාව යටතේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කළා. ඊට පස්සේ ගල්ගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙනුත් ඔය මාතෘකාවකට ඇඳුම් ගැලවීම කියන මාතෘකාව යටතේ උදේ ගම්මන්පිල තමයි ප්‍රෙස් කොන්ෆරන්ස් තියන්නේ. ඉතින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. මොකද මේක සුළුවෙන් සලකන්නට පුළුවන් අනාවරණයක් නෙවෙයි. ඒ නිසා මේ ගැන බන්ධනාගාරයේ පැමිණිල්ලක් කළාට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය එයට අදාළ පරීක්ෂණ සිදු කරයි. එම පරීක්ෂණයෙන් අනතුරුව එහෙම දෙයක් සිදු වුණාද කොහොමද සිදු වුණේ කියලා මෙම සිදුවීම සම්බන්ධව කරුණු අනාවරණය කරගන්න පුළුවන්. දැනට තිබෙන්නේ ගම්මන්පිල මහතාට තමන් දැකපු දේවල් කියපු දේවල් අහපු දේවල් සියල්ලම ඒ පරීක්ෂණයේදී නිරාවරණය කරන එකයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ පරීක්ෂණයට ගම්මන්පිල මහත්මයා කිසිම තොරතුරක් වසන් කරන්නේ නැතුව නේද ඒ තොරතුරු ටික ලබා දෙයි කියලා. දිවයින පුවත්පතට මම ඊළඟට එන්නේ. ආයෝජකයන්ට තර්ජනය කර කප්පම්ගත් පෝට් සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ. විදේශ ගමන් බලපත්‍ර දෙකක්, 7 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර සහ සිම් කාඩ් පත් 42ක් යාළඟ තිබිලා තියෙනවා කියලා කියනවා. කොළඹ වරාය නගරයේ ආයෝජකයන් තර්ජනය කර කප්පම් ගැනීම ඇතුළු විවිධ අපරාධ රැසකට සම්බන්ධ බව කියන චීන පාතාල කණ්ඩායමක ප්‍රබල පෙළේ නායකයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් කොළඹදී අත්අඩංගුවටගෙන ඇත. චීනයේ පාතාල කල්ලියක් මෙහෙයවමින් විවිධ අපරාධ සිදුකර එරට පොලිසියෙන් බේරී හොර රහසේම ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම චීන ජාතික පාතාල නායකයා කොළඹ විවිධ හෝටල්වල නවාතැන් ගනිමින් විවිධ අපරාධවල නිරත වී ඇති බව විමර්ශනවලින් හෙළි වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙහෙයුමක් දියත් කරලා මේ අපරාධකරුව අත් අඩංගුවට ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් දැන් සමහරුන්ට හිතර ඇති ඉස්සර නම් මෙහෙම මේ චීනුන්ට ඇවිල්ලා මේ වැ කප්පම් ගන්නනේ පාතාල වැඩ කරන්න අර එහෙම
6: ඒ
10: සෙල්ලම් දාන්න දුන්නේ ඒවා මේ කට්ටියක් දෙකලේ මේ චීනුන්ට ඇවිල්ලා කරන්න කිසිම චාන්ස් එකක් ඒ කාලේ ඉතුරු කළේ නෑ. මේ දැන් තමයි මේ චීනු ඇවිල්ලා මේ වැ හක්කලම් කරන්න කියලා සමහරුන්ට එහෙම හිතනවත් ඇති නේද?
7: හතර වටේම පත්තර තප්පරේට සියතට
8: සියත පත්තරේ විත් හසා
7: අනුග්‍රහය.
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
6: උදේ 8:07

0: किया था टॉप स्टोरी।
1: නිල්වල අගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්. නිල්වල අගඟේ පහළ ද්‍රෝණී ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර පවසුවේ පවතින විසි තත්ත්වය සමග පහත් බිම්වල සිටින ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.
2: නිල්වල අගඟේ පහළ ද්‍රෝණී විශේෂයෙන්ම අකුරැස්ස සහ ඉන් පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වය පවතින කුඩා ගංගා ප්‍රදේශයේ මිල්ලකන්ද සාමාගොඩ ස්ථානවලදී මිලිත වර්ෂාවන් සමග සැලකුතු වැඩිවීමක් පෙන්නුම් කරනුයි. කළු ගංගාවේ ඇතැම් ස්ථාන මිලිමීටර 58 අතර වර්ෂාපතනය බොහෝ ස්ථානවලට ලැබිලා තියෙනවා. තවදුරටත් වර්ෂාපතනය ලැබීමෙන් ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු වෙන යාමක් ඇති විය හැකියි. එම නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයක් පසුවෙන කෙනෙක්ගේම කරනවා. විශේෂයෙන්ම කැලණිය කළු ගඟ, ඒ වගේම නිල්වල ගඟ සහ ගින්ගඟ, ඒ වගේම අත්තනගලු සාමාවය, මේ ආශ්‍රිතව පාද්බිම් ආශ්‍රිතව සහ ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් ඉතාමත් සැලකිලිමත් වෙන කියන එකම කරනවා.
1: දැන් විදෙස් පොතක්. සෞදි අරාබියේ නගර කිහිපයක් ඉලක්ක කර යෙමනයේ හෝති කැරලිකරුවන් විසින් මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ සෞදි ආරක්ෂකංශ විසින් එම මිසයිල් අතරින් කිහිපයක් ගුවනේ තිබ විනාශ කර ඇති බවයි. එහිදී මිසයිල් කොටස් වැටීමෙන් රියාද් නගරයේ සිවිල් විසින් 6 දෙනෙකු තුවාල ලැබුවා.
0: අනුග්‍රහය
3: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
4: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
3: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
4: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
5: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
6: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට
7: ගම පොහසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
9: සියත දිවයින පුරා.

0: දැකල් තියෙනවද සමහර ඔෆිස්වල එහෙම ඉන්නවා.
1: හරි.
0: මේ ඔෆිස් එකේ ලොක්කගේ සයිකොලොජි එක පාවිච්චි කරලා මුට්ටියක් අල්ලලා තව මිනිහෙකුට ගේම දෙන්න ප්ලෑන් කරනවා. ඒවා මේ ලෝකේ අලුත් දේවල් නෙමෙයි. මේ අලුත් පන්නේ වැඩ නෙමෙයි.
1: හරි.
0: ඒව තමයි ලෝකේ පුරාම තිබිලා තියෙන්නේ. ඔය එක කාලෙක ග්‍රීසියේ හිටියා පෙරිලෝස් කියලා. එයා ඇවිල්ලා මේ මේ ලෝකඩ වලින් එක එක නිර්මාණ කරන ශිල්පී.
1: Yes, okay.
0: හරිම නිකන් දරුණු පාලකෙක් තමයි ඒ කාලේ ඔය ග්‍රීසියේ හිටියා කියලා කියන්නේ.
1: රජකලේ.
0: ඔව්.
1: හා.
0: ඉතින් මේ මේ රජාගේ හිත අල්ලගන්න පාලකයාගේ හිත අල්ලගන්න.
1: Okay.
0: මේ අකා මාර මේ පෙරිලෝස් මාර නිර්මාණයක් කරනවා. එයා හදනවා ලෝකඩ වලින් විශාල ගොණෙක්.
1: ගොණෙක්?
0: ඔව්.
1: හා.
0: ඔව් සද්දන්ත ගොණ්ණම්බෙක් හදනවා.
1: හරි.
0: ඒ ගොණාව පිටපැත්තේ මෙහෙම පියනවා වගේ අරින්න පුළුවන්. පියනක් දාලා අරින්න පුළුවන්.
1: හා.
0: හරිද? ඊට පස්සේ ඇතුලෙන් මෙහෙම නලාවක් වගේ එකක් දාලා එන්න. හිතන්නකෝ. ඔය හොරණෑම දැකලා තියෙනවා
1: නේද? දැකලා තියෙනවා.
0: අර පිමින කෑල්ල තියෙනවා සද්දේන කැත්ත තියෙන පුණීලේ වගේ.
1: ඔව් මේව නිකන් හැඩ වෙලානේ අවිලා තියෙන.
0: Yes. එතකොට මේ මොකද?
1: හොරණෑම හැඩ වෙලා.
0: හොරණෑම නිකන් එහෙම හැඩයක් නේ. හොරණෑම මේ තනිකලින් දිනනවා.
1: ආ මං හිතර මෙහෙම දිනනවා.
0: මේකනේ ට්‍රොම්බෝන් එකක් ඔළුවේ තියාගෙන හොරණෑමක් කල්පනා කරන මම
1: මේ දිගට.
0: ආ ඔකේ
1: හොරණෑම.
0: හරිද? මේක ඇත්තම පොඩි ට්‍රොම්බෝන් හැඩයක් තමයි තියෙන්නේ. රවුම් වෙලා යන එකක් තමයි තියෙන්නේ.
1: හරි ඔකේ.
0: අර ගුණාගේ මෙහෙම ඔළුව පැත්තෙන් ඒ බටේ වගේ ඇවිල්ලා ඒ නලා වගේ කැල කට පැත්තෙන් එළියට එනවා.
1: හරි.
0: දැන් මේ නිර්මාණය හදලා මේ පෙරිලෝස් ගිහිල්ලා ලොක්කට කියනවා උතුමාණනි මම හොඳ නිර්මාණයක් හැදුවා. මේ මේකෙන් මේ මේ සතුරන්ට නියමට මේ මේ මද දෙන්න පුළුවන්.
1: හාහා.
0: හරිද? මොකක්ද දන්නවද කරන්නේ? ඒ වගේ අල්ලගත්ත අපි තමු හතුරෙක් අපරාධකාරයෙක් හරි කාව හරි
1: හොරේ කවුරු හරි කෙනෙක්
0: කියන්නේ
1: හරි
0: අරක ඇතුළට දානවා
1: හා ගොනාගේ ඇතුළට
0: ඇතුළට දානවා
1: හරි
0: දාලා පියන වහනවා දාලා මේක ලෝකඩනේ ගොනාගේ බඩ යටින් ගින්දර අල්ලනවා දැන් මොකද වෙන්නේ
1: අහන්න දෙයක් දෙන්නේ
0: නේද
1: රෝස් වෙනවා
0: ඔව් එහෙම නිර්මාණයක් මේ මිනිහා කරලා මේ
1: රජතුමාගේ
0: ලොක්කගේ හිත දිනා ගන්න
1: කඩේ යන්න
0: ඔව් හා හොඳයි නේ හොඳයි කොහොමද වැඩ කරන්නේ මෙහෙම කළා මෙහෙම කළා ගින්දර දැම්මම අර මිනිහා කෑ ගහනවා ඒ කෑ ගහන සද්දේ මේකේ දෝංකාරයත් එක්ක හරි අමුතුවට මෙන්න මේ බටෙන් එළියට එනවා කියලා
1: හා
0: හා ගොනෙක් කෑ ගහනවටත් වඩා මාර ලස්සනට ඒ සද්ද එනවා කියලා
1: හ්ම්
0: බලන්න දැන් දුෂ්ට තේ චේතන
1: හරි එහෙම යන්නේ
0: හරි වාගෙන එහෙම දා හොඳයි හොඳයි හොඳයි සේවකර මේ මූව දානවා මේකට මූව දාන දාලා බලන එක එහෙම වැඩ කරනවද කියලා හරිනේ
1: ඈ
0: ඈ හදපු එකම දානවා ඒක ඇතුළට
1: අනේ අම්මෝ
0: දාලා සද්ද එනවද කියලා බැලුවා
1: ආවද සද්ද
0: අනුන්ට කැපුව වලේ වැටෙන්නේ උඹයි
1: බොලේ
0: මොලේ මොලේ
1: කඩේ යනකොටත් ගානකට
0: යන්න අනුන්ට කැපුව වලේ වැටෙන්නේ උඹයි බොලේ
1: පුඩක් හිතල කඩේ යනකොට ගාන
0: හරි
1: හරි ඔකේ
0: මේ පේනවා ඉතින් මේ කියන්නේ මේ එක එක මිනිසුන් වල කපන්න එපා. ඔය කොයි කාගේ වල දන්නේ නැ කපන්න.
1: කපන්න ඕනේ. අම්බෝ ඒක නිකන්
0: හරි. හිතා ගන්න පුළුවන් මට ඒක දැකලා මේ ස්මවිල් වෙනවා. ස්මවිල් වෙනවා මට. ස්මවිල්
1: වෙනවා. මම හදපු නිර්මාණය පෙන්නන්න හොඳ නෑ බොස්ට ගිහිල්ලා.
0: මොකද හදපු නිර්මාණය?
1: පොඩි නිර්මාණයක් හදුවා ඒක ඕනේ ඕනේ.
0: සිරාවට?
1: ඔව් පොඩි ඒ කියන්නේ කාටවත් කරදරයක් වෙන්නේ නැ නෙමෙයි.
0: ඈ ඉතින්
1: මට වාසි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒකට දැන් මට වාසි වෙන නිර්මාණයක්නේ හැදුවේ.
0: ඇත්තටම වාසි වෙන දෙයක් කරාට කමක් නැහැනේ.
1: ඒ වුණාට ඒ වාසි ඔයාව දාලා බැලුවොත් ඒක කොහොමද වාසි වෙන්නේ?
0: මට වැඩ කරන්න
1: ඕනේ. එතකොට මම ඉවරයිනේ.
0: වා මෙහෙම වෙදන. අපි මේ පොඩක් අරින්ද දීලා බලමු එයා කොහොමද මේක. එයා කොහොමද ඒක ඉන්නේ කියලා නේද?
1: හරි නේද ගොඩ.
0: ඒ බය තමයි මේ තියෙන්නේ.
1: ඔව් මේක අනිත් පැත්තේ තියෙන්නේ.
0: මට ඔයාගේ ওই කීමන දැක්කම මතක තව මිනිහෙකුට හරියනවට අකමැති මිනිස්සු ගැන ලස්සනම ලස්සන කතාවක්.
1: අනේ ඒකත් කියන්නකෝ.
0: ඒකත් අහගන්නකෝ.
1: හරි ඔකේ.
0: ඕ මේ හිතන්න මේ ඔයා ගැන කියන්නේ.
1: හරි ඔකේ. ෂුවර් ෂුවර්.
0: දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා අසල් වාසියෝ දෙන්නෙකුට කියනවා මම උඹලා දෙන දිහා බලාගෙන ඉන්නම් බලා මහන්සියලා වැඩ කරනවා.
1: හරි.
0: මේ මම කැමති මේ මේ උඹලා දෙන්නට වරයක් දෙන්න. උඹට එක වරයකුයි මෙයාට තව වරයකුයි.
1: හරි ඔකේ.
0: හරිද? මොනවාද මොකක්ද අවශ්‍ය මොනවාද අවශ්‍ය
1: යා ඕකේ
0: හැබැයි එකක් මතක තියාගන්න තමන් ඉල්ලන දේ තමන් ඉල්ලන්නේ මොනවද ඒ ඉල්ලන දේ වගේ දෙගුණයක් අනිත් මිනිහට ලැබෙනවා හිතන්නකෝ දැන් ඔයා මොකක් කරේ ඔයා මුට්ටියක් ඉල්ලුවා ඔයාට හරිම ප්‍රයෝජනවත්
1: නේ ඔයාට මුට්ටි දෙකක් හම් වෙනවා
0: මට දැන් ඊට වැඩිය ප්‍රයෝජනවත්. හරිද?
1: හරි.
0: ඉතින් ඕනේ මොකද මොනවා තමුන්ටෝන් මම කල්පනා කළා දෙවියනි මට මේ මෙහෙම කරන්න මට අපේ ගේ පිරෙන්න රත්තරන් දෙන්න. ගේ පිරෙන්න රත්තරන් දෙන්න.
1: හරි.
0: ඇබ්‍රකඩබ්‍රා ආ
1: රත්තරන්
0: ගේ පිරෙන්න රත්තරන්. ඒ වෙනකොට ඇබ්‍රකඩබ්‍රා කියන්න ඕනුනෙත් නැහැ. අරමිනි අනිපිනියගේ
1: හා
0: ගෙදර අර වගේ දෙකක් රත්තරන් පහල වුණා.
1: හරි ඔකේ.
0: හරිද? දැන් දෙවියෝ හැරුණා අනිපිනියගේ පැත්තට. දැන් ඊමිනිය කල්පනා කරා දැන් මොන තමුන්ට මොනවද වරයක් කියලා මතක තියාගන්න. ඔයා ඉල්ලන දේත් ඒ වගේමයි. ඔයා ඉල්ලන දේ දෙගුණයක් අරයට
1: හම්බෙනවා. ඔකේ.
0: දෙගුණයක් අරයට හම්බෙනවා ගෝවා. මොනවද ඊමිනිය ඉල්ලුවේ ඔයයි දැන්. මොනවද ඉල්ලුවේ
1: කියන්නේ?
0: මොකද ඊමිනිය ඉල්ලුවේ? කල්පනා කර ගෙයක් කිල්ලෝ තලයකට ගෙවල් දෙයක්
1: හම්බෙනවා.
0: මම වාහනයක් කිල්ලොත් වාහන දෙකක් හම්බෙනවා. තවම රත්තරන් කිල්ලොත් ඒ වගේ දෙකක් අරමිනියට හම්බෙනවා. අනේ දෙවියනි මගේ එක හැක් අන්ද කරන්න කිව්වා.
1: අර වංශික ඇස් දෙක මන්ද වුණාද? අයියෝ.
0: එහෙම මිනිස්සු ඉන්න හොඳේ. අත පැක් කර කපා ගන්නවා අනේ මිනිහට සබ්බෝ හම්බෙනවා නා.
1: ඒකනේ නේ.
0: නේද? එහෙම සමාජයක හලෝ අපි ජීවත් වෙන්නේ.
1: ඉතින් මෙහෙම ඉන්න එකත් කොච්චර ලොකු දෙයක්ද?
0: මෙහෙම ඉන්න මාව පොඩ්ඩක් හරි ආශ්‍රය කරන නිසා තමයි ඔහොම ඉන්නේ. නැත්තම් එනකොට දුෂ්ටම දුෂ්ටකේ ගෑණියෙක් ගත්තේ අපි ඇතුළට.
1: දැන් දැන් ටිකක් ඕකේ නේද?
0: ඔව් දැන් හොඳයි.
1: දැන් සාන්ද්‍ර වෙලා.
0: ඔව්.
1: තනුක වෙලා.
0: දැන් සාන්ද්‍ර මේ තනුක වෙලා.
1: තනුක වෙලා තියෙන දැන්.
0: ඕ. දැන් ඇත්තන දුෂ්ටකම් අඩුද?
1: හරි හරි.
0: අඩුයි නේ.
1: ඔයාට වඩා ගොඩක් අඩුයි දැන්.
0: දැන් ඒවා කියන්න එපා. දැන් කතා වෙන විදිහකට නෑ ආවේ. දැන් ඕවා කියලා පව පුරව ගන්න එපා. ඔය වගේ ඒවා කියලා දුෂ්ටකම තමන්ගේ දුෂ්ටකම ගැන තමන් දන්නවනේ.
1: දැන් මම මොනවාරි ගොත් පව පිරෙනවා. ඔයා ගොත් පව පිරෙන්නේ.
0: තමන්ගේ හැටි තමන් දන්නවනේ.
1: මේක මාර වැඩක් වුණානේ. ලොක්කට ඕන දෙයක් කියන්න පුළුවන්.
0: දුෂ්ටකම.
1: ඔයා දන්නවද අරවින්ද අපි පහුගිය දවස්වල ආයු බෝ ලොටරි එක ගැන කතා කරා ගණ්ඩ කිව්වා. 12 වෙනිදාද?
0: මට අනේ දෙවියනේ මට ආයුබෝ ලොතරැයියක් ඇදෙන්න ඕනේ.
1: එතන මට දෙකක් ඇදෙනවා. ආයුබෝ ලොතරැයි. Yes.
0: ද ඔයාගේ ප්‍රාර්ථනාද? මගේ එක හැපේ නැතන. ඒකමයි.
1: මගේ එක වකුගඩුවක් සවුත්.
0: නරක වෙන්න ඕනේ. හරියට හරි.
1: අනේ එහෙම කියන්නේ නැහැ. අනේ මම. මම එහෙම කියන්නේ.
0: එතකොට ඔයාගේ දෙකම සවුත් වෙලා යනවා. ලොකු ගල් ලැබිලා ගල් මෙහෙම ගල් කොරියකින් වගේ පටපට ගාලා වැටෙනවා.
1: මේ ආයුබෝල අතරයේ පළවෙනි විශේෂ දිනුම් වාරය තිබුණා පහුගිය 12 වෙනිදා. අපි ඉතාම සතුටින් කියන්න කැමති මිලියනපති ජයග්‍රාහකින් 5 දෙනෙක්. මේක විශේෂ දිනුම් ඇදීමක්. හරිද? පළවෙනි එකනේ. මේක ස්පෙෂල්. මිලියනපති ජයග්‍රාහකින් 5 දෙනෙක්, රුපියල් 105 ගානේ ජයග්‍රාහකයෝ 10 දෙනෙක්, ලක්ෂපති ජයග්‍රාහකින් 35 දෙනෙක්, රන්කාසි ජයග්‍රාහකින් 14 දෙනෙක්. Oh my god. රුපියල් 50,000 ගානේ 262ක් ජයග්‍රහණය කරා. ඊට පස්සේ රුපියල් 25,000 ගානේ ජයග්‍රාහකයෝ 189ක් බිහි වුණා. මේ තමයි ආයුබෝ ස්ටාර්ට් එක. හරිද? පළවෙනි දිනුම් වාරේ. ඉතින් තව ඉස්සරහට ලොකු සෙල්ලම් ඉතින් දාන්න ලෑස්ති කරපු ලොතරැයියක් තමයි මේ ආයුබෝ කියලා කියන්නේ. ඉතින් දිගටම අරගන්න, දිගටම ගන්න. පළවෙනි දිනුම් වාරේ නම් මාර ටැගි කන්දරාවක් දීලා තියෙනවා ආයුබෝ ලොතරැයිය. NLB වෙතින් තමයි ආයුබෝ.
0: අපි අද පාරක් උදේම කතා කරමු. දැන් කතා එක එකව ගොඩක් දැන් අහගෙන හිටපොත් එකේ.
1: Yes.
0: තවත් ඒ වගේ ඒවා තියෙනවා.
1: හරි.
0: ඔබ EV එකක් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ඔබ හොයනවාද? ඉලෙක්ට්‍රික් වෙහිකල් සම්බන්ධව ඩිසිෂන් එකක් ගන්න එක අපි හිතන තරම් ලේසි නෑ.
1: මොකද
0: මාකට් එකේ ගොඩාක් එක එක එක එක රෙකමදාරු වෙනවා නේද?
1: අනිවාර්යෙන්.
0: ඔය එක එක වාහන ගත්තා කියනවා මේ මචං මේක හොඳයි මචං ආ මේක හොඳයි මේ හොඳයි. ඇත්තම කිව්වොත් එහෙම දැන් ලෝක ප්‍රසිද්ධ වාහන නිර්මාණකරුවෝ EV තාම හදන විදිය කල්පනා කර කර ඉන්නවා.
1: හරි. ඒගොල්ලෝ තාම දාලා
0: නැහැ. තාම දාලා නැහැ සමහර අය.
1: ඔව් ඒක ඇත්ත.
0: ඉතින් දැන් මේ නමුත් අද මේ වෙනකොට මේ EV කියන concept එක මාර වේගෙන් ලංකාවේ ජනප්‍රිය වේගෙන යනවා. නමුත් මේ EV වාහනත් එක්ක අපි තාම නිකන් හරියට ගත්තොත් එහෙම අවුරුද්දක් දෙකක්වත් තාම නැහැනේ මෙයා.
1: ඒ කියන්නේ අපේ experience එක හරි අඩුයි.
0: ඔව්.
1: Yes.
0: තාම මේ අපි මේක ඉගෙන ගනිමින් EV කොහොමද? EV වල බැටරි කොහොමද? මේකේ වොරන්ටියයි මේකේ ගැරන්ටියයි මේ ටික ප්‍රමාණවත්ද?
1: ආ
0: ඉස්සර තිබිච්චර කම්බක්ෂන් එන්ජින් වගේ තාමත් තියෙනවා.
1: ඒක
0: පෙට්‍රල් එන්ජින්, ඩීසල් එන්ජින් වගේ මේවා ආෆ්ටර් සේල්ස් වැලිවක කොහොමතියද මේවැ සර්විස් එක මේවැ රෙපයාර් එහෙම කොහොමද මේවා තාම අපි ඉගෙන ගන්න
1: තාම ප්‍රශ්න තියෙනවා අපිට.
0: එතකොට මම මේ කියන්න හදන්නේ වාහනේ ගැන වාහනේ ඔප්ෂන් ගැන විස්තර හොයනවා වගේම ඔබ හොයන්න ඕන තව එක දෙයක් තියෙනවා. මොකක්ද?
1: ආෆ්ටර් සේල් සර්විස් එක ගැන.
0: ළඟයි.
1: ඒ කියන්නේ කාගෙන්ද අපි මේ වාහනේ ගන්න
0: කියන්නේ? හරියට හරි. වාහරි වුදු හරි අද හරි. මට හරි වගේ.
1: නැයික අපි බලන්න ඕනේ
0: නේ. හැම වෙලාවෙම බලන්න. මේ අලුත් වාහන. අලුත් EV concept එක. අපි හුරු වෙමින් යන්නේ. අපිට තියෙන එකම ආරක්ෂාව වාහනේ ලංකාවට ගෙන්නන මිනිස්සයා කවුද? මිනිස්සයා නෙමෙයි ආයතනේ කවුද?
1: කවුද? yes.
0: කවුද බයික් ලංකාවට ගෙන්නන්නේ? බයික් කියන්නේ BAIC බයික්. ඒකට බේක් කියනවා, බයික් කියනවා, මට කමන්නේ ඔබ මොනවා කිව්වා.
1: බීජින් කියනවා.
0: yes. බට හිතෙන හිතන ඒවා කියනවා.
1: හරි.
0: කරන්න බෑ අත්‍තරවත් මේ වැඩේ.
1: හැබැයි දැක්ක ගමන් අඳුන ගන්නවා.
0: අඳුන ගන්න.
1: ඒක සතුට.
0: දැන් අපි දැකපු ගමන් ඇහැට හුරු කරගන්න ඕන වාහනයක් තමයි.
1: හරි.
0: බයික් X3E කියන EV එක. ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්, සිංගල් චාර්ජ් එකකින් කිලෝමීටර 400ක් දුවන්න පුළුවන් කියලා ප්‍රොමිස් කරලා තියෙන.
1: හරි, ඔකේ.
0: මේක ඇත්තටම මේක ක්‍රොස් ඕව එකක් වගේ. දැන් ක්‍රොස් කියලා වාහන දවිලා තියෙනවා මේ මාකට් එකේ. ක්‍රොස් කියන නමත් එක්ක. ඇත්තට මේක අර ක්‍රොස් SUV type එකක්.
1: රයිට්, ඔකේ.
0: ඒ කියන්නේ පොඩි එකකුත් නෙමෙයි. නේ පොඩි SUV එකකුත් නෙමෙයි.
1: හරි.
0: ලොකුම SUV එකක් නෙමෙයි.
1: හරි.
0: මේ මැද තියෙන සයිස් එකක්. wheel base එක ලොකු. ඒ කියන්නේ දිගයි වාහනේ. වාහනේ දිග වුණාම එන පළවෙනි වාසිය දැන් අපිට තේරෙන්න
1: ඕනේ
0: ඉඩ කඩ, විශේෂයෙන්ම boot space එක.
1: ඔයා
0: බලන්න ගොඩක් EV වාහන වල තියෙන ලොකුම challenge එක තමයි boot space එක මදි.
1: ඔව්, චූටි නිකන් කෑල්ලක් තියෙනවා, බුලක් වගේ.
0: suitcase එකක් දාගත්තට පස්සේ ඒක වෙන මොනවත් කරන්න බෑ.
1: yes.
0: දැන් මේක තියෙනවනේ ලීටර 459ක storage එකක්. ඒක ඔයා boot එක ඇරපු ගමන්ම
1: මේක
0: electric tailgate තියෙන මේකේ නේද?
1: නිකන්
0: බොත්තම බර
1: ගාලා
0: අරින්න පුළුවන්. එහෙම ඉන්න පෙ ඉලෙක්ට්‍රික්. ඒකේ තියෙනවා 390ක්. ඊට පස්සේ මෙහෙම යට ස්ටෝරේජ් එක ඔයා ඇරලා බැලුවාම ඒකේ තවත් ස්ටෝරේජ් එකක් තියෙනවා. අර යට පියන ඇරලා බලපුවාම, ෆ්ලෝ බෝඩ් එක උසලා බලපුවාම තවත් කෑල්ලක් තියෙනවා යටට හදලා.
1: තට්ටු දෙකක්
0: වගේ. වාහ්, නියමයිනේ. අරම ලස්සනයි මේ ඩිසයින් එක. මම දැක්ක මේකේ ඩේ ටයිම් රනින් ලයිට් එකක් තියෙනවා. LED ඉන්ටරැක්ටිව් බඩු. ඉතින් කෙලින්ම වමේ ඉඳලා දකුණට ක්‍රොස් ද බොඩි ඉස්සරහින් යන්නේ ග්‍රිල් එකට උඩින්. හරි ලස්සන පුංචි ග්‍රිල් එකක්. අතන ග්‍රිල් එකක් අවශ්‍යම නැහැනේ ඉලෙක්ට්‍රික් වාහනයකට. හරි ලස්සන පොඩි ග්‍රිල් එකකින් ඒක පොඩි
1: ස්ටයිල්
0: එක හදලා දීලා තියෙනවා. හරිම ස්ලීක් ඩිසයින් එකකට මේක ඇවිල්ලා තියෙනවා. EV කොහොමත් ඊරෝඩයිනමික් ෂේප් එක ගැන ගොඩක් තදටම හිතන්න ඕනේ. මොකද එයා ඩ්‍රැග් එක අරවම එයා පුළුවන් තරම් එයා රෙසිස්ටන්ස් ඒවා අඩු කරගන්න ඕනේ. එතකොට තමයි වැඩිම කිලෝමීටර ගන්න දුවන්න පුළුවන්.
1: මම ඔයාලා
0: බැලුවා බැටරිය ගැනත් ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරියක් තමයි මේකේ ඉන්නේ. ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිය.
1: හරිද? එතන තමයි දැන්
0: කවුද ගෙන්නන්නේ? මේක දැන් දන්නවා. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. ඉතින් කාරණා දෙකම සම්පූර්ණයි.
1: yes.
0: එහෙම නැත්නම් බයික් කියලා කියන්නේ ලෝකේ රටවල් 80 ගානකට විතර වාහන යවන කම්පැනි එකක්.
1: yes.
0: බීජින් ඔටෝමොබයිල් කම්පැනි.
1: හරි.
0: ලංකාවේ එක ගෙන්නන්නේ ඇස් දෙක වහලා විශ්වාසෙ තියන්න පුළුවන් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. මෙන්න ඔබේ EV එක. මෙන්න ගෙනාවා.

0: වාගේ යන දැන් මං හිතන්නේ අපිට වාහන සේල්ලයක් පටන් ගන්නත් පුළුවන්.
1: ඔව්නේ.
0: තියෙන ෂෝ එකක් ඇතුලේ
1: මොඩල්ස් ගොඩක් ගැන අපි කතා කරනවා නේ.
0: අපි යනවා ඒ වගේ world class brand එකක කතාවක් ඔබට මම කියන්නේ. ඔබටත් මේකට දායකත්වයක් තියෙනවා ඈ. මේක අපේ හැමෝගෙම ටික ටික සම්බන්ධයක් තියෙනවා. මම කියන්නම් සම්බන්ධ වෙන විදිහ ටිකක් යනකොට.
1: ඔකේ.
0: අපි දැන් ගමුකො මේ අපි ගමු ඩිමෝ කියන නම. එතකොට අපි ගමු ටාටා කියන නම.
1: ඔව් ඔකේ.
0: ටාටා කියන නමෙන් පටන් ගමු.
1: Yes.
0: ටාටා කියලා කියන ටාටා කියන බ්‍රෑන්ඩ් එක නිකන් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. ඒක මිනිස්සුන්ගේ මේ ලෝකේ පුරාම විශේෂයෙන්ම ව්‍යාපාර ගොඩනගන්න සොලූෂන් දීපු ආයතනයක් ටාටා කියලා කියන්නේ.
1: ඔකේ.
0: මිනිස්සු ඉස්සර වගේ නිකන් බඩු මුට්ටු ගන්නෑ. නිකන් වාහන ගන්නෑ. කිස් මිනිස්සු ඉන්දි කට්ටක්වත් ගන්නෑ නිකන්. ඔව්
1: හේතුවක් තියෙනවනේ නේ.
0: මිනිස්සුන්ට ඒ බ්‍රෑන්ඩ් එකේ තියෙන මොනවා හරි අවුරුදු ගාන හෝ අරව මේවට වඩා
1: හරි
0: මිනිස්සු බ්‍රෑන්ඩ් එකකට සමීප වෙන්නේ, ප්‍රොඩක්ට් එකකට කැමති වෙන්නේ. ඒක එයාගේ තියෙන ප්‍රශ්නෙට කොච්චර ලොකු උත්තරයක් ගෙනත් දුන්නද කියන එක උඩනේ.
1: ඉතින්
0: ටාටා සොලූෂන් ප්‍රොවයිඩර් කෙනෙක්. ඒගොල්ල මිනිස්සුන්ගේ තියෙන පොඩි පොඩි ප්‍රශ්න වලට
1: හරි
0: විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාර කරන අය පොඩි තැනකින් පටන් ගත්තත් ලොකු ව්‍යාපාරයක් දවසක තමන්ට හදා ගන්න පුළුවන් කියලා හීන දකින මිනිස්සුන්ට
1: හරි
0: මහා විශාල ඉනිමකක් හදලා දුන්න එකක් තමයි බ්‍රෑන්ඩ් එකක් තමයි ටාටා කියලා කියන්නේ.
1: ඕකේ.
0: මම නිකන් බැලුවා රටවල් කොච්චරද කියලා තොන්නෝම තිබුණා. රටවල් 35කට වැඩි ගානක කමර්ෂල් වෙහිකල්ස් කියන ඉන්ඩස්ට්‍රි එකේ ලීඩර් හැටියට අදත් ටාටා ඉස්සරහම
1: ඉන්නවා.
0: කමර්ෂල් නැත්නම් අපි කියමු ඉන්ඩස්ට්‍රියල් වෙහිකල්ස්. අපි මේ කතා කරන්නේ පොඩි ට්‍රක්, චුට්ටක් ලොකු ට්‍රක් සහ ලොකුම ට්‍රක්ස් වගේ වගේ නම් අපි කතා කරමු.
1: හා නියමයි.
0: එතකොට සාමාන්‍යයෙන් බිස්නස් එකක් කරන කෙනෙක් තමන්ගේ vehicle fleet එක ගැන හිතනකොට එයාට තියෙන ලොකුම දේ තමයි මේ වාහනේ නඩත්තු කරන්න මට කොච්චර නටන්න වේද කියන එක.
1: Yes.
0: ඔබ හැම වෙලාවෙම හිතන්නේ ඒකයි. ඔබ වාහන අරන් විකුණන කෙනෙක් නෙමෙයි නම් වාහන කියන්නේ ඔබේ business එකක් නෙවෙයිනේ. වාහනයක් කියන්නේම වෙළඳ වාහනයක් කියන්නේම ඔයාගේ business එක ඔය තියෙන තැනින් ඉස්සරහට ගෙනියන්න පාවිච්චි කරන tool එකක්.
1: අනිවාර්යෙන්.
0: බිස්නස් එක දියුණු කරන පැත්තක තියලා ටූල් එක හදාගෙන ඉන්න උනොත් ඔයාම හිතන්නේ මොකද්ද මේ මිනිහට කරන්නේ බිස්නස් එක හදන්න බෑ ටූල් එක හැමදාම සතියකට දෙන දේට ටූල් එක හදන්න ඕනේ ගරාජ් එකට දාලා.
1: ඉතින් ලොවෙත් බිස්නස් එක කරන්න
0: වෙන්නේ නැහැ. ඉන්ඩස්ට්‍රියල් වැඩක ඉන්නකොට හැම රුපියලම වැදගත්. ඒ කියන්නේ ඔයාගේ ඔපරේෂනල් කොස්ට් එක අඩු කරගන්න බැරි නම් වාට කොච්චර බිස්නස් තිබුණත් කවදාවත් ඔලුව උස්සගන්න අමාරුයි. හැම මිනිස්සයම බලන්නේ වාහනයක් ගත්තොත් එහෙම ඒකේ මේන්ටෙනන්ස් කොස්ට් එක කොච්චර චර අඩුවෙන් තියාගන්න පුළුවන්ද කියලා. ඒ විදිහට ඇවිල්ලා පොඩි කාලයක් ඇතුළත ලංකාවේ කප් ගහපු වාහනයක් තියෙනවා අවුරුදු 20ක සාක්කයක් එක්ක.
1: හරි.
0: ඒ තමයි සුද්දා ඩිමෝ බට්ට.
1: ආ හොඳටම දන්නවනේ අපි.
0: මේ මිනිස්සුම එකතු වෙලා දාගත්ත නමක් මේක. දැන් ඒකේ ඔරිජිනල් නම අමතක වෙන ගානට අපිට ඩිමෝ බට්ට ක්ලෝස්.
1: ඊගෙන මම
0: හිතුවා ඩිමෝ බට්ට.
1: ඔව්.
0: අපි දැන් ඒ සයිස් මොක දැක්කා ඩිමෝ බට්ට කියලා කියන මට්ටමට ආවා.
1: හරියට හරිය.
0: ඊගෙන කෙලින්ම බාටා කන්සෙප්ට් එක. බාටා කන්සෙප්ට්
1: මොන සරපුව දැක්කත් කියන්නේ
0: බාටා. මිනිස්සු ඉල්ලන්නේ වෙන බ්‍රෑන්ඩ් එකක් මම මෙන්න මේ බාටා දෙක දෙන්නු කියලා. ඒ ගානට ඩිමෝ බට්ට. වාහනේ පොඩි නම් ඩිමෝ බට්ටෙද්ද
1: ගොඩේ.
0: ඒ ඩිමෝ බට්ටේ නොඋනත් ඒ බ්‍රෑන්ඩ් නේම් එක මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවා.
1: පොඩි ළමයා පවා දන්න බ්‍රෑන්ඩ් එකක්.
0: ඩිමෝ බට්ට. පොඩි එකා පවා කියනවා අන්න ඩිමෝ බට් එක ඇවිල්ලා කියලා. නේද?
1: ඒක හරි.
0: ඔයා හිතන්න දැන් බ්‍රෑන්ඩ් එකක් මුලින් ඉඳලා හදන මිනිහෙක් දන්නවා එහෙම තැනකට බ්‍රෑන්ඩ් එකක් මිනිස්සුන්ගේ ලේවලට වෙනකන් ගෙනියන්න කොච්චර අමාරුද කියලා. ඔයා හිතන්න ලේසිද? ලේසිද? අපි දැන් අපිත් ආසෙන් මොකක්ද අහන රේඩියෝ චැනල් එක. අපි සල්ලි දෙන්නෙත් නැහැ.
1: ඔව් ඒකනේ.
0: නේද? රේඩියෝ ගන්න අපිට සල්ලි දෙන්න සල්ලි දෙන්නේ නැහැ. අපිට සල්ලි ඔය පොඩක් සල්ලි සුට්ටක් මදි ඒකයි දෙන්න.
1: අමුණ දෙන්න
0: මොකක්ද අහන චැනල් එක අපි නම් අහන්නේ සියත කියලා. එහෙම ඒක ලේවලට දාන්න අපි දන්නවා ඒක
1: කොච්චර අමාරුද කියලා.
0: කොච්චර ගේමක්ද කියලා.
1: යස්.
0: කොච්චර දේවල් කරන්න ඕනද කියලා. ඉතින් අවුරුදු 20ක සාක්කයක් ඩිමෝ බට්ටගාව තියෙනවා. මිනිස්සුන්ව පටන්ගත්ත තැන ඉඳලා විශාල දුර ගමනක් ගෙනින් එක ඩිමෝ බට්ටගෙන් පටන් අරගෙන ඩිමෝ බට්ට ෆ්ලීට් එකක් හදලා තමන්ගේ බිස්නස් එක දුවන්න පුළුවන් ගන්නට බිස්නස් එක හදාගත්ත මිනිස්සු කොච්චරනම් ඉන්නවද?
1: රයිට්.
0: මොකද්ද මේ හේතුව? මේන්ටනන්ස් කොස්ට් එකක් කියලා එකක් ඇත්තම නැත්තරලු මේ වාහන වලට.
1: ආ ඕකේ.
0: ආවත් ශක්තිමත් අලෙවි නියෝජිත ජාලයක් ඉන්නවා 600කට වැඩි ඉන්නවා. සේවා මධ්‍යස්ථාන 18කට වැඩිය තියෙනවා. ඕනම හදිසි වෙලාවක බ්‍රේක් ඩවුන් එකදී ඔය 1388 කියලා ඒගොල්ලන්ගේ හරිම පොපියුලර් නම්බර් එකක් තියෙනවා. ඒක දෙනවා.
1: හරි.
0: 1380 කෝල් කරපු මිනිස්සේ කවදාවත් පාරක් අතරමඟ නතර වෙලා නැහැ. ඔයාර ඩිමෝ බට්ටේ ජීවිතේ දකින්න හැම වෙන්නේ පාරේ නන්නත්තරලා.
1: ඔව් ඒක නම් ඇත්ත.
0: ඒකේ සර්විස් එකට ලංකාව පුරාම අලවියෙන් පසු සේවය කියන එක ප්‍රායෝගිකව ඩිමෝ එක. ඩිමෝ තමයි ලංකාවට මෙටාට ඉන්ඩස්ට්‍රියල් වෙහිකල්ස් ගෙන්න ගන්න.
1: හරි ඕකේ.
0: ඒකට තමයි ඒක බලයලත් අලෙවි නියෝජිතය.
1: යස්.
0: කවදාවත් එහෙම මිනිහෙකුට පාරේ ඉඳ වෙලා නැහැ ඩිමෝ බට්ටෙක් ගත්ත මිනිහෙකුට කියලා අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.
1: මට දැන් දැනගන්න ඕනේ ඩිමෝ බට්ටා කියලා කිව්වට මොකද්ද මේක ඇත්ත නම මොකද්ද කියලා.
0: මේක ඇත්ත නම ඩිමෝ බට්ටා.
1: මොකද්ද? ඒ ලෝකේ ගියා.
0: වැඩක් නැහැ නේ මටවත් මතක තියෙනවනේ. මට මතක නැහැ. මට ඩිමෝ බට්ටා ගහන්න මට ඇති. ආයි වෙනනම් ඕන්නේ මේ නමින් මිනිස්සු වාහනයට ලව් කරන ගත්තට පස්සේ ඔයා වෙන වෙන නම් දාන්න. ඉතින් ඔයා මේ වාගේ මේ පරණ නමකට තාම නතර නෑ.
1: ඔව් ඉතින් එහෙම තමයි. මම මොකද්ද මට
0: දැක්කේ. ඔයාත් වෙන නමක් දාගෙන ඉන්නේ. මොකටද ඔයා මේ දඟලන්නේ?
1: කුතුහලයි මට ඒක
0: දැනගන්න. කුතුහලයි ඔන්න ඩිමෝ බට්ට තමයි මේකේ නම.
1: ඒක ඉතින්
0: දැන් ඩිමෝ බට්ටගෙන් මේ කමර්ෂල් වෙහිකල් ඉන්ඩස්ට්‍රිය මේගොල්ලෝ නතර කරලා නෑ.
1: රයිට්.
0: තව ස්ටෙප්ස් ගණනාවක් තියෙනවා. ඩිමෝ බට්ටරට තව චුට්ටක් ලොකු වුණා නම් කියලා හිතනවද? අපි ඒව ගැනත් ඉස්සරහදි කතා කරමු. අපිට ඩිමෝ ගැන, ඒ වගේම ගලගේ සර්විස් එක ගැන සහ ටාටා ඉන්ඩස්ට්‍රියල් වෙහිකල්ස් නැත්නම් කමර්ෂල් වෙහිකල්ස් රේන්ජ් එක ගැනම අපිට කතා කරන්න පුළුවන්. ටාටා රේන්ජ් එක ප්‍රයිම් මූවර් තත්ත්වෙට යන කම්ම යනවා. සත්තන්ත ලොරි වෙන කම්ම යනවා. පාරේ අපිට එහෙම හරවන්න හිතන්නවත් බැරි සයිස් එකේ බඩු.
1: හරි.
0: ඒව දක්වාම මේගොල්ලන්ගේ ඔය කමර්ෂල් වෙහිකල් ෆ්ලීට් එක දුවනවා. අපි ඒව ගැන කලබල නැතුව
1: අපි
0: කතා කරමු. ඩිමෝ බට්ටත් කලබලෙන් ආවේ නෑ. අවුරුදු 20ක් 30 හදාගත්ත ලෙගසියක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ.
1: නියමයි නේ. 8 විනාඩි 39 යයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: අසපදමට සිත ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික පේ

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අති විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550
1: අමතන්න. දැන් හොඳනම් ඉන්නෙත් හොඳයි.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ
3: එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
6: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Peiris Motor Company Private Limited within amathanna 0114700600.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජික.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් පහලට

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: асан падамыт сита කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රටය බජාජ් 230 මාදිරි වලින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ
2: අම්ම සල්ලි දාන්නද
1: සල්ලි දාන්න
2: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම

0: දක්වා සුවිශේෂ වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RTBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න.
2: Smart Marupu Ahiniya, then Aduma Milita, Rupial Panas Navadas Navasyanuna Vesita, Xiaomi, then Abal Sutin.
3: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ apartment එකක් අරගෙන prime time සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. Prime residences within කොළඹ apartment සඳහා 20%ක් දක්වා ඉතිරියක්. Apartments මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66. මේ prime time කොන්දේසිය තමයි.
4: චිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
5: කාගිල් සුදුසිරි 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා කාගිල්ස් gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික බිල් වයි පවුච් ජයග්‍රහණය කරන්න. කාගිල්

0: ගොඩක් අය අරවින්ද ප්ලෑන් එකක් හිතේ ආසාවක් තියෙනවා රටක යන්න ඕනේ මෙහෙම මෙහෙම කියලා. ඒගොල්ල ඒකට කියන්නේ ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තේ වීසා. වීසා මෙහෙම අරව ඕනේ මේ වැනි ඩොකියුමන්ට්.
1: ඉතින් මිනිස්සු තනියම ඕවා කරගන්නේ.
0: තනියම කරගත්තා නේද?
1: දැන් තියෙන වැඩත් එක්ක කරන්න බෑ. එච්චර ඔට්ටු වෙන්න බෑ.
0: අපිට බිසි වැඩි නේ.
1: ඔව්. ඒව දෙනකොටත් ඔය පත්තරයක් බල්ලා මේ මෙන්න මට දීලා දාමු කියලා එහෙම කරන්න එපා. මොකද ඔය පත්තරවල ඇඩ් දාන්න පුළුවන් හොරුන්ට වංචාකාරයන්ට. හැමෝම එහෙම කරනවා කියලා නෙමෙයි.
0: හරි.
1: නමුත් එහෙම කරලා නැද්ද?
0: කරලා තියෙනවා.
1: පත්තරේ දාලා ඇඩ් එක දාලා ගේම නමලා නැද්ද?
0: තියෙනවා.
1: තියෙනවා. අමාරුන් හරි කම්බ කරගත්ත සල්ලි වලින් රටකට ගිහිල්ලා පොඩි චේන්ජ් එකක් අරන් එන්නේ යන වෙලාවේ පටන් ගත්තම ලැත්තනම වැඩේ ලොප් කරගන්න එපා. BOC ට්‍රැවල්ස් ඉන්නේ මට. අවුරුදු 30ක් තිස්සේ මේ මිනිස්සු කරපු දෙනේ. අවුරුදු 30ක් ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක පාවිච්චි කළා. ඒගොල්ලන්ගේ සම්බන්ධතාවය, ඒගොල්ලන්ගේ නෝහව් එක, දැනුම ඒවා හරි වැදගත්. ඔය වැඩිය නෙමෙයි. නිකන් එම්බසි එක නමක් කිව්වොත් එහෙම අඩුමතරම ඔබ දන්නවද එම්බසි තියෙන්නේ කොහෙද කියලා? දැන් නිකන් කායන් හරි යනවා. කොහෙද හොඳයි ඔබට යන්න ඕනේ? වියට්නාම් යන්න
0: ඕනේ.
1: ඒ මොකද්ද ඒක? කොන්සියුලේට් කාර්යාලයක්ද එම්බසියක්ද මොකද්ද තියෙන්නේ කියලා ඔක් කියන්න දන්නේ නැහනේ.
0: නෑනේ.
1: ඒක කොතනටද වීසා එක බාර දෙන්න ඕනේ? ඩොකියුමන්ට් එක කොහෙන්ද ගන්න තියෙන්නේ? හරි. ඒකත් ඉන්ටර්නෙට් එකෙන් ගත්ත කියන්නේ.
0: හරි ඔකේ.
1: කොහෙද දැන් ඔය ගිහින් දෙන්නේ?
0: ඔව්. ඒවත් ඉතින් හොයලා හොයලා කාගෙන් හරි අහලා අහලා.
1: අනිත් එක දැන් ඩොකියුමන්ට් සෙට් එක හරියට දාන්න ඕනේ. නැත්නම් විසක රිජෙක්ට් වෙනවා. එතකොට ඒ ඩොකියුමන්ට් සෙට් එක හරියද? ඩොකියුමන්ට් සේරම හරියට තිබුණත් ඔය කරුමෙට විසා හම්බෙන්නේ නැති වෙලාවල් කලාතුරකින් තියෙනවා. නමුත් BOC ට්‍රැවල් එකට මේ ඩොකියුමන්ට්ස් ටික දුන්නාම මේගොල්ලෝ මේක බලලා වීසා ඔෆිස් යන්නම කලින් දන්නවා මේක වැඩ කරන ගමන් නැද්ද කියලා කියන්නේ.
0: ඒ පිළිවෙල හැමදේම මේගොල්ලෝ දන්නවා. වැඩේ වෙන විදිහට කළා.
1: ඔච්චර හොඳට තිබුණත් සාමාන්‍යයෙන් ඕක ඕවා ඉන්න හිටපු ගමන් වීසා ඔෆිසර් ගෙදරින් තරහ වෙලා ආපුවාම වීසා ඔෆිසර් මෑක කරක් දෙන්නේ නැහැ කියලා එහෙම දේවල් ඇති. එමෙ ඇති. නමුත් සබ්මිෂන් එක තිතර කරගන්න. ටිකට් එක හොඳම තැනින් ගන්න. සමහර කාල තියෙනවා ටිකට් ගන්න නියම කාල. සමහර දවස් තියෙනවා ටිකට් ගන්න නියම දවස්. උදාහරණයක් හැටියට දැන් මේක කිව්වහම මේ වැඩේ නිකන් මන වෙලා ඉඳන්නේ. සාමාන්‍ය කෙනා අඟහරුවාදා ටිකට් එක දාගන්න පුළුවන් නම් හොඳයි කියලා.
0: අහලා තියෙනවා
1: මමත්. අහලා තියෙනවා. නැත්නම් බදාදා ගිහිල්ලා ඊළඟ සතියේ අඟහරුවාදා වගේ එන්න තියෙනවා හොඳයි කියලා. සාමාන්‍ය ටිකට්ස් වල ගණන් සිකුරාදා සෙනසුරාදා මගේ දවස්වල වැඩි.
0: හරි ඔකේ.
1: යන්න වැඩි, එන්න වැඩි. මොකද හැමෝම පොරකන දවස් වීකෙන්ඩ් එකේ යන්නේ.
0: යස්. ඉතින් ඕවා හරියට බලලා ගාන අඩු දවස්වල ටක් ගාලා ටිකට් එක දාලා
1: එතන පාසිය දීලා නේද? ඒක උපදෙස් ගත්ත එකේ. එතන හරිම ක්ලීන් ජෙනුවින් වැඩක් යන්නේ. ඔව් BOC එක අනුබද්ධ ආයතනය. පූර්ණ අනුබද්ධ ආයතනයක්. ඒ ට්‍රස්ට් එකත් එක්ක ඔබට පුළුවන් මේ නම්බරයට කතා කරලා ලෑස්ති කරලා යන්නකො ටූර් එකක් කට්ටියත් එක්ක.
0: ඒකනේ ගිහිල්ලා එන්නකෝ. අපි කියන ශාකා තියෙන තැන් ටිකත් බොරැල්ල, කොළඹ කොටුව, වැල්ලවත්ත, මහනුවර, රත්නපුර, යාපනය. කෝල් කරන මේ නම් 1.7022 7766. කෝල් කරලා වැඩේ ගොඩ දා ගන්නනේ. ශෝකනේ ගිහිල්ලා එන්නනේ.
1: බලන්න ඒගොල්ලෝ ඉතින් අපි යනකොට චෙක් ඉන් කරලා ඒ ඔක්කොම ආර දේවල් ටිකක් සිද්ධ වෙනවා. රයිට්. ඔබට නිකන්
0: ඔබට සහභාගී වීම විතරයි තියෙන්නේ.
1: ඇත්තටම මේ තන්දි BOC ට්‍රැවල්ස් ටංග ඔබ යන්නේ සහභාගී වීම වැදගත්. එච්චරයි. අපරාධනේ.
0: ක්‍රිකට් වල ටයි මේකටයි
1: සහභාගී වීම තමයි වැදගත්. සෙල්ලම් කරන්න ඕනෙම කියලා ගන්නෑ.
0: රයිට්. ඒ වගේම දැන් අපි ඔබව සතුටු කරන්න තව මොනවාද ඔබට දෙන්න පුළුවන් අපේ පැත්තෙන්? අපිට දෙන්න පුළුවන් මියුසික් දෙන්න පුළුවන් ඔබව සතුටු කරන්න. අපි දැන් ගොඩක් දාසි නම් කතා කරනවා මේ අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක ගැන. ඉතින් දැන් ගත්තු කට්ටියත් ඉන්නවනේ. ගත්තු කට්ටියගේ වීඩියෝස් එම් මං ඉඳලා හිටලා දකිනවා සෝෂල් මීඩියා වල දානවා. ඉතින් හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ලස්සනයි මේක. සිස්ටම් එකත් ලස්සනයිනේ. LED ලයිට් සිස්ටම් එකක් තියෙනවා. ඊට පස්සේ මයික් එකක් හම්බ වෙනවා. ඕනිනම් රේඩියෝ එක වුණත් අහන්න පුළුවන්. අර චූටි පෝටබල් ස්පීකර් එකේ ඉඳන් ලොකු ස්පීකර් එකට වෙනකන් ඕගලන්ට ගන්න පුළුවන්. අවුරුද්දක වොරන්ටි එකක් තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනේ.
1: ආ මං දැනන් හිටියේනේ. වන්නේ වොරන්ටික් තියෙන ගමන් දැනන් හිටියේනේ.
0: ආ සීරියස්. අවුරුද්දක වොරන්ටික් තියෙනවා.
1: ඔව් කියන්නේවත් නැහැ වාරික.
0: අනේ
1: කිතේ තියන ඉන්න. කියන්න එපා මිනිහෙකුට.
0: ඇයි මං කියනවා කතා කරන වෙලාවට?
1: අවුරුද්දක වොරන්ටික් එහෙම කියන්න එපා
0: මිනිහෙකුට. හිතවත් අයට කියනවා ඒක. අවුරුද්දක වොරන්ටික් තියෙනවා.
1: ගොඩාක් හිතවත් අයට කියන නෙමෙයි ඔයා මෙතන ඉන්නේ. වයින් මේ පොදුවේ තියෙන ටික කියන්න ඕනේවා. කොලෙත් ඔතන ඉනේ ගහගෙන දෙක තුනට මේවා කරගෙන.
0: කොල්ල නෑ. කොල්ල
1: දකින්න දකින්න දකින්න ඒක තමන්ගේ මඩිස්සලේ තර කරගන්න නෙමෙයි මේ මෙතන ක්ලයන්ට්ස් ලැවිල් ඉන්නේ. මේ ක්ලයින්ට් සම මේවට ඇවිල්ලා ඉන්නේ මේ මෙයාට පණිවිඩ කියන්නේ. රේඩියෝ එක තියෙන්නේ ගෙදරට පණිවිඩ දෙන්න කියලා මෙයා හිතන්නේ.
0: හරි දැන් ඔහොම අපි අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකක් කරේ තියාගෙන දැන් යනවා. මෙහෙම යනකොට එක සැරේම නිකන්
1: එම කරේ තියන්නේ.
0: මම නිකන්
1: හරි
0: මෙහෙම උස්සගෙන යනවනේ දැන් අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක ඉනේ තියන් යනවා කලේ තියන් යනවා. හරි. එතන එක පාට් මම දකුණු පැත්ත බලනකොට මට පේනවා විශේෂ දෙයක්.
1: ඔය වම් පැත්තනේ බැලුවේ. දකුණු පැත්ත කියලා බැලුවා වම් පැත්ත. මම්මා දකුණ දන්නේ. අයියෝ මට පේන්නේ ඉන්න හොඳයි මේ.
0: මම විශේෂ දෙයක් දකින්න මොකක්ද?
1: අර අර පැත්ත බලන්න. හරි දකුණ.
0: හරි මම දකුණු පැත්ත. මොකක්ද මම දකින්න විශේෂ දෙය?
1: මං කොහොමද දන්නේ?
0: Xiaomi. ආ මං දැක් Xiaomi.
1: ඈ?
0: Xiaomi TV. Xiaomi TV. මං ඔන්න දකුණු පැත්ත බලන. අනේ.
1: ඈ.
0: Xiaomi TV. අබන්සකේන
1: මම දකින්න මිනිහා දකින්න දෙයක් කියනවලු.
0: මං ඊට පස්සේ ටග් ගාලා ඔඩියෝ සිස්ටම් එක බිමින් තියලා අංගෙන චුට්ටකින් මම මේකත් බලලා එන්නම් කියලා ඔන්න
1: මේකත්
0: ගන්නවා. මම යනවා බලන්න.
1: කොහෙද තියෙන සල්ලි?
0: ඉතින් ගෙවන්න ගන්න පුළුවන් යන්නේ.
1: ඔව්.
0: අබන්ස
1: කොහෙවත් තියෙන සල්ලියක් ඕනේ නැහැ ගෙවන්න ගන්න පුළුවන් නිසා.
0: Yes.
1: මොකද දැනද අබන්සකට යන අතරතුර ඔබට දැන් බලන්න කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ. ඔය හිටපුවන් ඔය කොහෙද ඔය කියන්නේ කොල්ලු පිටියේ නේද?
0: ඔව් තියෙනේ ළඟ ෂෝරූම් මේන් එක තියෙනවා නේද?
1: කොල්ලු පිටියේ නේ?
0: Yes.
1: එතන ගියාම ඉතින් අම්මෝ මට නම් ඉතින් බලන්න කියලා කොච්චර නම් දේවල් තියෙනවද? මම එතනට යනවා නම් අඩුම තරම් පැය 4ක් 5ක්වත් දන්නේම නැතුව වෙලා යනවා කියලා මන්න දැනගෙන යන්නේ.
0: ඒක හරි ඒක හරි.
1: නේද? ඉතින් සමහරලාට මොකද්ද ගන්න කියලා හිතා ගන්න බෑ. ගොඩාක් වෙලාවට ගන්න ගිය දේට අමතරව තව මොන හරි දෙකක් තුනක් ඔහෙන් මෙහෙන් ලයින් වෙනවා ඉතින් දැකපුවම දාලා ඉන්නත් බෑනේ.
0: ඒක ඇත්ත.
1: ඔව්. හිටවිල්ලා ගන්නවා කියලාත් හිතන්නේ හෙට එනකොට මේක වෙන කවුරු හරි ගියත් කියලා තමයි ගන්නෙ. බයින්නේ පස් ස්ටොක්ස් තියෙනවා.
0: හරි ඔකේ.
1: මේ ටීවී වැඩේ මේක ටීවී වල අපි පහුගිය කාලේ බලාගෙන හිටියා. හරි අසාමාන්‍ය මිල මිල උඩට යamak ගියා. අසාමාන්‍ය මිල ගණන් ගියා. අසාමාන්‍ය මිල ගණන්. ඒ කියන්නේ එක එක වචන දාලා අකුරු දාලා ප්‍රෝ කියනවා, 2K කියනවා, QLED කියනවා, ස්මාර්ට් කියනවා. ඒ වචනෙන් වචනට ගෙවන්න ඕනේ. ඒ යුගේ ඉවරයි.
0: හරි.
1: හරිද? ඒක ඉවරයි. දැන් බලන්න. Xiaomi. ඔය අපි MI කියලා ඔය MI mobile කියලා ඔය අඳුනගත්තේ ඒ Xiaomi Xiaomi වලට mobile phones වලට නේ නෝකට ආපු එක තමයි MI කියන එක දාලා තමයි ගියේ. එතනින් අඳුනගත්තා. Xiaomi කියන නම අද ලෝක පුරා අතිශය ජනප්‍රිය. වෙනමම තැනක position කරලා තියෙන brand name එක.
0: Yes.
1: එක දැන් ලංකාවට ඒකේ TV aroma ටික advance එකෙන් ගෙන්නනවා.
0: හරි okay.
1: අපි වෙනදනම් පටන් ගන්න පොඩි එකේ ඉඳලා ලොකු එකට මට නම් ඔබ උනන්දු කරන්න ඕනේ අඟල් 55ක්ම ගන්න. මොකද ටීවී එකක් බලනවා නම් ලොකු එකක බලන්න තියෙනවා නම් හොඳයි. මේ ගානට ගෙවන්නත් ගන්න පුළුවන් නම්
0: හරි.
1: හොඳ නැද්ද Xiaomi 55 අඟල් 55 Pro 4K QLED Smart ටීවී එකක් 169,999 එකට ගන්න තියෙන එක හොඳ නැද්ද?
0: එක් ලක්ෂ ගානකට
1: ඒක 1,00,000 ගාන නෙමෙයි වැඩේ.
0: හරි.
1: මේක Pro 4K QLED Smart. දැනට TV එකට එන්න ඕන ටික ඔක්කොම වෙලා තියෙන මේකේ.
0: Okay.
1: මේකට 4 wheel auto start reverse වගේ වෙන්නේ නෑනේ. TV එකට එන්න ඕන ටික ඇවිල්ලා
0: තියෙනවා.
1: Yes, okay. අර තුන අඟල් 43 Full HD Smart Google TV එක 99,999. ඒකත් sizeable. 43ක් කියන්නේ yeah. 32 තියෙනවා. තාමත් 32 සමහර තැන් තියෙනනේ පොඩි ඉඩක්. පොඩි ඉඩක තියෙනවා.
0: කාමරයක් වගේ. පාත්
1: එල්ල ගන්න බෑනේ. ඔබ ඉඳගෙන බලන තැනයි මේ TV එක ඇතර යම් කිසි සැලකිලි දුරක් තියෙනවා. එතකොට ඉඩ අඩු වෙන්න TV එක
0: පොඩි
1: වෙන්න ඕනේ. එහෙම තැනකට අඟල් 32 හොයනවා නම් ඒකත් අඟල් 32 තියෙන Xiaomi එකේ QLED Smart එක තියෙන. නිකන් එක නෙමෙයි. QLED Smart එක. 59,999. 59,999. ඔබ ගන්නෙත් ගෙවන්නනේ. ගෙවාගෙන යන්නේ. මේ 59,999ත් පොඩි ගානක් පොලියක් පොඩි එකක් වැඩේ. සල්ලියක් නෙවෙයි ඉතින් ගෙවනකොට. ගෙවාගෙන යනකොට ඒව සල්ලි නෙවෙයි.
0: Yes. හැම ගෙදරටම TV එකක් නෙමෙයි. හැම කාමරයකටම TV එකක්.
1: TV එකක් ගන්න එහෙම තිබුණා නම් ඔළුවේ අදහසක්.
0: Yes.
1: එහෙම කරන්න පුළුවන්.
0: Right. ආද මට ෆොටෝ ෂූට් එකක් තියෙනවා අරවින්ද. Pulsar N160 බයික් එකත් එක්ක. ඉතින් මම අද ටග්ගල 10ටම යන්න වෙනවා. නැත්නම් ඒ කියන්නේ අර එළිය තියෙන්න තෝනේ
1: නේද? හ්ම්.
0: ඒ බයික් එකත් එක්ක නෑ. ඒ මොකද මම බයික් එකද? මං තමයි
1: බයික් එක ඔයාට
0: රයිඩ් කරන්න.
1: ඇත්තට කටව යන්න වෙනවා.
0: බූට්ස් දාලා.
1: අර පොඩි ළමයින්ට අර කළු ඩොට් තියන්නේ. ලස්සන පොඩි ළමයින්ට ලොකු පොට්ටු තියන්නේ ළමයාගේ ලස්සන පේන්නේ නැතු වෙන. මං හිතන්නේ ඔය බයික් එකට වැදිලා ඇස්වහ කටව වදින්න තියෙන ඔයාව ළඟ තියලා ගත්තා නම්
0: ඔයා මොනවා කිව්වත් ඉතින් මාව දැන් තෝරගෙන
1: ඉවරයි. තෝරගෙන ඉවරයිනේ ඇස්වහ කටව වලට හරි.
0: ඉතින් මං අද කළු ජැකට් එක දාලා මං තනිකර කළු Pulsar N160 එකක් එක තමයි මගේ ෆොටෝ ෂූට් එක යන්නේ. මමත් ෆුල් බ්ලැක් වලින් තමයි මේවා කරන්නේ. ඉතින් ඇත්තටම ඒ බයික් එකත් එක්ක ඉන්නකොට
1: බ්ලැක් කියන්නේ ලොකු වෙනසක් කරන්න ඕනේ නැහැ. ඉතින් බෙල්ලෙන් පල්ලා ඒ කළු කියන්නේ
0: හේ හේ හේ
1: වැඩිපුර ක්‍රීම් ටිකක් සල්ලි දීලා නම් ශරීරෙත් ගා ගන්නවා.
0: බොරු කියන්නේ
1: මේක නිකන් මූණ දපන් කඳ ජර්මන් වගේ පාට තුනෙන් හතරෙන් යන්නේ. කොහොමද කරන්නේ?
0: දැන් වා මංගෙන
1: ලී මදි වෙලා මොරටුවෙන් ඔක්කොම ලී දාලා හදපු කැබිනට් එකක් වගේ නේ.
0: දැන් ඔයා බයික් එක ගැන කතා කරන්නේ නැද්ද? මං ගැනද කතා කරනවා?
1: මං ඔයා ගැනනේ කතා කරන්නේ.
0: මං කාලෙක ඉඳන් අහන්නේ
1: කරුමේ
0: මේ ඇත්තට ෆොටෝ ගත්තට පස්සේ ෆොටෝ ෂූට් එකක් කරන්න ඕනි බයික් එකත් එක්ක.
1: මුලින්ම ගනී ෆොටෝ. ඊට පස්සේ හිමීට මේ මාස්ක් එකක් දාලා අයින් කළා.
0: ඇත්තට ඒ වගේ
1: එද්දර් මල්ලිගේ කතරට කැපිලා ඒක ගන්න.
0: ලකන මගේ ෆොටෝ ෂූට් එක. මං කියන්නේ බයික්ස් ගන්න කට්ටිය, ඒ කියන්නේ පල්සර් N160 එක ගන්න කට්ටිය ෆොටෝ ෂූට් එකක් කරන්න ඕනේ. මොකද ඒ තරම් මාර ලුක් එකක් තියෙන, මාර ස්පෝර්ටි ලුක් එකක් තියෙන බයික් එකක් තමයි N160 එක කියන්නේ. මේගොල්ලෝ කලර්ස් මැච් කරලා තියෙන විදිහත් මාරයි. ඒ කියන්නේ කොහෙදි දැක්කත් ඒකේ ෂේප් එකටත් ඒකේ කලර්ස් වලටත් මිනිස්සුන්ගේ ඇහැ යනවා. ටග්ගල බලනවා, ගැස්සිලා බලනවා. ඉතින් අපි අද කතා කරමු ආෆ්ටර් සේල් සර්විස් එක ගැන. දැන් වාහනයක් ගත්තම අපිට තියෙන ඊළඟ ගන්න වෙලාවේ ඒ ආසාව, ඒ අලුත් පිට අරගෙන
1: ඒක වෙන්නේ. එතකොට
0: ඒක තියෙන
1: වෙලාව ආෆ්ටර් සේල් සර්විස් දැන් වෙන මොකක් හරි ගන්න කියලා. මේ ආෆ්ටර් සේල් සර්විස් නම් මේ කවන්නෑ කියලා අරගල පස්සේ මාසයක් විතර වුණා මතකයි.
0: මේකට ආෆ්ටර්
1: සේල් සර්විස්
0: ස්පෙයාපාර්ට්ස් තියෙනවද?
1: ඔව්.
0: සර්විස් කරගන්න
1: ඕනේ. වාහනේ අරන් ගිහිල්ලා නෙමෙයි ස්පෙයාපාර්ට්ස් තියෙනවද කියලා හොයන්න ඕනේ. වාහනයක් ගන්නකොට ස්පෙයාර් පාර්ට්ස් සම් තියෙනවා තමයි. ඒවා කොච්චර සුලබද බලන්න ඕනේ. ගෙවල් ගාවත් තියෙනවද බලන්න
0: ඕනේ.
1: අම වශයෙන් තමන්ගේ දිස්ත්‍රික්ක ඇතුළේ තියෙනවද කියලා බලන්න ඕනේ. දැන් බජාජ් දෙකෙන් වාහනය ගන්නකොට අපිට තියලා තියෙන ලොකුම සහනේ ඇෂුවරන්ස් එක ඒකයි.
0: හරි, ඔකේ.
1: කිලෝමීටර කීයෙන් කියන්නේ 20ෙන් 20ට නියෝජිතයෝ ඉන්න. ආෆ්ටර් ඒ වගේ ආයතනයක ආෆ්ටර් සේල් සර්විස් එක ගැන අපි නිකන් බොරුවට කතා කරන්න වෙලාව නාස්ති කරන්න ඕනේ.
0: අනිත් එක ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් තියෙන නේ ඒකත් වැදගත්
1: නේ. ඉතින් ජෙනුයින් ස්පෙයාර් පාර්ට් එක ගන්න පුළුවන් නේ. ආයි ඩුප්ලිකේට් එකක් අරගම් එකක් එහෙම එකක් ඔබ කල්පනා කරන්න අවශ්‍යම නෑ.
0: ජෙනුයින්
1: ස්පෙයාර් පාර්ට් එකම දාන්න පුළුවන්. ඒවා දාගත්තාමත් බයික් එකත් හැමදාම අලුත් පාටටම තියෙනවා. මේකයි ඉතින් ගත්ත දා ඉඳලා ස්පෙයාර් පාර්ට් දාන්නෙත් නැහැ නේ.
0: ඔව්, ඒ කියන්නේ කාලයක් ගිහිල්ලානේ අපි මේ කියන්නේ ඕනි වෙන්නේ.
1: මොනින්ම වෙයාට යා පැත්ත යනවා. ඉතින් ටයර් දානවා. ඒ වගේම නේ. කාලයක් ගියාට පස්සේ තමයි ඉතින් ඔය මොකක් හරි අවශ්‍යතාවයක් එන්නේ ස්පෙයාර් පාර්ට් එකට. එදාටත් මතක තියාගන්න ආෆ්ටර් සේල් සර්විස් එක. දැන් පොඩි කාලයක් නෙමෙයිනේ බජාජ් අපිත් එක මට දැන් කාලෙත් මතකයි.
0: අවුරුදු 40 වඩා වැඩිනේ ඒගොල්ලන්ගේනේ. ඌ ආ තව 340 ගැන කියද්දි 43 වෙනි සම්වත්සරයේ සම්මරණ අපේ කාගිල්ස් ෆුඩ් සිටි ගියාද, ෂොප් කරාද, බිල් වයිප් අවුට්ස් උනාද, ලක්ෂයේ gift vouchers හම්බුනාද?
1: හම්බුනාද?
0: කියන්නකෝ ෂෙයා කරගන්නකෝ අපිත් එක්ක.
1: ඒවා මේ දවස් ගානේ සතිපතා දෙනවද මේ ලක්ෂයේ gift vouchers?
0: ලක්ෂයේක මං හිතන විදියට එහෙම. හැබැයි අර බිල් වයිප් අවුට්ස් නම් ඉතින් ළඟ ළඟ ඕන තරම් වෙලා ඇති. ඒක එක්ස්පීරියන්ස් කරලා ඇති. ඒකට රුපියල් කෝටියක් නේද අරවින්ද වෙන් කරලා තියෙන්නේ?
1: කෝටියක් අයින් කරමු කියලා මුලදීම.
0: මම කව ලක්ෂ ගානේ දෙන්න කියලා 43 දෙනකොට. මොකද 43 වෙනි සම්වත්සරේනේ. එතකොට ඒක 43
1: ඒක ඔයගේද ඒ අයිඩියා?
0: ඒක මගේ නෙමෙයි. අර කෝටියක් දෙන්න ඕනි කියනක ඔයගේද අයිඩියා එක?
1: ඔව්.
0: වගකීමෙන්ද කියන්නේ?
1: නෑ.
0: මේ අන්නනේ ෂොප් කරන්න යන්න පුරුදු විදියට ගිහිල්ලා අර නම් කළා තියෙන නිෂ්පාදන 20 ගානක් විතර තියෙනවා. ඒ අතරින් තුනක් ඔබේ බඩු ලයිස්තුවට දාගන්න. රුපියල් 2500කට වඩා වැඩි නම් ඔබේ බඩු මල්ල අනිවාර්යෙන්ම ඔබට වාසනාවක් ලැබෙයි. ඒකට අවස්ථාවක් ලැබෙයි අර ලක්ෂයේ ජයග්‍රහකෙක් වෙන්න. ඉතින් 43 වෙනි සම්වත්සරේට අපේ උණුසුම් සුබපැතුම් කාගිල්ස් ෆුඩ් සිටි.
1: අපි දැන් රට යන්නේ ගැන කතා කරා. යන රට ගැන අපි කතා කරේ නෑ. අපිට දැන් අලුත් වැඩ කීපයක් කතා කරන්න තියෙනවා. December මාසේ ඉඳලා
0: okay
1: December මාසේ ඉඳලා
0: weird jet wheeling
1: ඔබට සතියේ දවස් පහක්ම
0: හා 5 days
1: පහක්ම නේද? ඔව් පහක්ම ඔබට fly කරන්න පුළුවන් වෙනවා වියට්නාම් වලට.
0: හරි, okay.
1: ඊට අමතරව December වල තව හොඳ වැඩක් වෙනවා. ඔබට ඔන්න තව ගමනාන්තයක් weird jet propose කරනවා ඔබට. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට
0: පීඕකෝෆි
1: ගාලා ඔන්නම් කිලිම ඔබට මාලදිවයිනට යන්න
0: පුළුවන්.
1: ඉතින් අපේ අර බජට් එයාලයින් එකක් කියන එකක අපේ තිබිච්ච පරණ ලොං හැලිච්ච කොන්සෙප්ට් එක වෙනස් කරලා බජට් එයාලයින් එකක් උනත් පුතා අපිට ඕන හැටියට කස්ටමයිස් කරගන්න පුළුවන් කියන ඔප්ෂන් එක දීලා කස්ටමයිස් කරන්නත් හොඳ ඔප්ෂන්ස් තියෙනවා. ඕ
0: ඒක
1: ආසහිතන ඔප්ෂන්ස් තියෙනවා. කියන ඔබේ වියදම ඔබට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඕන්නම් නොකන වි කන්නේ බොන්නේ අතරව බොන්නේ කියලා යන්න පුළුවන්.
0: හරි ඔකේ.
1: ඈ කනවා කනවා නොකා මොකටද කියලා කන්න.
0: කණේකමයි කරන්නේ දිගටම.
1: කණේකමයි කරන්නේ කියලා එහෙම කරන්නත්
0: පුළුවන්. හරිද? නැත්නම් තව කෙනෙක් කනකොට මොනවදාර කන්නේ ඒක කන්න ඕනි කියලා આવත් ඒකත් කරගන්න පුළුවන්.
1: ඔව් අනිවාර්යයෙන්.
0: Yes.
1: ඉතින් මම හිතන්නේ අර රෙස්ට්‍රික්ට් කරලා නැහැ මෙන්න මේ වෙලාවට තමයි කන්න දෙන්නේ. එහෙම එකක්
0: නැහැ.
1: ආ මට චුට්ටක් බඩගිනේ මට මෙන්න මෙන්න මෙන්න මේක දෙන්න කිව්වොත් එම ඔබට එවෙල ගෙවලා ගන්න පුළුවන්. එතන තියෙන ඩියුටි ෆ්‍රී පොත පෙරලලා
0: එමුණත්
1: ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහිල්ලා.
0: හරි.
1: ප්ලේන් එක ඇතුලෙත් එක එක ඩියුටි ෆ්‍රී අයිටම්ස් තියෙනවා. ෂෝක් ඒවා තියෙනවා.
0: ආ
1: ඒවා ගන්නත් පුළුවන්. ඩියුටි ෆ්‍රී නේ. ඒතර ඩියුටි නැතුව ඔබට හම්බෙන්න හොඳ ප්‍රයිස් එකට හම්බෙන්න. ඇත්තටම එහෙම ගන්න ඕනේ නැහැ. වියට්නාම් ගියා නම් මොනවද එහෙ නැති බ්‍රෑන්ඩ්ස් දෙවියෝ හැමදේම තියෙනවා. බලන්න ලස්සන දැන් තියෙනවා. ඒ ලෝ සංසාරේ පත් පාරක්වත් යන්නේනවා. ඒ රට නිකන් දැනෙන්න නිකන් යන්තම් දැනෙන ගන්නට බලන්න.
0: හරි ඔකේ. ආසාවාව
1: නේද? මාලදිවිනට ගිහිල්ලා ඉස්සෙල්ලා පටන් ගන්නවද? එහෙම නැත්තම් මොකද වියට් ජෙට් එකේ අද හෙටම බුක් කරගෙන
0: හොචිමින්
1: යනවද? දැනට නම් සති දවස් 3 වෙනි ක්‍රියාත්මක වෙන්නේ අගහරුවාද බ්‍රහස්පතින්ද සෙනසුරාද කියන දවස් 3 තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. රයිට්.
0: හරි. කෝල් කරන්න 0112 444
1: ට. මොකදයක්?
0: මොකද?
1: ඩොලර් 90 සිට ඔබට පටන් ගන්න පුළුවන් ගමන.
0: යේ!
2: ආසව පදමට සිත පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
3: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
4: කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක 1 ත්‍රිරෝද රථය බජාජ්.
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After levels Sri Lanka's top 5 tech graduate කෙනෙක් වෙන්න. Slit Faculty of Computing සමග එකතු වෙන්න. Apply කරන්න. පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
6: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ apartment එකක් අරගෙන prime time සමග රුපියල් මිලියන 10ක් දක්වා save කරගන්න පුළුවන්. Prime residences within කොළඹ apartment සඳහා 20% දක්වා ඉදිරියක්. Apartments විල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66. මේ prime time කොන්දේසිය තමයි.
7: Dubai cleaning and housekeeping රැකියා කාන්තා පිරමිඩ පරිසරතම
8: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
7: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0.372 0.77 0.77.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න. 1985
12: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතාන සම්පත තහන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්සු දින්.
14: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින්. ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
15: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
16: Coco Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස.
17: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ.
18: මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
19: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
18: අන්න ලස්සන කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා මයි වේස් එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
19: අඩුයි?
18: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
19: පේනවා පේනවා.
18: ඊළඟට තියෙන රසවත්ම කැලල මයි වේස් ඇප් එකට බයික් 3 wheel car van මුලදීම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවන. ඔක්තෝබර් මාසේ පුරාම බෝනස් දෙනවා. මයි වේස් ඇප් එක මාසෙකට දාගෙන බලන්න.

0: किया था टॉप स्टोरी
1: බන්ධනාගාර ගතවන භික්ෂුන් පිළිබඳ වාර්තාව අද ජනපතිට. බන්ධනාගාර ගතවන භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව අද ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිත බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාරා පවසනවා. සිත ප්‍රවෘත්ති කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අදාළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දෙනු ඇති බවයි. ජනාධිපතිවරයා සහ ත්‍රිනිකායක මහා සංඝරත්නය හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් මෙම කමිටුව පත් කරනු ලැබුවා. මෙම කමිටු වාර්තාවේ නිර්දේශ පදනම් කරගනිමින් දැනට පවතින පැරණි බන්ධනාගාර රෙගුලාසි වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කිරීම සිදුවනු ඇත. නිවර්තන පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය මෙතෙක් වාර්තා වූ ඉහළමාගයට පැමිණෙති බව ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ සාගරයේ ඇතැම් ප්‍රදේශවල මුහුදු මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් ඇති බවයි. සාගරයේ මතුපිටට පහළ ජල ස්තරවලද අසාමාන්‍ය උණුසුමක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන්. වෙනත් වසරවලට සාපේක්ෂව පැසිෆික් සාගරය සහ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යාඥයින් පුරෝකථනය කර තිබෙනවා.
0: අනුග්‍රහය
2: හම්මෝනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනය ඇවිත්.
3: ඒමකෝනේ
2: ඒමකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පැද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
4: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: මේ අපිට කවදා පුළුවන් වෙයිද?
1: හරි.
0: මැනුවල් ගියර් වලින් ඔටෝ ගියර් වලට ආවා වගේ.
1: Yes.
0: කම්බක්ෂන් එන්ජින් වලින් ඉලෙක්ට්‍රික් vehicles වලට ගියා වගේ.
1: හරි, okay.
0: අපිට කවදා පුළුවන් වෙයිද මේ ලොකු ගඩොල් ලොකු සිමෙන්ති ගල්? එතනින් රයිනෝ අඳුනන දෙන RBS පැනල් එකට ඇවිල්ලා සල්ලි ඉතුරු කරගෙන බිල්ඩින් හදන ලෝක අනිත් රටවල් වල වගේ.
1: ඕකේ.
0: වදන්ද පිට රටවල මිනිස්සු අපි ගෙවල් හදන ඉඳි දැක්කම hina වෙනවා. ඒගොල්ල අහනවා මේ තරම් ඔගොල්ලෝ වියදම් කරලා ඇයි මේව හදන්නේ කියලා.
1: අනිත් එක කාලේ කොච්චර කාලයක් යනවද නේ?
0: කාලේ. කාලේ කියන්නේ සල්ලි.
1: සල්ලිනේ. yes.
0: කාලේ කියන්නේ එහෙම් පිටිම සල්ලි. දැන් මං ඔයාගෙන් අහුවත් එහෙම ගෙදරක බිත්තියක් කොච්චර මහත් වෙන්න ඕනද කියලා. ඒකට ඒකට මොකක් කරේ නම්බරයක් තියනද?
1: එහෙම නෑ, ශක්තිමත් වෙන්න ඕනි කියන එකක් නම් ඔළුවේ තියෙන.
0: ඉස්සරම අපිට මතකයි බොම් මැටීරියල් බොහොම සුලභ කාලේ.
1: හරි.
0: මිනිස්සුන්ට වෙන මහ විශාල වැඩ තිබිච්ච නැති කාලේ. අපි දැකලා මේ බදල අල්ලන්න බැරි බිත්ති වලින් කරපු ඒවා තියෙනවා.
1: yes.
0: කාලයක් ඇද්ද මිනිස්සු තේරුම් ගත්තා ඝනකම කියන්නේ ශක්තියට නෙමෙයි කියලා.
1: ඒක හරි.
0: බිත්තියක් මහතයි කියන එකේ අදහස මේ බිත්තිය ශක්තිමත් කියන එක නෙමෙයි.
1: ඔය මහත මිනිස්සු ඉන්නේ කිසි හයියක් නැති නේ.
0: මහත මිනිස්සු ගන්න බෑ මේකට නේ. අපි මැටීරියල් නෙමෙයි ගන්නද?
1: ඔව්. මම පොඩක් කොන් වෙලා ඉන්නා.
0: ඔව්, කොන් ගන්න පත වෙන්න. ඉස්සන වාතුකාවන්.
1: හරි, ඔකේ.
0: බිල්ඩින් මැටීරියල් ගැන නේ අපි දැන් කතා
1: කරන්නේ.
0: මේක තියෙන ප්‍රශ්නයක්.
1: yes.
0: ඔබට උණක් තියෙනවා දැන් ගයක් හදලා කාමර ටික වෙන් කරනකොට ඒ කාමර සාලේ ඒතර කිචන් එක වොෂ්රූම් එක වෙන් වෙන බිත්තිය
1: කියලා
0: අඟ ලටෙන්ද දාන්න. කීඳ දාන්න. අඟ කී බිත්තිය තට ඕනේ?
1: එහෙම අදහස මට ඉතින් හිතන්නේ මහතට ඕනි කියලා එකත්
0: අඟල් 10-12ක්වත් තියෙන්න ඕනේ.
1: තඩි බිත්තියක්
0: මේ අඩියක් විතර බිත්තිය.
1: yes.
0: ඕක කපරාරු කරලා ඔකට තින්ත ගාලා කොමකල්
1: කවුරුණත් සාලේ ඉඳන් කුස්සියට බිත්තිය කඩාගෙන යන්න හදන්නේ නැහනේ.
0: මොනම හොරෙක් වුණත් ඔයා හිතනවද බිත්ති කඩාගෙන එනවා? එහෙම නෑ නේ.
1: නෑ නේ.
0: දොරෙන්, ජනේලෙන්, වහලෙන් එහෙම නෙන්නේ.
1: ආ ආ.
0: අපිට ඇයි ඔළුවේ තියෙන්නේ මේ කනකම බිත්තියක් ඕනේ, හොඳ ශක්තිමත් බිත්තියක් ඕනේ කියලා? ඔයාට එහෙම ශක්තිමත් බිත්තියක් ඕනේ ඇයි?
1: ඒක කියන්නේ ආරක්ෂාවට කාලයක් තියෙන්න.
0: ආරක්ෂාව හරි, තා මොකද්ද?
1: කාලයක් තියෙන්න.
0: කාලයක් තියෙන්න. ඇයි ඒ කාලයක් තියෙන එක ගැන ඔයා උත්තර වද වෙන්නේ මොකක් නිසාද? අපේ වහලේ දරාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ.
1: රයිට්.
0: එහෙමනේ?
1: හරි.
0: ඔව්. වහලේ දරාගෙන ඉන්න පුළුවන් වෙන්න
1: බෑ. ශක්තියක් තියෙන්න බෑ ඒකට.
0: ශක්තියක් තියෙන්න බෑ. ඔන්න ඔහොමනේ අපි හිතන්නේ.
1: හරි.
0: ඔයා කියන්නේ දැන් කාබන් ෆයිබර් කියන මැටීරියල් එක හිතන්නකෝ. ලෝකේ තියෙන අතිශය සැහැල්ලු මැටීරියල් එකක්. යකඩ වලට හැප්පෙන්න බෑ මැටීරියල් එකත් එක්ක.
1: ඒ තරම් හයියයි ඒක.
0: ඒ තරම් සවි ශක්තියෙන් වැඩි.
1: හරි.
0: කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. ඉතින් මේ කන්සෙප්ට් එක තමයි අද මුළු ලෝකෙ පුරාම ප්‍රචලිත වෙගෙන යන්නේ. අපේ රටත් ගමන පටන් අරන් තියෙනවා. ඉබි ගමන යන්නේ.
1: යා, තාම පුරුදු වෙමින් පවතිනවා.
0: හිතනවා. මං අද ඔබ හිතන එක ටිකක් වේගවත් කරලා බොහෝ තැනකට ගේන්නම්.
1: හරි.
0: අද මේ වෙනකොට අපේ රටේ විතරක් නෙමෙයි මේ RBS පැනල් එක ඉතාම හුරු පුරුදු ඉන්දියාවේ ගොඩාක් කන්ස්ට්‍රක්ෂන් අද වෙනකොට වෙනවා RBS පැනල් හරහා. RBS පැනල් මේ ලෝක ජනප්‍රිය වුණේ
1: හරි
0: අපේ රටට එන්න කලින්. අපේ රට හරි ෂෝක් මේ වැඩේදී. අපේ රට ගත්තේ මේ කන්සෙප්ට් එක නිර්මාණය කරන්නේ අපි. අපි මේ ෂීට් එක ගෙන්නන්නේ නැහැ කොහෙන්වත්. රයිනෝ එක මේ RBS පැනල් එක හදනවා.
1: ලංකාව ඇතුළෙම.
0: ලංකාව
1: ඇතුළෙම. වාව්, සුපිරි.
0: හරිද?
1: හරි.
0: ඔයා නිකන් හිතන්න. ගඩොල් 108ක් බඳින්න යන වෙලාව. එහෙම නැත්නම් බ්ලොක් ගල් 24ක් බඳින්න යන වෙලාව සහ ගඩොල් 108කින් බ්ලොක් ගල් 24කින් බඳින බිත්තිය. තනි RBS පැනල් එකෙන් මෙහෙම තියන්න පුළුවන්.
1: මෙහෙ
0: තියලා ඉවරයි.
1: yes.
0: හරි, යකඩ කොකු කීපයක් තියනවා ගහන්න.
1: හරි.
0: ඊට පස්සේ සිමෙන්ට් ලේයරයක් ගලා ඊළඟ පැනල් එකට යනවා.
1: නියමයිනේ.
0: ගඩොල් බඳින්න යන වෙලාව හිතන්න. සාමාන්‍යයෙන් අපි ගඩොල් බිත්තියේ ගඩොල් පේලි 8ක් බැඳලා පස්සේ බාසුන් නැහැ, වැඩ නවත්තනවා. මහත්තයා මේක වේලෙන්න තියන්න ඕනේ දවසක් දෙකක් කියලා.
1: එයා යනවා ඊළඟ වෙන වැඩකට
0: යනවා. කොහේ හරි කොන්ක්‍රීට් එකක් දාන්න කියලා. එයා කායින් නැහැ මාසෙකට.
1: ඒකනේ අපිට කල්යන්නේ නේද? අනිත් එක මේ
0: වගේ අපේ ගඩොල් වලට පුරා විද්‍යාත්මක වටිනාකමක් වෙනකම් පොර එන්නේ
1: නැහැ.
0: එහෙම ඒවත් තියෙනවනේ. හිතන්නකෝ මේ ගඩොල් සිමෙන්ති ගල් පාවිච්චි කරලා ඔබ ව්‍යාපාරික ස්ථානයක් හදනවා. කාලය යනවා යනවා යන ඔයා දන්නවද බිස්නස් එකක් කරන මිනිස්සෙකුට මාසයක් වැඩිය නෙමෙයි මාසයක් කලින් ඒ ව්‍යාපාරික ස්ථානයේ ගොඩනැගිලා හදාගන්න පුළුවන් වුණොත් ඔය ලෝන් දාලානේ ඔය හදන්නේ
1: ඔව් ඒකනේ
0: අවුරුද්දක් යන වැඩක් මං වාට කිව්වොත් එහෙම අවුරුද්දක් අදින වැඩක් මේකේ මාස දෙකට තුනට කරගන්න පුළුවන් කියලා අවුරුද්දක් බිත්ති බඳලා සිමෙන්ති ගල් එක්ක ඔට්ටු වෙන වැඩක් ඒ වගේ වැඩක් හිතන්න මාස දෙකෙන් තුනෙන් ඉවර කරන්න පුළුවන් කියලා
1: හිතන්නකෝ
0: ඔයා හිතන්නකෝ ඉතුරු කාලේ මේ මිනිස්සයා ව්‍යාපාරික ස්ථානෙන් හම්බ කරන්න පටන් ගන්න නැත්තම් ගඩොල් සිමෙන්ති වලින් යන්න ගිහිල්ලා ඒ අවුරුද්දෙත් වාරික ගෙවනවා විතරයි නේද සත්ත පහක ආදායමක් නැතුව හිතන්න අද මට මාර සතුටුයි ප්‍රොජෙක්ට් 10 ගානක්
1: හරි
0: මේ වෙලාවෙදිත් සිද්ධ වෙනවා
1: නියමයි
0: ප්‍රොජෙක්ට් 10 ගානක් ඉන්ඩස්ට්‍රියල් ප්‍රොජෙක්ට්ස් ගන්නෙම රයිනෝ RBS පැනල් එක ඇයි ගඩොල් 108ක් එකපාර බැඳලා වගේ සිමෙන්තිගල් 24ක් එකපාර බැඳලා දැම්මා වගේ ඒ තරම් කලාපයක් ආවරණය කරන්න මේ පැනල් එකට පුළුවන් ඉතින් මේ ඉන්නකෝ ඉන්නකෝ කියනවා මේ පැනල් එකක සයිස් එක දැන් බලන්න ගඩොල් 108ක සයිස් එක මොකද්ද මේ පැනල්නේ ඔලුවට එන්නේ නැහැ
1: නේද
0: අඩි දෙකක් පළලා අඩි 8ක් උස
1: හා ඕකේ
0: දැන් තව නොබෝ දිනකින් ඉන්ට්‍රොඩියුස් කරන්න යනවා අඩි දෙකක් පළලා අඩි 10ක් උස පැනල් එකක්
1: වාව් නියමයි
0: කෙලින්ම බිත්තිය මෙතනලා සිවිලිවටම එක පැනල් එකක් අඩි දෙකෙන් දෙකට බැඳගෙන බැඳගෙන හයි කරගෙන හයි කර මේවා තමයි ෆැබ්‍රිකේට් කරගෙන
1: තියෙන්නේ
0: හයි කරගෙන හයි කරගෙන යන්න තියෙන්නේ
1: එක රයින් වැඩේ
0: මම ඉතින් අහුවා එතකොට ජනේල කොහමද
1: හරි
0: ඇන්ගර් ග්‍රයින්ඩ් එක ගත්තා ජනේලේ අවශ්‍ය දිගපාලට කැපුවා ජනේලේ
1: තියාගත්තා
0: ඇලුමිනියම් නම් ඇලුමිනියම් ලීනල්ලි දැන් ඉතින් අපි ඒව යන්නේ ඇලුමිනියම්නේ
1: ඇලුමිනියම්
0: නේ ඇලුමික්ස් එකෙන් දාන්නේ ඔය ප්‍රොෆයිල් එකට අපි ආසයිනේ
1: යස්
0: දැන් ඇලුමික්ස් එකේ අපි ගත්තොත් එහම ඔය ලී පෙනුමටම තියෙන උළු අහුතුරු ජනල් තියාගන්න පුළුවන් ඕකට.
1: ඒතර මාර නීට් වෙනවා නේ ගේ.
0: ඔයාගෙන තේ ඇන්ගර් ග්‍රයින්ඩ් එකෙන් චීස් කෑල්ල කැපුවා වගේ කැපුවා හැකේ. දැන් gadola කඩන්නේ කොහමද? අර මේසනෙන් දැන් ටන් ටන් ටම් පටන් ගාලා. ඒක ඉතින් gadolaට උට ඕන තැනකින් තමයි ඒක කැඩෙන්නේ. කපන්නම බෑනේ හරි තැනින්.
1: අනිත් එක දැන් ඕක කපරාරු කරන වැඩ. ඒවම
0: ඊට පස්සේ බාසුන්නෑ ටිකක් බඳිනවා ගෝලය අතුරු ටික බඳිනවා.
1: හරි.
0: බාසුන්නෑ කෙලින් බඳිනවා ගෝලය නයා ගියා වගේ බිත්ති බඳිනවා gadol වලින්. ඊට පස්සේ ඔක්කෝ මැද පළුදු ටික වහගන්න
1: හරි
0: හෙන්න ගණකමට ප්ලාස්ටරේ ගහනවා කාර්ද පාඩුව බාසුන්න හැටද
1: නෑනේ
0: ඔය සේරම ඉවරයි මේකට කප් මේක කපරාරු කරන්න ඕනේ නෑ මේක ෆැක්ටරි එකක නිකන් චීස් කැටේ වගේ හදන ලස්සන පැනල් එකක්
1: හරි නියමයි
0: මේ මත ගැහවම ස්මූත් වාට ඕන නම් පොටි පාරක් ඇදලා එහෙම තින්ත ගාලා දාන්න තියෙන්නේ මේව කවුරුවත් කපරාරු කරන්න යන්නේ නෑ මේවට මේ සිමෙන්ති ලොරි ගණන් යන්නේත්
1: නෑ
0: මේ තමයි රයිනෝ RBS පැනල් එක.
1: නියමයි.
0: හදන්න මේකෙන් ගෙවල් මේක තියෙනවා ඝනකම තියෙනවා.
1: හරි.
0: ඝනකම අඟල් 2 ඉඳලා පටන් ගන්නවා ඈ. හරිද? අඟල් 2 ඉඳලා අපි මිලිමීටර වලින් කියමුකෝ. මිලිමීටර 50 ඝනකම 60 75 150 උගාක්ම ඉතින් අමාරු නම් මිලිමීටර 200ක් තියෙනවා.
1: ඒ නියමයි නේ.
0: අර සමහරට දෙනවා නෑ නෑ ඝනකමට තියෙනවනේ මිලිමීටර 200
1: කියන්නේ. තියෙනවා තියෙනවා.
0: සාමාන්‍යයෙන් මේකෙන්ම ප්ලෑන් කරලා හැදුවොත් යන වියදමෙන් 15%ක් හෝ භාගයටත් වඩා වැඩියෙන් ඉතුරු කරගන්නත් පුළුවන්. හිතන්නකෝ කෝටි ගානක ගයක් හදන වෙලාවක මිලියන ගානක් අනිත් පැත්තට ඉතුරු වෙන එක, කාලේ ඉතුරු වෙන එක, ඒව නිකන් හිතන්න. අපි දෙන්නා නම්බර් එකක්.
1: හරි ඔකේ.
0: අපි හිමින් හිමින් මේකට
1: පුරුදු වෙමු
0: අපි. හුරු කරගන්න ඕනේ දැන්. කියන්න දෙයක්වත් නැහැ මිනිස්සු දන්නවා දැන් 0112 1000යි 21 නියම නම්බරයන්නේ 0112 1000යි 21 කිසිම අමාරුවක් නැහැ මතක තියාගන්න නිකන් ඔබේ ඊළඟ ප්‍රොජෙක්ට් එකක් දැන් ප්ලෑන් කර කර ඉන්නවනම් මේකට කතා කරන්න දැන් අපිට හිතන්නේ ඌව අල්ලන්න දන්න බාසුන් හැල අපෝ මේගොල්ලෝ ගාව 100 ගාණක් ඉන්නවා ඒගොල්ලෝ ට්‍රේන් කරනවා ඔබේ සයිට් එකට සුපර්වයිසර් කෙනෙක් දෙනවා ළඟට ඇවිල්ලා හදනකම් බලන් ඉන්නවා මොනවද ඉතින් සර්විස් නම් සර්විස් පුතා
1: යමම් පොඩි රිසර්ච් එකක් කරා අරවින්ද ඒ කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් රීලෝඩ් කරන්නේ කොච්චර කාලයකට සැරයක්ද කියලා බලන්න තමයි මම වොයිස් කට්ස් එකක් දිනවා ප්ලේ කරන්නද
0: කම ඔව් මිනිස්සු මම කොච්චර රීලෝඩ් කරනවා සැරින් සැරේ
1: පොඩි වොයිස් කට් එකක් දානවා මාසයක් ගානේ මොකද නොයිස් එක කුකුත් වෙන මාසයක් ගානේ යා අනේ මට මේ කරන්න
0: වොයිස්
1: කට් ප්ලේ වෙන්නේ නැහැ
0: ප්ලේ වෙන්නේ නැහැ නේද
1: මාසයක් විතර එයා මාසයකට විතර යා රීලෝඩ් කරන
0: මාසයක් ගානේද
1: මාසයක් ගානේ
0: ඔව් මාසයක් විතර
1: ගියා නෑ වැරදුනා ඒකනේ මං කියන්නේ
0: වැරදි වොයිස් කට් උත්තරන
1: මාසයක් ගානේ රීලෝඩ් කරනවා ඒකනේ යා මාසයක් ගානේ රීලෝඩ් කරනවා අපි ඊළඟ එක
0: දවස් දෙකක් ගානේ අම්මා
1: තවයි
2: වොයිස් කඩේ දවස් දෙකෙන්
1: දෙකට
2: රීලෝඩ් මානසික රෝගී කොහෙම නියෝද මොකක්ද දවස් දෙකක් ගන්න
1: දවස් දෙකක් ගන්න
2: සීරියල් කියලා කෙනෙක්ගේ සද්දයක් බලාගෙන වොයිස් කඩ ගන්න ඈ
1: මිනිස්සු මේ ළඟ ළඟ රීලෝඩ් කරනවා. එහෙම තමයි. ඉතින් අපිට ඉස්සර තිබුණ නෑනේ සර්විස් එකක් ඒ විදිහට අවුරුද්දටම එක සැරේ රීලෝඩ් එකක් දාලා අත් දෙක පිහදගෙන ඩේටා ටිකයි කෝල්ස් ටිකයි භුක්ති විඳින්න. එහෙම අපිට තිබුණ නෑ සර්විස් එකක්. පැකේජ් එකක් තිබුණ නෑ. ඒ හිස්තැන පුරවුවා හච්.
2: ඔගේ අම්මගෙම සිරිපිනා මොනසිංහලනේ සිරිපිනා.
1: දෙවමිනි.
2: දෙවමිනි ඔයා මේ දාපේ ගන්න. ඒකනේ මම බැලුවා. මම ඕක හෙව්වා මැරීගෙන නම හොඳයි. සිරිපිනා මොනසිංහ. ඒ කාලේ ඉතින් ලස්සන නමක් වෙන්නේ නැදනේ.
1: සිරිපිනා.
2: පුතා සොන්නාදර. තාත්තා මොනසිංහ අම්මා සිරිපිනා.
1: මේ
2: දූලගේ නම් පේන දීප්තා.
1: සුරම්මයා. හරි හරි මේ
2: මේක. ආයෙත් නැහැ. ඉතින් ඒගොල්ලෝ මිනිස්සු මොනවද මේ මාසයක් ගානේ සතියක් ගානේ දවස් දෙකකින් දෙකට රීලෝඩ් කරලා මිනිස්සු වෙනඩක් කරන්න ලාවත් තියෙනවද කියලා වෙන්නේ නැද්ද?
1: නෑ ඉතින් ඇත්තට රීලෝඩ් කරන්න වෙනවා. මම අර කිව්වා වගේ අපිට එහෙම පැකේජ් එකක් තිබුණ නෑනේ. හච් 1 ලෝඩ් කියලා කියන්නේ අවුරුද්දටම එක පාරයි අපි රීලෝඩ් එක දාන්නේ.
2: ලෝඩ් වගේ ඉන්න පුළුවන් අවුරුද්දකට.
1: Yo, yes, of course.
2: ලෝඩ් වගේ ඉන්න මනම්.
1: හරි මෙතන ඩේටා, ටෝක් ටයිම් ඒ ඔක්කොමත් එක පැකේජස් තියෙනවා. රුපියල් 2999 ඉඳලා ඔයගලන්ට පැකේජ් එකක් පටන් ගන්නවා. ඒ වගේ පැකේජස් දාගන්න පුළුවන්. අනිත් එක තමයි මේක ස්මාර්ට් ෆෝන් වලට විතරක් නෙමෙයි. ඔයගලන්ගේ රවුටර්ස් වලට, ඊට පස්සේ වෙන ඩිවයිස් වලට ඒවට ගැලපෙන පැකේජස් තියෙනවා. හච් 1 ලෝඩ් ගාව. හරිද? ඉතින් අර වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි එහෙම නැත්නම් අලුවි නියෝජිතෙක් ගාවට ගිහිල්ලා හරි වැඩේ කරගන්න.
2: දැන් ඇලුමිනියම් ගැන අපි කතා කරපු නිසා අපි ඔහොම ඇලුමෙක්ස් වලට පොඩ්ඩක් ඔළුව දාලයන් හරිද?
1: අඩිය තියමු.
2: ඇලුමෙක්ස් එක ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක විකුණ ගන්න ඒගොල්ලෝ එම ගොඩාක් කතා කරන්න ඕනේ. ඒගොල්ලෝ හැමදාම ගේන්න හදපු එක දෙයක් තියෙනවා. මේක මම කෝ මැසේජ් එක මට ටිකක් කරනකොට හරි තේරෙන හරි ෆැසිනේටින් හරි.
1: හරි ඔකේ.
2: මේ මැසේජ් එකේ මොනවාද? ක්වොලිටි වැඩ කරන්න. ක්වොලිටි මිනිස්සු ක්වොලිටි වැඩ කරන්න ක්වොලිටි බඩු ගන්නවා.
1: යා ඔකේ.
2: මොකද්ද සොලියුෂන් එක? ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්. ඔබට නිදහස තියෙන ඕන ඇලුමිනියමක් අරන් කරගන්න. හැබැයි ඔබ ක්වොලිටි මිනිස්සේ ක්වොලිටි වැඩකට ආසයි නම් ඔබ ක්වොලිටි බඩු හොයන්න පටන් ගත්තොත් ඔබට ඇලුමෙක්ස් තමයි පිළිතුර හැටියට ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රි එකේ හම්බෙන්නේ.
1: හරි ඔකේ.
2: මොකද මේගොල්ලෝ නිකම් මේ චෝකේස් හදන ඇලුමිනියම් නෙමෙයි ඒවත් ඇති. මේගොල්ලෝ කතා කරන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක අද මේ තියෙන තත්ත්වෙට ගේන්න.
1: හරි.
2: කෝ දායකත්වයක් දීපු ඇලුමිනියම් ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට රට විතරක් නෙමෙයි ලෝකෙම ජයගත්තා. හැමදාම ක්වොලිටි වැඩක් කරලා ඉස්සරහට යන එක හැමදාම චැලෙන්ජින්. මොකද ගොඩාක් බාල හත්තු පිපෙන වගේ පිපෙන පොරි වගේ වැලි වගේ තියෙන ඔය බාල බිස්නස් වලින් හොඳ බිස්නස් එකක් බේරගෙන හොඳ දෙයක් ක්වොලිටි දෙයක් කියන එකේ වටිනාකම මේකේ ක්වොන්ටිටි නෙමෙයි ක්වොලිටි දිහා බලන්න කියන එක මිනිස්සුන්ට ඔය හිතනවට වඩා හරි අමාරුයි හුරු කරන්න.
1: ආ ඒක හරි.
2: ක්වොලිටිය බලන්න කියන අදහස හරිම ලස්සන වචන ටිකක් වුණාට ඒක මිනිස්සුන්ට හුරු කරන්න හරි අමාරුයි මේනිකේ. නේද? කොහොම කළත් දෙක පහට මොන හරි කරන්න පුළුවන්ද කියලා තමයි බලන්න.
1: හිත යනවා ඒ පැත්තට කොච්චර.
2: දෙක පහට 10 ගමනක් කරනවා අර වගේ තුන් අර බූට් පැරඩොක්ස් වගේ තමයි. ලාබෙට කරනවා අවුරුදු තුන් ගමනක් විතර එකම වැඩේ. එකපාර කරලා අවුරුදු ගානකට වැඩේ ඉවර කරගනින්කෝ වැඩේ ඉවරයිනේ නේද?
1: ඒකනේ අනේ.
2: ඒක මං කියන්නේ හරි අමාරුයි.
1: හරි.
2: මොනවද කතාන්නේ? ක්වොලිටිය ගැන කතා කරනවා. අද ඇලුමික්ස් ක්වොලිටි ෆැබ්‍රිකේටර්ස්ලාට කතා කරනවා. ඒගොල්ලොත් එක්ක ජොයින් ෆෝස්. එන්න අපි රොද බැඳලා ගේමක් ගහමු. ලංකාවේ ඇලුමිනියම් වල ක්වොලිටි එක උඩට ගෙනියන මේ වැඩේදී ඒගොල්ලෝ කැමති වැඩක් විදිහට කරන ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ස් සෙට් එක ගිගුල් ළඟ තියාගෙන ජීවිත කාලෙම ඒගොල්ලන්ට මතක හිටින උදව්වක් කරන ජීවිත කාලෙටම මතක හිටින ජීවිතේ තියෙන තුරු ෆැබ්‍රිකේෂන් ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් කරන තුරු
1: හරි
2: ඒ මිනිස්සුන්ට අතමිට හොඳ වෙන වැඩක් කරන්න තමයි ඇලුමෙක්ස් එකට ඕනේ.
1: හහ.
2: එහෙව් මිනිස්සු විතරක් කතා කරපු දෙන් හැමෝම කතා කරන්න ඕනේ නැහැ මේකට. 0.7 0.7455 0.7 0.7455ට ඔබ පොඩි මැසේජ් එකක් මම ඔබට කියන්නද? එක එක ඒවා ගොඩාක් ඒවා ගැන thumbs up එකක් දාන්නකො අර emoji එකකින් අල්ලලා. නැත්නම් hina මූණක් හරි දාන්නකො. thumbs up එක හොඳයි.
1: හොඳයි ඒක.
2: අපිට ඇහුණා අපි සීන් එක ආරංචි කියන එක තමයි කියන්නේ. ඒගොල්ලෝ තමයි ඇලුමෙක්ස් එකෙන් තමයි ඉතුරු ටිකට ඔබව කෝඩිනේට් කරන්නේ. ඔබ ඇත්තට ලොකුට ඇඟට ගන්න උමනාවක්
1: නැහැ. දැන් අපි මේ කට ඇතුලේ ඉන්නවා හොඳ බැක්ටීරියාත් ඉන්නවා නරක බැක්ටීරියාත් ඉන්නවා.
2: ඇරොබික්ස් සහ ඇනරොබික්.
1: දෙගොල්ලම
2: ඇනරොබික් කියන මොන උන්ටද?
1: ඇනරොබික් කියන්නේ
2: ඇනයක් වෙන්නේ.
1: ඔව් නරක බැක්ටීරියා.
2: ඇරොබික් කියලා කියන හොඳ උන්ට. ඒ හොඳ නරක එහෙම බැක්ටීරියා වර්ග කොච්චරක් විතර වා හිතන්නේ ඉන්නවා කියලාද වා නිකන් හිතන්නේ.
1: කට ඇතුලේ?
2: හ්ම්. මේ ලක්කමක් කියන මං 10ක්. 10ක්. 10ක් නේ 3ක්. යකිනවද කියලා මම බලන්න.
1: කොමුණා තියන දෙගොල්ලොම ඉන්නවා. අපි සමහරක් වෙලාවට අර හොඳ කට්ටියටත් ඇටැක් කරනවා නේ.
2: දන්නේම නැතුව
1: හොඳ අයටත් අපි ඇටැක් කළා. ඊට පස්සේ අර දත් ටික පරිස්සම් කරලා ඒ වැඩ ටික කරලා දෙන හොඳ බැක්ටීරියා ටිකත් ඔන්න විනාශ කරගෙන.
2: ඉතින් මේ බැක්ටීරියා මූලිකලු කටවල් නෙමෙයි කාණු වගේ අපිටම කටවල් කරන බැක්ටීරියා වර්ග 700කට වැඩි ජීවත් වෙනවා. යෝ
1: මට කතා කරන්න.
2: හොඳ ගමු. ඔයන කට අරින්න බෑ. ඔයගෙන 4000ක් ඇති. ඔය කියන ඒවටයි මිනිස්සුන්ට හදන පදවලටයි
1: හරි
2: බැක්ටීරියා උස ගිහිල්ලා ඇත්තේ වාගෙන.
1: ඉගෙන හොඳයි නරකයි දෙකලගෙම ඉන්නවද?
2: ඒක. මන් දන්නේ නැහැ මොනවද කියලා. ඔක්කොම ಜಾති කලමෙන් තමයි ඉන්නේ.
1: ඔකේ. අනේ මොකද්ද
2: වගේ? ඉතින් දත් පැදලත් වැඩි හිටියේ પરම්පරාව 90කට ඉගෙන. අපිත් ඇතුළුව 90කට එහා පිනිසකට මුකරෝග ළමයින්ගෙන් 52කට වැඩි මුකරෝග. ආ. මොකද්ද ඉතින් කියන්නකෝ? මීට හොඳ දත් නැතුව හිටි. නේ? ඇයි මේ? මොකද මේ වුනේ? අනිතක සංකූලතා දත රිදෙන්නේ අන්තින පෙනහළු ප්‍රශ්නකින් ඉවර වෙන්න පුළුවන්. දත රිදෙන්නේ අනිත් එක දතේ ආසාදනයක් විදුරු මාස ආසාදනයක් හෘද රෝගයකට යන්න පුළුවන්. ගර්භණී කෙනෙක් නම් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ආතරයිටිස් හදන්න පුළුවන්. හිතන්නේවත් නැහැ. අර අවුරුදු 5000කට කලින් විතර අර හොයාගත්තනේ මේ මේ මේ ඔය සුමේරියානු වෛද්‍යරු හොයාගත්තනේ මේ පණුවෙත් තමයි මේ සෙල්ලම කරන්න කියලා.
1: හරි ඔකේ.
2: කමන්නේ නැහැ. එහෙමනේ කමන්නේ. දැන් අපි දැන් හිතන්නේ ආ පණුවෙත් තමයි මේ කන්න ඔන්න මේ පණුවා හිටපු දැන් ඌත් ඉන්නේ පැහැ.
1: පාවනේ අපි
2: පණුවෙත් තාම එකන කවන්නේ නැහැ ඉතින් උණු ජීවත් වෙන්නේ නැහැ කියලා. එහෙමද?
1: දැන් උදේට අපි දත් මදින්නේ කිසිම එහෙම උමනාවක ඉන්නේ නැවෙන ඔෆිස් යනවා දත් ටික මැදගෙන යන්න.
2: එහෙම ලෝක චාරිත්‍රයෙන් දත් මදින්නේ. අපි කන කෑම විශේෂයෙන්ම සීනි පිටි මේ දත්තස්සේ රඳිනවා. අපිට පේන තේ පොඩි පාටිකල්ස්. මේම බත් කිලෝ එකක් රොටි ග්‍රෑම් 500ක් වගේ දත්වල තියෙන්න ඕනේ නැහැ.
1: පොල් සම්බෝල් ගහලක් ආවා. හරියට හරි දත්තස්සේ රඳිනවා නේ. Yes.
2: කාබන් පරීක්ෂාවකට යන පොල් සම්බෝල කෑල්ල. අවුරුදු 20කට ඉඳලා පස්සේ හම්බෙන්නේ නැත්තේ.
1: ඊ කැලි කැලි තියෙනවා.
2: ඒවා අම්ල බවටපත් වෙනවා.
1: ආ ඔකේ.
2: හරිද? ඉස්සෙල්ලාම එනමලේ දිය වෙනවා. ඊට පස්සේ දතේ චූටිහිල්. ඒවා බැලුව බැලමට පේන්නේ.
1: ඒවා
2: හොඳ ගානට ලොකු වුණාම පොල් කොඹ සයිස් එකට නෝර තමයි අපිට තේරෙන්නේ දත විදලා කියලා. ඒතර අපි කියන පණුව කාලා.
1: ඒ කියන්නේ චූටි හිලක් එහෙම විවි තමයි පටන් ගන්න.
2: එනමලේ ගියාට පස්සේ ආරක්ෂාව නැහැ.
1: ඊට පස්සේ
2: නිකන් දත ඕපන් වෙලා තියෙන්නේ. ආයේ මුකුත් නැහැ. අහල පහල යනවනුත් ඇවිල්ලා වහනවා ඒකට. මේ වගේ පොල් කොම්බ අත දාලා අරන් දාන්න පුළුවන් ගානේ කොම්බ හැදුවා. ෂොක් නේද ඒවා. ඉතින් මේ ප්‍රශ්නේ වැඩක් නැහැ. ඉතින් මේ නිසා තමයි දත් මැලියම්ද විදුරු මස් රෝගද
1: විදුරු
2: මේ විදුරු මස් ඉදිමෙනේවා රතු වෙනේවා ලේ ගලනේවා. ඒ අවසාන ප්‍රතිපලේ බොහොම පැහැදිලි.
1: කරදරයක් නේ.
2: අනිත් එක තැනකින් එහාට මේක ගියාම අපි හකු පාඩා වලට එනකම්ම මේ විසි බීජ ගමන් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. කම්මුල් ඉදිනවා කම්මුල් ගාය වගේවා දැකලා තියෙන සමහර මිනිස්සුන්ගේ දත් කැක්කුම් වලට ආසාදනය වෙලා.
1: ඕකේ.
2: ඇද්ද දැන්?
1: අම්මෝ ඇඟත් හිර වැටුණා.
2: ඉතින්
1: දත් මදිමු.
2: යෝජනා කරනවා.
1: හරි.
2: ශාක ඖෂධ 9ක් බලන්න මේවා ඇවිල්ලා ඉස්සර කාලේ දීපු පුරාණ පොතපතේ තියෙනේවනේ මේ මේවට මිනිස්සු ඒවා පාවිච්චි කරනවා. ගහකොළ තිබුණා. අපිට දැන් එහෙම හොයාගන්නේ නැහැ. ගෙදර තියෙන බෝගල් මිලා ගහකොයි ඇන්තූරියම් ගහකොයි දෙකම විතරයි අපේ තියෙන්නේ. අපේ ගල් වල තියෙනවා මෝනමල් පොතු. අපේ හේවැය තියෙනවා වියලි ඉඟුරු, මගුල් කරඳ, රත් කිහිරිය කරාබුනටි, මාසක්ක අරළු ආඩතෝඩ, ගම්මිරිස් චුට්ටන් නම් ඇති. මේවා ඔය ආඩතෝඩ ඕවා තියෙනවා
1: නැහැ. අපේ ගෙදර තියෙන
2: ක්‍රෝට. හත පහක් තල්ලි නැහැ. ගෙදර මනි ප්ලාන්ට් එකක් තියෙනවා. තියෙන සල්ලි වලින් ඒක අරන් ආවේ.
1: ඕ දාදාදු කොයිද වෙනවද?
2: ඕ ඊට පස්සේ ඒ සල්ලි ටිකත් ගත්තා. ඊට පස්සේ ගහට පොවර ටිකක් දාගන්න සල්ලි නෑ ගහක්.
1: හැබැයි ඕවා ගස්සල තිබිලා ඕවා එකතු කරලා ඕවායින් ඖෂධ හදන්නට වඩා ලේසි ක්‍රමයක් අපිට හම්බ වෙලා තියෙනවා.
2: ඒ තමයි ලින්ක් සුදන්ත ලෝකෙම දන්න මේවා ජර්නල් වලට ගියේවා. මේවා ඇඩ් නෙමෙයි. මේවා ජර්නල්ස් වලින් කියන්නේ. ජර්නල්ස් වලින් අපේ තියෙනවා ජර්නල් එක තියෙනවානේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ සායනික පරීක්ෂණයක් කරා.
1: හරි ඔකේ.
2: ඒගොල්ලෝ දත් මදින්න දීලා පිරිසකට තියෙනවානේ ක්‍රමවේදයක් කරගෙන යන. ඒකෙන් හොයාගත්තා ලින්ක් සුදන්ත දන්තාලේපය එනමලය විනාශ කරන අම්ල හදන බැක්ටීරියා විනාශ කරනවා කියලා. මේක මෙඩිකලි ප්‍රූවන්.
1: Yes okay.
2: බයිලා නෙමෙයි, සින්දු නෙමෙයි, right? මෙඩිකලි ප්‍රූවන්. එතකොට ඒ වගේ තැනකට ගියාම මේව මුළු ලෝකෙම අධ්‍යයනය කරනවා. අට අප්පා මෙහෙම එකක් හදලා නේද කියලා.
0: සායනික තහවුරුවක් කියන එක මොකද අදහස් කරන්නේ? ඒ ඕන භාණ්ඩක තියෙන ආරක්ෂාකාරී බව, ගුණාත්මක බව සහ ක්‍රියාකාරී බව මිනිස්සු යොදාගෙන කරන පරීක්ෂණයකින් තහවුරු කරාම අපි ඒකට කියනවා සායනික පරීක්ෂාවක් කියලා. ඔන්න එහෙමයි ලිංග සුදන්ත ටූත් පේස්ට් එක මාකට් එකේ මෙතන ඉන්නේ. ඕක පාවිච්චි කරන මිනිස්සු ඕක අතාරින්නේ නැහැ. දන්නති මිනිස්සු ඕක පාවිච්චි කරන්නේත් නැහැ. එක එක ඒවා හිත හිත පරණ පුරුදු පාරේ යමින් ඉන්නවා.
1: අපි කියන්නේ එක සැරයක් හරි පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්නකෝ. මාසයක්
0: නෙමෙයි. ගැද්දරක් ඔකක් තියලා ගන්න ගන්නේ මේනි මේක. හැබැයි මාකට් එකේ තියෙන ප්‍රීමියම් බ්‍රෑන්ඩ් එක. ඔගොල්ලෝ මොනවා හිතාගෙන හිටියත්
1: හරි.
0: ලිංග සුදන්ත ටූත් පේස්ට් එක කියන්නේ මාකට් එකේ තියෙන ප්‍රීමියම් ප්‍රොඩක්ට්.
1: That's all.
0: ඉතින් මල්ලි මොකද කරන්නේ? දත් මදිනවද? ඔහොම තියෙන්න අරිනවද? හරියට දත් ටික තියාගන්න මැරෙන තුරුත් කුවක් කැල්ලක් කපා ගන්න පුළුවන්. මැරෙන තුරු. කටින් අල්ල ඥරස් ගාල අල්ල දැම්මයි. මැරෙන තුරුත් බෝතලයක මොඩියක් අහක් කල ගලවන්න පුළයි කරන්න එපා කියලා කියනවා. හැබැයි එහෙම කරන මිනිස්සු ඉන්න එහෙම ගැලවෙ හැකි මැරෙනකන් දත් ටික තියාගත්තා.
1: මොන බෝතල්?
0: සෝඩා බෝතල්.
1: ආ සෝඩා බෝතල්.
0: බඩේ අමාරුට පොන්නේ. අනේ මෙන්න මේ අරම යන්න මේ වැඩක් නෙවෙයි වහන්නේ මෙතන.
1: උදේ 9:00 විනාඩි 38යි.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ස්ටිකෙන් ටික පේ.
1: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550
2: අමතක. පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්නම්.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් ටැන්ක් වෙළඳ පොලේ.
5: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රි රෝද රථය බජාජ් දන්නුඹේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා පාපමනයි.
7: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්ස් විතින්. Bajaj Pulsar N160 සුපිරිම පර්ෆෝමන්ස් සුපිරිම ස්පෝර්ටි ලුක් ඩුවල් චැනල් ABS Gold USD Fox David Pierce Motor Company Private Limited විතින් අමතන්න 0114700

0: දැන් වියට් එක කොලඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්. මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
1: කොලඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
3: ඕඩියන්ස් ෆුඩ් සිටි වෙතින් 43 වන සංවත්සර සමරුඹට බෙගා වට්ටම්. වොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 210යි. ගොත්මලේ ප්‍රොසෙස් චීස් ඉතිරි රුපියල් 200යි. විවා මොල්ට් පවුච් ඉතිරි රුපියල් 230යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉතිරි රුපියල් 180යි. ඕඩියන්ස් ෆුඩ් සිටි
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
5: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු

0: දවසර මගේ ආලෙක ඔපරේෂන් එක. දැන් තව දවසක් දෙකක් විතර වගේ ඩිස්චාර්ජ් වෙනවා. ඊයේ තමයි බලන්න යන්න උනේ.
1: හරි.
0: අදිස්සියම ඔෆිස් එකේ ඉඳලා ගියා.
1: Yes.
0: ලෙඩෙක් බලන්න යනවා මොනවද අපි දන්නේ නැහැ. කන්න බොන්න මොනවද දෙනවද? ඒ හොස්පිටල් එකේ ඔය කන බොන ටික ලස්සනට කොළඹ නවලෝකෙ දෙනවනේ.
1: ඔව්.
0: අපි කියොත් කරන්නේ මේ දෙන දින හොඳ දෙයක් තියෙනවා මම බලන. ඒක කන්න කලින් අපි කන එක තමයි. ඒක අපේ යුතු කම හැටියට අපිට පේන.
1: අපි අහනවා රෝගියාගෙන් කනවද?
0: කනවද? මේ කෑම කාලා නැහැ මචං.
1: කනවද?
0: අනේ බෑ මචං මොඩක් මට නෑ බඩ වේන්නේ. ආ එහෙම තමයි මං කනවා. ඒ ලෙඩ බෙල්ලෙන්න අපේ තියෙන. හැබැයි ඉතින් ගියා වාහනේ මෙහෙම සරස් කාලා ගැහුවා. ලිෆ්ට් එකෙන් පල්ලෙහාට ආවා.
1: හරි.
0: ඒත් දැන් යන ගමන් කල්පනා කරනවා දැන් මේ යන්නෙත් ආයි කැම වෙලාවලලා එකගේ කැම එක ගන්න තමයි මම මේ යන්නේ.
1: හරි ඔකේ.
0: ඉතින් බලන්නවත් නෙමෙයි. හොඳ කැම දෙනවනේ.
1: ඕ රහයි නේ.
0: ඔය දන්නවද ඉතින් කැම බල බල ඕඩර් කරන්න පුළුවන් කියලා ඕන්න ඉන්න අයට එහෙම.
1: ඔයා කියන්නේ මම ආයිති.
0: ඔයා කියන්නේ කෙලින්ම අර 5 star level එකේ menu එකක් තියෙන ඕන්නම් select කරගන්න.
1: බජට්
0: එකටත් set.
1: ඔව්.
0: ඉතන හිතන ඒවා කෑවේ. ස්පිටාලෙක ඉන්නවා කියලා බලාගෙන ඉන්න මිනිහට කවදාවත් දැනෙන්නේ
1: නැහැ. අනිත් එක තේක මාරු.
0: ලෙඩා ගෙදර යන්න කැමති උනත් බලා ගන්න අප එකා ගෙදර යන්න කැමති නැහැ කොළඹ නවලෝකේ.
1: තව ඉමුනේ. තා පොඩ හොඳ නැහැ හොඳ නැහැ.
0: ඔයාට මම හොඳ මදි හොඳ මදි.
1: හොටෙල් එකක ඉන්නවා වගේ.
0: පල්ලෙන් යනකොට මම ඊට පස්සේ
1: හරි.
0: ඔයා දැකලා තියෙනවද පල්ලේ ගලංග ෆ්ලවර් ෂොප් එකේ?
1: Yes, දැකලා තියෙනවා.
0: එතනින් අරගෙන තේකුත් බීලා බණිත් දෙකුත් බොරුවට ඉද බලන්න යනවා ගනගල මම්ම කෑවා ඒ දෙකම.
1: හරි.
0: ඉතින් මේ ලෙඩා මයින් අහනවා මචං මොන හරි ඕඩර් කරලා කමුද මචං?
1: කමු. ඒ වඩ පුළුවන් නේ අර සුපර් මාකට් එකේ මොන හරි අරන් යන්න. සුපර් මාකට් එකේ මොකක් හරි ජූස් එකක් හරි මොන හරි ලෙඩාට.
0: එයා කාමරේගෙන මිස් ඉන්නේ. ගෙදරන යනව නෙමෙයිනේ මම සුපර් මාකට් එකෙන් බඩු අරන් ඉල්ලදලා උයාගෙන ගන්නවා.
1: නෑ ජූස් එකක්.
0: ජූස් එකක් ඕනේ නැති. ලෙඩා අරන් දෙනවා නම්. ලෙඩා සල්ලිකාරයා ලෙඩා රක. ඔය මචං. මචං මොකද මට තාම අමාරු නෑ මචං අර පොඩ්ඩක් අර තුවාල පොඩ්ඩක් හොඳ වෙනවට පොඩ්ඩක් තියෙනවනේ මේ මචං බලන්න මොනවද තියෙනවද මෙනු එකේ බලන්න
1: මචං.
0: මත් බලන මොනවද ලොක් මොනවද මොනවද ලොකුම ඒව දාන්න.
1: ෆ්‍රෙන්ච් ෆ්‍රයි.
0: එහෙම කාලෙන් ඒ කන ගෑවට අපි ඇඩ්මිට් කරගන්න.
1: ඊළඟ අපි තව වැඩක් කරනවා නේ. ලෙඩා ඇඳේ නැගිටලා යනකොට අපි ඇඳේ. ලෙඩා පුටුවේ.
0: ඒක නම් කරන්න එපා ඉතින්.
1: වැරදි. ඔව්
0: වැරදි. ඒක කරන්න එපා ඉතින්. ලෙඩාටත් වදයක් නේ ඉතින්. මොන කරදරයක්ද මේ?
1: මං කරන උඩ නරකයි.
0: ඒ ලෙඩාගේ ඇඳේ ඉන්න ගන්න යන ගෙවල් නැඳන්නේ. ගෙවල් නැඳන්නේ.
1: ඒ තරම් අරියම වෙනවා. ෆිට් වෙනවා.
0: ෆිට් වෙනවා. ෆිට් වෙනනේ ඔකට කියන්නේ ෆිට් එක හැදෙනවා. ෆිට් එක හැදෙනවා.
1: හොඳ එක්ස්පීරියන්ස් එකක් රෝගියාට වගේ
0: නේදම වාහනේ දාලා දැම්ම හොදන්න කියලා.
1: ඔව්.
0: උතන පැයක් කමාරක් ඔය ඉඳලා එනකොට
1: හරි.
0: වැඩ කීපයක්. එන ගමන් ගෙදර බඩු ටිකක් ගත්තා. පල්ලෙන් ඔය මොනවද මොනවද ලිස්ට් එකක් දෙල තුන ආයි යන්න නතර වෙන්න කම්මැලි නේ.
1: ඕකේ. එතනින්ම කරගත්තා.
0: ඉදා ගත්තා.
1: Yes.
0: මාව වාහනේත් ගත්තා. කාපාක් නේ. පාක් කැට්ටි ඕන් ලිස්ට් නේ මොන වුණත් කාපාක් එක ගහලා යන්න මන්න පොඩ්ඩක් අබ්බය නැහැ. ඒ පාරේ අතර මෙතන ගහනකට වඩා වාහන 500ක් ගහන්න පුළුවන් ඒ පාක් එකේ.
1: ඒකනේ හොඳ ඉඩ.
0: ඉතින් මේ ඒ ෆ්ලෝ එකේම තමයි තියෙට තියෙන්නේ. ඒ ෆ්ලෝ එක තමයි ගේන්නේ. ආය ආරේ මේ ගිනියන්නේ නැහැ ලෙඩාව.
1: හා ඕකේ.
0: ඒකෙම තියෙට එක, ඒකෙම ඉතුරු ටික, ඒකෙම නර්සින් ස්ටේෂන් එක.
1: රයිට්.
0: ඒකෙම ડોක්ටර්. සියලු ෆුල් ඔප්ෂන්.
1: කොළඹ නවලෝක
0: හොස්පිටල් එක නිකන් අර ඔබට අර ස්පිරිතාල ගතියෙන් මෙදෙන්ඩයි මේවා මම මේ මාමේ කියන්නේ.
1: හරි ඕකේ. දැන් අපි කතා කරමු වයර් ගැන. වයර් වලට කේවල් ආරක්ෂා කරන්න පුළුවන් කියලා ඔබ දැනගන්නකොට
0: දැන් වයර් වලට නමක් තියෙනවනේ. වයර් වලට නමක් තියෙනවා.
1: ඔව් අනිවාර්යයෙන්.
0: අන්න එකයි. ඉස්සෙල්ල නිකන් වයර්.
1: වයර්. දැන් කෙලිම
0: දැන් ඒවට නමක් තියෙනවා. ACL cables, fire guard. ACL cables, fire guard. Right? අපිට ජීවිතේ හැමදේම control කරන්න බෑ ඒක ඇත්ත.
1: Yes.
0: නමුත් අපි දන්නවනේ ගෙවල් වල මිනිස්සු බාහිරව පූජා තියෙනවා.

0: තෙල් තෙල් පුරෝපපු මනාදර චූටි මේවා එල්ලනවා අතර කොනේ එල්ලනවා ඔක්කොම ආරක්ෂා කරනවා. මේ බහිර වේුණක් කල්පනා කරනවා මේ ඔක්කොම මූ අපිටම බාර දෙනවා මේ කමේ වයර් ටිකවත් ෆයර් ගාඩ් දාලා නැහැ නේ මූ මාර කරන්නේ කියලා. මේ බහිරවය කතා කරන්නේ අඩුම තරම් තමයි වයර් ටිකවත් හොයන්නේ කතා හැබැයි හැම එකම බහිරවයට කියලා දෙවියන්ට කියලා හිරමණ තල පීරිකා ගන්න මට්ටමට යන්න හොඳ මදිනේ. ඔබත් දෙයක් කරන්න.
1: ඔව් ඒක හරි.
0: ඔබත් යමක් කරන්න. මොනවද අපිට කරන්න පුළුවන්? පස්සේ කරන්න අමාරු දේවල් මුලදිම කරලා දාන්න. ගෙවල් ඇතුලේ කන්ඩියුට් බිත්ති ඇස්සේ කන්ඩියුට් බට ගිහලා ඒ වාස්ස යන වයර් පස්සේ ගලවලා මාරු කරන්න බැහැනේ.
1: හරි ඔකේ.
0: මුලදිම ගිනි ගන්නෙත් නැති ලේසියෙන් ගිනි ගත්තත් පැතිරෙන්නේ නැති ACL ෆයර් ගාඩ් දම්පාට කේබල් එකකින් වයරින් එක කරන්න කියලා මුලදිම ඉලෙක්ට්‍රීෂියන්ට උපදෙස නිකුත් කරන්න. මොකද ගෙදර ඔබේ ඉලෙක්ට්‍රීෂියන් වයරින් කරාට එයා වුණත් සතුටු වෙයි. මේ මනුස්සයත්තියක් දෙයක් දන්න කරන දෙයක් ගැන පොඩ්ඩක් ගැඹුරට හිතන මිනිහෙක් එක වැඩ කරන්නේ සෙල්ලම් කරන්න හදන්න හොඳ නෑ කියන්නේ මනුස්සයෙක් දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රීෂියන්ට පවා කඩුවෙල ඉලෙක්ට්‍රීෂියන්ව ගෙන්න ගන්න.
1: කඩුවෙල
0: ඉලෙක්ට්‍රීෂියන්ට කෝල් එකක් දෙන්න.
1: හැමෝගෙම
0: ෆෝන් එකේ ඉන්නේ දැන් ඉන්නේ කඩුවෙල මේ පයිප බාසුව ඉලෙක්ට්‍රීෂියන් මොන්ඩියලද
1: මේ මං ආපු ත්‍රිවිල් එක දවස ඒ ත්‍රිවිල් අයියා මට කියනවා දැන් බලන්න මං මගේ මේ බොස් මම තමයි බොස් කවුරුත් කියනවා මම අහන්නේ නැහැ මං කෝ අයියෝ එතනින් දකුණට හරවන්න
0: නාංගේ කියනවා මමට යන්න නේ කවුරුත් කියනවා අහන්නේ නැතුව මමට යන්න ගොම මමට යන්න බැහැ
1: ඔව අහන්න වෙනවා හැබැයි ඉතින් නේද තමන්ට ඕන දවසේ නිවාඩු ගන්නවා තමන්ට ඕන ලාට හයර් එක යනවා තමන්ට ඕන ලාට බඩු ටික කොහෙට හරි ගිහිල්ලා දාන වැඩක් කරනවා
0: අපේ ජොබ් එකම මාරතින් ෆ්‍රී ජොබ් එකක් කරන්නේ.
1: දැන් අපි දවස් ගානේ මෙන්න ඕනේ. අපි
0: මොනවා කවුනාත් මේ උදේ එන්න බෑ මේ වෙලාවට.
1: ඒකනේ නේද?
0: මේ කීනේ ටිට එහෙයි ගාලා ඒ ටික කරන්න එපා.
1: කරන්න එපා නේද? ඉතින් මං හිතනවා පොඩ්ඩක් අර නිදහසටම කැමති නිකන් ෆ්‍රීඩම් එක ඕනේ කියලා හිතන මිනිස්සුට නියම ජොබ් එකක් තමයි.
0: මේ ඊටත් වඩා මේ තව ඕන දෙයක් කරන්න. මේ වාහනේ ගෙදතුම වාහනේ කෑ ගහන්නේ නැහැ නේ.
1: ආ ඒකනේ.
0: හිටි ගමන් ඔයා කියන්නේ අපි කොච්චර හයර් යන්නේ නැති වාහන වලින් ත්‍රී වීල් වලින් මං අහලා දෙනවා මල්ලී. හයරයක් යන්නේ. හයර් නෑ යන්නේ මහත්තයා.
1: ආ
0: කියලා තියෙනවා.
1: ආ
0: මං කියන්නේ හයරයක් යන්න පුළුවන්. හයරයක් යන්නේ නැහැ මහත්තයා මන්නේ. හයරයක් යන්න ඕනේ මල්ලී.
1: මල්ලී යන්න මල්ලී.
0: ඒ කියන්නේ බලන ත්‍රී වීල් එකේ සෙනග.
1: Yes.
0: ඔයා කියන්නේ නිකන් යන්නේ එහෙමත් වීල් ගන්නේ. ඒකන තමයි තව තිබ්බත් දුවයිද කියලා නේද? මේක අමතර ආදායම් මාර්ගයක්.
1: හරි.
0: මේක බිස්නස් එකට උදව්වක්. තමන්ගේ ගෙදර හදිසි පාවිච්චියට උදව්වක්. පොඩි ඉඩක්. අවශ්‍යනේ පොඩි ඉඩක්. අර මේ රොකට් සයන්ස් නෙමේ. හරි ලේසි. දැන් මේකත් දියුණු කරලා ඉන්ටීරිය ලස්සනට හදලා සීට් සැප පහසුවට හදලා වාහන ටිකක් ලොකුවට හදලා එන්ජින් කැපැසිටි වැඩි කරලා දැන් වෙන ගැම්මකට ගෙනහැල්ලා අර 4ට 5ට නැගිලා කෑලි 3ක් 4ක් මිරිකලා උත්සලා ගල්ලින්නක් වයාගට මේක ඒ ඔක්කොම ටෙක්නොලොජි අලුත් කරලා දැන් ස්විච් එකෙන් රිවර්ස් කරන්න හදලා
1: හරි ඔකේ
0: එක ස්විච් එකෙන් සිය තහන්න හදලා
1: එක බටන් එකෙන් ස්ටාර්ට් එක
0: හදලා ඔක්කොම දීලා තියෙනවා
1: yes
0: බබාවාගේ වාහනේ තව හදනවා තව දියුණු කරනවා ලෝක ඈ
1: හා
0: ඔකේ තව යනවා ඉදිරියට දැන් තියෙනවා මාකට් එකේ 200 cc එකයි 236 cc එන්ජින්ස් දෙකක් තියෙනවා
1: yes
0: ඉතින් බලන්න ඉතින් කොළඹ පැත්තට නම් ඇත්තටම 200 cc එක ඇතිනම 236 cc එක හරි efficient ලොකු එන්ජින් තියෙනකොට effortlessly යන ගමන යන්න පුළුවන් 200ත් ඕකේ 236 ඉතින් හොඳයි මොකද්ද ගන්න කියලා එතනට ෂෝරූම් එකට ගිහිල්ලා බලලා තීරණය කරන්න
1: ඔය
0: කොච්චර වාහන තියෙන මිනිස්සුත් මම දැකලා තියෙනවා එහින් එකක් තියාගෙන ඉන්නවා තමන්ගේ ගෙදර පොඩි පොඩි ඩිලිවරි කැලඩියක් එහෙම තල්ලු කරගන්න
1: යන්නෙම
0: නැහැ
1: yes
0: ඕකෙම තමයි යන්නේ
1: මම මේ chat gpt ගෙන් අහුවා ගෙදරදී පොල්තල් හින්ද ගන්න විදිය එයා දුන්නා හැබැයි එයා කියනවා එහෙම හින්දගත්තා කියලා ඉතින් ඔයාට පිරිසිදු කරගන්න නම් විදියක් අපිට මේව කරන්න බෑ ඒවට machines ගන්න ඕනේ කියලා
0: machine ගන්න ඕනේ තමයි ඒ මොකද නැත්තම් පොල්තල් වල හින්දලා මොකෙන්ද ඔයා අර සෙක්කුවේ දාලා ඔයාට පුළුවන් පොල් අරගෙන
1: හරි
0: අර ලොඳ ගලවලා
1: හ්ම්
0: වේලලා උප්පරා වෙන්න තියලා
1: හරි ඔකේ
0: නේද ඒවා එළිය දාලා නැති යන්නේ. ඔයා ඩ්‍රයර් එකද වේලන්නේ?
1: නෑ එළිය දාලා අවුව තියෙන්නේ.
0: ඔය තරම් ලොකු ඩ්‍රයර් තියෙනවද ඔයාට?
1: ඒකනේ මේ අවුව තියෙන්නේ.
0: ආ අවුව දාලා ඔයා පුළුවන් තරම් අවුවේ. දැන් අවුවේ තියෙනකොට මොකද වෙන්න පුළුවන්? පාර අයිනේ ඔවා තියන්නේ.
1: ඔව් දූවිලි වදිනවා. ඉතින් එහෙම.
0: ඔය ඊටසේ හොදනවද කොප්පර රෑට? හොදලා වැලේ දානවද උදේ?
1: නෑ එහෙම කරන්න බෑ.
0: එහෙමම තියෙනවා. ඉතින් ගසලා කරලා අරගෙන ඕමම ගාලා දානවා කෝවට. අපිට ෆු ෆු ෆු ෆු ගාවම දැන් මඩේ හරි.
1: මීයෝ කාපුවා.
0: නෑ මේ මාරු කවුද හරකා? හ්ම් හරකා හරි. ඔයාට හරි බැරි එක කරන්න.
1: අපි හතර දෙනා කරකිනවා.
0: ඔව්. සෙක්කු යනවා.
1: අයියෙන් කරකිනවා.
0: ටිකක් කරන්න ඔන්න තෙල් මේකෙන් එනවා.
1: හරි ඔකේ.
0: හරිද? දැන් ඔන්න තෙල් ටික එනවා. ඕන් දැන් එකතු කර ගන්නවා. ඔය මොකද පෙරහන කරේකට දාලා ඔච්චරයි කරන්න දැන්. පෙරහන කරේකට දාලා.
1: පෙරලා ගත්තා.
0: එහම ආම කරලා ඔයා දැන් මේක ගන්නවා නේද?
1: Yes.
0: ඊට පස්සේ පුන්නක් කුඩක ඉතුරු වෙනවා. ඒක
1: කිනිට
0: ඉඳගෙන කනවා.
1: ඒක කන්න.
0: තෙල් ටික අර ගන්නවා. කන්නවා. කන්නේ. කන්නේ. කන්නේ. ආසයි තින්නේ.
1: මොකද තෙලිච්චද මොකද කියන්නේ ඒ වටද?
0: තෙලිකා.
1: තෙලිකා. ඕකේ.
0: තෙලිච්ච කියන්නේ වෙන එකක්. උදේපා.
1: ආව. ඒක වෙන සීනක්.
0: මෝනින් ෂෝ එකකට ඉස්කාගාරයට කරන්නේ.
1: රයිට් කොහොම වුණත් අර ගන්න පොල් තෙල් ටික දැන් ඔන්න ගෙදරම හින්දගෙන තියෙනවා. හැබැයි මේක ඇතුලේ වතුර
0: ඕක දවසර දෙකට පාවිච්චි කරොත් හරි.
1: හා ඔකේ.
0: තුන්වෙනි දවසෙන් පස්සේ ඕක රැන්සිඩ් වෙනවා. මොනවාද?
1: ඒක මුඩු වෙනවා.
0: මුඩු වෙනවා. ඇයි? අපිට පෙරලා ලুকু දූවිලි කෑලි අයින් කරගන්න පුළුවන්.
1: යස්.
0: පෙරහන් කඩේකට දාලා ඔට්ටු වෙලා. අපිට පුළුවන් දෙක වතුර අයින් කරන්න.
1: බෑනේ.
0: වතුර අයින් කරන්න බෑ. වතුර තමයි තෙල් මුඩු වෙන්න බලපාන ප්‍රධාන සාධකේ.
1: හ්ම්.
0: ඕවා අයින් කරන්න යාන්ත්‍රික ක්‍රම තියෙනවා, රසායනික ක්‍රම තියෙනවා. මිනිස්සු ගැන හිතලා බිස්නස් එක කරන මිනිස්සු රසායනික ක්‍රමවලට යන්නේ යාන්ත්‍රික ක්‍රමවලින් ඔක RBD කරනවා.
1: රයිට් නියමයි.
0: නේද? එහෙම නේද කරන්නේ?
1: අනිවාර්යයෙන්.
0: රිෆයින් කරනවා, බ්ලීච් කරනවා, ඩියෝඩරයිස් කරනවා. ලෝක වෙළඳ පොලේ පිරිසිදු පොල් තෙල් හැටියට බාරගන්නේ යාන්ත්‍රිකව RBD කරලා තියෙනවා නම් විතරයි.
1: දැන් අපේ රටේ ඉඳලා
0: එක්ස්පෝට් කරන්න බෑ.
1: ඕකේ. සේන මිල්ස් කොච්චර තෙල් යවනවද වෙන රටවල් වලට? ඒ විදියට හරි විදියට පිළිවෙලට යාන්ත්‍රිකව RBD
0: ලංකාවේ පොල් තෙල් එක්ස්පෝට් මාකට් එකේ 80% විතර ඒගොල්ලෝ තමයි හෑන්ඩල් කරන්නේ.
1: ඒගොල්ලන්ගේ නේද කොකෝ ෆ්‍රයි?
0: කොකෝ ෆ්‍රයි යාලා. ඒගොල්ලෝ එහෙම මාකට් එක ඉස්සර දැම්මේ නෑ. ඒගොල්ලෝ දාන්න උමනාවක් නෑ. ওই තියෙන බිස්නස් එක ඇති. නමුත් ඒගොල්ලෝ ඉතින් හැමෝම පොල් තෙල් ඉතින් ඕගොල්ලෝ කියනවා ඉතින් යාළුවෝ හම්බුණා. ඉතින් බං උඹලා පොල් තෙල් ටිකක් මාකට් එකට දැම්මනම් හරිනේ ඔක්කොම පිටරට යවව ඉන්න කියලා. එහෙම කවුරු හරි දාපු අදහසක් වෙන්නේ නැතුව පැල වෙලා කාලයක් තිස්සේ ගිහිල්ලා කොකෝ ෆ්‍රයි කරලා ඒගොල්ලෝ මාකට් එකට හෙන්න හීනියට යන්නේ
1: මැදේ.
0: ඒ දඟලන්නේ නැහැ. මේ මැරෙන්න හදන්නේ නැහැ. මේ දාලා තියෙනවා. ගන්න මිනිස්සු අරන් යනවනේ.
1: ඔව්නේ.
0: අරන් ගෙලදී හොඳ පොල් තෙල්ලක් පාවිච්චි කරනවා.
1: සෞඛ්‍යටත් හොඳයි. ඔක්කොම පැත්තේ ඉතින් කවර්ඩ්.
0: මිනිස්සු ඉතින් බෝලිය තියෙනවා ගන්නවා. සමහර මන්නම් අහලා තියෙනවා ඒ අර එක එක තැන්වල කරන ඔය පරණ තෙල් 3-4 ගමන බදලා විනාශ වෙච්ච තෙල් අරගෙන ආයෙම කෙමිකල් දාලා ක්ලීන් කරලා බෝලි වල දාලා එහෙම දෙනවා කියලා මෙයා. මිනිස්සු බොරුවට මේසෙට ගහුවට නෑ ඔයා. ඔයා නිකන් බොරුවට නිකන් බොරුවට නිකන් තරහ ගන්න එපා.
1: ඒකට නම් මට බෑ.
0: ඔයාලා තරහ ගියා කියලා මෙතන මොනවා හු වෙන්නේ නෑනේ.
1: ඔව් ඒක ඇත්ත.
0: මේසෙට ගහලා අතරේ දෙනවා විතරයි ඔයාලා නිකන්. අපරාධ.
1: ඒකත් සාතිකත්ත. කොකෝ ෆ්‍රයි ගන්න.
0: මේක තමයි කරන්න තියෙන හොඳ විදිය.
1: රත්
0: විදි ඉතින් තියෙනවා. තවත් විදිද හොඳ විදියද කියලා ඉතින් ඔබනේ හිතන්නේ.
1: රයිට්. ගොඩක් අය කියනවා මං හරියට බටර් ගානවා කියලා. ඒ කියන්නේ මං කතා කරනකොට උනත් එහෙමයි. දැන් අරවින්දත් එක කතා, අරවින්දයයි රත්තරන් අරවින්දයි එහෙම කියලා. මං ගොඩක් අර බටර් ගාලා කතා කරන්න මේක පොඩි කාලේ නම් පුළුවන් අනේ.
0: එහෙම තමයි මර්සියට හුරු වුණාම මේ මර්සිය යනවා දිගට.
1: හැමෝක් හරි අයියගේ වැඩක් කරගන්න ඕන නම් මගේ රත්තරන් අරවින්දයි එහෙම මං අනේ මගේ රත්තරන් අරවින්දයි කියලා රත්තරන් ගාලා එක මේව වෙනවා නේ අරවින්ද.
0: මුලින්ම ගෙනත් දෙනවා මොන හරි ගෙදර ওই තියෙන ඉතුරු වෙච්ච මොකක් හරි එකක් ගෙනල්ලා
1: දෙනවා. අනේ එහෙම නෑ. මං වඩ හොඳ දේවල් දීලා තියෙනවා.
0: ලොකුම වැඩක් කරන්නට හොඳ මේවා.
1: මං ජීවිතේට
0: ඊට පස්සේ මුලදී කියනවා මට මේ දවස් දෙකක් විතර කියලා එනවා. ටික දවසක් කොහොම යනවා? ඉතින් පෑනක් එහෙමත් එවනවා මට ගෙනත් දෙනවා. ටික දවසක් යනවා.
1: මට ඒක හිතුණා.
0: පොතක් ගෙනත් දෙනවා. ටික දවසක් යනවා. ඊට පස්සේ එනවා දවස් හතරක් විතර වගේ වෙනවා. ටික දවසක් යනවා. ටික දවසක් යනවා මම වෙලාවක ගෙදර යවනවා. කොහොම ගියද කියලා. ටික දවසක් ගිහිල්ලා.
1: ඕඩේස්.
0: කොහොම මොම ටික දවසක් යනවා. කොහොම ටික දවසක් යනවා.
1: ඔව්. මම ගෙදර යනවා.
0: ඊට පස්සේ ටික දවසක් යනවා. ඊට පස්සේ එහෙමම කලදරතාවක් යනවා.
1: ඉතින් අතරම මම එහෙම හොඳට බටර් ගන්න පුරුදුනේ පැල්වත්ත බටර් නිසා. මොකද පැල්වත්ත බටර් අපි ඕන කෙනෙකුට ගන්න පුළුවන් ප්‍රයිස් එකට ඇවිල්ලා තියෙනවානේ. ඒක විශේෂයෙන් කියනවානේ බටර් කියන එක ගණන් වැඩි. ඒක සාමාන්‍ය මාකට් පිට රටින් නම් ගේනකොට ඒ ගණන් ටික ඔක්කොම එකතුලා පොඩක් ගණන් වැඩි. ඉතින් අපිට ඉස්සර ඕක පොඩ්ඩක් ඇචීව් කරන්න අමාරුයි. බටර් බලනවා නිකන් බටර් නේද කියලා හිතනවා එච්චරයි. ගන්න කෑල්ල අපේ තිබුණ නෑ. හැබැයි සමර කටි ගත්ත, සල්ලි තියෙන මිනිස්සු ගත්ත. හැබැයි අපි හැමෝටම ගන්න පුළුවන් විදියක් තිබුණ නෑනේ. පැල්වත්ත බටර් ඒ මාකට් එක හැදුවා. ප්‍රයිස් එක හරිම අඩුයි. ඔයගලට හොඳම රිච් බටර් එකක රහ විඳින්න පැල්වත්ත බටර් ගන්න කියලා අපි මතක් කරනවා. ජාති තුනක් තියෙනවා, සෝල්ටඩ්, අන්සෝල්ටඩ් සහ ගාලික් බටර්. අපිට
0: LOLC finance වල ගැනවා මොකද්ද දන්නේ දැන්?
1: යා මං ආට කිව් එක දවසක් මම අර ගිහිලා මගේ ඇඳුම මහන්න දීලා එතන ඒ ආන්ටි ගාව තිබ්බා කියලා. යා ගාව තිබ්බා soft POS එක දාගෙන තිබුණා.
0: ෆෝන් එකට.
1: යා ඉතින් ඒ වෙලාවෙම සල්ලි ගත්තා. සාමාන්‍ය නරවින්ද දැන් අපි සමහර තැන් වලට ගියාම කියනානේ cash නෑ එහෙම කියලා. කී දෙනෙක් හැලෙනවද customers-ලා? දැන් හිතන්න cash වලින් විතරයි ගනුදෙනු කරන්න තියෙන්නේ. cards නෑ කියලා කියනවා. අපි එන්නේ කාඩ් එකෙන් ගනුදෙනු කරන්න. ගොඩාක් වෙලාවට කස්ටමර් කරන්නේ වෙන කඩේකට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන බඩු ටික ගන්න එක.
0: දැන් සමහරවිට ගාණ කීයක් වේද කියලා දන්නේ නැති තැන් වලට මිනිස්සු යනවනේ කෑෂ් අරගෙන.
1: Yes, yes.
0: එහෙම නැත්නම් කොච්චර කෑෂ් අරන් යන්න ඕනද
1: කියලා.
0: සමහරවිට අරන් තියන වැඩි සල්ලි. අරන් කියලා තියන වැඩි. සමහරවිට අරන් කියලා තියන සල්ලි මදි. දැන් ඔය කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඔක කාඩ් එකකින් මෙහෙම ඒගොල්ලන්ගේ ඩෙබිට් කාඩ් එකකින් මොහොක් කරේකින් ඔහම ෆෝන් එකට අල්ලලා ගෙවාගෙන යන්න තුරන කස්ටමර්ගේ ලේසිය බලන්න.
1: Yes.
0: මං පොඩි කාලේ ඉඳලම මං ඉගෙනගත්ත දෙයක් තියෙනවා. මම මේක ෆොටෝග්‍රැෆි කරන කාලේ ඉගෙන ගත්තා. හරිද? ඕනම දෙයක් හිතනකොට, කරනකොට, හදනකොට, බලනකොට
1: හරි
0: ලේසි කරගන්න. ලේසි ක්‍රමයක් ගේන්න.
1: හරි, ඔකේ.
0: මොකද අමාරු නම් මිනිස්සු කරන්නේ
1: නැහැ. හරියට හරි.
0: දෙයක් අමාරු නම් ඒක කොච්චර හොඳ වුණත් මිනිස්සු කරන්නේ
1: නැහැ.
0: අම්බාන හොඳ වෙන්න පුළුවන්. මිනිස්සු කරන්නේ.
1: මිනිස්සු බලන්නේ ලේසියෙන් වැඩේට අග්ගාලි ඉවර කරගන්න.
0: මොකක් හරි කවන්නෑ මිනිසුන් ලේසියෙන් කරගන්න පුළුවන් නම් මිනිස්සු ඒකට ගොඩක් කැමති. ඔබේ කස්ටමර්ට දෙන්න ඔප්ෂන්ස්.
1: රයිට්.
0: දැන් මේ කාඩ් එක කියන එක පොපියුලර් වෙලා තියෙන්නේ. ඔබට පුළුවන් හાર્ඩ් POS එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ එකට මැෂින් එකක් ඔබට හම්බ වෙනවා LOLC financing එකෙන්. ඒක කමිට්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මාසයක් අන්තිම වෙනකොට යම් කිසි ගනුදෙනු ප්‍රමාණයක් ඔබ කරලා තියෙනවා ඒක ඉලක්කමකින් උඩට.
1: හරි.
0: එහෙම තමයි ඒ ගාණ හැදෙන්නේ. නැතු ඒකට කමිෂන් එකක් අහන මේ يعني ඔබට ඒක නිකන් අර monthly charge එකක් එහෙම එකක් නෙමෙයි. ඒ ගනුදෙනු කරන ගාණ
1: ප්‍රමාණයක්
0: තියෙනවා. ඒ ගනුදෙනු ඒ ගාණ කරන්න ඕනේ. එහෙම තමයි ඒක වැඩ කරන්නේ.
1: හරි, ඔකේ.
0: අපි ඒක subscription plan එකකට තමයි එහෙම ඒකට තමයි යන්නේ. නමුත් ඒකට තියෙනවා එක එක සීමා මායි.
1: හා, ඔකේ.
0: දෙක. soft POS එකක්. ඒගොල්ලන්ගේ Apple Store Play Store ලින් ගන්න පුළුවන් app එකක් තියෙනවා iPay Business. ඒක download කරගත්තට පස්සේ ඔබේ machine එක, ඔබේ phone එක, ඔබේ smartphone එක
1: හරි
0: NFC පහසුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අර POS machine එක වගේ එකක් බවට පත් වෙනවා.
1: කාඩ් එක අල්ලන්න විතරයි තියෙන්නේ.
0: ගනුදෙනු කාර්යාල පාරිභෝගික වෙලා කාඩ් එක මෙහෙම මේක phone එකට ගාන දාලා මේ වල්ව ගමන් ටක් ගාලා ගනුදෙනුව කාඩ් එකකින් ඔබේ account එකට බැර වෙනවා.
1: කොච්චර ලේසිද බලන්න. ඔබටත් ලේසි, කස්ටමර්ටත් ලේසි.
0: ලේසි. ඒ මිනිහා සල්ලි ඇදද නටන්න ඕනේ. මම කියන්නේ අපේ බුලත් සිට කඩේ ඉඳලා සාරවිත විකුණන බොම්බයි මොටා විකුණන මිනිහා ගාවත් මේක තියෙන්න ඕනේ කියලා කියන්නේ.
1: Yes, ඒක හරි.
0: මේ ඉන්දියාවේ තියෙන මේ தත්ත්වය තමයි. ඔය ඉන්දියාව කියලා බුලත් සිටක් ගත්තොත් තමයි කාඩ් එකකින් ගෙවන්න පුළුවන්.
1: නැත්නම් QR code එකක් ටින් ටින් ගෙවුවා ඉවරයි.
0: අර QR pay එක තියෙනවනේ.
1: Yes.
0: ඒකෙන් ලෝකේ තියෙන එක එක තැන් තැන් වල හදලා payment තව තියෙන payment gateways සමහර apps තියෙනවා.
1: හරි.
0: ඒව හරහා උනත් සල්ලි ගන්න පුළුවන්. ෆොරින් කරන්සීස් වලින් සල්ලි ගෙවන්න පුළුවන්. එතකොට රුපියල් වලට කන්වර්ට් කරලා අපිට සල්ලි ටිකේ.
1: හරි, ඔකේ.
0: ඉතින් මේවා ඔක්කොම මාකට් එකේ LOLC finance එක අඳුන්වලා දීලා තියෙන්නේ.
1: අනිත් එක එකේ ඉඳන් ඔබට කියලා දෙයි මේ වැඩ ටික කරන්න.
0: නෑ, ඔබ මේක දැන් මේ මතක තියාගන්න ඕනේ නෑ. හැම එකටම කෑෂ් අදින්න ඕනේ නෑ. කස්ටමර්ගේ කාඩ් එකෙන් QR payments අරව මේවා ඒව හරහා සල්ලි ගන්න. එතකොට ඔබ වෙබ්සයිට් එකක් හරහා ඔබ e-commerce platform එකක් වගේ එකක් කරනවා නම් අපි හිතමු මොනවා හරි බාල්දි බේසන් හරි ඔබ විකුණනවා කියලා මොනවා හරි වෙබ්සයිට් එකක් හදාගන්න.
1: හරි, ඔකේ.
0: එතකොට එකෙන් ඕඩර් කරාට පස්සේ මේ මෙන්න මේ account එකට සල්ලි දාන්න, ඊට පස්සේ slip එක එවන්න, කොච්චර මේ WhatsApp එකේ මට business හම්බ වෙනවද? මේකට සල්ලි දාලා අපිට හැයි ගන්න, හුයි ගන්න කියලා. ඉතින් යකොට මේන් එකක් දාගත්තනම් ඉවරනේ. business එක අපි එවෙලම close කරනවානේ බාන්ඩ් ගෙවලා දාලා.
1: මාර ලේසි.
0: ආ, අර ටිකවල නියම වැඩක් තියෙනවනේ. payment link එකක් ඔයාලට යවන්න පුළුවන්. ඔයා business එක කරන කෙනා මං ඔයාලට ගෙවන්න
1: තියෙනවා.
0: මං ඈත ඉන්නේ. සල්ලි ගේන විදිහක් නැහැ. ඔයා මට කිසිම කතා නැ payment link එක WhatsApp කරනවා නැත්නම් SMS කරනවා. ඒක අරා ගියා මට ඔයාගේ payment එක ගෙවෙයි.
1: නියමයි.
0: මීට වඩා මේක හොඳ වෙනකන් ඉඳලා වැඩක් නැහැ. මේ තමයි හොඳ මේක ඇවිල්ලා
1: තියෙන්නේ.
0: හොඳම විදිය. LOLC finance එකට ඔබ call කරන්න ඕනේ. ආයිගෙන ආ මේ දින 13:27 කතාගල කියන්න මේ මත්ත මගේ මෙ බිස්සන්සේක මොක්කර පේම සිස්ටම මොක්කර සිට් කල දෙන්න
1: විසන්සක
0: ස්වභාව හවා වට හරියන මෙන්න එක තමයිකුව වැඩේ කල දුන්න මිනිස්සු.
1: හැමදාම උදේට මට හිතන දෙයක් තමයි අනේ කොළඹින් ගයක් ඕනේ, කොළඹින් අපාර්ට්මන්ට් එකක් ඕනේ කියලා හිත හිත තමයි උදේට හැමදාම ඔෆිස් එකේ අර කොට්ටාවින්නම් පැය අඩුම

0: අනිවාර්යයෙන්ම විනාඩි 40ක් 50කට වඩා වැඩියෙන් යනවා කොළඹට එන්න. ඉතින් කාලේ අපරාධනේ අරවින්ද වාහිතනෝ ඒ කාලෙත් මට තිබ්බනම් මම මේ ෂෝ එක තව උඩට ගේන්න කොච්චර දේවල් කරාද, කොච්චර මහන්සි වේද මට ඒ කාලේ තිබ්බනම්. අනිත් මගේ දියුණුවට මම කොච්චර වැඩ කරගනීද ඒ කාලේ මිනිත්තු 40ක්.
1: අන්න එහෙමනම් කරගනේ. කවුරුත් එන්න කලින් තවත් උදෙන් මේ ඔෆිස් එකට වෙලා මේ තියෙනවා බලලා මේ මැෂින් වල කෑලි එන උරිච්චියව ටික බලලා පොඩි මල්ලකට දාගෙන මයික් එහෙම තියනවා මේවා මාරු කරලා මේවා මදේ ගලවලා කවර විතරක් තියලා ඒ ටික කරගන්න.
0: අයියෝ
1: ෂෝ එකේ දිනුවොට නම් ඔය කරලා තියලා හරිය හොඳටම ඇති.
0: මට
1: තවනම් මේ ෂෝ එක දිනු ගන්න එන්න එපා.
0: ඔය මදේ කාලේ අපරාධය අරවින්ද. කියන කාලේ අපරාධය. ඒ හින්දා මම බැලුවා මේක මගේ හොඳ වෙලාවද මට වැඩක් ගොඩද. යස්. මේ තමයි මගේ ප්‍රයිම් ටයිම් එක ප්‍රයිම් ගෲප් එකෙන් කොළඹින් අපාර්ට්මන්ට් එකක් ගන්න.
1: ප්‍රයිම් ෆැසිලිටි එකක් ගන්න.
0: යස්.
1: ප්‍රයිම් ප්‍රොපර්ටි එකක් ගන්න. ප්‍රයිම් ඩෙවලොපර් කෙනෙක්ගෙන්. ප්‍රයිම් ලෙවල් එකේ සේවින් එකක් 120ක්. 120ක සේවින් එකක් එක්ක. ලංකාවේ ප්‍රයිම් ඩෙවලොපර් කවුද? ප්‍රයිම් ගෲප් එක.
0: යස්.
1: ඉතින් ඒගොල්ලන්ගේ කොළඹ තියෙන අපාර්ට්මන්ට්ස් කීපයක් මම හිතන 4-5ක්
0: තියෙනවා. සමරකේවා දැන් හදලා අන්තිම හරිය වගේ හදාගෙන සමරකේවා
1: මිලියන 50 සිට පටන් ගන්නවා. මිලියන 50කට ඔබට දන්නවනේ මිලියන 10ක ඩිස්කවුන්ට් එකක් හම් වෙනවා.
0: හරි ඔකේ.
1: ඉතින් බලලා ගත්තොත් මේක තමයි වෙලාව.
0: ප්‍රයිම් ලයිෆ් ස්ටයිල් එකක්
1: ඔබට කවදද ඉවරන්නේ?
0: හා මං අර කියුන්නේ. ප්‍රයිම් ලයිෆ් ස්ටයිල් එකක් ඔබට ගත කරන්න පුළුවන්.
1: දැනනම් පිටානාවද අද කියනවා කියලා. කවද දැනගන් තියෙන්නේ?
0: ඔක්තෝබර් මාසෙ 31 වෙනකල් තියෙනවා. අපි ඕගලන්ට කෝල් කරන්න නම්බර් එකකුත් දෙන්නම්. තව විශේෂ දෙයක් තියෙනවා. අවුරුදු 4ක් දෙනවා ඕගලන්ට ඒක ප්ලෑන් එකක් හදාගෙන ගෙවාගෙන යන්න. රයිට්?
1: 40ත් එකපාර ගෙවන්නේ
0: නැහැ. නෑ. ගෙවන්න ඒගොල්ල දෙන අවුරුදු 4ක්. හරි. කෝල් කරන්න 071-7766-7676 කියන නම්බර් එකට ඇවරයි දෑවරයි
1: තුන්වරයි 10:08
0: සුබ දවසක්
1: මම අරවින්ද
0: මම ආශාදයා
2: රස පදමට සිත බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
3: සියත බික්ටවීන් ලටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
2: ශ්‍රී ලංකේ රූරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
3: සියත බික්ටවීන් ලටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026 උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
4: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිගුරන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
5: එන්චාන්ටර් The fragrance of French romance.
6: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
7: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
8: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
9: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
10: සියත පත්තරේ විදහසා
11: ආයෝජකයන්ට තර්ජනය කර කප්පම්ගත් පෝට් සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ. එරට පොලිසියෙන් බේරී හොර රහසේම ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම චීන ජාතික පාතාල නායකයා කොළඹ විවිධ හෝටල්වල නවාතැන් ගනිමින් විවිධ අපරාධවල නිරත වී ඇති බව විමර්ශනවලින් හෙළි වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් සමහරුන්ට හිතරදි ඉස්සරනම් මෙහෙම මේ චීනුන්ට ඇවිල්ලා මේවැ කප්පම් ගණ්ඩනේ පාතාල වැඩ කරන්න අරහෙමේ ඒසෙල්ලම් දාන්න දුන්නේ නැහැ. ඒවා මේ කට්ටියක් දෙකලි චීනුන්ට ඇවිල්ලා කරන්න කිසිම chance එකක් ඒ කාලේ ඉතුරු කළේ නැහැ. මේ දැන් තමයි මේ චීනු ඇවිල්ලා මේවැ හක්කලම් කරන්න කියලා සමහරුන්ට එහෙම හිතනවත් ඇති නේද?
10: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
12: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
13: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලා ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද? ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද? අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
14: දැනන් හිටියට වැඩක්
13: නැහැ. ඒකද වා බොහෝ දැනගන්න වෙච්ච උනත් වැඩක් නැහැ.

0: කවුරුහට දෙයක් කියල දෙන්න ඇදුවත් ඕහ දැනග දීතියට වැඩත්දෑ කියලා කමතක් කල්ල
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමඟ සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන හාරසියක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
3: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි.
4: ලෝක පුරා බිලියන ගණන ක්‍රයතුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
5: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP ෆයිනෑන්ස් දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
4: පිලින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජයගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 0114 747 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ
6: අරුමයි. විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රථය බජාජ්
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවාසනාව සිටින්.
7: After A-levels, industry-ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll SLIT Faculty of Engineering. දැන්ම අයදුම් කරන්න www.slit.lk. SLIT Evolve Beyond.
8: ලොව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
2: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026.
8: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතියේ ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
2: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
8: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
2: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10 විනාඩි 14යි දැන්.

0: கொல்கத்தா டாப் ஸ்டோரி.
1: வைத்திய வருண்கின் இல்லேமாக் නිසි වැටප් ප්‍රවේදයක් නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් රට හැරයාම වැඩිවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
2: වැඩිතුරම අසාධාරණ ඉලක්ක වෙලා තියෙන කාණ්ඩයක් තමයි මේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්. මොකද උදාහරණයක් දෙන්න ගත්තාම ඔවුන්ට රට තුල ලැබෙන ප්‍රතිලාභ වැටුප් ගත්තාම ඒ ඔවුන්ට හම්බෙන්නේ පැකේජ් එක. අපි කියන වැටුප් වෙන්න පුළුවන්, ඒ දීමනා වෙන්න පුළුවන්, ඒ අනිකුත් ප්‍රතිලාභ වෙන්න පුළුවන්, ඒ තමන්ගේ රැකියාවට අදාළව ලැබෙන පැකේජ් එක. ඕනෑම රැස්සාවකට පුද්ගලයෙක් අපි අයදුම් කරනවා නම් ඔහුට හම්බෙන්නේ යම් කිසි සැලරි පැකේජ් එකක්. ඒ පැකේජ් එක ඇතුලේ තමන්ට වාහනයක් හම්බෙනවද, අඩිය කොච්චරක් හම්බෙනවද, තමන්ට දීමනා කොච්චරක් හම්බෙනවද, අනිකුත් වරප්‍රසාද
1: සංඛ්‍යාව සති තුනක් ඇතුළත තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරුවන්ගවා සිටිනවා. එරට පුද්ගලින් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට සිය නිවාස අතහැර පලා යාමට සිදු වෙතේ යළි උත්සන්න වී ඇති යුදමය තත්වය හේතුවෙන්. ආරක්ෂාව පතා අවතැන් කඳුරුවලට පැමිණෙන ජනතාවට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම හේතුවෙන් රෝගී පැතිරීමේ අවධානම ඉහළ ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව සැප්තැම්බර් 6 වනදා සිට 12 වනදා දක්වා සතිය තුළ වාර්තා වූ සැක සහිත කොලරා රෝගීන් සංඛ්‍යාව 217ක්. එය සැප්තැම්බර් 27 වනදා සිට ඔක්තෝබර් 3 දක්වා සතිය වන විට 647ක් දක්වා ඉහළ ගියා.
0: Top story. Anugraha.
3: මොකද බං අසනීපෙන් වගේ
4: මේ පොඩි කැස්සක් විතරයි.
3: මං උඹ ගැන නෙවෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
5: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
6: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
7: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBI ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න.

0: රාත්‍රී 10 විනාඩි 25යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: பாசப்பதமட்ட சீதா
1: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පේ
4: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්

0: తిలకవర్ధన టెక్స్టైల్స్ అల్యూమినియం అల్యూమినియం మనే
1: మహాత్మ్యా దాన్సలే ఫ్రైడ్ రైస్ వెనై హోటలే ఫ్రైడ్ రైస్ వెనై దికమ ఫ్రైడ్ రైస్ ఉనట క్వాలిటీ వెనస్
2: హొందమ ప్రమితియ సాధక కరణ ISO సహా SLS సాధకలత్ అల్యూమెక్స్ అల్యూమినియం ఓన తరం అల్యూమెక్స్ నామ్ ఇస్తర
3: దరువంట ఆదరే నిదాస తరంమ అగనాదే దనుమ దనుమ హంబాయన దరువన్ పసుపసిన్ మి ఇందిమిన్ అత్వెలవనేక దెమౌపి అపే వగకీమక్
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පියකුමෙන් මවකමෙන්
5: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
6: මිස් හොද්ද කූල්ද
7: කූල් මොකද මම හොට්නේ
6: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
7: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
8: ඕ මයි ගොඩ්
6: අඩි මිස් සුදු කොච්චි
9: Hot and spicy with Sudu Kochi. Kochi.
10: Moni Siyatama, Havasa Dekata, Sudu Kochi ta.
6: Miss, miss. Excuse me, miss.
7: No, no, no. Ummanang showtime ke de vitarai.
11: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් MK Global Lich කුරුණෑකල අදම කතා කරන්න
7: 0372 370 370
12: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි
13: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි
12: ඔයත් පොකට් මනී අහනවද
13: අපිට විතරක් නෙමේ ටීචර් දැන් ටීචරත් පුළුවන් මමීස් පොකට් මනී දිලන්න
12: බලමුකෝ බලමුකෝ මාත් මෙසේජ් එකක් දැම්මා
14: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි
12: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී
14: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න
12: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න
10: සියත පොකට් මනී
6: අනුග්‍රහය
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් PBB minus stable outlook බලපතරාදී මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකින්
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
15: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
14: හච් වන් ලෝඩ් දැන් තවත් වැඩි දියුණු වුණා. වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුදු පුරාම data සහ talk time රුපියල් 2999 සිට ස්මාර්ට්ෆෝන් රවුටර් සහ අනිකුත් ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන සහ වැඩිම ඩේටා ප්‍රමාණයක් ලබා දෙන නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස් දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න අදම හච් ඇප් එකෙන් හෝ www.hutch.lk within හෝ අපගේ ෆ්ලැග්ෂිප් අවුට්ලට්ස් වෙත පැමිණ ඔබගේ වන් ලෝඩ් ප්ලෑන් එක ඇක්ටිව් කරගන්න හච් වන් ලෝඩ් ඩිස්කනෙක් නැති අවුරුද්දකට ඇති
16: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985
15: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16 17 වෙනි දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදු රත්න ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්ථාවක් අමතන්න 0117534406 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
11: ස්මාර්ට් මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්සුතින්
17: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
8: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
18: සියතා Between Lady Miss World Sri Lanka 2026
8: ශ්‍රී ලාංකේය රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
18: සියතා Between Lady Miss World Sri Lanka 2026
19: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
20: ටයිටල් ස්පොන්සර්.
21: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
22: Enchanter. The fragrance of French romance.
23: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
24: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
25: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
26: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
27: This is the අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT Southern Campus within ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න. ඔක්තෝබර් මාස 15 වන දින මාතර ශාඛාවේ පැවැත්වෙන ICBT Open Day 2026 වෙත පැමිණෙන්න. ICBT Campus ඔබේ ජීවිතයේ අරමුමයි.
28: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

උදේ 10:41 දැන් වෙලාව. අද ඔක්තෝබර් මාසේ 14 වෙනිද. උදේම ඔබට මතක් කරන නම්බර්ස් දෙකක් තියෙනවා. එකක් තමයි 19:27, අනිත් එක 18:18. මේ නම්බර්ස් දෙකම ඔන්න ඔබට උදේම මතක් කරේ රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට කියන එකම පණිවිඩේ අදත් මතක් කරන්න. මුලින්ම කිව්ව නම්බර් එක 19:27. පුංචි අංක හතරක් තියෙන්නේ. හැබැයි මේ අංක හතරෙන් පුළුවන් ඔබට ඔය දැන් අතාරින්න බැරි වෙලා තියෙන නරක පුරුද්ද, එහෙම නැත්නම් ඇබ්බැහියක් වෙලා තියෙන පුරුද්ද ඔබෙන් සදහටම ඈත් කරලා දාලා අලුත් කෙනෙක් විදිහට අලුත් ජීවිතයක් පටන් ගන්න. අතාරින්න බැහැම වගේ නම් ඒ අංකෙට මතක් කරලා කතා කරන්න 19:27. ඒ වගේම 18:18 රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක ඒ අංකෙ ඔබට මතක් කරන්නේ විෂමද්‍රව්‍ය නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන තොරතුරු ඔබ දැනුවත් නම් ඒ දේවල් හරිම පාර්ශ්වයන් වෙත දැනුවත් කරන්න තමයි ඒ අංකෙ ඔබට මතක් කරේ. ඊළඟට තවණි විඩයක් තියෙන ඔබට කියන්න. අද 14 වෙනිදානේ, ඒ කියන්නේ තව දවස් දෙකකින් පටන් ගන්නවා ස්වර්ණමහා ජුවලස් රත්නපුරේ වගේම කිරිබත්ගොඩ බ්‍රාන්චස් දෙකේ ඔබ ගාව දැනට තියෙන පැරණි ඒ වගේම පළුදු වෙච්ච රන් ආභරණ මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් වැඩි. මේක කාලෙන් කාලේ ස්වර්ණමහල් එකේ මේගොල්ලන්ගේ එක එක බ්‍රාන්චස් වල ප්‍රොමෝෂන් එකක් විදිහට පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේ ඔබට පුළුවන්කම තියෙනවා නම් යන්න. මොකද ඒ රන් ආභරණ වල අර මාකට් එකේ තියෙන ප්‍රයිස් එකවත් රත්තරන් වල තියෙන ගානත් එක්ක ඒ තියෙන ප්‍රයිස් එකවත් නෙවෙයි, ඔබට වටින්නේ එකත් එක තියෙන අර ඉමෝෂනල් බැඳීම. ඉතින් ඒක පොඩ්ඩක්වත් අඩු කරගන්නේ නැතුව ස්වර්ණ මහල් එකෙන් හරිම ගානට ඒ වටිනාකම ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. දවස් 3ක් තියෙන සිකුරාත් තමයි වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ 16 වෙනිදා 16 17 18 ඔබට වීකෙන්ඩ් එකේ ගිහිල්ලා නිදාසෙ වැඩේ කරගන්න පුළුවන්. යන කලින් කෝල් එකක් දෙන්න 011 53 44 06 011 53 44 06. ඒත් එක්කම දැන් රැස්ස දවස් ටිකක් නියන්නේ. මේ දවස් ටිකේ පොඩ්ඩක් ඔෆිස් යන්න නැති කෙනෙක් නම්, ගෙදර ඉන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට බලන ගෙදරටම වෙලා තියෙන වැඩ ටික ෂේප් එකේ කරගෙන ඉන්න. එහෙම ඉන්නකොට ඉතින් වෙලාවත් ඉතුරු කරගෙන තමන්ට ඕන කරන දේවල් ටිකත් කරගන්න එපැයි. ඒකට පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක. ලංකාවේ ඕනම තැනකට ඔබ කැමති ඕනම දෙයක් ගෙන්න ගන්න පුළුවන් හොඳම ප්ලැට්ෆෝම් එක තමයි ඒක. ඔබට එතනට ගියාම හිතේ ඇත්තටම නිකන් ෆිසිකල් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අවුට්ලට් එකකට ගියා වගේ කියලා ඔබට ඇඳුමක් ඕන නම් එහෙමයි, එහෙම නැත්නම් ෂූස් දෙකක්, බෑග් එකක්, තව මොනාද ඔබ හොයන්නේ, හැමදේම එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. යන්නම් බැරි තැනකට ගිෆ්ට් එකක් එහෙම යවන්න ඕන නම් ඒකත් ඔන්න එතනින්ම කරගන්න පුළුවන්. ලක්ෂණ බොක්ස් එකක දාලා ඔබට ගැළපෙන විදියට ඒක ප්ලේස් කරන්න පුළුවන්කම තියෙන ඔබෝඩ් එක විදියට. කොළඹ කිරිබත් ගොඩවට තැනක ඉඳන් නම් ඔබෝඩ් එක දාන්නේ ඔබෝඩ් එක දාලා පැය 3ක් ඇතුළත ඔබට ඔබෝඩ් එකත් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් වෙනද වගේම ෆිසිකල් කිලා ෂොප් කරනවා නම් කිරිබත් ගොඩ, නිට්ටඹු, චාල, මහනුවර, කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා.

0: life එකම fresh.
1: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. slit evolve beyond. Dubai cleaning and housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
2: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
1: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
3: අන්නකො මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
4: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
3: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
4: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
5: ඔටෝ බාත්ය පවතී සෑමදා
6: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
7: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
8: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
9: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
8: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
10: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
11: පේනවා පේනවා.
8: ඊළඟට තියෙන රසවත්ම කැලේ My Ways app එකට bike, 3-wheel car, van මුලදීම register කරන driver partnersලට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා.
12: ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා.
10: My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
13: අලුත් කසාදයක් බැඳවා ගෙති.
14: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද? ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද? අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව දෙයක් තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
15: දැනන් හිටියට වැඩක් නැහැ.
14: ඒකනේ වා බොහෝ දැනගන්න විතර උනත් වන්නත් නේද? කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කළා.
16: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
17: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
18: අනුග්‍රහය.
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස.
20: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනයේ සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
21: LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
22: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණ.
23: සියත දිවයින පුරා

0: यह था टॉप स्टोरी।
1: वैसे तात्व्य इधर दिन कहे पे थे। පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න සඳහන් කළේ මිලිමීටර 100ට වැඩි වැසි තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.
2: පිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවිනේ සෙසු ප්‍රදේශවල පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ පළාත්වලත් ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිලිමීටර 100ට වඩා වැඩි වර්ෂාපතනයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
1: දැන් තවත් දේශීය පුවතක්. 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් වැය කර මුදල් අවභාවිත කළ බව කියන සිටියට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතරංගුටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අද වරෙන්තුවක් නිකුත් කරන ලෙස නියෝග කළා. ඒ අනුව සැකකරුටෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබා ගැනීම සඳහා එම වරෙන්තුව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ සඳහන්.
0: Top story. Anugrahaya.
3: Sir, මොකද්ද වාහනේ අවුල?
4: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
3: සර්, ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
4: ඔව්නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
3: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
5: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි ද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
6: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
7: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985.

0: ஆசப்படுமட சீதா. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මම හිතන්නේ අපි සැලකිත ප්‍රමාණික ස්ථාවර භාවය ළඟා කරගෙන තියෙන සෑම අතින් අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්ති. අපි ඕන් අතර ආපු එකඟතාවයත් අතර මම හිතන්නේ ලොකු පරස්පරතාවයක් තිබුණේ නෑ. සාකච්ඡා වෙන්න තිබෙනවා. මොන වගේ ප්‍රෝග්‍රෑම් එකකට අපි යන්න ඕන කියලා ඒක මත තමයි තීරණය වෙන්නේ. නමුත් තව මාස 6ක වගේ කාලයක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. නමුත් අපි මුළුමනින්ම අත්තරනවා කියන තැනකුත් නෑ. යා යුතුමයි කියන එකකුත් නෑ. නමුත් තාමත් අපිට විවෘත තැනක අපි ඉන්නවා. බාහිර කම්පණය මොන තරම් ප්‍රමාණයකට වර්ධනය වෙන්නේ. ඒකට මුහුණ දෙන තරම් අපේ ආර්ථිකයේ ශක්තිමත්ද කියන සාධක ගැන තමයි අපි පුරෝකථනය කරලා අපි වෙන සටහනගෙන කල්පනා කරන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික
6: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම මතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
8: රට සවාරියකෙහි හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
2: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරගන්න සමහන් SP Balm. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණු වතුරට එක් කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP Balm. විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
9: කොකොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම.
11: මෙන්න ප්‍රශ්නය. මෙවර කැරපොතු ජනතා පක්ෂයේ ඉල්ලීම මොකක්ද? 1. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලාස්වීම. 2. ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ නිලධාරියාගේ ඉල්ලාස්වීම.
12: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
13: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
14: පොකට් මනි
15: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
16: අනුග්‍රහය
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
1: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකී
17: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
18: මිස් හොද්ද කූල්ද?
19: කූල්. මොකද මම හොට්නේ.
18: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
19: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
1: Oh my god.
18: ඔඩි මිස් සුදු කොච්චි.
15: Hot and spicy with sudu kochi.
10: Kochi.
3: Moni siyatama havasa dekata sudu kochita. Kochita.
18: Miss, miss. Excuse me, miss.
19: No, no, no. Umma nang show time ekedi vitarai.
3: Anugrahaya.
12: වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
8: 0372 370 370

98.4 මෙගාවාට්ෂයට සියත FM

0: උදේ 11 විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
1: අංක 225,000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක 2 සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක 2 ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක 2 සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. තවත් තෑගි කන්දරාවක්. අංක 2 වාසි මන්තරේ DLB වාසි.
2: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසුතින්.
3: ඉනවෙන්න මෙන්න වෙලාව.
4: වයින් බෝතලේ යට තියෙනවා මෙම ඇඟිල්ල තියලා අල්ලගන්න පුළුවන් පොඩි ගුලක් වාගේ එකක්. මොකද ඒ මිරිබිය?
5: ෆින්ගර්ප්‍රින්ට්.
4: මම එනවා අපේ අම්මේ. ඒකට කියනවා පුන්ට්. ඉනවෙන්න එපාම ළමයකට උනත් දාන්න පුළුවන්. පුතා පුන්ට්. පුතා පුන්ට් මෙන්.
6: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive.
7: අනුග්‍රහය
8: පොළොවේ රන් නස්වනු නැවුම් බවින් පුරවාගෙන
9: අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
12: නවතම Hutch One Load Plans. දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop apps සහ calls අත්විඳින්න. disconnect නැති අවුරුද්දකට ඇති.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
19: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
20: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
21: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
22: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
23: ඕනම කැමක් temperature කරගන්න නිතියම බටල්වත්තපට
24: real මට experience එකකට ඇල්වත්තපට
25: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550.
26: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තේ.
27: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
28: Bajaj Pulsar N160 superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Pieris Motor Company Private Limited within. අමතන්න 0114700600.
29: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්.
30: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
31: Let's Vietjet.
32: දෙදාස් පන්සියක අඩුම මාසික වාරිකයකට audio system එක කරගන්න.
33: One second ඕනනේ.
34: ACL Fire Guard Wire Flame Retardant Pramitiye Purogamiya
35: One Ticket Pad Visa Pahaska Hotel Wind Cream Saha Aakarshane Outbound Tour Packages Ekka Obata Avashya Hemadeema Ekama Tanakin 0072227676 BOC Travels
2: Smart Marupu Wahiniya Then Aduma Milata Rupiyal 59,999 Sita Xiaomi Then Abhan Suthin
18: Vedanakari Hisarade Ho Peedakari Semprathishava Obava Apahasutawayata Patkarana Vita අරකන්න සමහන් SP bomb
0: ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta ta

උදේ 11 විනාඩි 45යි දැන් වෙලාව. හරියටම තව දවස් දෙකකින් පටන් ගන්නවා ස්වර්ණමහල් ජුවලර්ස් රත්නපුරේ වගේම කිරිබත්ගොඩ බ්‍රාන්චස් දෙකේ පටන් ගන්න ලොකුම වැඩේ. ඒ තමයි දැනට ඔබ ගාව තියෙන පැරණි වගේම පොඩි පොඩි ඩැමේජස් ඉඳපු දැන් මෙඩියකටත් අඳින්නේ නැති ජුවලරිස් තියෙනවා නම් මේ දවස් තුනේ අරගෙන යන්න. ඒ කියන්නේ 16, 17, 18 කියන දවස් තුනේ අරන් ගියොත් දැනට මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට ඔබට හුමාරු කරගන්න පුළුවන්කම තියෙනවා. අතනින් මෙතනින් නෙවෙයිනේ ස්වර්ණමහල් එකෙන් තමයි වැඩේ කරන්නේ. ඒකද ඔබට බය වෙන්න දෙයක් නැහැ. ජුවලරිස් වල වටිනාකම පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට තමයි මේ හුමාරු කරගන්න ඔබට අවස්ථාව දීලා තියෙන්නේ. කතා කරන්න යන්න කලින් 0117534.06 කියන නම්බරයකට 0117534.06 එතකම ස්මාර්ට් ෆෝන් එකක් ගන්න වැඩේ ඔන්න ස්මාර්ට් විදියට කරගන්න තිලකවර්ධන සෙලියුල් එක දැන් ඔබට තියෙනවා. එකපාර සල්ලි දීලා ගන්න ප්‍රශ්නයක් තිබ්බනම් ඔන්න ඔබට 130ක ඩවුන් පේමන්ට් එක කරලා මාස 24ක් යනකම් ගෙවාගෙන යන්න ඔබ කැමතිම Android ස්මාර්ට් ෆෝන් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට කරන්න තියෙන පොඩි පොඩි දේවල් ටිකක්. හරිද? පළවෙනි එක තමයි ඔබත් එක්ක ගැරන්ටි කෙනෙක් එකගෙන යන්න ඕන තිලකවර්ධන සෙලියුල් එකට. දන්න කෙනෙක් වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ඔබ දන්න අඳුරන කෙනෙක් වෙන්න ඕන. දෙන්නගෙම ID cards අරගෙන යන්න ඕන. මතක් කරලා බලන්න ඔබේ ගැරන්ටඩයි ඔබටයි දෙන්නටම වයස අවුරුදු 20කට වැඩිද කියලා. එහෙම වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ID cards අරගෙන ගිහිල්ලා ඔබ කැමති ස්මාර්ට් ෆෝන් එකක් තෝරගන්න.

0: ஆசை பதமட்ட சீதா
1: www.slit.lk. Slit. Evolve beyond.

0: ස්මාර්ට් එක්ස්පීරියන්ස් එකකට පැල්වත්ත
1: බලන්න. පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදමම තන්න. ලංකා රේටින්ග් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්. වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද නටන උණු වතුරට එක් කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසක ෂණික සහනයට සමහන් SP බාම්. විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
6: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අපහසු තින්.
7: අද කෑමක නම් කෑම රසටම තිබුණා
8: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
9: 98.4 මේකමුවට. සියත FM.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අනෝජන්ට සෞදියෙන් පැනවූ දඩුවම අත්හිටපයි. බැසිල්ට රතුවරෙන්තු. චන්ද කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට. ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි. යෙමනේ කොලරා රෝගෙන් තුන්ගුණයකින් ඉහළට.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: සර් මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර් ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව් නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනිද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමං නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න.
1: සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයෙකු වන අනුජන් සිවසාරාසාට එරෙහි තීන්දුව අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මේ බව සඳහන් කළේ සිය ෆේස්බුක් ගිණුමෝස්සේ සටහනක් තබමින්. ඔහු පැවසුවේ සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මෙම තීරණය ලබා දුන් බවයි. ශ්‍රී ලංකා රජය සිදු කළ අඛණ්ඩ රාජතාන්ත්‍රික සහ නීතිමය මැදිහත්වීමල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ලැබී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මෙම කටයුත්ත සඳහා සහයෝගය ලබා දුන් සෞදි අරාබි රජයට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ සභාපතිවරයා ඇතුළු පිරිසගේ දායකත්වයටද ඔහු සිය ස්තුතිය පළ කළා. සිවරාසට පැනූ මරණ දඬුවම වෙනස් කරවා ගැනීම සඳහා මෑතකදී ශ්‍රී ලංකාවේ නීති විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සෞදි අරාබියට ගොස් තිබුණා. එම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ ෆයිසල් මුස්තාපා, ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් බෙනිසුරු, TM මොහමඩ් ලෆාර් ඇතුළු පිරිසක් ඇතුළත්. බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අද වරෙන්තු නිකුත් කළා. ඒ 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් වැය කර මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්. ඒ අනුව සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබා ගැනීම සඳහා එම වරෙන්තුව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගය සඳහන් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ සැකකාර බැසිල් රාජපක්ෂ අමරිකාවේ කැලිෆෝනියාහි පදිංචිව සිටින බවයි. ඒ සඳහා ජාත්‍යන්තර පොලිසිය සහාය ලබා ගැනීම පිළිබඳව සලකා බලමින් මෙම වරෙන්තුව නිකුත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළා. බන්ධනාගාර ගතවන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පත්කළ කමිටු වාර්තාව අද ජනාධිපතිවරයා වෙත බහර දීමට නියමිත බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. සියත ප්‍රවෘත්ති කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අදාළ වාර්තාව ජනාධිපති අනුකුමාර දිසානායක වෙත බහර දෙනු ඇති බවයි. ජනාධිපති අනුකුමාර දිසානායක සහ ත්‍රිනායක මහා සංඝරත්නය හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් මෙම කමිටුව පත් කරනු ලැබුවා. මෙම කමිටු වාර්තාවේ නිර්දේශ පදනම් කරගනිමින් දැනට පවතින පැරණි බන්ධනාගාර රෙකුලාසි වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කිරීම සිදුවනු ඇත. මේ අතර බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසilla මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය නිදහසේ පාගමන අද පස්වන දිනටත් ආරම්භ වුණා. පාගමන නිට්ටඹුව නගරයෙන් ආරම්භ වී කඩවත නගරය දක්වා පැමිණීමට නියමිතයි. මෙම පාදයාත්‍රාව පසුගිය දහවනදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරුණා. සමස්ත ලංකා එක්සත් ජාතික සමග භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය එලිපත ධම්මහිමි පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් පියවර ගන්නා බවයි.
7: ගිහි සහ පැවිදි අපි හැමෝම එකට එකතු වූ කාලයක් උදා වෙලා තිබෙනවා. මේ වෙලාවේදී අපි හැමදෙනාම අපිට ප්‍රශ්නයක් නැහැ උද්ගලිකව, අනේ මට නම් ප්‍රශ්නයක් නැහැ, නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන අපි Tamanගේ පාඩුවේ නිස්සද්දව හිටියොත් සිංහල ජාතියට, ඒ වගේම බෞද්ධ ආගමට, බුද්ධ ශාසනයට, ඒ වගේම මේ බුද්ධ චීවරයට විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා.
1: ගලකුට අත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඍජුව මැදිහත්විය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සීදොලවත්ත මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
8: ජනාධිපති කවුරුවක්වත් නොකරපු දෙයක් මේ ආණ්ඩුවේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර ජනාධිපතිතුමා වකිමත් වෙනවා මේ සම්බන්ධයෙන් ඍජු මැදිහත්වීමක් කරන්නේ. කවුද මේක කරේ කියලා හොයාබල්ලේ? කවුද මේ සිවුර ගැලෙව්වේ කියලා හොයාබල්ලේ? අනිත් ජනාධිපතිතුරු එහෙම කරේ නැහැ. ඒ තමයි ජනාධිපතිතුමා තමයි මෙරට නායකයා. ඒත් මට මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන්.
1: ගලකුට අත්තේ ඥානසාර හිමියන් යලි සිරකත කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නක් පෙරම පළ කළේ මෙවන් අදහසක්.
9: නීතිය කාටත් එකද දැන් බලන්න ඥානසාර හාමුදුරුවෝ දිහා බැලුවොත් එහෙම උන්වහන්සේ මිනී මරලවත් වෙන ප්‍රශ්නයක් නෙමෙයි, රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා උසාවියට අපහාස වෙලා නීතිය අනුව හිරදනොන් විඳින්න ගියා. ඒකේ වැරද්දක් නැහැ.
1: මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂකාරක සභාවේ දී ඉදිරිපත් කර තිබෙනවා. ඒ මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂකාරක සභාව විසින්පත් කරන ලද විද්වත් කමිටුව විසින් කමිටුව පත් කර තිබුණේ මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් සහ මැතිවරණ සම්බන්ධයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂකාරක සභාවන්හි වාර්තාවන්ද සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි. යෝජනා ඉදිරිපත් කළ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර කාරක සභාව වෙත බාර දී ඇති බවයි විශේෂකාරක සභාවේ සභාපති අමාත්‍ය මහාචාර්ය H.M.H. අබේරත්න පැවසුවේ. මේ වන විට ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බව ඔහු කියා සිටියා. මහජනතා විවිධ ආයතන හා සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කර මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද මහජනතාවට සිය සංශෝධන හා නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා. මේ අතර මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලබා දී තිබූ කාල සීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටද කාරක සභාව තීරණය කර තිබෙනවා. නිසිවැටුප් ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් රටහැර යම වැඩි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
10: වැඩිතුරම අසාධාරණ ඉලක්ක වෙලා තියෙන කාණ්ඩයක් තමයි මේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්. මොකද උදාහරණයක් දෙද ගත්තාම ඔවුන්ට රට තුල ලැබෙන ප්‍රතිලාභ වැටුප් ගත්තාම ඒ ඔවුන්ට හම්බෙනේ පැකේජ් එක. අපි කියන වැටුප් වෙන්න පුළුවන්, ඒ දීමනා වෙන්න පුළුවන්, ඒ අනිකුත් ප්‍රතිලාභ වෙන්න පුළුවන්, ඒ තමන්ගේ රැකියාවට අදාළව ලැබෙන පැකේජ් එක. ඕනෑම රැස්සාවකට පුද්ගලයෙක් අපි අයදුම් කරනවා නම් ඔහුට හම්බෙන්නේ යම් කිසි සැලරි පැකේජ් එකක්. ඒ පැකේජ් එක ඇතුලේ තමන්ට වාහනයක් හම්බෙනවද, අඩිය කොච්චරක් හම්බෙනවද, තමන්ට දීමනා කොච්චරක් හම්බෙනවද, අනිකුත් වරප්‍රසාද මොනවාද, ඒ සියල්ල ඇතුළත්. එතකොට වෛද්‍යරුන්ට රට තුල හැඳින්වෙන පැකේජ් එකේ මේ වෙනකොට දැඩි අසාධාරණයක් මේ වෙනකොට පත් වෙලා තියෙනවා.
1: පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපය තුලදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න පැවසුවේ බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර්සියට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
11: විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවිනේ සෙසු ප්‍රදේශවල පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ පළාත්වලත්, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිලිමීටර 100ට වඩා වැඩි වර්ෂාපතනයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
1: නිල්වලා ගඟේ පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ.
12: නිල්වලා ගඟ සහ ගින්ගඟේ පහළ ප්‍රදේශ මේ වෙන විට සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න මට්ටමේ පවතිනවා. දැද්‍රෝයේ රාජාංග නිවැලි ජලාශවල ජල මට්ටම් කිසියම් ඉහළ ගේක පවතිනවා. අපි ඒ ජලාශවල ජල මට්ටම් පවතින වර්ෂාපතනයන් හා සහ පවතින කාලගුණික තත්ත්වයන් සරකලා අඩු කිරීම සිද්ධ කරනවා සහ දැනටත් යම් මට්ටමක අඩු මට්ටමක පවත්වාගෙන යනවා. ඉදිරියේදී මේ ජලාශවල වාන්දුරට විවෘත කිරීමක් හෝ ලැබෙන වර්ෂාපතනයන් අනුව අපි ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
1: මේ අතර දිට්වා සුළුකුණාටුවෙන් පීඩාවට පත් වූ යටියන්තොට ප්‍රදේශයේ පවුල් 47ක පුද්ගලයන් 257 දෙනෙකු තවදුරටත් අවතැන්ව සිටිනවා. පීඩාවට පත් වූ ජනතා පැසුවේ තමන්ට තවදුරටත් තාවකාලික කූඩාරම්වල ජීවත් වෙන්න නොහැකි බවයි.
13: ප්‍රදේශීය ලේකම්තුමී ඇවිල්ලා ඒගොල්ලන් ඇවිල්ලා ඉල්ලීමක් කරොත් ඒකට ඇවිල්ලා මේ වතු යායෙන් ඒකට අනුමැතියක් දෙන්නම් කියනවා. ඇත්තටම අපි කියන්න කැමති මේ අවස්ථාවේදී අපේ ලේකම්තුමී මේකට මැදිහත් වෙලා මේ අල්ගොල්ලෝ යායේ තව ඉඩම් තියෙනවා. ඒවට ඒගොල්ලන් ඇවිල්ලා ලියුමකින් මේ වතු යායෙන් ඉල්ලීමක් කරන්නේ.
1: කොළඹ කේන්ද්‍ර කරගනිමින් දෛනිකව එක්වන කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 13,000ක් බව පරිසර යුක්ති කේන්ද්‍රයේ පවසනවා. ඒ සභාපති හේමන්ත වේතනගේ පැසුවේ කසල නිසි පරිදි වෙ නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
14: ලංකා පුරාම මේ වන විට කුණු ටොන් 13,000කට වැඩි ප්‍රමාණයක් මිනිසුන් විසින් නිපදවනවා. මෙයින් විශාල ප්‍රමාණයක් එකතු කිරීමට ලක් කරන්නේ නැහැ. මම හිතන්නේ කුණු 3000ක් විතර තමයි ආසන්න වශයෙන්. ඒනුත් බහුතරයේ තිබෙන්නේ කොළඹ අනාගරික ප්‍රදේශවට. අනිත් බොහෝ රාමීය ප්‍රදේශවල තියෙන ප්‍රාදේශීය සභා කුණු ටොන් 1ක් හෝ 2ක් තමයි නිපදවෙන්නේ. ඉතින් ඒවා අතරම ලංකාවේ කුණු පුච්චන ස්ථාන 350කට වඩා මේ විවෘතව මේ කැලි කසල පුච්චනය කරන්නේ කොළඹ කරදී ආනයි වගේම බුතුරාජ්‍යවලට මේ කුණු විශාල වශයෙන් එකතු කරනවා. මේ කැලිකසල ප්‍රශ්නේ අපි දශක ගණනාවක් තිස්සේ කතා කරත් මේකට හරියාකාර විසඳුමක් තවමත් ලැබිලා නැහැ.
1: මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තිලක් හේවා වසම් පැසුවේ නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම යටතේ වන නව කසල එක්රැස් කිරීමේ වැඩසටහන ඉදිරියේදී ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව සිදු කිරීමට නියමිත බවයි. නිවර්තන පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය මෙතෙක් වාර්තා උහෙල මගේට පැමිණි ඇති බව ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යංශයේ පවසනවා. එම කාර්යංශයෙන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ සාගරයේ ඇතැම් ප්‍රදේශවල මුහුදු මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක්ම වා ගොස් ඇති බවයි. සාගරයේ මතුපිටට පහළ ජල ස්තරවලද අසාමාන්‍ය උණුසුමක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන්. යෙමනි කොලරා රෝගීන් සංඛ්‍යාව සති 3ක් ඇතුළත 3 ගුණයකින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අංගවා සිටිනවා. එරට පුද්ගලින් ලක්ෂ 2කට වැඩි පිරිසකට සීනිවාස අතහැර පලා යාමට සිදු වී ඇත්තේ යළි උස්සන්න වී ඇති යුදමය තත්ත්වයේ හේතුවෙන්. ආරක්ෂා පත අවතන් කඳුරුවලට පැමිණෙන ජනතාවට පිරිසිදු ජලය සහ සනීප ආරක්ෂක පහසුකම් නොමැති වීම හේතුවෙන් රෝගේ පැතිරීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව සැප්තැම්බර් 6 සිට 12 දක්වා සතිය තුළ වාර්තා වූ සැක සහිත කොළලා රෝගීන් සංඛ්‍යාව 217. ඒ සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 3 දක්වා සතිය වන විට 647ක් දක්වා ඉහළ ගියා. යෙමනි දින 90ක හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර වැඩසටහන සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 31ක මුදලින් මෙතෙක් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 3.78ක් පමණයි. පිරිසිදු ජලය එන්නත් සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා කඩිනමින් ලබා නොදුනහොත් රෝගී වේගෙන් පැතිර යා හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය හදිසි මෙහෙයුම අධ්‍යක්ෂ ඇනට් හසල්මයින් සඳහන් කළේ. සෞදි අරාබියේ ජාතික තෙල් සමාගමේ මූලස්ථානයට එල්ලූ ප්‍රහාරයත් සමග කලාපය ආරක්ෂක තත්ත්වයට තවදුරටත් බලපෑම එල්ල වී තිබෙනවා. සෞදි අරාබියේ තෙල් පහසුකම් මධ්‍යස්ථාන ආසන්නයේ සිටින සේවකයන්ට සහ සිවිල් වැසියන්ටම ප්‍රදේශවල නිවත්වන ලෙස යෙමනි හූති සටන්කාමෙන් අනතුරු ඇඟවූයේ ඊයේ දිනේ සිටයි. එම ස්ථාන සිස්තීර ඉලක්ක බවයි ඔවුන් ප්‍රකාශ කළේ. සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධාන යෙමනේ සන අගනුවර පිහිටි සල් සභාතය සමාගමේ ප්‍රධාන මධ්‍යස්ථානයෙන් සිවිල් වැසියන්ට ඉවත්වන ලෙස දැනුම් දීමෙන් පසුව හූති ප්‍රකාශක යයා සරී මෙම අනතුරු ඇඟවීම සිදු කළා. ඔහු අනතුරු ඇඟවූයේ සානා නගරයට ප්‍රහාර එල්ල කළහොත් සෞදි අරාබියේ රියාත් අගනුවරට දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. මෙතර හූතිවරුන් සෞදි රියාත් දෙසට එල්ල කළ මිසයිල 2ක් සෞදි අරාබිය විසින් ගුවනේදී විනාශ කර ඇති බව සෞදි පුවත් ඒජන්සිය වාර්තා කළා. එම මිසයිල දෙකේ සුන්බුන් වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර හානි සිදු ඇති නිවාස ගණන 15ක්. යලි සිරස්තල අනෝජන්ට සෞදියෙන් පැන වූ දඩුවම අත්හිටවයි. බැසිල්ට රතු වරෙන්තු. චන්ත කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තු විශේෂකාරක සභාවට. ප්‍රදේශ කිහිපයකට තවතුරටත් වැසි. යෙමනේ කොලරා රෝගීන් තුන්ගුණයකින් ඉහළට. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩවනගේ. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: down.
1: අපි කවුරුත් දන්න වස්ති බ්‍රෑන්ඩ් එකත් එක්ක ලංකාවේ හැමෝම වගේ අඳුනන මල්ටි ටැලන්ටඩ් අනුෂ්ක උදානගේ අලුත්ම සෝන් එක තමයි මේ.
2: සෝන් එක ගැන විස්තර අහන්න අපි එයාටම කතා කළා.
3: හීන විමාන සින්දු ඇත්තටම හැදෙන්නේ මගේ මිත්‍රයෙක්ගේ අතින්. පොප් පංක් කියන නමින් තමයි අපි නිහිටින්නේ. ඉතින් එයාගේ තමයි ලිරික්ස් සහ මෙලොඩිය. ඉතින් මාස්ටරින් කම්පෝසින් සියලුම දේ එයාගේ පැත්තෙන් සිද්ධ වුණා. 80s vibe එකේ, retro type එකේ, පංක් පැත්තට බර. ටිකක් මේ කාලවකවානේ ඇහෙන්නේ නැති පරණ මියුසික් එක අලුත් මියුසික් එකට කරලා හදපු ටිකක් වෙනසක්.
1: singing style එක වෙනස් කරන්න හිතුවේයි
3: මම හිතන්නේ නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවාගේ තිබියුතු ලක්ෂණයක් කියලා. ඒ කියන්නේ මම කලින් ක්‍රීට් කියපු ඇත්තටම මගේ ලයිව් මියුසික් වලට මිනිසුන්ගේ විශේෂම නටවන්න පුළුවන් ජාති මියුසික් තමයි. වාස්තුවේ ගැතුලේ සහ මගේ ඇතුළෙන් හැදුන ගොඩ නිර්මාණ. මම ආසයි වර්සටයිල් වැඩ කරන්න. ගොඩක් අපේ මික්ස් බින්දු සෙට් එකක් තියෙන්නේ. ඒ අතරතුර තමයි මම ওই පන් ස්ටයිල් එකේ වැඩක් එළියට දැම්මේ. හේතුව මම ටිකක් වර්සටයිල් වැඩ කරන්න කැමති නිසා.
2: අපි දැක්කා අමතම වයිබ් එකේ මියුසික් වීඩියෝ එකක්.
3: මේක ගයිෂු තමයි කැමරා කැදීමේ කිය VFX ආයේ පැත්තට AI වලින් සපෝට් එකක් අරගෙන තියෙනවා. තාම අවම වියදමකින් මම ට්‍රයි කරන්න ආසයි. මම ටෙක්නොලොජි එකත් එක්ක වැඩ කරන මනුස්සයෙක්. මේක ඩිරෙක්ට් පාර්ට් එකේ කරුවෙ මම. මට පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න අවශ්‍ය වුණා. AI එකත් එක්ක කොහොමද වැඩ කරනකොට අපි වීඩියෝ එක මොනතරම් දුරකට ගෙනියන්න පුළුවන්ද කියන එක. ඕකේ සම්පූර්ණ කැරක්ටර් එක මම රඟපාලා තියෙනවා. ඒක ලොකේෂන් එකක් ඇත්ත. නමුත් ඒකේ තියෙන එන්වයරන්මන්ට් එක සම්පූර්ණයෙන්ම අපි AI වලින් බිල්ඩ් කරපු එකක්.
0: Talk of the town.
1: එකම කතාවක් හැබැයි රටවල් දෙකකදී බලන්න ලැබෙන්නේ විනාඩි 30ක වෙනසක් එක්ක.
2: මේ කියන්නේ රන්බීර් කපූර් ඇක්ට් කරන අලුත්ම රාමායන මූවි එක ගැන.
1: ඇමරිකාවේ තියටර්ස් වල රිපෝර්ට්ස් කියන්නේ මේ මූවි එකේ හින්දි වර්ෂන් එක පැය 3 විනාඩි 15ක් දිගයි කියලා.
2: හැබැයි රාමායන රයිස් ඔෆ් අ ලෙජන්ඩ් කියන ඉංග්ලිෂ් වර්ෂන් එකේ රනින් ටයිම් එක පැය 2යි විනාඩි 45ක් විතරයි.
1: ඒ කියන්නේ එකම කතාවට විනාඩි 30ක වෙනසක්. මේ වෙනසට හේතුවගෙන ෆිල්ම් එකේ ප්‍රොඩියුසර්ස්ලා තාම ඔෆිෂියලි ඇනවුස් කළේ නැහැ.
2: ෆිල්ම් එක මේ අවුරුද්දේ නොවැම්බර් වල තමයි රිලීස් වෙන්නේ.
0: Talk of the town.

0: අටවල් දොළහයි විනාඩි විසි අටයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
2: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: Avance ticket ටික pay.
4: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard wire. දැන් දම් පාටින්. ACL Fireguard wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
5: Listen up Colombo. Vietnam is calling.
6: Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
7: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
8: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
11: Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගම කි. Sri Lanka තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
12: සමාජ හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවු. ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.

0: ඉලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,14. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන්න කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
3: Smart රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් ආපන් සිතින්. උසස් පෙළ අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT Southern Campus වෙතින් ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න. ඔක්තෝබර් මාස 15 දින මාතර ශාඛාවේ පැවැත්වෙන ICBT Open Day 2026 වෙත පැමිණෙන්න. ICBT Campus ඔබේ ජීවිතයේ අරමුමයි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවී.
6: 1. මදුපාචිකා.
7: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහෙන් සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
8: Yatha Pocket Money.
7: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
8: Sri Lankan Reality වේදිකාවේ අලුත්ම පෙරළිය. Theatre Voice of Family. Talent ticket විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theatre Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theatre TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: சம்பாதமட்ட சீதா ஆயோஜகேண்ட தர்ஜனேகர கப்பாம்கத் போர்ட் சிட்டியே மெரக்காம்கல சீன பாத்தாலையே பிரபலேக் தலி இரட்ட பொலிசியின் பேரி ஹொரரஹசேம ஸ்ரீலங்காவட்ட பெமினாத்தி மெம சீன ஜாதிக்க பாத்தால நாயக்கா கொழம்பு விவித ஹோட்டல் வல நவாத்தன் கனிமீன் விவித அபராத வல நிறுத்தவி அத்தி பவ விமர்சன வலின் ஹெலிவிலா தியனோ கேளக்கியனோ இத்திங்க சமாருண்டு எதிரதி இசரணாங் மெஹமமே சீன் உண்டவில்லமே வே கப்பாம் கண்டனே பாத்தால வேட கரண்டரஹிமே ඒෙල්ලං දාන්ඩ දුන්න ඒවා මේ කට්ටියක්ති කල චීන්දුුන්ට ඇවිල්ල කරට කිසිම චාන්ස ඒ කාලිතුරු කලේර මේ දැන් තමයි මේ චීන්නු ඇවිල්ල මේවැ හක්කලං කරන්න කියලා සමාරුට්ට හැපීතරවත් ඇතිරේද
1: සියත පත්තරේ හොවිතාසා උදේ හතයි පනහට අනුග්‍රහය
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදිහට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
3: හච් වන් ලෝඩ් දැන් තවත් වැඩි දියුණු වුණා වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුදු පුරාම ඩේටා සහ ටෝක් ටයිම් රුපියල් 2999 සිට ස්මාර්ට්ෆෝන් රවුටර් සහ අනිකුත් ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන සහ වැඩිම ඩේටා ප්‍රමාණයක් ලබා දෙන නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස් දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න අදම හච් ඇප් එකෙන් හෝ www.hutch.lk within හෝ අපගේ ෆ්ලැග්ෂිප් outlets වෙත පැමිණ ඔබගේ වන් ලෝඩ් ප්ලෑන් එක ඇක්ටිව් කරගන්න හච් වන් ලෝඩ් ඩිස්කනෙක් නැති අවුරුද්දකට ඇති
0: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා දැනන් හිටියට වැඩක් නැහැ ඒකනේ ඔයා බොහෝ දැනගන්න විතර උනත් වන්නත් කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කරලා ගන්න
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
5: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
8: පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි
9: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ
10: පාට එක්ක ආදරේ පටලගන්න එපා
9: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ සුදු පාට කිව්වම
10: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
9: තේරුම් ගැනීමයි සැනසීමයි.
10: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
2: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
1: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
3: අඩුයි?
4: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
3: පේනවා පේනවා.
1: ඊළඟට තියෙන රසවත්ම කැල My Ways app එකට bike, three wheel, car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා.
4: My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
1: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
5: A-levels locate top 2% researchers like igana ganna slit bsc honors biotechnology degree ekata enroll wenna pivisenna www.slit.lk slit evolve beyond
6: mehi mata surangananke das mat karana ru sapuwe asiriya mevena
5: Theatre Between Lady Miss World Sri Lanka 2026
6: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
5: Theatre Between Lady Miss World Sri Lanka 2026
7: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
8: Title Sponsor ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු වෙන Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
9: Enchanter The fragrance of French romance.
10: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
11: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
12: Off Mark Premium Collagen pehapat nirogi sihin sirurak.
13: Aliyah Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
14: Dubai cleaning saha housekeeping rakya kanta pirimita pirisatama
15: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
14: koronagala mk global edge videsh rakya ayatanaya 0372 370 370

0: theater top story
1: ඥානසාර හිමිගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පූජ්‍ය ගලුකොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව ගුණකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභ්‍යාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. අමල් රණරාජා මහෙන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලගෙන් සමන්විතයි. අදාළ පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තම නිවත්තන බවට අභ්‍යාචනා අධිකරණයේ සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් පසුවයි මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කරනු ලැබුවේ. යුක්රේනයේ කියේව අගනුවරට රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයකින් විදුලිය සපයන ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයකට හානි සිදුව තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කි පැවසුවේ මෙම ප්‍රහාර පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් නොලැබුණු බවයි. ඒ රාත්‍රියේ මහල් නිවාස සංකීර්ණයකට එල්ල වූ මිසයිල් ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබුවා. කියු නගරාධිපති විටාලි ක්ලෙච්කෝ පැවසුවේ නගරයේ තවත් බලශක්ති මධ්‍යස්ථාන කිහිපයකටද හානි සිදුව ඇති බවයි.
0: Theater top story අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය එක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජි එක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයේ ජපන් බැටරිය ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්

පුරා විවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

0: அசப்பதமட்ட சீதா ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳපොලි.
1: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192.7.327.77.
3: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සුතින්.
4: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
4: දැන් හොඳනම් ඉන්නෙත් හොඳයි.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
7: ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: Hagels Food City within 43 වන සංවත්සර සමරුවට මෙගාවට්ටම්. Enjoy සුතු පොල් තෙල් ඉතිරි රුපියල් 390යි. Goldy Chicken Sausages Value Pack ඉතිරි රුපියල් 270යි. Elephant House Lemonade ඉතිරි රුපියල් 115යි. Diva Fresh Rose and Lime ඉතිරි රුපියල් 95යි. Hagels Food City.
9: After lovers AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School. Apply කරන්න පිවිසෙන www.slit.lk. Slit Evolve Beyond.
10: Miss හොද්ද cool da
11: cool mokada mama hot ne
10: eka nang etta miss miss dakala purudu itt wage
11: wenna ba dakala purudu neme samaruta hala purudu athi

0: my god!
1: Adi, Miss Sudukochi.
2: Hot and spicy with Sudukochi.
3: Moon siyatama, how was a dekata? Sudukochi ta.
4: Miss, excuse me, miss.
0: No. උම්මනම් ෂෝ ටයිම් එකේ ද විතරයි
5: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ග්ස් හා හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
0: 0372 2370 370
5: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක
5: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
6: නෑ මට වට දෙයක් කියන්න තේනවා ඔයා ප්‍රී වෙලාවක අපි හම්බෙමුද
0: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත ටීවී තුලින්
7: අනුවටයි 10.4 පනතුරට
8: පනතුරට

message, eh?

වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,14. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: වයින් බෝතලේ යට තියෙනවා මෙම ඇඟිල්ල තියල අල්ලගන්න පුළුවන් පොඩි ගුලක් වාගේ එකක්. මොකද මේක කියන්නේ?
3: Fingerprint.
2: Fingerprint. මම එනවා අපේ අම්මේ. ඒක කියනවා පුන්ට්. හිනා වෙන්න එපා මම. ළමයෙක් උනත් දාන්න පුළුවන්. පුතා පුන්ට්. පුත පුන්ට් මෙන්.
4: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive.
5: අනුග්‍රහය.
6: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වි.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා. Cargill's Food City.
10: නවතම Hutch One Load Plans. දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop apps සහ කෝල්ස් අත්විඳින්න. ඩිස්කනෙක්ට් නැති අවුරුද්දකට ඇති.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි
11: වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වචි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
20: ඕනම කැමක් temperature කරගන්න නිතියම බටල්වත්තපට
21: realm bike experience එකකට නැල්වත්තපට
22: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
23: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ.
24: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
25: Bajaj Pulsar N160 superior performance, superior sporty look, dual channel ABS, gold USD fox, David Pieris Motor Company Private Limited within අමතන්න 0114700600.
26: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්.
27: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
28: Let's Vietjet.
29: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
30: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
31: Advance ticket ticket pay.
32: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
33: අදම combank.lk වෙත පිවිසෙන්න.
34: සතුට රස ගොඩ මුසු වෙන. කැමවල රස සුරකිනා.
35: Fry RBD පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
36: මුළු පවුලටම මගේ ගානටම
37: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
38: ගුවන් ටිකට් පත් විසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0072227676 BOC Travels.
39: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අබන් සුතින්.
40: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්.
41: රස කල්පනා බාවෙලා පායලා රැපුරා.
42: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
43: ඔයාට මෙහෙම හිතෙනවා.
44: අපි ආයේ හමු නොවෙන.
42: ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන. දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සිංදු දෙක ගාන සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
40: සිංදු සියත අනුග්‍රහය
0: දැනෙන්න අඳින්න රිසිසේ
40: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
1: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16 17 වෙනි දිනන්දීදී ඔබගේ පැරණි හා පළදු රත් ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්ථාව අමතන්න 01 1574 406 සරණ මහල් ජීවිතේ සරණමේ අවස්ථාවන් සඳහා
40: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 01147 700 678. 98.4 ගම්

0: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
4: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0114700
5: Mehi Bata Suraganange Das Mat Karana Ru Sabwe Asirya Mavina
6: Theater Between Lady Miss World Sri Lanka 2026
7: Sri Lanka Rurajaniya Nabises Kanwana Jatyantara Varalat Ekama Sannamaya
6: Theater Between Lady Miss World Sri Lanka 2026
8: කිරුලක් උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
9: Title Sponsor
10: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
11: Enchanter The fragrance of French romance.
12: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
13: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
14: Off Mark's premium collagen pehapath nirogi sihin sirurak.
15: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
16: Kavadat kagit nivasi palamu rakawarnaya. ACL Fireguard wire, then dam party. ACL Fireguard Wire Flame Retardant Pramithiye Purogamiya
17: Lova Pura Neethiya Ha Samaya Surakina Abhimanavat Police Niladaringe Jatyantara Ekamutuwa Sri Lankawedi
18: 69 vana Jatyantara Police Sangam Lokasamalo Saha Mitratva Satya 2026
17: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතී ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
18: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
17: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
18: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
19: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: किया था टॉप स्टोरी
1: බන්ධනාගාර නියෝග සංශෝධන වාර්තාව භාරදෙයි. බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යවත්කාලීන කිරීම පිණිස පත්කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව භාරදී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක වෙතයි. ත්‍රිනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අටවෙනිදා සාකච්ඡාවක් පැවැත්ුණා. කමිටු පත්කලේ එහිදීගත් තීරණයකට අනුවයි. අදාළ කරුණු අධ්‍යයනය කර සති දෙකක් ඇතුළත නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීම කමිටුවට පැවරුණා. භික්ෂුන් වහන්සේ සහ අනිකුත් ආභිගමික පූජකවරුන් බන්ධනාගාර ගත කිරීමේදී බලපානු ලබන රෙගුලාසි වලට අදාළ සංශෝධිත යෝජනා ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීරයි. ඔහු විසින් වාර්තාව ජනාධිපති ලේකම්වරයාට බාර දෙනු ලැබුවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරිස්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනාරත්න ඇතුළු පිරිසක් කමිටුවට අයත්.
0: Top story. Anugraha.
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනදෙම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.

විඩාපත් වෙලා දෙන්නේ. හරි හරි මං ආවා. දැන් ඉතින් ඒ විඩාපත් බව නැති වෙලා, කම්මැලිකම ඈනුන් යන ගතිය නැති වෙලා, එක පාරට නිකම් පුදුම ශක්තියක් දැනෙයි. ඇඟට ගැම්මක් එයි. හිතට අමුතු කිතියක් දැනෙයි. සුදු කොච්චි ආවා කියන්නේ ජීවිතේට වසන්තේ උදා වුණා වගේ තමයි. පාළුවට ගිහිල්ලා නේද තිබ්බේ ඔබේ ජීවිතේ? හරි හරි හරි හරි මං ආවා මං ආවා. මම ඉතින් ඕකේ ලස්සරට මල් පැල හිටවලා මල් පිපෙන්න ඇරලා ලස්සන කරලා ගන්නම්කෝ. පැය තුනක් ඇති හොඳටම මට. ඔය යස්. එහෙනම් ආගෙන ඉන්නයි තියෙන්නේ. වසන්තය උදා වුණා කියලා හිතාගෙන ආගෙන ඉන්නයි තියෙන්නේ. හේයි, ගුඩ් ආෆ්ටර්නූන්. අනම්මනම් බයිලා ගගා හිටියා ඒක කිව්වේ නෑනේ. හරි. එහෙනම් ඔබයි මමයි විතරයි. මේ පැය තුන පුරාවට අපි අපිට ඕනේ විදිහට ඉමු. අපි ආසම සින්දු ටික අහමු. ආදරය කරන අයව එකතු කරගමු. හවස පහට කලින් මැසේජ් එකක් දාන්නකෝ. 0711 982294ට.

0: பாசம் பாதமட்ட சீதா. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මමිතන් අපි සැලකිත ප්‍රමාණික ස්ථාවර භාවය ළඟා කරගෙන තියෙන සෑම අතින් අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්ති. අපි ඕන් අතර ආපු එකඟතාවයත් අතර මම හිතන ලොකු පරස්පරතාවයක් තිබුණේ නෑ. සාකච්ඡා වුණේ තිබෙනවා මොන වගේ ප්‍රෝග්‍රෑම් එකද අපි යන්න ඕන කියලා. ඒක මත තමයි තීරණය වෙන්නේ. නමුත් තව මාස 6ක වගේ කාලයක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. නමුත් අපි මුළුමනින්ම අත්තරනවා කියන තැනකුත් නෑ. යා යුතුමයි කියන එකකුත් නෑ. නමුත් තාමත් අපිට විවෘත තැනක අපි ඉන්නවා. බාහිර කම්පණය මොන තරම් ප්‍රමාණයකට වර්ධනය වෙන්නේ. ඒකට මුහුණ දෙන තරම් අපේ ආර්ථිකයේ ශක්තිමත්ද කියන සාධක ගැන තමයි අපි පුරෝකථනය කරලා අපි වෙන වෙනම සටහනකින් කල්පනා කරන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
6: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි විතී. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්.
7: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: ఫినిషింగ్ వహలక్ లెస కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా.
2: సిప్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి. ඔයත් පහලට වශිවෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
3: සුබ දවස
4: අලුත් වෙලා
5: පහසු වෙලා
6: තෑගි වැඩි වෙලා
5: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවස
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
8: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉතිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.7766 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
5: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
4: ඔයත් පොකට් මනි අහනවද?
6: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
4: බලමුකො බලමුකො මාත් මැසේජ් එකක් දැම්මා.
3: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
4: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
4: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට 100 පොකට් මනි අහන්න.
7: සියත පොකට් මනි
3: අනුග්‍රහය.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකින්
12: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
13: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි.
14: ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව.
15: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: Lucía.
1: La Bendy, la Bendy, la Bendy, la Bendy. Coco Malia. මටද මුලින්ම මෙසේජ් එකක් දාලා තිබ්බේ ජපෑන් වල කොල්ලෙක් නම සැමන්. ආ සැමන් නෙවෙයි සමන්. සමන් සමන් නා තරහද? මං සැමන් කිව්වා කියලා දන්නවා නිතින්? මං ඉතින් ෆුල් ජෝක් සීන් එකේ ඉන්නේ කියලා හිනා යන්න කිව්වේ සැමන් කියලා. ආදරණීය සමන්, ලංකාවෙන් සමන්. ජපෑන් තමයි දැන් ඉන්නේ නේ. යාළුවොත් විහිළු කරයිද මීට පස්සේ සමන් සමන් කියලා?

0: කොෂවයික් සයි
1: ඉතාලියේ සම්ප කියලා තියෙනවා. ඔය කලින් ප්ලේ වෙච්ච සින්දු ඒක ඇහෙන විදිහ මට වොයිස් කරලා එවන්නලු. WhatsApp එකේ වොයිස් නෝට් එකක් විදිහට. ඔය ආයවන්නකෝ මුලින්, හරිද? ඊට පස්සේ මං සලකා බලන්න. ඔයා ඉස්සර වෙන්න ඕනේ හැබැයි, හොඳේ? අර සමන් සමන් සමන් කොල්ලා කියලා තියෙනවා. ඇත්තටම hina ගියාලු සමන් කියපු ගම. මටත් ඕනේ හිනස්සලා තියන්න තමයි. අන්දරේ වගේ hina වෙලා ඉන්න ඕනේ අනේ. decoration mall hello කියලා මෙය. ජයනාත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ ටික නම් පොඩ්ඩක් එහෙම ඇහෙනවා ගන්නට නේ. ජයනාත් අද වේලස්සන ගෙදර ඇවිල්ලා. මොකද සෙනසුරාදා දවසම වැඩ කළාලු, ඒකට හරියන්න අද half day.

0: සම්ප මට එවලා තියෙනවා දුරන්දරගේ සින්දුව වොයිස් නෝට් එකකින්. අම්මෝ කැතයි කියන්නේ. ආයි සින්දු ප්ලේ කරන්න එපා වුණා මට. එච්චරටම කැතයි. හැබැයි කමන්නේ සම්පා ඔයාගේ උත්සාහය අගය කරනවා. මම නම් නිකන්වත් ඒක ට්‍රයි කරන්නවත් නැහැ කියලා හිතාගත්තා. මොකද එච්චරට අවුල්. හරි දැන් චුටි බ්‍රේක් එකක් ගමු. ඊට පස්සේ ආයෙ සින්දු අහමු. වෙලාව හවස 2:41.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.
0: අයියෝ විනාඩි 10ක් වැඩියෙන් කිව්වනේ. 2:41 නෙවෙයි 2:31 දැන්.

0: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Piris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
2: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
1: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
2: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
1: තේරුම් ගැනීමයි සනසීමයි.
2: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
2: ජපන් තාක්ෂණින් ජපානීම නිෂ්පාදනය කරලා ජපානින් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමග දිවයින පුරා බෙදා හැරීම. ලොง ලාස්ටිං පර්ෆෝමන්ස් එක්වා ප්‍රියස් එක්සියෝ එනි හයිබ්‍රිඩ් ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLE ටෙක්නොලොජි එක. වැගනර් සීරිස් සහ Toyota Rumi, Suzuki Fronsk, Toyota Tiser, Yaris, Toyota Race, Honda Vessel, RV5 සඳහා හරියන එකම බැටරිය. Japan Battery for Japan Vehicle. 40 වසරක් පුරා ඔබේ විශ්වාසය වාසේදීනු DSL වෙතින්
3: රට සවාරියකෙහි හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772 227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.

0: රියල්ම බට එක්ස්පිරියන්ස් එකකට නෑල්වත්ත බට.
1: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රී රෝද රථය බජාජ් 230cc 236cc මාදිරි වලින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
2: විතරයි පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථය දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහන් සිටින්
4: සරණ මහල් රත්නපුර සහ කිරිබත්ගොඩි ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16, 17 වන දිනන්හිදී ඔබගේ පැරණි හා පළදු රත්නාභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්ථාවක් අමතන්න 01 1 7 4 406 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
3: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Pirie's Motor Company Private Limited within Amathanna 01 1 1 7 4 600
5: Enna honda nan innet honda aya
6: Oya wage honda kenekuta kanaduru karanda e wageema honda tanak gona Obe sthavara tan potuwata ihala poliyak laba dena honda matana Sarvodaya Development Finance Sri Lanka Rating BBB Minus Stable Outlook Balapatra Abi Mulya Sahagoke Sri Lanka Tanpathu Rakshana Yojana Kramaye Sama
7: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවි
8: 1. මදුපාචිකා
4: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
4: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
10: සියත දිවයින පුරා

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාව ෆස් ටයි අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා එවගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියතර හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස දෙකයි විනාඩි 44 වෙලාව කලින් සින්දුව දුන්නේ මුත්තල චානුකට. චානුකට තමයි පියමැන්නේ ඇයිද එසේ අහන්නම ඕනේ උනේ. මොකද පෝට් එකක්වත් කෑවද? දුකෙන්ද ඉන්නේ? දුකෙන් නම් ඉන්න ලෑස් වෙන්න එපා මාත් එක්ක ඉන්නකොට. හොඳේ මං දුකෙන් ඉන්න දෙන්නේ නැහැ. දුක හිතෙන සින්දු ප්ලේ වුණත් ඒවත් අහන්න ඕනේ. ගගා හිනා වෙවි. ඉස්සුනේ ඉස්ස කෝලෙමක් නේද මම? ඊළඟට මේ කවුරු හරි කියලා තියෙනවා ඔයා වරද්දලා කියනවා නම් විනාඩි 10 නෙමෙයි දවස් ගණන් වුණත් කමන්නේ නැහැලු වරද්දලා කියන්නලු. මට ඉස්සර වෙලා වැරදුනා. ඒකට කියලා තියෙන්නේ කවුද කිව්වේ මට හොයාගන්න බෑනේ දැන් හදිස්සියට. මේ ඉන්නේ වෙන්නප්පු ඒ චූටි පැටියා. නම කියලවලත් නැහැ. එනට කමන්නේ නැහැ ඉතින්. වෙලාව විතරක් නෙමෙයි නේද? දවස් ගණන් වුණත් වරද්දන්න කිසි අවුලක් නැහැ ඔයා කියනවා නම් කියලා තියෙනවා. මට එවන්නකෝ ඉතින් ඔයාගේ නම. මං ආසයි දැනගන්න. කවුද මෙච්චර මෙහෙම මාව අහගෙන ඉන්නේ කියලා මට දැනගන්න ඕනේ. ඒ අතර පොඩනිකන් අර කිණ්ඩියක් වගේ දාලා තියෙනවා. හූ වෙලා වැරදුනා නේද? වෙලා විතරක් ඇයානේ. අපිට ජීවිතේ කොච්චර නම් තැන් වැරදිලා තියෙනවද? වැරදුනත් හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. දැන් මම වෙලා වැරද්දුව හරි ඊට පස්සේ හරි ගස්සුවනේ හරිද? ඒ වගේ තමයි ජීවිතේ තෝණ තරම් වැරදි සිද්ධ වෙනවනේ සිද්ධ වෙලා තියෙනවනේ. ආ පොඩ්ඩක් බලන්න. පොඩක් ජීවිතේ අපස්සට හැරිලා බලන්න. පොඩක් වෙලා ගන්න ඕනේ නෑ. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පොඩක් කල්පනා කරලා බලන්න. ඔන්න වැරදිච්ච ටික මතක් වෙගෙන එනවා. හරි හරි. වරදින්න ඕනේ. 100%ක්ම හැමදේම හරියන්නේ නැහැ. හරිද? වැරදුනහම තමයි අපි දන්නේ එහෙම කළහම එහෙම වරදිනවා. ඒව පාඩමක් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. වැරදි වෙන තරමට ඉතින් හොඳයි. අත්දැකීමක් නේද? හරි. දැන් ජීවිතේ වැරදිච්ච අයට ඔන්න හදාගන්න එක chance එකක් ලැබිලා තියෙනවා. මේ chance එක ඔබට දෙන්නේ කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනේ. රට යන try කරන්න ඇති, සමහර විට අතෑරලා දාන්න ඇති. එහෙම නැත්නම් ලංකාවේ job එකක් කරගෙන යනවා ඇති නේද? හරි, මකමැත්තෙන් වෙන කරන්න දෙයක් නැතිකමට. එහෙම නැත්නම් හම්බ වෙන සැලරි එක ප්‍රමාණවත් නැතුව ඇති. ඒ නිසා හිතනවා ඇති මොකද්ද කරන්නේ? කොහොම හරි මේ ඉන්න තැනින් ගොඩ යන්න ඕනේ. එහෙම හිතනවනේ. මටත් හිතෙනවා. මන් දන්නවා ඔබටත් හිතෙනවා කියලා. එහෙනම් තමයි අපිට සාමාන්‍යයෙන් එක දිගට එකම ජොබ් එක කරගෙන ඉන්නකොට සහ අපේ ලයිෆ් එකේ අපිට අවශ්‍ය කරන දේවල් ගන්න සල්ලි මදි වෙනකොට අපිට පොඩි චේන්ජ් එකක් ඕනේ වෙනවා. දැන් ගොඩාක් කට්ටිය නිකන් රට යන්න try කරනවා. ආසාව තියෙනවා. හැබැයි යන්න විදිහක් නැතුව ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනේ මේ අවස්ථාව ලබා දෙන්නේ. ඔබට අමුතුවෙන් කියලා සුදුසුකම් නැතත් හවුස් කීපින්, ක්ලීනින් ජොබ්ස් වලට යන්න chance එක තියෙනවා මේ දවස්වල. ඉක්මනින්ම බදවා ගැනීම සිද්ධ කරනවා. ඒ නිසා ඉක්මනටම කෝල් කරලා ඒ අතරට එකතු වෙන්න try කරන්න කියලා මම මතක් කරනවා. අඩුම ගාස්තු තමයි අය කරන්නේ රට යන්න. ඒ වගේමයි මේක තමයි මට හිතෙන හොඳම ක්‍රමය. අඩුම මුදලකින් රට යනවා නම් NK Global Edge විදේශ රැකියා ආයතනය හරහා යන එක. දැන් අමුතුවෙන් කියලා ඔබට සුදුසුකම් නැත්නම් හවුස් කීපින්, ක්ලීනින් ජොබ්ස් ගොඩක් තියෙනවා. ඉක්මනින් බඳවා ගැනීම කරනවා කියලා මම කිව්වා. ඊට අමතරව ඔබට මොන හරි ස්කිල් එකක් තියෙනවා නම්, දැන් ඔබ මේසන් වැඩ දන්නවා නම්, නැත්නම් වෙල්ඩින් වැඩ දන්නවා නම්, එමෙ නැත්නම් ප්ලම්බර් කෙනෙක් නම් ඔබ, ඔය චලනල කාර්මිකෙක්, එහෙම ඔබට සුදුසුකම් තියෙනවා නම්, ඒ වගේම AC ටෙක්නිෂියන්ස්ලාට, ඉලෙක්ට්‍රිෂියන්ස්ලාට, තව ගොඩක් ක්ෂේත්‍රයන් ඔස්සේ රැකිය අවස්ථා තියෙනවා. ඉතින් ඒවට try කරන්න පුළුවන්කම තියෙනවා. ඔක්කොටම කලින් මම කියන්නේ NK Global Edge විදේශ රැකියා ආයතනයට කෝල් කරන්න. කෝල් කළා වැඩි විස්තර දැනගන්න.

නම්බෙකට වට්සප් මෙසේජ් එකක් දාන්න. නැත්තම් ඔෆිසරට ගිහිල්ලා කතා කරගන්න ඕනේ නම් ඔබ ඉන්නේ කුරුණෑගල හෝ ඒ අවට නම් යන්න කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයට. ඒක තියෙන්නේ කුරුණෑගල කොළඹ පාරේ සෙලාන් බැංක එක ළඟ. හොයාගන්න ලේසි, අංක 79 22, සෙකන්ඩ් ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ. නම කිව්වම ඕන කෙනෙක් දන්නවා. ඔබට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ රෙජිස්ටර් වෙන කට්ටියට විශේෂ දෙයක් තියෙනවා කියන්න. හොඳ චාන්ස් එකක්, වර්ක්ෂොප් එකක් තියෙනවා. ඉංග්ලිෂ්, ඒ වගේම ඉන්ටර්විව් එකකට ෆේස් කරන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම දැනගන්න පුළුවන්කම තියෙනවා මේ වර්ක්ෂොප් එකට ඔබ ජොයින් වුණොත්. ඒක නොබිලේම තියන්නේ. අනිතක වයස ගැන කියන්න ඕනේ. වයස අවුරුදු 40ට අඩුයි නම් මේ කියපු රැකියාවලට ඔබට ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. වයස අවුරුදු 19-40 අතර කියලා හිතා ගන්නකෝ. එහෙනම් කෝල් එකක් දීලා බලන්න, ට්‍රයි එකක් දීලා වැඩේ ගොඩ දාගන්න.

0: අසපදමට සිත විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
1: දැනන් හිටියට වැඩක්
0: නැහැ. ඒකනේ වා බොහෝ දැනගන්න විතර උනන්දුවක් නැහැ. කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කරලා ගන්න.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න
5: හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය.

0: දේශයක් කොටනගන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
1: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදි මමක ICBT කැම්පස් එකෙන් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
2: ලෝව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
3: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026.
2: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතී ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
3: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
2: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
3: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
4: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
5: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
4: අන්න කට වරද්දගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
6: අඩුයි අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
7: පේනවා පේනවා.
4: ඊළඟට තියෙන රසවත්ම කැලල MyWays app එකට bike, 3-wheel car, van මුලදිම register කරන driver partners ලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා.
6: MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
7: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
8: After levels Sri Lanka's top 5 tech graduate kenek wenna Slit Faculty of Computing samaga ekathu wenna apply karanna pivisenna www.slit.lk Slit evolve beyond
9: balanna kumalli ape gederata langa digatta comment eka iri talala kadila ne mata dennako SLS sahathike tiyana avurudu 25 kawat wagakiyamat tiyana honda bathroom set ekak
10: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
9: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
10: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
11: ඔටෝ බාත්යා පවති සෑමදා.
12: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
13: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
12: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370770.
14: Commercial Bankuen Run අයයි අත පිරෙන්න වාසියයි. Commercial Bankuen Run අය සේවාවෙන් ඔක්තෝබර් 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් ටැග් වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම Commercial Bank ශාකාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
2: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
8: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: ශ්‍රී ලංකේ රුරජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
8: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
15: Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Siyata TV Balanna.
16: Title Sponsor
17: Obe Samata Digurana Deepthaya Twin Gala Ganna Big Twin Lady Racer Ekata Adama Maruwa Big Twin Lady Obat Sanin Didulanna
18: Enchanta The fragrance of French romance.
19: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
20: Sayanika piligat nishpadanayak nisa thamai mama Offmark Slim and Radiance liquid collagen ek recommend karan.
21: Offmark's premium collagen pehapat nirogi sihin sirurak.
22: Aliya Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
23: Mix it FM, real sindu
0: 98.3 98.4 දිවයිනපුරා

0: थिएटर टॉप स्टोरी
1: පෙත්සම් විභාගයකින් අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත් වෙයි. සිරදනුවම් නියම වී සිටින පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගුණකල පෙත්සම් සලකා බලන විනිසුරු මඩුලෙන් ඉවත් වන බව අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය නිවේදනය කළා. ඒ අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රුහාන්ත අබේසූරිය සඳහන් කළේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවති අධිකරණයට අපහාස කිරීම පිළිබඳව නඩුකරේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමා පෙනී සිටි බවයි. ඒ හේතුවෙන් මෙම නඩුකරය සලකා බැලීමේ කටයුතු වලින් ඉවත් වන බවත් සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නා. පෙත්සම සලකා බැලීම සඳහා අමල් රණරාජා, මහින් ගොපාලව සහ ප්‍රියන්ත ප්‍රනාදු යන ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් නම් කරන බවයි සභාපති විනිසුරුවරයා සඳහන් කළේ. එම විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සඳහා හෙට දින කැඳවීමට නියමිතයි. කොළඹ බම්බලපිටිය කසල් වීදිය මහල් නිවාස සංකීර්ණයක සිවුන මහලේ හටගත් ගින්න පාලනය කර තිබෙනවා. ගින්න මැට පැවැත්වීම සඳහා යොදාගෙන ඇති ගිනි රිවීමේ රථ සංඛ්‍යාව පහක්. මහල් නිවාස සංකීර්ණයේ සිටි පිරිසද නිරුපද්‍රිතව මුදවාගෙන ඇති බවයි ගිනි රිවීම සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0: අනුග්‍රහය
2: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව්, පේනවා පේනවා.
2: ඇයි?
3: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.

මේ හාදු ඕනද? ඕනි නම් කියන්න හොඳේ. හිතේ තියාගින්න පා. මං ආසයි කෙලින්ම කියනවට. එම තමයි ඉන්න ඕනේ. පොදුවේ ඔන්න උම්ම එකක් දුන්නා. මා වහන් ඉන්න ඔබට. එතනින් එහාට මෙසේජ් එකක් දාලා ඉල්ල ගන්නයි තියෙන්නේ උම්ම එකක්. හරිද?

ඇවිල්ලා කියාලු උම්ම එකට අනුරුද්ධ ජයසිංහ කියන්නේ. කොබලම තව එකක් දීලා බලමු. ඔයා ඇදිලා එයිද කියලා මේ පැත්තට.

0: ஆசம் பாதமட்ட சீதா මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද?
1: නෑ නෑ, ඔය තියෙන්නේ අපේ මයගියත් වලින් හදපු දේවල්.
0: Wisdom of Hands 2026.
1: දැතේ විස්කම්.
0: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අල විපොල.
1: ඔක්තෝබර් 22 වෙනිදා ඉඳන් 24 වෙනිදා වෙනකන් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
0: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න.
1: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න, එන්න, බලන්න, පුදුම වෙන්න.
0: Wisdom of Hands 2026.
1: අපේ දෑතේ විස්කම් ලෝකය දකින වේදිකාව.
0: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV.
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
3: අම්මා සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
6: මමිතන් අපි සැලකිත ප්‍රමාණික ස්ථාවර භාවය ළඟා කරගෙන තියෙන සෑමත්ීම අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්ති. අපි ඕන් අතර ආපු එකඟතාවයත් අතර මම හිතන ලොකු පරස්පරතාවයක් තිබුණේ නේ. සාකච්ඡා වෙන්න තිබෙනවා. මොන වගේ ප්‍රෝග්‍රෑම් එකද අපි යන්න ඕන කියලා ඒක මත තමයි තීරණය වෙන්නේ. නමුත් තව මාස 6ක වගේ කාලයක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. නමුත් අපි මුළුමනින්ම අත්තරනවා කියන තැනකුත් නෑ. යා යුතුමයි කියන එකකුත් නෑ. නමුත් තාමත් අපිට විවෘත තැනක අපි ඉන්නවා. බාහිර කම්පණය මොන තරම් ප්‍රමාණයකට වර්ධනය වෙයි. ඒකට මුහුණ දෙන්න තරම් අපේ ආර්ථිකයේ ශක්තිමත්ද කියන සාධකගෙන තමයි අපි පුරෝකථනය කරලා අපි වෙන සටහනකට කල්පනා කරන්නේ.
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
7: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ්

0: ටිකෙන් ටික පේ.
1: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
2: කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක 3 රෝද රටේ. Bye, Josh.

0: ليه قالوا تمسام فتقابو
1: ساتو جرس قنا مسمنا كاما من رس سوركنا
2: කුෆ්‍රයි ආර්බීඩී පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
4: මෙන්න ප්‍රශ්නය මෙවර කැරපොතු ජනතා පක්ෂයේ ඉල්ලීම මොකක්ද 1 ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලාස්වීම 2 ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ නිලධාරියාගේ ඉල්ලාස්වීම
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
6: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න
7: යතා පොකට් මනි
8: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
9: අනුග්‍රහය
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාදී මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජකීකරණය
11: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
12: theater teli depaya aluth kalawakata teli natya pelak balanna
13: mage aaluwek wenawa kiyanne mata udaw onena onuma welawaka oyamata udaw karanna pendiye innawa kiyana eka
12: samatana athi samata hamuwa athi dehataka pendi sunduru aadareeka kathawak
13: na mata wada deyak kiyanna thiyenawa oya free welawak api hambemuda
14: iyat ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්
15: 98.2 98.4

හවස 3යි විනාඩි 22යි වෙලාව. බර්ලස්කමුවේ දිනිත විමුක්ති හර්ෂ හැමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරච්චන්ද්‍ර එකටි ඔක්කොම අහගෙන ඉන්නවා. මොරන්තුඩේ රොෂාන් ශාමා සෙනුක රුෂිකා ලක්ෂ්මන් ඒ ඔක්කොමත් අහගෙන ඉන්නවා. අපිට නම් වහින්නයි හදන්නේ. ඔයාලට කොහොමද කියලා අහලා තිනවා සරච්චන්ද්‍ර. ඩයස් ගලේ කඩේ රයිගමේ ඉඳන් මං එනකොටත් පොඩි අඳුරක් තිබ්බා. හැබැයි ඊට සාපේක්ෂව අද පොඩ්ඩක් ඉරේ බ්‍රයිට්නස් වැඩි වෙලා.

දවස 3යි විනාඩි 27යි වෙලාව. දමුල්ල තාදු. අද ඔයාට නිවාඩු නේද? මන් දන්න ඔයා මේ හින්දි සින්දුවට ගොඩාක් ආසයි කියලා. හරිනේ මම? මට වරදින්න විදිහක් නැහැ ඉතින්. නේ? අද නිවාඩු කියන්නේ අද සතියේටම දවසයිද නිවාඩු තියන්නේ? එක දවසයිද දවස් එකමාරයිද? හැමදාම බදාදාම නිවාඩුයි කියලා තියෙනවද නැත්නම් ඒකත් වෙනස් වෙනවද කියලා වන්න බලන්න. කවියක් කියවලා තියෙනවා දිනෝෂ් කර්ණස් එකේ දාමේ. ඔය හඬ ඇහෙන තැන සතුටයි උතුරන්නේ, සියතේ නුඹේ සිනා හඬයි පැතිරෙන්නේ, බලනා වැල්මෙන් ආදරෙ උතුරන්නේ, අපි තනියට නුඹ විතරයි ළඟ ඉන්නේ. කවිය ලස්සන නිසා හැමම කිස්සකකුත් දුන්න සුදු. දිනෝෂ් කර්ටන්ස් එකේ දාමි ආදරේතින්. මගේ ෆොටෝ එකක් ඉල්ලලා තියෙනවා අද ගොඩක් අය. එවන්නම් එවන්නම්. ගොඩ දවසකින් ෆොටෝ එකක් ඇව්වෙත් නෑනේ නේද? ඉන්නකෝ එවන්න. හතරෙන් පස්සේ හැබැයි.

0: කවදාවත් නැතුව ඔයාගේ කවිය සුපිරී කියලවලත් ලලිත් හරි පුදුමයි. කොහරි කමන්නේ ලලිතුත් මට කවියක් කියවලා තිනවා. ඒක මම තව ටිකකින් කියවන්නම්. දැන් චුටි බ්‍රේක් එකක් ගන්නවා. සුදු කොච්චවයි අහගෙන ඉන්නේ. දැන් වෙලාව හවස 3:00 වෙනාඩි 33යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 1500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. Smart Marupu Ahiniya, then Aduma Milita, Rupial Panas Navadas Navasyanuna Vesita, Xiaomi, then Aban Sutin.
1: Gama Pohosat Karana Vivasayaka Balakaya, Divayina Pura Vivasayakin Dahataradas Dahatara, Jatika Arthike Vodanengima Vinuvin, RDBA Vivasayaka Balakaya, Obat Ikvanna, Dahanamaya Azupahamatanna.
2: වයින් බෝතලේ යට තියෙනවා මෙම ඇඟිල්ල තියල අල්ලගන්න පුළුවන් පොඩි ගුලක් වාගේ එකක්. මොකද
3: ෆින්ගර්ප්‍රින්ට්
2: මම එනවා අපේ අම්මේ කියනවා පුන්ට් හිනා වෙන්න එපා මම ළමයෙකුටවත් දාන්න පුළුවන් පුතා පුන්ට් පුත පුන්ට් මෙන්
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල අත්තික සියත FM breakfast drive
5: අනුග්‍රහය
6: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම මිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
0: නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස් දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න ඩිස්කනෙක්ට් නැති අවුරුද්දකට ඇති
10: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් ෆ් තමයි
0: 1500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678
14: ඕනම කැම temperature කරගන්නට නියම බටල්වත්තපත
15: real mapat experience එකකට නල්වත්තපත
16: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 රෝද රටය david pieris e mobility වෙතින් 011 4700 550
17: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ lolc එකෙන් loan එකක් ගත්තේ
18: lolc finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න
19: Bajaj Pulsar N160 සුපිරිම performance සුපිරිම sporty look dual channel ABS gold USD Fox David Pieris Motor Company Private Limited වෙතින් අමතන්න 011 4700 600
7: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
3: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
5: Let's be a jet. 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
0: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: Avance ticket ටික pay.
2: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
20: අදම combank.lk වෙත පිවිසෙන්න.
21: සතුට රස ගොඩ මුසුවෙන. කැමවල රස සුරකින.
22: Fry RBD Poltel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
23: මුළු පවුලටම මගේ ගානටම
24: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire then dump party ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
25: one ticket පත් visa පහසුකම් portal wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels
0: Smart Marupu Ahiniya, then Aduma Milita, Rupial Panas Navadas Navasyanuna Vesita, Xiaomi, then Aban Sutin.
1: Vedana Kari Hisaradeho, Pida Kari Sempratishava.
3: Achoo!
1: Obava Apasutavita Patkarnavita.
4: අරකන්න සමහන් SP බාම්.
6: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවි.
25: ස්කූලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ස්කූලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
25: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
9: 98.2 98.4

0: කොන්ඩට මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

එකේ බුද්ධික මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ දවස්වල නම් පූල් බහින් නැතුව ඇති නේද? ඈ නේද? ඉතින් ඉතින් කොහොමද ජීවිතේ? ඔබලගේ යාළුවෙක් ඇවිල්ලා ජොලානේ. අයියනේ ආට නම කියන්නේ මොකක්ද නම? ජොයල්ද? කොහම හරි ඩුබායි වල තමයි ඉන්නේ යාළුවා. ඩුබායි වල යාළුවා ජොලා ඇවිල්ලා කොල්ලට ආස හිතලලු. අහා මේ ප්‍රෝග්‍රෑම් එකට මට කොල්ලට ආස හිතලා. අරෙ වා, කිස් එකක් ඕනේ කියලා තියෙනවා. මැරි කරලත් නෑලු. ඔ ඒකද මේ ඔයා මට රූප් ෆොටෝ එකක් එවලා ඊට පස්සේ ජොලාව මෙහෙම රවුම් කරලා එව්වේ ඒකද? මගුල් කපු ගමක් කරන්න දෙයන්නේ ඈ. නරක නෑ හැබැයි. ඉතින් කිස් එකක් දීලා කොල්ලව ටිකක් හැපි එකේ ආපහු ලංකාවෙන් යවන්නලු. අනිවා ඩෙෆා. හරිද? සතුට වේද? ඇතිද? මදිද? තව එකක් දෙන්නන්නේ. මේක බෝනස් එකක්. හරිද? හැබැයි ඩුබයි ගියයින් පස්සෙත් මා වහන්න ඕනේ. හරිද? නැත්තම් බෑ. එහෙම දිගටම ඇහුවොත් ආය මෙතනින් එහාට මේ බුද්ධිකව ඕනේ නෑ අපිට. ඔයාට පුළුවන් කෙලින්ම මට මෙසේජස් එවන්න, කෙලින්ම මගෙන් උම එකක් ඉල්ලන්න, මම දෙන්නම්. සමහර විට අපි ඩුබායි වලදීම හම්බ වෙන්නත් ඉඩ තියෙනවා. මොකද මේ දවස්වල කුරුණෑගල එන්කේ ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනයෙන් ජොබ් වේකන්සීස් ගොඩාක් තියෙනවා. හිතුනොත් මම ඔක්කොම පැත්තක දාලා එනවා. මොකද කියන්නේ ජොලා? අපි එහෙදි සෙට්ටෙමුද? ඔයාගේ යාළුවෝ එහෙම ට්‍රයි කරනවා නම් කොහොම හරි ඩුබායි යන්න. ජොබ් එක කොහෙ හෝ ඉන්නවා නම්, ජොබ් එකක් නෙවෙයි ගොඩක් තියෙනවා, විශේෂයෙන්ම මේ සිය දෙනෙකුට අනිවාර්යෙන් ජොබ්ස් තියෙනවා. හවුස් කීපින්, ක්ලීනින් ජොබ්ස් ගොඩක් තියෙනවා. ඉක්මනටම බඳවා ගැනීම සිද්ධ කරනවා. ඉතින් ඔබ කැමති නම් හවුස් කීපින් නැත්තම් ක්ලීනින් ජොබ් එකකට යන්න, ඩුබායි යන්න, වයස අවුරුදු 40ට අඩුයි නම් ෂණික කෝල් කරන්න මෙන්න මේ නම්බරයකට 0372 370 370ට දැන් කෝල් කරන්න. අද කෝල් කරන්න. මේ වෙලාවෙ ලයින් එක බිසි නම් තව ටිකකින් හරි ට්‍රයි කරන්න. 0372 370 370. එබ නැත්තම් වට්ස්ඇප් මෙසේජ් එකක් දානවා නම් 0712 470 370ට වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න. එතකොට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ වැඩි විස්තර දැනගන්න ඔක්කොම දේවල් මේ නම්බර්ස් එක හරහා පුළුවන්. 0712 470 370 ඒ වට්ස්ඇප් නම්බර් එක. ෆෝන් නම්බර් එක තමයි මම කලින් කිව්වේ. කෝල් එකක් දෙනවා නම්, එමෙ නැත්තම් ඔෆිස් එකට ගිහිල්ලා කතා කරගන්නවා නම්, කුරුණෑගල හෝයේ යවට ඉන්න කෙනෙක් නම් කුරුණෑගල කොළඹ පාරේ සලාන් බැංක එක ළඟ තමයි එන්කේ ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනය තියෙන්නේ. කෝල් එකක් දීලා නැත්තම් වට්ස්ඇප් මෙසේජ් එකක් දාලා විස්තර දැනගන්නවටත් වඩා හොඳයි. ගිහිල්ලා කතා කරනවා නම් ඒගොල්ලෝ ෆේස් ටු ෆේස් හම්බ වෙලාම කතා

තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඊට පස්සේ ඉක්මනින්ම අයදුම් කරන්න. අඩුම ගාස්තු තමයි අය කරන්නේ. ඔබට ජොබ් එක සෙට් කරගත්තොත් සමහර විට හිතන්න නැති තරම් අඩු ගානකට ඔබට රට යන්න පුළුවන්. අනිතක හොඳ සැලරි එකක් කරගන්න පුළුවන්. ඒ වගේමයි ඉන්න තැන හම්බ වෙනවා, කනබොන්න හම්බ වෙනවා, ට්‍රාන්ස්පෝර්ට් හම්බ වෙනවා, එයා ටිකට්සුත් මං හිතන්නේ හම්බ වෙනවා. ඉතින් වැඩි විස්තර කතා කරගන්න එන්කේ ග්ලෝබල් එච් විදේශ රැකියා ආයතනයත් එක්ක කතා කරගෙන බලන්න. අනිතක මේ ඉන්ටර්වියව එකට රෙජිස්ටර් වෙන අයට නොමිලේම වර්ක්ෂොප් එකක් පවත්වනවා. ඉංග්ලිෂ්, ඒ වගේම ඉන්ටර්වියව එකට කොහොමද ඔබ ෆේස් කරන්න ඕනේ, ඔබේ පැත්තෙන් ප්‍රිපෙයා වෙන්නේ කොහොමද, ඒ දේවල් සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කරන්න විශේෂ වර්ක්ෂොප් එකකුත් තියෙනවා NK Global Edge විදේශ රැකියා ආයතනයේ ගානේ. මේක ෆ්‍රී, හොඳ චාන්ස් එකක් වැඩේ ගොඩ දාගන්න. එහෙනම් ඉතින් අපි ඩුබායි වලදී හම්බෙමු. ජොලා, මාටත් එක්ක කිව්වේ සුදු.

0: නායකයා කොළඹ විවිධ හෝටල්වල නවාතැන් ගනිමින් විවිධ අපරාධවල නිරත වී ඇති බව විමර්ශනවලින් හෙළි වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් සමහරුන්ට හිතරදි ඉස්සරනම් මෙහෙම මේ චීනුන්ට ඇවිල්ලා මේවැ කප්පම් ගන්නනේ පාතාල වැඩ කරන්න අරහෙමේ ඒසෙල්ලම් දාන්න දුන්නේ. ඒවා මේ කට්ටියක් දෙකලි චීනුන්ට ඇවිල්ලා කරන්න කිසිම චාන්ස් එකක් ඒ කාලේ ඉතුරු කළේ නෑ. මේ දැන් තමයි මේ චීනු ඇවිල්ලා මේවැ හක්කලම් කරන්න කියලා සමහරුන්ට හැම හිතනවත් ඇති නේද.
1: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: After levels industry එක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering දන්මයදුම් කරන්න www.slit.lk slit evolve beyond.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ alumex.
5: aluminium ඕන තරම් alumex නම් ඉස්තරම්.
6: Dubai cleaning saha housekeeping rakya kanta pirimita pirisatama
7: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
6: koronagala nk global edge videsh rakya ayatanaya 0372370370
8: uti kannadi amataka velani
9: amma salli danne
8: de salli dan
9: oy form ekak denna ko man amma kannadi wenna
8: tenna honda nan innet honda aya
9: oya wage honda kenekuta ganadunu karanda e wage ma honda tanak gona sthavaratwe vishwasaniyatwe sa arakshawa ihelim labadi obe sthavara tanpotuwata ihela poliyak labadena honda mata සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදමම තන්න.
10: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකී. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
11: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු තින්.
13: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.
14: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
15: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කරන්න.
0: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද? ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද? අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව දෙයලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
16: දැනන් හිටියට වැඩක් නැහැ.
0: ඒ කියන්නේ වා බොහෝ දැනගන්න විතරු උනත්වත් නැති. කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කළා.
17: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
18: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
19: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
14: පසු අධ්‍යාපනයේ නිවැරදිම මඟ ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
16: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: Siyata Between Lady Miss World Sri Lanka 2026
16: Sri Lanka Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
17: Siyata Between Lady Miss World Sri Lanka 2026
0: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
10: Title sponsor.
3: ඔබේ සමට දිදුලන දීප්තිය ඩ්‍රීම් ගාලා ගන්න.
19: Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
20: Enchanter. The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
22: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
23: Off Mark Premium Collagen. පහපත් නිරෝගී සිහින් සිරුරක්.
24: Aliya Resort and Spa Seagiriya. Proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
25: දැන් වෙලාව හවස 4:00.

0: இந்தியா டாப் ஸ்டோரி.
1: நாமல்ட அதிசோதனா. එයාපස් සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොඩු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි කොළඹ කොටුව බහිස්රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාපස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වුණා. නඩුකරයා අද කැඳවා තිබුණේ කොළඹ කොටුව මහිස්රාත් පසන්නමර සෙන ඉදිරියේ. ත්‍රිපුත්කල මහධිකරණ විනිසුරු මඩුවලක් ඉදිරියේ නඩුව ගොනු කිරීමට තීරණය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එහි පස්වන සැකකරු වශයෙන් බ්‍රුනයි රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති සමාගමක් නම් කරන බවත් දැනුම් දුන්නා. එම සමාගමට අදාළ නොතෙසිය බ්‍රුනයි රාජ්‍යයේ පිහිටි ලිපිනයට නිකුත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ. එම ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා නඩුකරය නැවත නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස නියම කළා. එදින වන විට සැකකාර නාමල් රාජපක්ෂ බන්ධනාගාර ගතව සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර සිරදඬුවම් නියමවී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවකට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්තාබේ සූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින්.
0: අනුග්‍රහය
2: වැදුන නේද? මොකද්ද මල්ලේ පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙමේ වුණා. බ්‍රේක් එක එහෙමේ වෙන්න බෑනේ මල්ලේ. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කොම්පනන්ට්ස්
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න.

අදත් එන්න බෝවිටියා මල්. අපි ඔයාට ආදරේ. අපි තහගෙන ඉන්නේ. ඔයාට කොහොමද? වර්ලස් කමෙන් තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. නිල්මිනි දුව වසන්තේ පුතා සදික ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. මෝල්දිවසලා අජිත් කුමාර් සචින්ත. යාළුව දෙන්නව එකතු කරගන්න ඕනි. ඊළඟට අයර්ලන්ඩ් නම්මර මැසේජ් එකක් දාලා තියෙනවා. ලක්සිරි අයියා හැමදාම මැසේජස් දාන්න වෙලාව නෑලු. ඒ වුණාට අහගෙන ඉන්නේ කියලා තියෙනවා.

ලලිත්‍ර තරහා ගිහිල්ලා තියන්නේ. රේඩියෝක පොළවේ ගහනවා කියලා තියෙනවා. හා මං එපා කියන්නේ ආද? හා පොළවේ ගාලා මට කෑලි කෑලි විසිර ගියපු ෆොටෝ එකක් එවන්න ආසයි බලන්න. දැක්කේ නෑ. ආතල් දැකලම නැද්ද කොහෙද මම? එහෙම රේඩියෝ එකක් පොළවේ ගහලා ෆොටෝස්? දැකලා නෑ. එනිසා ආසයි බලන්න. කො බලමු. මම මේව කිව්වා කියලා මන් දන්නවා කීයටවත් ලලිත් එහෙම රේඩියෝ එක පොළවේ ගහන්නේ නෑ. එයාට සතුටින් ඉන්න තියෙන එකම හේතුව එයා නැති කරගන්නේ මන් දන්නවනේ. ඔය දිලිසෙන නැතු වලට පෙම්බැන්ද කවිය මම. මෙත් කෙවෙනි තෙත් කරන් ගැලුව උණු කඳුළු නුඹ. පදයකින් එකලිහා සිරව තිබූ හිතාසේ. නුඹම විය මම ලියූ සුන්දරම පෙම් කවිය. ඔහොමයි අද ලලිත් කවිය ලියලා තියන්නේ. ලස්සනයි සුදු.

0: பாசப்பாதமட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: ඇයි වැඩි
12: වෙලා?
14: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
13: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද?
17: නෑ නෑ. ඔය තියන්නේ අපේ මයගියත් වලින් හදපු දේවල්.
18: Wisdom of Hands 2026
19: Dete Viskam
18: Jatyantara Hasta Karmanta Pradarshane ha Alavipola
4: October 22 wenida indan 24 wenida wenakan Kolamba Mahajana Pustakala Pradhana Shalaveedi
18: Deshiya ha Jatyantara Shilpinge Alutma Nirmana Dakaganna
4: Ape Dethwala Hakiyawa S Dekenma Dakinna Enna Balanna Poduma Wenna
18: Wisdom of Hands 2026
4: Ape Dathe Viskam Lokya Dakina Vedikawa
18: Madhya Anugrahaya Siyata FM Samagin Siyata TV
9: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7192 0.7177
17: කවුරුද ගන්න? කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රි රෝද රථය බජාජ් දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජෙනුවින් නම්තර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙති.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙන
7: සිත් බැඳගනි
12: කල් පවති
7: අවලක්ෂණ නොවි
12: ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන් සිතින්
2: Cargill's Food City within 43 වන සංවත්සර සමරුඹට බෙගා වට්ටම් Fondre Fat Spread ඉතිරි රුපියල් 210යි Gotmale Processed Cheese ඉතිරි රුපියල් 200යි Viva Malt Pouch ඉතිරි රුපියල් 230යි Lux Radiant Glowing Skin ඉතිරි රුපියල් 180යි Cargill's Food City
0: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0.114700
11: Lamai ප්‍රශ්න 10ටම පැය භාගයයි.
20: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
11: ඔයත් පොකට් මනි අහනවද?
20: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
11: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
2: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
11: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
2: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න.
5: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි යහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
22: තැන හොඳනම් ඉන්නේ හොඳ අය.
23: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාභි මුල්‍ය සමාගමකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකී.
24: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
25: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
26: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනි.
25: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
27: සියත ටීවී තුලින්
28: 98.2 98.3

සිරියායියා මං හරියට රටේ නම කිව්වේ නෑනේ. හරි ගස්සල කියන්න හදන්නද? Northern Island වලින් නේද? ඉංග්ලන්ඩ් වලට හරියට මේ රටවල් දෙක මරා ගන්නවා කියලා මට විස්තර කියලවල තියෙනවා. ඔයා එහෙම ඕවට යන්නේ හරිද? කොච්චර කල්ද ඔයා Northern Island වලට ගිහිල්ලා විස්තර කියලවන්න බලන්න.

0: ඕකේ චුඩික කවශ බ්‍රේක්කට යන්න හදන්නේ. ඒ අතරේ මම ෆොටෝ එකක් එවනවා වට්සප් මෙසේජස් දාලා තියෙන ඔබට. බලලා මොනා හරි ඉතින් නේද කියලවන්න. කැතයිද ලස්සනයිද ආදරේ හිතනවද? හරි, මේ ඒ අතරේ මං චුඩි බ්‍රේක්කයක් ගන්නවා. වෙලාව හවස 4:00 විනාඩි 33.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
2: Avance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: Avance ticket pay.

0: ඩේට් එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පාට.
1: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
2: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
1: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
2: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
1: තේරුම් ගැනීමයි සැනසීමයි.
2: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: මුහුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: හච් වන් ලෝඩ් දැන් තවත් වැඩි දියුණු වුණා. වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුදු පුරාම ඩේටා සහ ටෝක් ටයිම් රුපියල් 2999 සිට ස්මාර්ට්ෆෝන්, රවුටර් සහ අනිකුත් ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන සහ වැඩිම ඩේටා ප්‍රමාණයක් ලබා දෙන නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස් දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා, නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න අදම හච් ඇප් එකෙන් හෝ www.hutch.lk within හෝ අපගේ ෆ්ලැග්ෂිප් අවුට්ලට්ස් වෙත පැමිණ ඔබගේ වන් ලෝඩ් ප්ලෑන් එක ඇක්ටිව් කරගන්න. හච් වන් ලෝඩ් ඩිස්කනෙක් නැති අවුරුද්දකට ඇති.
4: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්, දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RBB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. 1985 මතන්න
5: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරමිඩ පරිසරතම
6: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
5: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370
7: Cargills Food City 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා Cargills Gift Voucher දිනා ගැනීමේ අවස්ථාව, තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික Bill Buy Pouch ජයග්‍රහණය කරන්න.
8: Cargills Food City.
9: Listen up, Colombo. Vietnam is calling.
10: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
11: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
9: Let's Vietjet.
12: Smart මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන්ස් within.
13: මෙන්න ප්‍රශ්නය. සූපර් ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවී.
14: 1. මදුපාචිකා.
15: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහෙන් සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
16: යත පොකට් මනි.
15: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

ඔටෝයකට හොඳ ප්‍රතිචාර එකකට නිලෝ කියලා තියෙනවා ලස්සනයි ගොඩාක් කියලා. තැන්ක සුදු. ඉල්ලඟට අක ඔයාට ඇස්වාක් නම් වදින්න පා කර මැසේජ් එකක් දාලා තියෙනවා නිසලි. ඒජී අනුර ඔයාවත් එකතු කර ගන්නවා කුසලාවේ ඉඳන් මෙසේජ් එක දැම්මේ රන්වින් එකේ කොල්ලට.

0: අඩුයි තමයි බල පේන ඇත බලපුවා
1: පේනෝ පේනෝ.
0: ඊළඟට තියෙන රස්සවත්ම කැල්ල මයි වේස් ඇප් එකට බයික් ත්‍රීවිල් කාර් වෑන් මුලදිම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවන ඔක්තෝබර් මාසෙ පුරාම බෝනස් දෙනවා. මයි වේස් ඇප් එක මාසෙකට දාගෙන බලන්න.
1: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
2: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද, ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද, අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
3: දැනන් හිටියට වැඩක් නැහැ.
2: ඒ කියන්නේ ඔයා බොහෝ දැනගන්න විතර උනන්දු වෙන්න නැති. කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කරලා
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි.
7: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
8: දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
7: ස්පෙලින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 7 7 8 88 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
9: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ගේත්‍රි රෝදරතය
10: බජාජ් After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond.
11: ලොතරැයියේ පෙරලි කරන NLB mega power දැවන්ත mega super tag එකට අමතරව රුපියල් කෝටියක power super tag සහ grand super tag එකට සුපිරි remote රතය. දිනන ලොකුම super tag ඉදෙන එක මලොතරැයිය NLB mega power ඔබ අදම මිලදී
12: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 011 4 7 6
13: Commercial Bank win Rannayai Atta Pirenna Vasiyai Commercial Bank win Rannaya Sevaven October 1 winida sita December 31 dakwa 250 kata adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tag voucher wedi vistara sandaha langa කමර්ෂල් බැංකු ශාකාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව
14: ලොව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
15: 9 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026
14: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතී ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
15: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක් සයිඩ්හිදී.
14: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
15: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතර.
17: සියත

හවස පහට විනාඩි 3යි. අද සින්දුවක් කියලා එකක් නොදී අනිරුද්ගේ මේ ට්‍රැක් එක දීලා තමයි යන්නේ. මොකද හවස පහට තව තියෙන හරියටම විනාඩි 2ක් වගේ. ඒ කියන්නේ ඉතින් මේ ට්‍රැක් එක ප්ලේ කළාම හරි වැඩේ ලස්සන්ට ඉවර කරන්න පුළුවන්. අන්තිම සින්දුවට එකතු කරගන්නවා සද්ද නොකර මාව අහගෙන හිටපු කනිෂ්. ඔයාව ඊළඟට හායි වස්තුවේ කියලා මේ දැන් අන්තිම මොහොතේ මෙසේජ් එකක් දාලා තියෙනවා මధుරංග. මොකද පරක්කු තව චුට්ටක් කලින් එන්න තිබ්බේ හැබැයි. හරිද? ඔයා යද්දි මාරම දුකයි සමන්ත කියලා තියෙන්නේ. මටත් දුකයි. ඒ වුණාට ඉතින් නේද සමගන්නත් එපැයි. හෙට එන්නම් ඉතින් හවස 2ට. අඳන්න එපා. හරිද? නිකම් පෞලි කෙනෙක් දාලා යනවා වගේ දැනනවද මං යනකොට? හනේ හනේ හනේ දෙයනේ දෙයනේ දෙයනේ. හෙට හම්බෙමු හවස 2ට. එනම් බයි. මංගගේ සුදු කොච්චියා. ගොඩක් ආදරේ.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත
0: ලොව පුරා සැරිසරන
1: සියත Top Story.
2: බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන්නයි උපදේශ. සිරදඬුවම් නියමවන භික්ෂූන් වහන්සේට චීවරය දැරීමට අදාළව ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර උපදෙස් දී තිබෙනවා. ඒ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙතයි. බන්ධනාගාර ආක්ෂාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව බහර දෙනු ලැබුවා. ඒ ජනාධිපති ලේකමාචාර්ය නන්දික සනත් කුමානායක වෙතයි. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය 8 වනදා සාකච්ඡාවක් පැවැත්වුණා. කමිටුව පත් කළේ එහිදීගත් තීරණයක් අනුවයි. කමිටුව මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර ඇති බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.
3: යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් ඇඳ සිටි සොකිය සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම් දෙලා ඒ අනුව ක්‍රියාමාර්ග ගන්න දින 10ක් දීලා තියෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයාට. ඒ වගේම යම් හේකින් වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරකරුවෙකු වුණොත් මේ ප්‍රතිපාදන අදාළ ලෙස වෙනස් කරගනිමින් එයට අදාළ කරගත යුතු වෙනවා. ස්වාමින් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් එළියට යම් කරුණකට වැඩම කරනවා නම් එවන් අවස්ථාවකදී ශීවරයේ පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබා දෙනවා. ඒ අවසරය දිගටම පවතිනවා. ස්වාමින් වහන්සේ අයත් පාර්ශ්වෙන් හෝ නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම් දීමක් ලැබෙන තුරු ඒ අයිතිය ඔහුට තිබෙනවා. මෙන්න මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ. මේ වන විට මා විසින් ඒ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවක් ලිපියක් වැඩබල්ල බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත යවා තිබෙනවා. ඒ අනුව දැනට බලාත්මක එම නිත්‍ය නියෝග සංශෝධනයකට මෙහි නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස මා ඔහුට උපදෙස් ලබා දීලා තියෙනවා.
2: සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
1: සියත Top Story. අනුග්‍රහය.
4: මොකදනේ මම ඊයත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ මට නම් එපා වෙලා තියෙන්නේ.
5: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
6: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
7: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
8: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න. අනුවටයි දශම දෙකෙන්
9: සියත දිවයින පුරා.

0: අඩං
1: රල්ලහා මිමං පොලිසියේ රල්ලහා මිමං සමය ආරක්ෂා කරන නිලධාරියමං රල්ලහා මිමං පොලිසියේ රල්ලහා මිමං දුප්පතාගේ හිතවතානේ මං
2: හවුඩි මගලෝ
3: හවුඩි හවුඩි හවුඩි හැරලේක දිය බලයිට බනෝද
2: නෑ මම්මේ ඔයාගේ ශබ්දයේ ලෙවල්ස් බලනවා ශබ්ද මිනිසුන්ට නිවැරදිව හරි ලස්සනට ඇහෙනවද කියලා මමනේ මෙතන කන්ට්‍රෝල් කරන්නේ
3: එයා තමයි එඩිට් කරන්නේ මක්කල වැඩක් කරන්න තියා බඩු දෙක වෙද්දා විදි
2: මක්කලෝ
3: අම්ම විදි පුඩිම වාගේ ඉඳගෙන ඉඳලා හරියන්නේ
2: නැහැ නේද මම නැත්තම් කරයි මේවා
3: මීට වඩා හොඳට
2: ඉතින්
3: මේ හෙට් පොල ඉඳන් සුනන්දපුරට කොච්චර දුරද
2: කිලෝමීටර් 4යි
3: 4යි හෙට්ටිපොල පැත්තේ කිලෝමීටර් වලින්ද දුර කියන්නේ
2: 73යි
3: 73යි එසේම යාර
2: සීඩී 2යි
3: සීඩී සීඩී 2ක් කරාද
2: බොරු බොරු එහෙම නේ මං කියන්නේ
3: සීඩී වල දුර කියලා
2: තමයි
3: බස් වල එහෙම දුර කියලා අයියෝ සීඩී දෙකේ දුරනේ බතරින හන්දියට සින්දු දෙකක් ඇති ඕන්න. ඉස්සර අපි පොඩි කාලේ මේ අපි මේ අයිස් පැකට් වලින් දුර කිව්ව කාලයක්.
2: අනේ ඔව් මමත් දුර මට අයිස් පැකට් දෙකක දුර තියෙනවා බස් එකේ ඉඳලා ගෙදරට යන්න. පයින් ඇවිදගෙන යද්දි.
3: ආ බස් එකේ ඉඳලා මේ බස් හෝල්ට් එකේ
2: ඉඳලා. හැලා ඇවිදගෙන.
3: අතෝරනවාදී චාන්.
2: පස්සේ ගෙබැහැලා ගෙදරට යන දුර අයිස් පැකට් දෙකේ දුර.
3: අයිස් පැකට් දෙකේ දුර නේද?
2: පහේ අයිස්.
3: පහේ අයිස් දෙකේ දුර. කියන්නේ නැත පැටලෙනවා. ඔව්
2: දෙකේ අයිස් තියෙනවා.
3: අයිස් පැකට් දෙකේ දුර කියලා මේ දෙකේ අයිස් ගත්තොත්ද? ඒත් දෙකේ අයිස් පහක දුරද?
2: දෙකේ අයිස් ඔව් දෙකේ අයිස් ටික වැඩි ප්‍ර ගන්නවා.
3: ඒක ඒක විදිහට කියනවා නේද? සමහර දැන් මම අහලා තියෙනවා ටිකක් දුර පළාත් වලට ගියාම සමහර වෙලාවට කියනවා මේ හූවක දුර.
2: ආ ඔව් එහෙමත් කියනවානේ.
3: හූවක දුර කියන්නේ මෙතන ඉඳන්
2: හූ කිව්වහම
3: කිව්වම ඒක කොච්චර දුරට ඇහෙනවද? අන්න ඒ දුර. ඊට පස්සේ හූවක දුරට වඩා පොඩ්ඩක් වැඩි නම්
2: හූවයි බල්ටියයි.
3: හූවයි බල්ටියයි.
2: බල්ටියක් ගහන්න.
3: හූ ඇහෙන තර ඉඳන් බල්ටියක් ගහන්න ඕනේ. එතකොට
2: බල්ටියක් ගහ පොඩි දුර නේද?
3: පොඩි දුර නේද? සුග්ගර කරගල ගියා. එහෙම ඊට පස්සේ බස් හෝල්ට් ගණන් වලින් දුර කියනවා මිනිස්සුනේ.
2: හ්ම්
3: හ්ම් හ්ම්. එතනින් දම්බෙතට අනේ බස් හෝල්ට් තුනනේ.
2: ඒකනේ.
3: කියලා කියනවා. සමහරු කියනවා මේ බ්ලොක්ස් ගණන් දුර කියනවානේ. එතනින් දා මේ බ්ලොක් එකට එහා බ්ලොක් එකේ.
2: හ්ම්.
3: කියලා කියනවා.
2: එහෙම කියනවා.
3: ඔව්. දුර කියනවා එක එක විදිහට.
2: එක එක විදිහට.
3: දැන් එහෙම එක එකනා එක එක විදිහට කියන දුරෙන් අපිට බෑනේ මේ දුර ගැන අදහසක් ගන්න.
2: හරි.
3: දැන් ඔයාගෙන් හෙවම ඔයක පාටව කිලෝමීටර් ගානක් කිව්වනේ දුර.
2: ආ.
3: එතන ඉඳන් මෙතනට කිලෝමීටර් මෙච්චරයි.
2: හරි.
3: ඊට පස්සේ ඔයා කිව්වා 70ක්ම මයිල්ස්.
2: හ්ම්.
3: දැන් ඔය දෙක විතරනේ අනිත් මිනිහෙකුට තේරෙන්න කිව්වහම කොච්චර දුර කියලා. ඔව්
2: CD ගාන.
3: CD ගාන හුවයි බල්ටි දෙකයි.
2: ඒව තේරෙන්නේ
3: නැහැ. ඒව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ මොකද්ද? කිලෝමීටර් සහ
2: 70.
3: 70. ඒක හැදිලා තියෙන්නේ කොහමද?
2: කොහමද ඇත්තටම මකල හැදිලා තියෙන්නේ?
3: අන්න ඒක තමයි වැඩි. හොඳ වෙලාවට ඒක හැදිලා තියෙන්නේ. ඒක එහෙම හැදිලා තිබුණ නැත්තම්
2: තාමත් හූවක දුර.
3: තාම හූතිය තියෙන්නේ.
2: හූවක දුර කිව්වා. හූ කියලා බලන්න වෙනවා. දන්නේ නැති කෙනෙක්ට.
3: ඒ කාට හූ කියන්න පුළුවන් තාමත් වෙනස් දෙයක්. දැන් උගුර බැරෑටි වෙලා තිබුණොත් කාගෙන?
2: කොහොමද ඉන්නේ?
3: එතකොට හෙන්නේ.
2: අඩි දෙක තුනයි එහෙමත්
3: කියනවනේ. ඔව් අඩි දෙකේ දුරනේ.
2: අඩි
3: දෙකේ දුර කියන්නේ. අන්න ඒක තමයි සම්ඩි ලෝකෙට ප්‍රමිතිය කියන එක ඕන වෙන්නේ. දුර බර උස දුර ඔක්කොම මොනවා හරි ඒකක වශයෙන් සම්මතයක් සම්මුතියක් ලෝකෙට ඕන කරනවා. ඊට පස්සේ විවිධ උපකරණ වලට නිශ්චිත හැඩයක් සයිස් එකක් ලෝකෙට උවමනා කරනවා. නැත්තම් පැටලෙනවා. එහෙම පැටලෙන්නේ නැති වෙන්න ලෝකය ප්‍රමිතිගත කිරීම පිළිබඳ දිනය තමයි අද.
2: ආයේ අද වගේ දිනයක් තිබ්බේ නැත්තම් අපි තාම
3: හුවයි බල්ටියයි කියන්නේ. අද ලෝක ප්‍රමිති දිනය. ඉතින් කියන්නේ ස්ටෑන්ඩඩ් කියන්නේ එකක දේවල් වලට තියෙන එකක ප්‍රමිතීන් අපි එකග වෙච්චා. එහෙම එකග නොවුනනම් මොකද වෙන්නේ? එකග වෙලත් මාර වැඩේ සමහරවිට වෙලා තියෙන්නේ වගේ ලස්සන කතා ටිකක් තියෙනවා අපි.
2: රයිට්. ඒත් එක්කලම අපි තව ලස්සන කතන්දර කිහිපයක් කියන්න බලාපොරොත්තු වෙනවා. ICBT කැම්පස් එක ගැන, DFCC එකේ ලෝන් එක ගැන, LB ෆිනෑන්ස් ගැන, ඊට පස්සේ DSL අපිත් එක්ක ඉන්න පුංචි කාල නිවස ගැනත් අපි අද දවසේ කතා කරනවා.
3: හොඳ හොඳලා ඩං
2: හඳ ජාමේ

0: பாசம் பதுமட்ட சீதா
1: විශ්වාසනීය ලංකාවේ අංක 1.3 රෝද්‍රාතය බජාජ්
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ නැවුම් චමත්කාරේ
3: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
4: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්ස් විතින්
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
6: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0114700

0: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
1: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස.
3: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
4: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
3: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
5: අඩුයි?
6: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
5: පේනවා පේනවා.
3: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල My Ways app එකට bike, 3-wheel car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවන.
7: ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා.
6: My Ways app එක මාසෙකට දාගෙන බලන්න.

0: Ladang.
1: කිසිම දෙයක් කරන්න බෑ සර්. කිසිම දෙයක් කරන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ ප්‍රමිතියක් නැත.
2: නෑ නෑ මක්ක. කිසිම දෙයක් කරන්න.
1: ඔව් ප්‍රමිතියක් පිළිවෙලක් නැතු කිසිම දෙයක් කරන්න. ලෝකෙ ලොකුම ලොකු ප්‍රොජෙක්ට් කරන ලොකු ලොකු හදයන්ට පවා ඇනිලා තියෙනවා වැඩේට ප්‍රමිතියක් නැති වුණාම.
2: හා හා
1: 1999.
2: ඔව්.
1: NASA එකට නැති වුණා
2: ප්‍රමිතියක්.
1: මොකද?
2: අපි ප්‍රමිතිය ගැන කතා කරේ.
1: ඔව් ඉතින් ඔව්.
2: NASA එකට නැති වුණා.
1: ඔව් NASA එකට නැති වුණා ඔව්.
2: ප්‍රමිතියක්.
1: NASA එකට ප්‍රමිතියක් නැති වුණා නෙවෙයි NASA එකට නැති වුණා ඩොලර් මිලියන 327ක්.
2: ආ.
1: පාඩුව ඩොලර් මිලියන 327යි 1999 වෙච්ච එක සිද්ධියක්.
2: ස්කෑම් එකක්ද?
1: නැහැනේ. මේ වැඩ කරද්දි ගිහිල්ලා. ස්කෑම් එකක් නෙවෙයි. ඔය කාලේ අඟහරු ලෝකයේ වටා අඟහරු ලෝකයේ දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කරමින් අඟහරු ලෝකයේ වටා කක්ෂගත වෙන්න යවුවා මේ ස්පේස් ක්‍රාෆ්ට් එක.
2: හරි.
1: යවලා යවනකොට මේක වැඩ කළා ටීම් දෙකක්.
2: ටීම් දෙකක්.
1: ඔව් එක කට්ටියක් ඉංග්‍රීසි ටීම් එකක කියන්නේ එංගලන්තෙන් ආපු ටීම් එකක් අනිත් ටීම් එක ඇමරිකන් ටීම් එකක්. ඔයාලට කියන්න දැන් බිම ඉඳන් මේ ඉලක්කම් වලින් මේ වැඩේ කරන්නේ.
2: රයිට්.
1: බිම ඉඳන් ඒ දුර ඊට පස්සේ කක්ෂගත වෙන විදිහ යන ඇංගල් එක හැමෙ මෙහෙ බිම ඉඳන් අපි ගණිතමය වශයෙන් තමයි හදන්නේ.
2: හරි.
1: ඒ ගණන් හදද්දී ඉංග්‍රීසි කණ්ඩායම පාවිච්චි කරලා තියෙනවා ඉම්පීරියල් සිස්ටම් එක. ඇමරිකාවේ සයන්ටිස්ට්ලා කණ්ඩායම පාවිච්චි කරලා තියෙනවා මැට්‍රික් සිස්ටම් එක.
2: හරි හරි.
1: ඒකට සිස්ටම් දෙකක ඉලක්කම් එක ප්‍රොජෙක්ට් එකේ එක සිස්ටම් එකේ හැටියට වරදවා වටහාගෙන ගණන් හදලා ඔය කියන 1999 අඟහරු ලෝකෙට යවපු ඒ නිරීක්ෂණ යානාව ගියාතක් හොයාගන්න නැතුව ගියා.
2: බලන්නකෝ.
1: බඩු මිසින්. අපි අපි හදලා තිබිච්ච බිම ඉඳන් හදලා තිබිච්ච කැල්කියුලේෂන් වැරදිලා තිබුණා. වැරද්දට හේතුව හොයාගෙන හොයාගෙන යනකොට එක තැනකදී හම්බුණා ඉම්පීරියල් සිස්ටම් එකයි මැට්‍රික් සිස්ටම් එකයි දෙක මික්ස් අප් කරගෙන ගණන් හදලා තියෙනවා කියලා. අන්න ඒකයි කියන්නේ ප්‍රමිතියේ වැදගත්කම. දැන් මම තව උදාහරණයක් කියන්නම්. ඔයා දැකලා තියෙනවනේ සැන්ඩි කන්ටේනර්.
2: ඔව් මම දැකලා තියෙනවා.
1: අඩි 40 කියනවා අඩි 60
2: කියනවා
1: ෆයිස් එකට තියෙනවා. දැන් මේ එක නැවක එන කන්ටේනරයක්.
2: හරි.
1: කිසිම කරදරයක් නැතුව ඒ නැවෙන් උස්සලා අරගෙන

0: වෙන නැවක තියන්න පුළුවන්.
1: ඔව්.
0: හරි. ඕනෑම නැවකින් වරායට ගේන කන්ටේනරයක් අර වරායේ තියෙන දොඹකර වලින් මෙහෙම
1: උස්සල
0: ගන්න පුළුවන්. හරියට ඒකට අහු වෙනවා.
1: හරි.
0: ඊට පස්සේ ඒ කන්ටේනර් පෙට්ටිය ඕනෑම කන්ටේනර් ට්‍රේලර් එකක් උඩ ඩොග් ගාලා තියන්න පුළුවන්.
1: හරි.
0: ඕනෑම කන්ටේනර් ට්‍රේලර් එකක මේක පටවගෙන ගිහිල්ලා කන්ටේනර් යාඩ් එකකට ගිහාම ඒ වෙනත් ඕනෑම කන්ටේනර් පෙට්ටියක් උඩ හරියටම දශමයට මේක තියන්න පුළුවන්. දැන් ලෝකේ විවිධ රටවල් වල හදන කන්ටේනර් පෙට්ටි. විවිධ රටවල් වල තමයි නැව් හදන්නේ. තවත් විවිධ රටවල් වල තමයි මේ කන්ටේනර් පෙට්ටි උස්සන දොඹ කර හදන්නේ. තව රටවල් වල තමයි මේ කන්ටේනර් එක පටවගෙන යන ට්‍රේලර් එක හදන්නේ. දැන් මේ ඔක්කොම එක එකනා Tamanට ගෙදරදී හිතන සයිස් එකට හදලා තිබුණා නා.
1: ගිලිලා.
0: එහෙනම් ගිලිලා ලෝකය පුරා අඩු ගානේ ලූණු ගෙඩියක්වත් ප්‍රවාහනය කරගන්න වෙන්නේ
1: නැහැ.
0: දැන් අපි විතර කල්පනා කරන්නේ නැති වුණාට මේ කන්ටේනර් පෙට්ටියේ උස දිග පළල ඒකේ ඇනේ මුරිච්චියේ ඉඳන් තියෙනවා ප්‍රමිතියක්. ඒකට ලෝක සම්මත සයිස් එකක්, ලෝක සම්මත හැඩයක් තියෙනවා. ඒ හැඩේ කාටවත් වෙනස් කරන්න බෑ. ඒ සයිස් එක හිතුමතේ වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කළොත් කාලා ඇඳලා ඉන්න වෙන්නේ
1: නෑ.
0: අන්න ඒකයි මං කියන්නේ. දැන් අපි බඩුමුට්ටු ගන්නකොට අපි දකිනවා තත්ත්ව සහතික තියෙනවා නේ, ක්වොලිටි ස්ටෑන්ඩඩ් සරෝමේවා. මේකෙච්ච ලොකුවට සලකන්නේ නැති වුණාට ඇත්තටම අපිට හුස්මක් කටක් අරගෙන අපේ ගමන් බිමන් ටික ගිහිල්ලා අපි මේ එදිනෙදා කරන සියලු වැඩ ටික හරියට කරන්න පුළුවන් වෙන්නේ මේ හැම දෙයකටම ප්‍රමිතියක් තියෙන හින්දා.
1: බලන්න ප්‍රමිතියේ වැදගත්කම.
0: ඔච්චර වැදගත්කමක් තියෙනවද?
1: දැන් නිකමට හිතන්න මකලෝ. ඔව්වට විතරක් නෙමේ ප්‍රමිතියක් කියලා තියෙන්නේ. නිකමට හිතන්න වාහනයකට දාන අමතර කොටස. ප්‍රමිතියෙන් තොර වුණොත් වාහනේ
0: චක්කබ්ලාස්.
1: එනිසා මොකද්ද අපි කරන්න ඕනේ මකලෝ?
0: අපි කරන්න ඕනේ අපේ වාහනේ මේන්ටේන් කරනකොට වාහනේට හරියන ජෙනුයින් ක්වොලිටි ස්පෙයා පාර්ට්ස් විතරක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. ලංකාවේදී ඔයා ජෙනුයින් ස්පෙයා පාර්ට් ගැනම විශ්වාසය තියෙන කෙනෙක් නම් ඔයාට හැරෙන්න තියෙන ප්‍රධානම සන්නාමයක් තමයි ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් කියලා කියන්නේ. අවුරුදු 40ක් තිස්සේ ඉඳන් ලොව පුරා ඉහළ පෙළේ වාහනවලට ඔරිජිනල් ඉක්විප්මන්ට් මැනිෆැක්චරර්ස්ලා හැටියට ටයප්ස් තියෙන ජෙනුයින් බ්‍රෑන්ඩ්ස් වල ස්පෙයා පාර්ට්ස් විතරක් ලංකාවට ගෙනල්ලා බෙදා හරින ඩග්ලස් ඇන් සන්ස් දිවයින පුරා අලෙවි නියෝජිතව, ඒ කියන්නේ බලයලත් අලෙවි නියෝජිතව 3000කට වැඩිය සංඛ්‍යාවක් පවත්වා ගනිමින් ඔබ රටේ හතර කොනේ කොතන හිටියත් ඉතාම පහසුවෙන් ඔයාගේ වාහනයට හරියන ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් ගන්න පුළුවන් විදියට ආවෙන් පවර් කරලා තියෙනවා ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ්.

0: පහසු 5 විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්ජා
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන්ස් ටිකෙන් ටික පේ.
3: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම
5: සසස් කළ අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT Southern Campus within ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න. ඔක්තෝබර් මාස 15 වන දින මාතර ශාඛාවේ පැවැත්වෙන ICBT Open Day 2026 වෙත පැමිණෙන්න. ICBT Campus ඔබේ ජීවිතයේ අරමුමයි.
6: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයත් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
8: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න.
7: 19 ඔබගේ පැරණිහා පළදූ රත් ආභරණ වෙළඳ පොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්ථාවක්. අමතන්න 011 4700 476 සරණ මහල් ජීවිතේ සරණමේ අවස්ථාවන් සඳහා.
5: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන්සු තින්.
9: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
10: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම.

0: με.
1: Κάτσε.
0: Ελπί, φινάνθε.
1: Παλάνι μακρύ.
0: Ο άμα δεν θα το θυμάντια παλάνι. Ο άρα πανασπάει και εγώ και λέει.
1: Ναι, μόνο το ο άρα πανασπάει και εγώ και λέει.
0: ലജ്ജ വെട്ടി ഇത് പണസ്പാകട്ട് വേണ്ടി മങ് വയസ്സുള്ള ഒയാമട്ട് വേണ്ടി അവർക്ക് വിസ്സക്കിത്ര വയസ്സായി വിശാല അവർക്ക് പരസ്പാക്തിനാൻസ് മേ റട്ട ഗൊടനഗണ്ട് വേഹസ മഹാൻസിവന മിനിസ്സും ദിറികണ്ണുള്ള തീനോ ഏ മിനിസ്സുണ്ട മക പെണ്ണുള്ള തീനോ ഏ മിനിസ്സുണ്ട ശക്തി അക്കുലാ തീ ഏക ഏകൊള്ളു കേന്ന് റട്ട ഗൊടനഗു ഒബ ഗൊടനഗു പണസ്പാസ് വസറ മിനിസ് തമ റട്ട ഗൊടനഗണ്ണ് ഈ റട്ട ഗൊടനഗണ് മിനിസ്സുങ്ങ ഗൊടനഗണ്ണ് എൽ ബി ഫിനാൻസ് എക്ദാസ് നവസിയ ഹത്തേക്ക് മേവേന കൊട്ട ദിവേന പുറ ശാഖാ ദേശീയ 35 സമന്വിത റുപ്യാൽ ബില്യൻ 450 വേണ്ടി വത്കം വലി ശക്തിമത് 5400 സുഹദശീലി സേവക മണ്ഡലയാക് എക്ക് എൽ ബി ഫിനാൻസ് ഇന്നോ ഒബവ ദിരിഗൺവണ് ഒബവ പെരട്ട ഗിനിയാൻ
1: റൈറ്റ് മടത്ത് ഗൊടയാന്നോനെ മക്കലോ ഗൊടയാന്നോനെ മട ഗൊടയാനേക്കേ എക്കക് തമ
0: ഈനണ്ട് പുറുതു വെലൈൻ തോടി
1: നഹ
0: ഒബ വത്രട്ട നല്ല ജബ ജബ കഗായിട്ട് ഗൊടയാണ്
1: ബാഡ് ബാഡ് ബാഡ് ബാഡ് ഇന പീനമു മട ඇත්තරම මම හිතන්නේ මම ගොඩ යනවා කියලා තේරෙන්නේ මම ගෑග් හදනවා නා
0: ආ
1: මම ගෑග් හදුවොත් මං ගොඩ ගියා
0: ගෑග් හදුවොත් ගොඩ
1: එක පැත්තකින් මම ගොඩ ගිහිල්ලා ආ හරිද
0: එක පැත්තකින් පැත්තකට ගොඩ යනවා
1: හරිද හැබැයි ඉතින් මං කළා මට එහෙම ලොකු සල්ලයක් එකපාර දෙන්න නැහැ හැබැයි මට පොඩ්ඩක් ඉතින් මාසෙට යම් කිසි මුදලක් ගෙවාගෙන යන්න මොකක් හරි plan එකක් තියෙනවා
0: කරන්න පුළුවන් නේද
1: පුළුවන් ඒ නිසා තමයි මම DFCC බැංක එක තෝරගන්නේ
0: ආ ඔය තේරිලා තියෙන්නේ
1: DFCC බැංක එකේ home loan එකක් දෙනවා ඉතින් ඔබටත් පුළුවන් ඔබේ නිවාස සීනිය සබෑ කරගන්න DFCC බැංක එකට ගියොත් විශේෂයෙන් අපිට රස්ති ආදු වෙන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ එක වගකීමෙම කියනවා දවස් 10ක් ඇතුළත ඔයා හරියටම ලිය කියවිලි ටික ඒගොල්ලන්ට ලබා දුන්නොත් ලෝන් එක ඔයාගේ අතට දෙනවා. ඒ කියන්නේ සල්ලි ටික ඔයාගේ අතට දෙනවා. ඉතින් අවුරුදු 30ක් යනකම් ඔයාට නිදහසේ පාඩුවේ ගෙවාගෙන යන්න තියෙන්නේ. ඒ වගේම තමයි අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවරයි පොලිය වෙනස් වෙන්නේ නැහැ. රයිට් එහෙනම් මතකයිනේ DFCC බැංක එකේ හෝම් ලෝන් එක ඔයාට ඔයාගේ නිවාස සිහිනය සබෑ කරගන්න හොඳම තැන තමයි TFCC කියලා කියන්නේ 0112352 කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න.
0: හෙටගෙන පණිවිඩයක් තියෙනවා හෙට ඔක්තෝබර් මාසේ 15 වෙනිදා. මේ පණිවිඩය විශේෂයෙන් මාතර ඉන්න කට්ටිය.
1: Yes.
0: මාතර ICBT කැම්පස් එකේ, ICBT කැම්පස් එකේ මාතර ශාඛාවේ ඕපන් ඩේ එක පැවැත්වෙනවා. හෙට ඕපන් ඩේ කියලා කියන්නේ ඔගොල්ලෝ ඕන කෙනෙකුට එදාට ICBT මාතර ශාඛාවට යන්න පුළුවන්. ගිහිල්ලා උසස් අධ්‍යාපනය පිළිබඳව, ඒක තමන්ගේ දරුවාගේ උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, තමන්ගේ උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, තමන්ගේ රස්සාව තව වැඩි දියුණු කරගන්න, එහෙම නැත්නම් රස්සාවේ තව ටිකක් ඉහළට යන්න ඕන කරන ඩිප්ලෝමා එකක් ගන්න වෙන්න පුළුවන් ආදී වශයෙන් උසස් අධ්‍යාපනය ගැන වාට තියෙන ප්‍රශ්න ඔක්කොම අහලා ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ඔයාට යන්න වුමනා කරන හරිම පාත් එක මොකද්ද කියලා තෝරගන්න ICBT කැම්පස් එකේ උදව් ගන්න පුළුවන් දවස හෙට ඔක්තෝබර් 15 වෙනිදා මාතර ICBT කැම්පස් එකේ ඕපන් ඩේ එක පැවැත්වෙනවා උදේ 9 ඉඳන් හවස 5 වෙනකන්. ඒ පැත්තේ ඉන්න කට්ටිය ඒ පැත්තේ යන්න.
1: මම ටෙලිෆෝන් නම් එකක් දෙන්නම්, කෝල් එකක් ගන්න, මොන හරි දැනගන්න ඕන නම් විස්තර 041 43 90 990.
2: ලන්ඩන්

0: Padang.
1: ඔයාට කියන්න සැන්ඩි, එක කාලයක් චාලිගේ පිටේ මං එල්ලගෙන ගියා ලොකු බෑග් එකක්.
2: චාලිගේ පිටේ ඔයා එල්ලගෙන ගියා?
1: ඔව්, මම බෑග් එකක් එල්ලලා තිබුණා. වදනද ඒකේ තිබුණේ මොනවද කියලා?
2: මොනවද?
1: බැටරි.
2: හරි.
1: විවිධ හැඩතලවල ප්ලග්.
2: හා.
1: විවිධ හැඩතලවල එක්ස්ටෙන්ෂන් කෝඩ්ස්. ඒ කියන්නේ අර බිත්තියේ ප්ලග් එකකට ගහලා ඇදගෙන ගිහිල්ලා තව ප්ලග් 3-4ක් ගහන්න පුළුවන් ඒවා. විවිධ ෆෝන්, විවිධ බැටරි චාර්ජ් කරන්න පුළුවන්, විවිධ හැඩේ, විවිධ පෝට් තියෙන විවිධ කේබල්. ඒ ඔක්කොම බෑග් එකක දාලා චාලිගේ පිටේ එල්ලගෙන තව මං ගිහී රටරටවල් වල යනකොට එක එක රටවල් වල ගිහිල්ලා ප්ලග් එක ගහන්න ඕනේ, ඒ ප්ලග් එක ගහන්න බෑ. ඒ වෙන රටකට යන්න ඕනේ ඒ ප්ලග් එක ගහන්න. ඒක කරදරයි හින්දා හැම ජාතියෙම ඒවා
2: අරගෙන ගියා.
1: අරගෙන ගියා. දැන් ඒක නෑ, දැන් ඒ ප්‍රශ්නේ නෑ. දැන් ඇවිල්ලා තියෙනවා

0: හැම ෆෝන් එකකටම සීපෝට් එක.
1: ඒක දැන් මැන්ඩේට් එකක් කරලා තියෙන. කිසිම කම්පැනි එකකට දැන් බෑ. තමන් මේක අපිට මලක් වගේ එකක් හදුවේ. මලක් වගේ පෝට්. මේක මල් පෝට්. එහෙම ඒවා තවදුරටත් කරන්න
0: බෑ.
1: දැන් නිකන් කල්පනා කරලා බලන්න. එහෙම යෝජනා එන්නේ, එහෙම සම්මුති එන්නේ, එහෙම දේවල් වලට කම්පැනි පිටින් එකඟ වෙන්නේ මේ ලෝක ප්‍රමිති දිනය හින්දා. මුළු ලෝකෙම එකකට ප්‍රමිතියකට නැත්තම් අඩුම ගානේ ළඟින් ළඟින් යන ස්ටෑන්ඩඩ් දෙක තුනකට අපි හදාගත්තේ නැත්තම්
0: මිනිස්සු අසරණ
1: වෙනවා. මිනිස්සුන්ට පිස්සු වගේ එහෙම දුවන්නද? ඒක කාලයක් තිබුණා. දැන් පහුගිය කාලේ දැන් අඩුයි එක අපි දකිනවා මිනිස්සු මේ මේකට හරියන කේබල් නැද්ද, මේකට හරියන කේබල් එකක් නැද්ද කියලා ඔළුව ගිනි අරගෙන හැම දුන්නේ. මේ ෆෝන් වල බැටරි බහිනවා පැය තුනෙන් බැටරි ඉඳන්. ඉතින් ඒ පෝට් එකට හරියන කේබල් එකක් හොයවම එහෙම දුවන්න ඕනේ. දැන් ඒක ස්ටෑන්ඩඩයිස් කරලා තියෙනවා. දල වශයෙන් ප්ලග් නම් වර්ග තුනක් තියෙනවා මුළු ලෝකෙම මූලික වශයෙන්.
0: හරි.
1: මොකද පරණ රවුම් ඒවා දැන් ටික ටික ඉවත් වෙගෙන යනවා. ඔය කූර තියෙන එකයි රවුම් පේනු දෙක තියෙන එකයි. ඊට පස්සේ අර හතර ස්කෑලි තුනේ එකයි. මේ නම් කිව්වහම දන්නේ නැති ඕන කෙනෙකුට
0: විදිහට
1: හැඩ නිල වශයෙන් කිව්වා. ඊට පස්සේ චාර්ජින් පෝට් ඔක්කොම එක ස්ටෑන්ඩඩ් එකකට ඇවිල්ලා තියෙනවා. චාර්ජින් කේබල් එක ස්ටෑන්ඩඩ් එකකට ඇවිල්ලා තියෙනවා. අන්න ඒක තමයි ඉතින් ප්‍රමිතිය. ප්‍රමිතිය ජීවිතේ හැමතැනම තියෙනවා. අපිට පේන්නේ අපිට ඒක පේන්නේ නැතුව තියෙන එකම තමයි ඇත්තටම වැඩේ.
0: අන්න රයිට් එකයි. දැන් මගලෝ වාහනයක් ගන්න ගියාම ප්‍රමිතියක් නැති තැනකට ගියොත් මොකද වෙන්නේ?
1: හැමතිස්සෙම
0: ගරාජ් රස්තිය අඩු වෙන්න වෙනවා. බොස් කෙන් නිවාඩු ගන්න වෙනවා. ආර චාටර් කන්න වෙන්නේ. ඒ නිසා
1: වාහනකව මට මතක් වුණේ. දැන් බලන්න ලෝකෙ එක එක රටවල් වල EV හදනවා. හරි. එතකොට ඔයා හිතන්න ජපානේ හදපු EV එකක් ලංකාවේ ගෙනල්ලා චාර්ජ් කරන්න හදනකොට ඒ චාර්ජින් පෝට් එකයි කාර් එකේ පෝට් එකයි කේබල් එකයි ඒවා ගැලපෙන්නේ. ආනේ මේක හදලා තියෙන්නේ වෙන රටක. මේක වෙන රටක නෑ වැඩි. දැන් මොකද කරන්නේ?
0: වාහනේ
1: චාර්ජ් කරන්නේ. එමුද කියලා
0: වාහනේ හොයලා යනවා තැන්ත. අනේ මේකට හරියන පෝට් එකක් තියෙනවා.
1: එහෙම යන්න බෑ.
0: බෑ බෑ බෑ. ඒක තමයි ප්‍රමිතිය. ඉතින් ඔයා වාහනයක් ගන්න යනකොටත් බලන්න මම මේ යන තැන හරිද කියලා. ඉතින් අපි කියනවාට හරි තැනක් ඒ තමයි මාලවේ පුංචි කාර් නිවස. ඔයාට එතෙන්ට ගියාට පස්සේ වාහන 400ක් විතර තියෙනවා තෝරගන්න. ඔයා කැමති වාහනේ තෝරගත්තට පස්සේ ඒගොල්ලෝ කියනවා මිස් හරි සර් හරි කියලා. ඔයාට මේක චෙක් කරන්න ඕන පුළුවන්. අපේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ එකකේ තියෙනවා. ඒකේ හොයිස්ටර්ස් වලින් උස්සලා ඔයාට වාහනේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඔයා කැමති නම් කරගන්න. අනිත් එක තමයි ඔයාට වාහනයක් විකුණ ගන්න ඕනේ කියන්නකෝ. ඒකටත් රස්තිය අදු වෙන්නේ නැතුව වාහනේ විකුණ ගන්න තියෙන හොඳම තැන තමයි මාලවේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. ඉතින් ඒ දෙකදම හරියන තැනක් තමයි මාලවේ පුංචි කාර් නිවස. රෙජිස්ටර් කරපුවා නොකරපුවා EV ඒවත් ගන්න පුළුවන් මාලවේ පුංචි කාර් නිවසෙන්. ඉතින් ඔබ වාහනයක් ගන්නවා නම් හොඳ තැනකින් වාහනේ ගන්න. මොකද මාලවේ පුංචි කාර් නිවස ඕගලන්ට දෙන්නේ හොඳ වාහන විතරයි. ඇඩ්‍රස් එක මෙන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාලවේ.

0: Her Vodya Development Finance Honda Matalak, Honda Ayojanayak. Daha dunayı daha namaya adıma matanlı. Lanka Rating BBB Minus Stable Outlook Balabatrabi Mulli Samagamaki. Sri Lanka Tenpandu Rakşana Yojanakrami Samajikiki.
1: Balannako Malli, Ape Gedirete Langadigatta Command Deka, İri Thalala Kedilane. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
2: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
1: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
2: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
3: ඔටෝ බාත්ය
4: After Elwells, construction field age smart career ekak hoyenawada? Ehenam Slit BSc honors quantity survey in degree ekata enroll wenna. Apply karanna www.slit.lk. Slit evolve beyond. Dubai cleaning saha housekeeping rakya kanta pirimi deperisatama.
5: Sielu pahasukam nomile avurudu 40ට අඩුනම් අදම කතා කරන්න.
4: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
5: Smart Marupuahiniya then Aduma Milata Rupiyal 59,999 sita Xiaomi then Aban Sutim
6: America එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි, අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
9: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
10: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
9: ඔයත් පොකට් මනි අහනවද?
10: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
9: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
11: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
9: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
11: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න.
9: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
12: සියත පොකට් මනි
13: අනුග්‍රහය.
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
0: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook balabatrabi mulli samagamaki Sri Lanka Tenpandu Rakshana Yojanakramaye samajikiki
16: denuma danaya karagat daru parapurata Sri Lanka Insurance minimutu adhyapana salasum obe daruwatath surakshita anagathayak salasum karanna Sri Lanka Insurance piyekumen mavakamen
17: mehi bata suraganange das mat karana ru sapuwe asiriya mevena
18: Siyatha Between Lady Miss World Sri Lanka 2026
19: Sri Lanka Rurajaniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
18: Siyatha Between Lady Miss World Sri Lanka 2026
3: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
9: ටයිටල් ස්පොන්සර්
10: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්න. බිග් ට්වීන් ලේඩි, ඔබත් සැනින් දිදුලන්න.
13: එන්චාන්ටර්, the fragrance of French romance.
5: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
4: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
8: Off Mark's premium collagen pehapath nirogi sihin sirurak.
6: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: බන්ධනාකාර නිත්‍ය නියෝග සංශෝධනය කරන්නයි උපදෙස්. ඥානසාර හිමිගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙකු ඉවත් වේ. නාමල්ට අධිචෝදනා. බැසිල්ට වරින්තු. අනෝචන්ගේ මරණ දඩුවම අවලංගු කරයි.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: ඇමරිකාවේ ඇමරිකානු මහද්වීප මිනිස්සුන්ගේ සයිස් එක ටිකක් ලොකුයි. ඕෂනියාවේ මිනිස්සුන්ගේ සයිස් එක ආසියාවේ ඕෂනියාව කියලා කියන්නේ ඕස්ට්‍රේලියාව නවසීලන්තය ආශ්‍රිත කලාපේ. එහෙත් මිනිස්සු ටිකක් ආසියාතිකයන්ට වැඩිය ලොකුයි. ඉතින් ආසියාවට එක සයිස් චාට් එකකුයි අරහෙට එකකුයි ඕනේ නෑනේ. හරි, අපි අඳිනවා ස්මෝල්, මීඩියම්, ලාර්ජ්, එක්ස්ට්‍රා ලාර්ජ්, ඩබල් XL, 3XL, 4XL. ඊට වැඩිය ලොකුනම් යුරෝපේ මිනිස්සු උන්ට අඳනවා 6XL, 7XL, 8XL. ඊට වැඩිය ලොකුනම් ඇමරිකාව උන්ට අඳනවා 9XL, 10XL. මන් දන්නේ ඇයි අපිට තාමත් බැරි වෙලා තියෙන්නේ කියලා. ලෝකයේ ඇඳුම් නිෂ්පාදනය, විශේෂ ඇඳුම් සහ සපත්තු කියන ಜಾති දෙක, ඒ දෙකේ සයිස් එක සම්බන්ධයෙන් එක ස්ටෑන්ඩඩ් එකක් හදාගන්න.
1: ඒක එහෙම වුණා නම් හරි ලේසියිනේ ඇඳුම් ගන්න.
0: එහෙම වුණා නම් ඇඳුම් ගන්න හරිම ලේසියි. දැන් අපි
1: ඕකේ ඉතින් අර ඉන්න මැනලා, බ්‍රෙස්ට් එක මැනලා, ඒ ගාන මැනලා, ඒකට ගානක් කියනවා. මේක UK සයිස් S.
0: ඔව්, ලෝකෙටම එක ස්ටෑන්ඩඩ් සයිස් එකක් හැදිලා නැත්තේයි දන්න. එහෙම ඒක හදන එක ලේසි නැතුව ඇති. මොකද දැන් ලෝකේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වැඩ කරන ආයතන තියෙනවා, ලෝක ප්‍රමිති දිනයක් තියෙනවා. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නේ. ඉතින් සමහර විට
1: ටික කාලෙක ඒක හැදෙයි දන්නේ.
0: මේ අපි හිතන තරම් මේක සරල නැති වෙන්න පුළුවන්. ලේසි නෑ. අපි කියනවා හොඳට ඉගෙන ගන්න, ඉගෙනගෙන ඉහළට යන්න කියලා. ඒ තමන් ඉගෙන ගන්න ඕනේ මොනවද කියලා තෝරගන්න එක එහෙම ලේසි වැඩක් නෙවෙයි. සමහරලාට මම මොකකට හරි ආසයි, ඒත් ඒක කොහොමද ඉගෙන ගන්නෙ, කොහෙන්ද ඉගෙන ගන්නෙ, කොච්චර දුරට ඉගෙන ගන්න ඕනේද, කොච්චර දුරට ඉගෙන ගත්තොත් මට කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ. මෙන්න මේ වගේ උසස් අධ්‍යාපනය ගැන ප්‍රශ්න තියෙනවා නම් මාතර පැත්තේ කට්ටියට ඔන්න හෙට හොඳ chance එකක් තියෙනවා. ICBT කැම්පස් එකේ මාතර ශාඛාවේ හෙට උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් ඕපන් ඩේ එකක් පැවැත්වෙනවා. ඕගොල්ලන්ට ගිහිල්ලා උසස් අධ්‍යාපනය ගැන ඕගොල්ලන්ට තියෙන ඕනෑම ප්‍රශ්නයක් මාතර ICBT කැම්පස් එකේ ශාඛාවේ ස්ටාෆ් එකෙන්, ආචාර්ය මණ්ඩලයෙන් අහලා කරලා දැන කියා ගන්න පුළුවන්කම තියෙනවා. 0141 43 90 990 කියන දුරකථන අංකයට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන හෙට උදේ 9:05 අතර යන්න මාතර ICBT කැම්පස් එකේ.

0: ஆண்டி
1: மக்கள
0: பஸ்னத்திரார் பஸ்னத்
2: மக்கத் பிரஷ்னி
1: தன் பெரி விலாவத்
2: ஹரி
1: பெல்ட் එක හරි නැත්තම් මොකද වෙන්නේ
2: කලිසම වැටෙන
1: මොකද කිය
2: දැන් බෙල්ට් එක හරියට වැටෙන්නේ නැත්තම්
1: හා
2: කලිසම
1: කරලා බිවුරන
2: ඒයි
1: මනුස්සයෝ මම මේ ගැස්සෙ මෙවි ඉනේ දාන බෙල්ට් එක ගන්න නෙවෙයි
2: ආ
1: එහෙනම් දන්න ටිකෙන් ගෙපෑ චාලිදි උත්තර දෙන්න ඕකනේ
2: ඉතින් මම දන්න
1: දන්න ටිකෙන් දී උත්තර දෙන්න බෙල්ට් බෙල්ට් කිව්වව දන්නේ ඉන්නට දාලා තද කරගන්න
2: බයික් එකක් බෙල්ට් එකක් තියෙනවා
1: බයික් එකට රෝද දෙකක් තියෙනවා දැකලා තියෙනවාද බයික් එකට බෙල්ට් එකක් තියෙනවා
2: ඇතිනේ
1: බෙල්ට් තියෙන වාහනවල හරි ඉතාලම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා වාහනයක බෙල්ට් බෙල්ට් දැන් එකයි නෙවෙයි තියෙන්නේ වාහනේ චැසියයි බොඩියයි තද කරලා ගැටයක් දාපු එකක් නෙවෙයි බෙල්ට් එක කියලා කියන්නේ
2: බෙල්ට් ගොඩක් තියෙනවා
1: බෙල්ට් කීපයක් තියෙනවා සමහර ඒවා එකයි තියෙන්නේ
2: හරි
1: සමහර ඒවා රේඩියේටර් එක කූල් කරන්නයි AC වලටයි අරවට බඩ ඔක්කොටම එක බෙල්ට් එකකින් දුර එක ෆෑන් එකක් තියෙන ඒවා තියෙනවා
2: සමහර
1: ඒවා එහෙම නෙවෙයි සමහර ඒවා කැලි ගොඩක් තියෙන ඒවා තියෙනවා හැබැයි තමන්ගේ වාහනේ බෙල්ට් හරියට වැඩ කරන්නේ නැත්තම් එහෙම නැත්තම් බෙල්ට් එක කාලයක් තිස්සේ දුවනකොට දුවනකොට ස්ටිෆ් වෙනවා. එතකොට බෙල්ට් එක ලිස්ස යන්නේ. බෙල්ට් එකෙන් වෙන්න ඕන වැඩේ වෙන්නේ නැහැ. සමහර වෙලාවට බෙල්ට් එක ඇදෙනවා පැදෙනවා. එතකොට බෙල්ට් එකෙන් ඌමනා ස්පීඩ් එකට බෙල්ට්

0: කරගෙන නැතුව යනවා. විශේෂම කාරණය තමයි කනට අහගෙන ඉන්න බැරි
1: සද්දයක් එනවා.
0: ඔයාගේ කටහඬ වගේ වෙනවා වාහනේ සද්දෙ. බෙල් තප්සෙත් ගියොත්. අන්න ඒකයි අපි කියන්නේ ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් ගෙන්වා බෙදා හරින මිට්සුබොෂි බෙල්ට් පාවිච්චි කරන්න කියලා.
1: රයිට්.
0: අවුරුදු 100කට වැඩිය ලෝක වෙළඳපළේ නමක් දිනාගත්ත බ්‍රෑන්ඩ් එකක් මිට්සුබොෂි කියලා කියන්නේ. ඩග්ලස් ඇන් සන්ස් ඉතින් ලංකාවේ අවුරුදු 40ක් තිස්සේ ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් බෙදා හරින දවැන්තයනේ. ඉතින් විශ්වාසය තියලා තමන්ගේ වාහනේ බෙල්ට් මාරු කරනවා නම් කෙලින්ම දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතව 3000කට වැඩිය ඉන්නවා DSL එකේ. ඒ කෙනෙක් ළඟට යන්න ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරලා තියෙන මිට්සුබොෂි බෙල්ට් පාවිච්චි කරා.
1: මක්කලෝ ගොඩාක් මිනිස්සු ඉන්නවා. සමහර විට ඒගොල්ලෝ බෝඩිමක ඉන්නවා, ඇනෙක්ස් එකක ඉන්නවා, කුලියට ඉන්න. හරිද? හැබැයි ඔයා දන්න දේ මිනිස්සු
0: බස් උඩ ඉන්නවා.
1: මගේ පඩි මටත් කරගන්න බැරුවයි. අහන්නකෝ, දැන් ඒ හැමෝගෙම හිතේ තියෙනවා තමන් කුලියට හරි බෝඩිමක හරි හිටියට තමන්ටම කියලා ගයක් ඕනේ කියන එක. මටම කියලා ගෙදරක් ලස්සනට ජීවත් වෙන එහෙම ආසාවක් තියෙනවා මකලෝ. ඉතින් ඒ ආසාවට බාධා වෙන්නේ සල්ලි. බාධාව තමයි සල්ලි. හැබැයි DFCC බැංක එක කියනවා සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. අපි ඕගොල්ලන්ට උදව් කරන්න, මේ වැඩේ කරගන්න අපි ඕගොල්ලන්ට ලොකු සපෝට් එකක් දෙන්න. ඒ නිසා ඔයගේ හදාගන්න. ඒ නිසා තමයි DFCC බැංක එක හෝම් ලෝන් එකක් දෙන්නේ. අපිට තියෙන ලෝන් එක අරගෙන ගේ හදාගෙන යන ගමන් පසගේ පදිංචිලා ඉන්න ගමන් අපිට ගෙවාගෙන යන්න අර ලෝන් එක අවුරුදු 30ක් යනකන් එක අපිට ගෙවාගෙන යන chance එක දීලා තියෙනවා. අවුරුදු 20ක් යනකන් පොලිය ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ මං හිතන්නේ.
0: ඒක ලේසි පාස් වැඩක් නෙවෙයි. අවුරුදු 20ක් පොලිය ස්ථාවර කරලා දෙනවා කියන එක අනිත් එක අවුරුදු 30ක් ගෙවන්න දෙන එකත් ටිකක් සැහැණ දික්කාලයි. දැන් හිතන්නකො ඔයා ලෝන් එකක් හවුසින් ලෝන් එකක් ගත්තොත් DFCC එකේ ලෝන් එක ගෙවලා ඉවර වෙනකොට ඔයාගේ නහය බිම ගෑවෙන කාරත් ඔයා තාක වෙලා ලෝන් ගැලිලා වක්කුටු ගැහිලා හැරමිටි හතරක් ඕනේ ගමන් බිමයන් අන්න ගෙවල ඉවරනකොට
1: තව 30ක් කියන්නේ 40යි.
0: තවකට බුදුම ගණන් මෙච්චරටම ගණන් බැයි නම් මං කියන්නේ ඔයා ගෙවල් හදන්න යන්න එපා. හරි කොයි ටිකක් ගණන් මිනු පුළුවක් ආවට සම්බන්ධ කරගන්න ඔය වැඩේ නැත්තම් මරණයක් දාන්න. ඉතින් ගෝබර මෙච්චර ගණන් බැරි කෙනෙකුට උනත් මං කියන්නේ DFCC එකත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ හෝම් ලෝන් එකක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන නිදහසේ ඉන්න පුළුවන්.
1: ඔව් මේ නම් එකට කෝල් එකක් ගන්න යන්න කලින් 011-235-02-2 DFCC බැංකුව ඔබේ වර්ධනයට.
0: රයිට්. එහෙනම් අපිට කතා කරන්න දෙන්නේ මාළඹේ පුංචි කාර් නිවස
1: ගැන.
0: වාහනයක් ගන්න හිත හිත ඉන්න කට්ටිය හිත හිත හිත හිත ගොඩාක් හිටියට වාහනේ පහළ වෙන්නේ නැහනේ.
1: මං කියන්නේ අපි දැන් මෙච්චර කියනවනේ මකලෝ, ගිහින් බලන්න මාළඹේ පුංචි කාර් නිවස. ඔයාට වාහනයක් ගන්න අදහසක් ඇති, හැබැයි දැම්ම නෙමෙයි වෙන්න පුළුවන්. පොඩ්ඩක් මේ මුන් දෙන්න කියවනවා කියවන ඉවරයක් නෑ. පොඩ්ඩක් ගිහින් බලන්න ඕනේ කියලා මාළඹේ පුංචි කාර් නිවසට ගිහින් බලන්න. ඒ වෙලාවම මට වාහනයක් ගන්න හිතෙනවා. එතන තියෙනවා වාහන 400ක් විතර මකලෝ. රෙජිස්ටර් කරපුවා නොකරපුවා ඊට පස්සේ EV තොන්න අලුතෙන් ගෙනල්ලා තියෙන 145 ඉඳන් ගන්න පුළුවන්. හන්දේ 145 ඉඳන් ගන්න පුළුවන්. ඒ නිසා වාහනයක් ගන්න හිතුණු ගමන් හිත හිතා ඉන්න එපා. යන්න මාළඹේ පුංචි කාර් නිවසට. එතන තියෙන්නේ හොඳ වාහන. ඔන්න අපි කියන ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක තමයි මේ www.punchikar.com.

0: பாசப்பதமட்ட சீதா
1: கமர்ஷியல் பேங்குவின் ரன் அயை அத்த பிறன்ன வாசியாய் கமர்ஷியல் பேங்குவே ரன் அய சேவாவே ஒக்டோபர் பலவினிதா சிட்ட டிசம்பர் 31 தக்வா 250කට அதிக ஜாயகிரகின் சந்தா ரூபியல் 25000 பேகின் சூப்பர் மார்க்கெட் டேகி வவுச்சர் வெடி விஸ்தர சந்தா லங்கம கமர்ஷியல் பேங்கு ஷாகாவட பிவிசென்ன கமர்ஷியல் பேங்குவே ரன் அய சேவா
2: அவுதத் காகித் நிவசி பலமுரக வர்ணய ஏசிஎல் ஃபயர் கார்ட் வயர் தென் டம் பாட்டின் ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogami
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
4: Advance Ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: Advance Ticket එක pay
5: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance Lanka Rating BBB- Stable Outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයි.
7: ඔබත් විදේශ අධ්‍යාපනයේ සඳහා සීන දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සීනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න. 0718 492 492 0718 392 377 Global University Partners Number 221 Dharmapala Mavata Colombo 7
8: Meya machine walin hadupu neida
9: Na oya tiyenne ape mayage at walin hadupu dewal
8: Wisdom of Hands 2026
9: Date Viscom
8: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අල විපොල
9: ඔක්තෝබර් 22 වෙනිදා ඉඳන් 24 වෙනිදා වෙනකම් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
8: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න
9: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න එන්න බලන්න පුදුම වෙන්න
8: Wisdom of Hands 2026
9: අපේ දෑතේ විස්කම් ලෝකය දකින වේදිකාව
8: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
9: රට සවාරියකෙහි හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ
10: කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP Finance විදෙන්න දැන් ලීසක පැතුනේ LP Leasing අද තමයි හොඳම දවස
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
2: අවුදත් කාගේත් නිවසේ පළමු රැක වර්ණය ACL Fire Guard Wire දැන් දම් පාටින් ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා
10: දේශයක් කොට නගන අභිමානවත් ඔබව කොට නැගීම අපේ අභිලාෂයයි LP Finance දේශය කොට නගන ඔබ වෙනුවෙන් 55 වසරක් 98.2 98.3

0: ัง
1: ඔයා මොනවද සැන්ඩි කරලා තියෙන්නේ?
2: කාටද මේ ඔෆිස් එක මේ කම්පැනි එකටද?
1: ඔව් මේ කම්පැනි එකට කරලා තියෙනේ. වඩන් ඔයා බෙදලා කියන්න එපා. මේ බොස් ආංගි දලාස් කරලා දායි.
2: ආ
1: ඔයා ඔයා දේ ටික කලේ කියලා. ඔයා ඔයා බකුත් කලේ නෑ වගේ ඉන්නේ.
2: මම බොස් ආංගි ටියොත් මගේ පඩි වැඩි කරනවා.
1: ඔය ඔයාගේ පඩි වැඩි කරනවා අනිත් එවුන්ට. ඔයාගේ පඩි අයින් කරලා.
2: ඇත්තටම
1: ඔයා මේ රටට මේ මේ දේශයේ ගොඩනගන්න ඔයා මොකද්ද කරලා
2: තියෙන්නේ? මිරිස් හැදුවා.
1: එදත් කිව්වෝ ගැහුවා ජීවිත කාලෙදි මිරිස් වගාවට එහා දෙයක්
2: ආ පොල් පොල්
1: මිරිස් ඇටයකට වැඩිය දෙයක් මේ ලෝකෙට කරලා නැහැ.
2: මගේ පොඩි කැලලක් තියෙනවා නිඩං කැල. ඒකේ මම පොල් පැල හිටවලා වගේ පරිගෙදර ගිය වෙලේ මම මගේ මහ පොළොවට දෙයක් කරලා තියෙනවා. ඕ මොනවද කරලා තියෙන්නේ කියන්න? ඈ ඕ මොනවද කරලා තියෙන්නේ?
1: මම අර ඔයා හිටවපු පොල් පැලෙක පොල් කඩන් දෙන්න ඒ ටික මදිද? රට රට ගොඩනගන්නේ මිනිස්සුම තමයි.
2: මිනිස්සුම තමයි.
1: ඔයත් උඩින් ඇවිල්ලා මේක කරලා දෙන්න. දේශයේ ගොඩනගන්න මිනිස්සු.
2: මෙයා කියයි මෙයා කියයි
1: මෙයා. අමාරු ඉන්න මං ඇවිල්ලා කරන්න කියලා කියන කට්ටිය ගොඩනගලා දෙන්නම් කියලා. ගොඩනගයි. රට ගොඩනගන්න මිනිස්සු.
2: Yes.
1: ඒ මිනිස්සු මහන්සියෙන් වැඩ කරන්නේ.
2: ඔව්.
1: ඒ මිනිස්සු ලේසියෙන් පහසුවෙන් නෙවෙයි සෑහෙන කට්ටක් කාලා ඒ වැඩේ
2: කරන්නේ.
1: එහෙම රට ගොඩනගන්න වෙහෙසෙන මිනිස්සුම.
2: ඔව්.
1: ඉහළට ඔසවන එක තමයි එල්බී ෆිනෑන්ස් අවුරුදු 55ක් තිස්සේ කරලා
2: තියෙන්නේ.
1: දිවයින පුරා ශාකා 235ක සුහදශීලී සේවක මඩුල්ල ඉන්නව 5400ක්. ඒ හැමෝගෙම විෂන් එක මිෂන් එක තමයි මේ රට ගොඩනගන්න වෙහෙස වෙන මහන්සි වෙන මිනිස්සුන්ට තව ටිකක් ඉහළට යන්න තල්ලුවක් දෙන එක. අන්න ඒකයි එල්බී ෆිනෑන්ස් ලගේ වැඩේ. ඒ තමයි එල්බී ෆිනෑන්ස්.
2: ඒ තමයි එල්බී ෆිනෑන්ස්. අපි අනත්.
1: ඔවුනි දැන් යන්න එපා. ඉතින් දැන් මේ ප්‍රවෘත්ති හණ්ඩාරේ මේ තියෙනවා.
2: ආයි
1: මතක් කරනවා අද ලෝක ප්‍රමිති දින. ලෝක ප්‍රමිති දිනේ ඇයි එහෙම එකක් තියෙන්නේ? සමහර දේවල් වල ප්‍රමිතියක් නැති වුනහම අපිට තියෙන ප්‍රශ්න ගැන එහෙම අපි කතා වුණා.
2: ආ අසරණ වෙන තැන්.
1: ඔව්. තව ඒ වගේම තියෙනවා සමහර ඒවා අපි වැඩි හිතන්නේ. හැබැයි ඒ මුළු ලෝකෙම එක වගේ.
2: මොකද්ද මගල?
1: දැන් උදාහරණයක් හැටියට ඔයා දන්නවනේ ලියුම් කවර් සයිස් දෙකක් මූලික වශයෙන්.
2: ආ හරි.
1: පොඩි ලියුම් කවර් තියෙනවා. ඊට පස්සේ
2: ටිකක් දිග
1: 9.4 ලියුම් කවර් තියෙනවා. මේ ඒ ලියුම් කවර් සයිස් දෙක මුළු ලෝකෙම ওই සයිස්.
2: ඔව් නේ.
1: 9.4 ලියුම් කවරේ මුළු ලෝකෙම 9.4 තමයි.
2: A4.
1: A4, A3, A5 කීකේ කොළ තියෙන්නේ.
2: මුළු ලෝකෙම?
1: ලෝකෙ කොයි කොනට ගියත් ඔය කොලේ ඔය සයිස්ම තමයි. ඊට පස්සේ නට් ඇන් බෝල්ට් ලෝකේ ඕනම තැනකින් එක සයිස් එකක නට් එකක් අරගෙන ගියොත් ඒ සයිස් එකේ බෝල්ට් එකට ලෝකේ එහා කොනේදිත් ඒ නට් එක වැඩ කරනවා. ඒ නට් එක දාන්න පුළුවන්.
2: හරි.
1: ඊට පස්සේ යතුරු. යතුරු බුළු ලෝකේ යතුරු. ලෝකේ යතුරු කියලා කියන්නේ
2: දැන්
1: කබඩ් එකේ යතුරයි ගෙදර දොරේ යතුරයි නෙවෙයි මම මේ කියන්නේ.
2: 12 16 යතුරු එහෙම අපි කියන්නේ.
1: ආ ඔයා ඒවා දන්නවද?
2: නන්නා.
1: මම දැන් ටිකක් තිරන ආයේ පොඩ්ඩක්. ඒ 12 යතුරු ඇමරිකාවේ 12 යතුරත්
2: 12ම තමයි.
1: අපිට තියෙන 12 යතුරු තමයි. ඒ 12ම තමයි. ඉතින් හොඳ වෙලාවට එහෙම සමහර දේවල් සෑහෙන දුරට මහන්සි වෙලා ස්ටෑන්ඩඩයිස් කරලා තියෙනවා.
2: මේක
1: ලේසි වැඩක් නෙවෙයි. හරිද? එක කාලෙක මම මේ නිකන් පුංචිම පුංචි උදාහරණයක් කියන්නම්. දේවල් ප්‍රමිතිගත කරන්නේ කොච්චර අමාරුද කියලා. ප්‍රංශ විප්ලවයට කලින් ප්‍රංශ අධිරාජ්‍ය ඇතුලේ බර මනින විවිධ ක්‍රම තිබිලා තියෙනවා 200,000 වැඩිය.
2: බරමණින විවිධ ක්‍රම 200,000
1: මාර්කට වැඩි. ඒ කියන්නේ හැම මිනිහම තමන්ටම ආවේනික විදියකට තමයි බර මැරලා තියෙන්නේ. ඒ
2: කියන්නේ අපි දන්නේ දැන් කිලෝග්‍රෑම් රාත්තල් එනවනේ.
1: ඒවා එන්න කලින් මේ. එතකොට හාල් මැරලා තියෙන්නේ ගඩොල් හාල් ගඩොල් දෙක. මේ ගඩොල් දෙකක බරට හාල්. මේ යකා හාල්ම ඉන්නේ. එහෙම ඉස්සරහ ගෙදර එක හාල්ම ඉන්නේ ගඩොල් වලින් දෙවේ. ඌ ගාව තියෙන කළුගල් කැටේ කිව්වා. එහෙම පංශය පුරා බරමණින්ද විතරක් විධික්‍රම 250,000 වැඩිය තිබිලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඔයා හිතන්න එහෙම තිබුණා නම් අද
2: ඉවරයි.
1: මොන නැටුමක් නටන්න වෙනවද? ඒ කියන්නේ දැන් මම කිව්වා
2: නන්නේ වෙන්නේ.
1: ඔව්
2: ඒ මම නෑච්චරද බර කියලා
1: කිව්වා. මම කියනවා ඔයා කොටයි කියලා. ඔයාගේ මැෂර්මන්ට් එකක් බලලා ඔයා කියන කොහෙද? මම ඇවිල්ලා අපි වයින්නේ අඟල් අඩිවලි. ඔයාම ඉන්නේ මදටියට වලි. මම මදටියට 1321ක් පුතා. ඔයාගේ ලෝකයට අදුව ඔයා උත්සාහ බලන්නේ ප්‍රමිතියක් තියෙන හින්දා මුළු ලෝකෙම දන්නවා ඔයා කොටයි කියලා.
2: මං කොටයි කියන එක මොකටද මේ ප්‍රමිතියට අදාළ? මගේ ප්‍රමිතිය මේ මගේ හැඩේ.
1: ඔව්. සෑහෙන ප්‍රවිධියක් තියෙනවා. අපි යන්න, අපි ඔයාගේ ප්‍රවිධිය ගැන ගොඩක් කතා කරන්න කලින්.
2: මං යනවා. මං සෑන්ඩි.
1: එළකට අපි මම්මා කළොත්.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 30යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අනෝචන්ගේ මරණ දඩුවම අවලංගු කරයි. බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන්නයි උපදෙස්. ඥානසාර හිමිගේ පෙත්සම් විභාගෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි. නාමල්ට අධිචෝදනා. HIV වැඩිම ආසාදිතයන් කොළඹින්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: මොකද බං අසනීපෙන් වගේ?
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK ප්ලග්ස් විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBA විවසායක බලකාය ඔබත් එක්වන්න. 1985 මතන්න.
1: අනෝචන් සිවරාසාට නියම කර තිබූ මරණීය දණ්ඩනය සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කර තිබෙනවා. විදේශ කටයුතු නියෝජ්‍ය මාත්‍ය අරුන් හේමචන්ද්‍රා පැවසුවේ ශ්‍රී ලංකා රාජ්‍ය සිදු කළ අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය මැදිහත්වීමල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ලැබී ඇති බවයි. සිවරාසාට පැන වූ මරණ දඩුවම ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නීති විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සෞදි අරාබියට ගොස් තිබුණා. එම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ෆයිස මුස්තාපා, ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් MT මොහමඩ් ලෆාර් ඇතුළු පිරිසක් ඇතුළත්. අම්පාර ප්‍රදේශයේ පදිංචි අනෝචන් සිවරාසා සෞදි අරාබියේදී අත්අඩංගුවටගෙන තිබුණේ ඔහු සමාජ මාධ්‍ය තුළ පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පසුව ඔහුට වසර 5ක සිර දඩුවමක් නියම කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අභිහාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට මරණ දඩුවම නියම කර තිබුණා. ඔහුට නියම කර තිබූ මරණීය දණ්ඩනය අවලංගු කර ඇති බවයි විදේශ කටයුතු නියෝජ්‍ය මාත්‍ය අරුන් හේමචන්ද්‍රා සඳහන් කළේ.
7: 2026 ඔක්තෝබර් 13 වනිදා සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනෝජන් සිවරාසා මහතාට මරණ දඬුවම නියම කළ අභියාචනාධිකරණය තීන්දුව අවලංගු කිරීමට තීරණය කළා. ඒ අනුව එම තීන්දුව යටතේ පනවා තිබූ මරණ දඬුවම ඉවත් වී තිබෙනවා.
1: අනෝචන් සිවරාසා සම්බන්ධයෙන් සෞදි අරාබිය තුල ක්‍රියාත්මක වන ඉදිරි පියවර පිළිබඳ සියත ප්‍රවෘත්ති විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නිල දැනුම් දීමක් මෙතෙක් ලැබී නොමැති බවයි. එරට පිහිටි තානාපති කාර්යාලය මගින් ඒ පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සිදු කරනු ඇති බවයි ඔහු පැවසුවේ. සිරදඬුවම් නියමවන භික්ෂූන් වහන්සේට චීවරය දැරීමට අදාළව ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස අධිකරණ මාත්‍ය හර්ෂණ නානායක කරුපදෙස් දී තිබෙනවා. ඒ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙතයි. බන්ධනාගාර ආක්ෂා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව බහර දෙනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමානායක වෙතයි. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය 8 වනදා සාකච්ඡාවක් පැවැත්වුණා. කමිටුව පත් කළේ එහිදී ගත් තීරණයක් අනුවයි. කමිටුව මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර ඇති බවයි අධිකරණ මාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.
8: යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් ඇද සිටි ස්වකීය සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දීලා ඒ අනුව ක්‍රියාමාර්ග ගන්න දින 10ක් දීලා තියෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයාට. ඒ වගේම යම් හේකින් වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරකරුවෙකු වුණොත් මේ ප්‍රතිපාදන අදාළ ලෙස වෙනස් කරගනිමින් එයට අදාළ කරගත යුතු වෙන ස්වාමින් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් එළියට යම් කරුණකට වැඩම කරනවා නම් එවන් අවස්ථාවකදී චීවරය පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබා දෙනවා. ඒ අවසරය දිගටම පවතිනවා ස්වාමින් වහන්සේ අයත් පාර්ශවෙන් හෝ නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුන්දීමක් ලැබෙන තුරු ඒ අයිතිය හුට තිබෙනවා. මෙන්න මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ. මේ වන විට මා විසින් ඒ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවත් ලිපියක් වැඩබල්ල බන්දරගාර කොමසාරි ජෙනරල් වෙත යවා තිබෙනවා. ඒ අනුව දැනට බලාත්මක එම නීති නියෝග සංශෝධනයකට මේ නිර්දේශවල සඳහන් ආකාරයට බන්දරගාර නීති නියෝග සංශෝධනය කරන ලෙස මා උට උපදෙස් ලබා දීලා තියෙනවා.
1: ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කළ ආකාරය පිළිබඳ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්නගෙන් විමසීමක් කළා.
9: ඒ චෝදනා ගැන මම අපිට පැමිණිලි ලැබිලත් නැහැ. අපි දන්නේ නැහැ. ඒකින්ද අපිට චෝදනා ගැන මොකුත් කියන්න මම දන්නේ නැහැ කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එහෙම වෙන්න විදියක් නැහැ. බන්ධනාගාර පංච දිනතරී තමයි මේ නිදියක්.
1: මේ අතර සිරදඩුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවැත්වෙන පාගමන අද පස්වන දිනටත් ක්‍රියාත්මක වුණා. නිට්ටමෝ නගරෙන් ආරම්භ වූ පාගමන අද දිනට අවසන් වූයේ කඩවත නගරේ. මෙම පාගමන පසුගිය දසවනදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරුණා. මේ අතර සිරදඩුවම් නියම වූ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පිත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ඉවත්වන බව අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය නිවේදනය කළා. ඒ අදාළ පිත්සම අද කැඳවූ අවස්ථාවේදී අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සඳහන් කළේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවති අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමා පෙනී සිටි බවයි. ඒ හේතුවෙන් මෙම නඩුකරය සලකා බැලීමේ කටයුතු වලින් ඉවත්වන බවත් සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නා. පෙත්සම සලකා බැලීම සඳහා අමල් රණරාජා, මහින් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන බවයි සභාපති විනිසුරුවරයා සඳහන් කළේ. එම විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැදවීමට නියමිතයි. පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය තීනියාවල පාලිත හිමි, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය දබර අමිල හිමි, පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි සහ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමි ඇතුළු පිරිසක්. පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ අමාත්‍යවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා. පෙත්සම් කාර හිමිවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්චවරුන් සඳහන් කළේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර උන්වහන්සේ සිවිල් ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි. ඥානසාර හිමියන් නැවත ලබන 23 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි ජනාධිපති නීතිච්චවරුන් සඳහන් කළේ. පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට කැඳවීමට නියමිතයි. තම අදහස් ඕනෑම අවස්ථාවක ප්‍රකාශ කරන බව සමකී ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
10: කතාව තියෙන්නේ බෝම්බේ ඉතුවක් වේ කතාවන්නේ කොහොම ත්‍රස්තවාදී අපි ලෑස්ති ඕන මේ ක්‍රම ඒවා කරන්න ඉතින් අපි ඕන දේ කතා කරනවා ඒක නයික එක විදිහට කතා කරන්නේ මං කතා කරන්නේ තව විදිහට අනිත් එක නතාව විදිහකට තියෙක් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ අපි කියන්නේ තියෙන දේ ඔක්කොම කියනවා මොනේ මහානායක හඳුරලා අපි ගරු කරනවා අපි මේ ලේ වැගිරීම සම්බන්ධව තුවක් උදුරපු කතාව උනාසි අපිට කිව්වනේ
1: සමාජය පිරිහීමකට ලක් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම සඳහන් කළේ
11: කාටත් ගරු කරන්නේ නැති සමාජයක් නිර්මාණය කරන්න. ජපානයේ දිනුනේ අනුන්ට ගරු කිරීම තමයි මූලිකත්වය. මේ රජය ගෙනියන්න හදන්නේ කාටත් ගරු නොකරන ආගමකට, වැඩිහිටියෙකුට, අම්මට තාත්තට, ගුරුවරයෙකුට ගරු නොකරන සමාජයක්. මේ සමාජයේ ගරුත්වය කියන එක අයින් කරලා දාන්න.
1: ආණ්ඩුව තමන්ට අවශ්‍ය පාර්ශ්ව වෙත නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න පැවසුවේ.
12: ජනාධිපතිතුමා කියන්න උත්සාහ කළේ නීතිය තමන් ළඟට එයි කියලා හිතිවිවත් නැති අය ළඟට මේ ආණ්ඩුව නීතිය ගෙනාවා කියලා. නෑ, මේ ආණ්ඩුව නිශ්චිතවම තමන්ගේ විමර්ශකින් ලවා තමන්ගේ විමර්ශකින් දේශපාලනීකරණය කරලා නීතිය තෝරාගත් පිරිසක් සම්බන්ධයෙන් තමයි ක්‍රියාත්මක කරමින් ඉන්නේ. මම දැක්ක සමහරු කියන්න උත්සාහ කරනවා ජනාධිපති අනුර දිසානායක මහත්මයාගේ ආණ්ඩුව එලාරගේ පාලනය වගේ කියලා. නෑ, ඒක අමූලික බොරුවක්. එලාරත් වරදකදී තමන්ගේ දරුවටත් දඬුවම් කළ මිනිහෙක්. ඒ නිසා මේ ආණ්ඩුවේ පාලනය එලාරගේ පාලනය වගේ නෙවෙයි.
1: නාමල් රාජපක්ෂ ඔහුට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර නොමැති බවයි නියෝජ්‍ය මාධ්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ.
13: ගැවරින්ට භූමිතෙල් වැටුණා මොකද වෙන්නේ? ගැවරින්ියා කඩාන පිටගෙන යනවනේ. මේ ඇවිස්සෙන්නේ ඇයි මේ? ඇවිස්සෙන්න උවමනාවක් නැහෙනි. මේගොල්ලෝ නිවැරදි නම් දැන් නාමල් රාජපක්ෂම ගන්නකෝ. එයා කොතනකවත් කියනවද? එයා නිවැරදි කවුද කියලා. මම මේ අල්ලස් දැක්කේ නැහැ කියලා කියනවද?
1: ආණ්ඩුව ජනතාව පිළිබඳ හැඟීමකින් තොරව කටයුතු කරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර කියා සිටියේ.
14: කිසිදු හිරිගිතයක් ලැජ්ජාවක් නැතුව ජනතාව ගැන කිසිම තෙතමනයක් නැතුව කටයුතු කරන ආණ්ඩුව කටයුතු කරනදී මං හිතන්නේ IMF එකෙන් අයින් වුණා නම් ජනතාවට සහන දෙන්න යම් කිසි අවස්ථාවක තියෙන්න පුළුවන්. දැන් IMF එක තවත් ඉදිරියට මෙතුමලා ක්‍රියාත්මක කරනවා කියන්නේ ජනතාවට යම් කිසි හරි මේ කට්ටිය බලාපොරොත්තුවක් දීලා තිබුණා. ඒකත් සුනුසුනු වෙන තත්ත්වයක් තමයි දෙන්නේ. ඒ නිසා IMF එක බැන බැන හිටපු IMF එක හරහා ජනතාව පීඩාවට පත් වෙනවා කියලා කියපු කට්ටිය තවත් IMF සරණ යනවා කියන්නේ ජනතාවට ඉදිරියට දෙයියන්ගේ පිටයි කියන තමයි තියෙන්නේ.
1: ආර්ථිකයේ ළඟා කරගත යුතු වර්ධනයන් පවතින බවයි අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ.
15: අපේ ආර්ථිකයෙන් පරිබාහිරව ලෝක පරිමාණ මට්ටමින් සිද්ධ වෙන කම්පනයන්ට මුහුණ දීමට තරම් අපි තාම හොඳින් වර්ධනය වෙලා නැහැ අපේ ආර්ථිකය. ඒ නිසා අපිට එතන ඉතුරු වෙලා තියෙන අපේ ඩොලර් ආදායම තව වැඩි කරගන්න ඕනේ. ඩොලර් සංචිත තව වැඩි කරගන්න ඕනේ. අපේ අපනයන ආදායම සංචාරක කර්මාන්තය වගේ වැඩි කරගෙන අපේ ඩොලර් සංචිත ස්ථාවර කරගන්න ඕනේ මේට වෙටි. ඒක කරගත්තහම අපිට ආර්ථික ස්වාධීනත්වයක් අත්පත් වෙයි.
1: එයාබස් සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අධේ චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වුණා. නඩුකරය අද කැඳවා තිබුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව ගොනු කිරීමට තීරණය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එහි පස්වන සැකකරු වශයෙන් බ්‍රූනායි රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති සමාගමක් නම් කරන බවත් දැනුම් දුන්නා. එම සමාගමට අදාළ නොතීසිය බ්‍රූනායි රාජ්‍යයේ පිහිටි ලිපිනයට නිකුත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ. එම ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා නඩුකරය නැවත නොවැම්බර් මාස 18 වනදා කැඳවන ලෙස නියම කළා. එදිනවන විට සැකකාර නාමල් රාජපක්ෂ බන්ධනාගාරගතව සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර බැසිල් රාජපක්ෂ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද වරින්තු නිකුත් කර තිබෙනවා. ඒ 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් වැය කර මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබා ගැනීම සඳහා එම වරෙන්තුව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා. සැකකාර බැසිල් රාජපක්ෂ අමරිකාවේ කැලිෆෝනියාහි පදිංචිව සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය පැවසුවා. මේ අතර සිර දඩුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවකට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින්. HIV රෝගීන් බහුලව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය පවසනවා. දිවයින පුරා විවිධ වයස් කාණ්ඩවල රෝගීන් වාර්තාවන බවයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ. ඇය මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
16: රැකියාව ගත්තොත් ඕන රැකියාවක් කරන කට්ටිය මේ අතර ඉන්නවා. මුළු ලංකාව ගත්තොත් ලංකාව පුරාම මේ රෝගීන් වාර්තා වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිපුර වාර්තා වෙන්නේ. නමුත් ලංකාව පුරාම රෝගීන් වාර්තා වෙනවා. බෝ වෙන ක්‍රමය ගත්තොත් වැඩිපුරම අපේ රටේ බෝ වෙන ක්‍රමය වන්නේ ආරක්ෂිත ලිංගික සම්බන්ධතා වලින් තමයි අපේ රටේ HIV කියන රෝගයත් අනිකුත් ලිංගික සම්ප්‍රේෂණ රෝගات වැඩිපුර සම්ප්‍රේෂණය වෙන ක්‍රමය. ඊතාවීම ගත්තොත් කාන්තාවන් එක්කෙනෙක්ට පිරිමි 7 දෙනෙක් වගේ දැනට වාර්තා වීමේ සම්භාවිතාවක් තියෙනවා.
1: ඉදිරි පැය 36 තුළ පළාත් 4කට මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි බවයි. ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ක වැසි අපේක්ෂා කරනවා. පවතින වැසි තත්වය හෙට සිට ක්‍රමයෙන් පහත යනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න සඳහන් කළේ.
17: ඇත්තට වැසි වැඩිවීම නම් හෙට දිනේ වගේ ඉඳන් අඩුවීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඉදිරි සති කිහිපය තුලත් හවස වැස්ස දිගටම පවතීවි. නමුත් අර ඊවුර වැසි තද වැසි ඇතිවීමේ හැකියාව නම් ක්‍රමයෙන් අඩු වෙනවා. ජීවනාශ්‍රිත පවතින කැළඹිලි ස්වභාවය හෙට වගේ වෙනකොට අඩු වෙලා යාවි. එතකොට ඊට පස්සේ සාමාන්‍යයෙන් අපේක්ෂා කරන සංවහන වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
1: මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවලට දෙවන මට්ටමේ නායාමයේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළා. හඟුරන්කෙත සහ නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවලට නිකුත් කර ඇත්තේද දෙවන මට්ටමේ නායාම අනතුරු ඇඟවීමේ නිවේදනයයි. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ සහ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවලටද දෙවන මට්ටමේ නායාම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළා. අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ අවදානම් සහිත ස්ථාන පවතී නම් පොලිසිය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුට්ලර් සඳහන් කළා.
18: ඔබ පොලිස් වසම්හි යම්කිසි අනතුරුදායක ඒ වගේම අවදානම් සහිත මාර්ගයක් හෝ ස්ථානයක් පිළිබඳ යම්කිසි තොරතුරක් ඔබට සැකයක් පහළ වෙන්නේ නම් ඔබේ පිළිබඳ සැලකිලිමත් වෙලා කඩිනමින් ඔබගේ වසමේ ස්ථානාධිපතිවරයාව එහෙම නැත්නම් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව හමු වී මේ පිළිබඳව සාකච්ඡා කොට ඔවුන්ව දැනුවත් කිරීම අවශ්‍ය බව අපි නැවතත් මතක් කරන්නට අවශ්‍යයි.
1: ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් පදවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණ ලබන මාසයේදී පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. සුදුසුකම් ලබා ඇති අපේක්ෂකයන්ගේ ලයිස්තුවද ප්‍රකාශයට පත් කර ඇත්තේ පළාත් මට්ටමින්. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
19: එතකොට අපේ ඊළඟ පියවර තමයි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම. මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අදාළ ප්‍රතිඵල තෝරාගත් අයවලුන්ගේ අපේක්ෂකයන්ගේ නම් දැන් අපි නිකුත් කරමින් පවතින මේ අවස්ථාව වෙන විට අපේ වෙබ්සයිට් එක හරහා අපි දැනට සැලසුම් කරලා තියෙනවා. නොවැම්බර් මාසේ 15 වෙනිදා සිට සියලු පළාත්වල පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට
1: යුක්රේනයේ කියව් අගනුවරට රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් විදුලිය සපයන ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයකට හානි සිදුව තිබෙනවා. යුක්රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි පැවසුවේ මෙම ප්‍රහාර පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් නොලැබුණු බවයි. ඒ රාත්‍රියේ මහල් නිවාස සංකීර්ණයකට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබුවා. කියව් නගරාධිපතිවරයා පැවසුවේ නගරයේ තවත් බලශක්ති මධ්‍යස්ථාන කිහිපයකටද හානි සිදුව ඇති බවයි. තවත් මිසයිල ප්‍රහාරයක අවදානම හේතුවෙන් කියව් බලධාරීන් රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසද ජනතාවට දැනුම් දී තිබෙනවා. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර බලශක්ති පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාර නතර කිරීමේ එකඟතාවක් ඇති කරගත් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් දින දෙකකට පසුවයි. යලි සිරස්තල අනුචන්ගේ මරණ දඩුවම අවලංගු කරයි. බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන්නයි උපදෙස්. ඥානසාර හිමිගේ පෙත්සම් විභාගෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි. නාමල්ට අධිචෝදනා. HIV වැඩිම ආසාදිතයන් කොළඹින්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිවයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හිට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: පරණ මියසික් එක අලුත් මියසික් එකට කරලා හදපු ටිකක් වෙනසයි.
1: සිංගින් ස්ටයිල් එක වෙනස් කරන්න හිතුවේයි.
0: මම හිතන්නේ නිර්මාණකරණයේදී යෙදෙන නිර්මාණකරුවාගේ දිව්‍ය යුතු ලක්ෂණයක් කියලා. ඒ කියන්නේ මම කලින් ක්‍රීට් කියපු ඇත්තටම මගේ ලයිව් මියුසික් වලට මිනිසුන්ව විශේෂම නටවන්න පුළුවන් ජාති මියුසික් තමයි. ඔස්ට්‍රේලියා ගැතුලේ සහ මගේ ඇතුළෙන් හැදුන ගොඩ නිර්මාණ. මම ආසයි වර්සටයිල් වැඩ කරන්න. ගොඩක් අපේ මික්ස් බින්දු සෙට් එකක් තියෙන්නේ. ඒ අතරට තමයි මම ওই පන් ස්ටයිල් එකේ වැඩක් එළියට දැම්මේ. හේතුව මම ටිකක් වර්සටයිල් වැඩ කරන්න කැමති නිසා.
2: අපි දැක්කා අමතම වයිබ් එකේ මියුසික් වීඩියෝ එකක්.
0: මේක ගයිෂු තමයි කැමරා කැදීමේ VFX ආයේ පැත්තට AI වලින් සපෝට් එකක් අරගෙන තියෙනවා. තාම අවම වියදමකින් මම try කරන්න ආසයි. ඒක තමයි ටෙක්නොලොජි එකත් එක්ක වැඩ කරන මනුස්සයෙක් මේක ඩිරෙක්ට් පාර්ට් එකේ කරේ මම. මට පොඩි experience එකක් ගන්න අවශ්‍ය වුණා. AI එකත් එක්ක කොහොමද වැඩ කරනකොට අපි වීඩියෝ එක මොනතරම් දුරකට ගෙනියන්න පුළුවන්ද කියන එක. ඔකේ සම්පූර්ණ කැරක්ටර් එක මම රඟපාලා තියෙනවා. ඒක ලොකේෂන් එකක් පැත්තට. නමුත් ඒකේ තියෙන environment එක සම්පූර්ණයෙන්ම අපි AI වලින් build කරපු එකක්.
3: Talk of the town. එකම කතාවක් හැබැයි රටවල් දෙකකදී බලන්න ලැබෙන්නේ විනාඩි 30ක වෙනසක් එක්ක.
2: මේ කියන්නේ රන්බීර් කපූර් ඇක්ට් කරන අලුත්ම රාමායන මූවි එක ගැන.
3: ඇමරිකාවේ තියටර්ස් වල reports කියන්නේ මේ මූවි එකේ හින්දි version එක පැය 3යි විනාඩි 15ක් දිගයි කියලා.
2: හැබැයි රාමායන රයිස් ඔෆ් අ ලෙජන්ඩ් කියන ඉංග්ලිෂ් version එකේ රනින් ටයිම් එක පැය 2යි විනාඩි 45ක් විතරයි.
3: ඒ කියන්නේ එකම කතාවට විනාඩි 30ක වෙනසක්. මේ වෙනසට හේතුවගෙන ෆිල්ම් එකේ ප්‍රොඩියුසර්ස් ලා තාම ඔෆිෂියලි ඇනවුස් කළා නෑ.
2: ෆිල්ම් එක මේ අවුරුද්දේ නොවැම්බර් වල තමයි රිලීස් වෙන්නේ.
3: Talk of the town.

0: Nossa பதுமட்ட சீதா
1: ගර්භණි සමයේදී ඇතිවෙන අධිරුධිර පීඩනය ගැන ඔබ දැනගත යුතු කරුණු මොනවාද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: ගර්භණි කාන්තාවන්ට ඇතිවන එක් සංකූලතාවයක් තමයි ගර්භණි සමයේදී ඇතිවන අධිරුධිර පීඩන තත්ත්වය. සාමාන්‍ය මේ තත්ත්වය ඇති වෙන්නේ ගර්භණි සමයේ 20 වෙනි සතිය සම්පූර්ණ වූ පසුයි. ඒ නිසා ගර්භණි කාන්තාවන් නිතර නිතර අධිරුධිර පීඩනය මැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ තමයි දැඩි හිසේ වේදනාව, උදරයේ වේදනාව, ඇස්වල පෙනීමේ ඇතිවන යම් යම් වෙනස්කම්, ඊට අමතරව අත් සහ මූණ ඉදිමීම. මේ තත්ත්වයන් කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගත හැකි. මේ තත්ත්වය කලින් හඳුනා ගැනීමටත් ඒ වගේම වළක්වා ගැනීමටත් ඔබ ගර්භණී සමයේදී නිසි ලෙස සායනවලට සහභාගී වීමත් වෛද්‍ය උපදෙස් මතම පමණක් ක්‍රියා කිරීමත් ඉතාම වැදගත්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
0: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
3: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
4: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
3: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
4: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
3: තේරුම් ගැනීමයි සැනසීමයි.
4: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After levels locate top 2% researchers like ඉගෙන ගන්න slit bsc honors biotechnology degree එකට enroll වෙන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
2: aluminium aluminium මනේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේ හෝ ෆ්‍රයිඩ් රයිස් එකේ ක්වොලිටිය වෙනස්නේ.

0: ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසු වෙතින්.
3: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවී.
5: 1. මදුපාචිකා.
6: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
7: Yatha Pocket Money.
6: හෙට උදේ 5යි කාලට සියතහන්න.
7: අවිසාවෙලට. 98.4.

රාත්‍රී 7යි විනාඩි 7යි. ඉතින් කොහොමද? බලාගෙනද හිටියේ? කතා කරන්න වෙලාවක් ලැබෙනකම් බලාගෙනද හිටියේ? මේ වගේ සින්දු ටිකක් ඇහෙනකම්? ඉතින් පොඩ්ඩක් හිතන්න නැති වෙලාවක හවස වහින්නත් පටන් ගත්තා. මං හිතනවා ගොඩාක් දෙනෙක් තාමත් ගෙදර යන ගමන් වෙන්න ඇති, ගෙදර ඉන්නව ඇති. ලෝකෙ කොහේ හිටියත් සැනසීමේ කතා කරන්න, ආදරය ගැන, ජීවිතේ අපේ මේ ආදරය ගැන කතා කරන අපේ පැය දෙක සියත ආදර රේඛා. පැය දෙකක් තියෙනවා අපිට ඕනම දෙයක් නිදහසේ කතා කරන්න. දන්නවද, සමහර අය ඉන්නවා අපේ මුළු ජීවිත කතාවම ඒ අයට බාරයි. කෙනෙක් ජීවිතය එපා වෙලා, ආදරෙන් පැරදිලා, ආදරේ එපා වෙලා ඉද්දී අකුණක් ගහනවා වගේ හරිම බ්‍රයිට් එළියකින් අපේ මුළු ලයිෆ් එකම වෙනස් කරන ඒ වගේ කෙනෙක් ජීවිතයට ආවට පස්සේ අර අපි නතර කරගෙන හිටපු හීන අපේ බලාපොරොත්තු වලට අලුත් පණක් එන්න පටන් ගන්නවා. එහෙම නේද? අපේ සතුට, දුක, ආදරේ, අපි බලාපොරොත්තු වෙන හැමදේම ඒ අය තමයි අපිටත් කලින් හිතන් නැති විදිහට බාර ගන්න පටන් ගන්නෙ. ඒ තව කට්ටියක් ඉන්නවා කිසිම දෙයක් හරියට තේරුම් ගන්නෙ නැහැ. අපි නිහඬ වුණාම අපි දුකින්ද, අපි සතුටින්ද, අපිට රිදිලද, ඒ කිසි දෙයක් තේරුම් ගන්නෙ නැහැ. වෙනද වගේ කතා කරන්නේ නැති වුණාම අපේ හිතේ මොකක් හරි වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. අපි ඒ කෙනාට ළඟයි නම්, ඒ කෙනා ගැන හිතනවා නම්, ඒ කෙනාට ආදරෙයි නම්. හැබැයි පුංචි වෙනසක් වුණත් දැකලා දැනිලා ඒක දැක්කේ නෑ වගේ, දැනුනේ නෑ වගේ ඉන්නවා නම් අන්න එතන චුට්ටක් ඔයා හිතන්න පටන් ගන්න. ඒ කෙනා ඇත්තටම ඔයාගේ ලයිෆ් එකට ඕනේද නැද්ද කියන එක. අපි පුංචි දෙයකින් සතුට වෙනවා වගේම තමයි පුංචිම පුංචි දෙයකින් කොච්චරනම් හිතක් රිදෙනව ඇතිද? මොකද එයාගේ හිතේ තියෙන ආදරයම විතරයිනේ, එයාගේ හිතේ තියෙන ආදරණීය බලාපොරොත්තු. ඉතින් බලාපොරොත්තු වෙන්නේ නැති වෙලාවකදී පුංචිම පුංචි ඉංගියකින් වුණත් කෙනෙක්ගේ හිත පැරෙන්න පුළුවන්. එහෙම තමයි, ඒක සාමාන්‍යයි. හැබැයි එතනදී තෝරාට පුළුවන් නම් ඔය හිනාව නැති කරගන්නේ නැතිව නිහඬව ඉන්න. එතකොටත් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එන්නකෝ, අපි අර හිතේ හිර කරගෙන ඉන්න කියාගන්න බැරි වුණු දේවල් මේ පැය දෙකේ කොහොම හරි බෙදාගමු, කතා කරමු. මොකද කතා කරන එක තරම් හොඳ දෙයක් මං හිතන්නේ ආදරය කරද්දී නැහැ. දෙන්නට දෙන්න කතා කරන්න ඕනේ. මං හරි නේද? හැමදේම වෙනස් වෙනවා ඒ වගේ ආදරයක් ලැබුණට පස්සේ. ඉන්න රෑ 9 වෙනකන් ආදර රේඛා හසයට. මං විශ්මී.

0: Nossa Padre Mata Sita ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් වැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලි
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඕඩියෝ සිස්ටම් එකක් අරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
11: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: Listen up, Colombo. Vietnam is calling.
14: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
15: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
13: Let's Vietjet.
16: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard wire. දැන් dump party. ACL Fireguard wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
17: මෙන්න ප්‍රශ්නය. මෙවර කැරපොතු ජනතා පක්ෂයේ ඉල්ලීම මොකක්ද? 1. ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලාස්වීම. 2. ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ නිලධාරියාගේ ඉල්ලාස්වීම.
18: සිරිතසන් පොකට් මනී අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ පිළියන්දලින් ජයනාති ගුණතිලක.
19: දරුවන්ට පොකට් මනී රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනී රුපියල් 5000යි.
18: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152ට දැන්ම WhatsApp කරන්න.
0: යත පොකට් මනී.
18: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
0: අනුග්‍රහය.
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
1: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහකෝ කි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජික
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
3: Finishing වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා
15: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
13: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
14: සියත ටීවී තුලින්.

රාත්‍රි 7යි විනාඩි 27යි. ඇත්තටම හිතලා බලන්න, ඔයා ආශ්‍රය කරන, ඔයා ආදරය කරන, ඔයා අඳුනන, ඔයාගේ ළඟින් ඉන්න කීයෙන් කී දෙනෙක් ආදරේ වෙනුවෙන් බලාගෙන ඉන්නවද? සමහරක් විට කවදාවත් ආයෙත් එන්නේ නැහැ, එයාව කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා දැන දැනත් නිහඬව බලාගෙන ඉන්න අය කී දෙනෙක් ඇද්ද ඔයාගේ ළඟින් ඉන්න? ඒ අය හැසිරෙන විදිහ, ඒ අය කතා කරන දේවල්, ඒ අය හිතන විදිහ, ඒ අය වැඩ කරගන්න විදිහ, ඔයාට දවස ගානේ නැති වුණත් ඔයා එයා ගැන දන්නවනම් ඔයාට ඒ කෙනාගේ හැටි දැනෙන්න පටන් ගන්නවා. මොන විදිහට ජීවත් වෙනවා ඇතිද? වචනයක්වත් ඔයාක බෙදාගන්නේ නැතිව. හැබැයි ඒක දැනගෙනත් එයාගේ ළඟින් ඉන්න පුළුවන් නම් මං හිතන්නේ ඔයා හොඳ යාළුවෙක්, හොඳ පාර්ට්නර් කෙනෙක්, හොඳ කෝවර්ක කෙනෙක්. ඇත්ත, එහෙමයි අඩුයි. අපේ ජීවිත කතාව ලියන්නේ අපිම තමයි. ඒ කතාව ඇතුලේ තියෙන්න පුළුවන් දාහක් හැඟීම් වගේම දාහක් තේරුම් ගන්න නැති දේවලුත්. වචනෙන් කියන්න බැරිව හිත යට තියෙන දේවල් කීයක් ඇතිද? හැමදේම තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණත් සමහර වෙලාවට ඒ කෙනාට අපේ ජීවිතේ ඉන්න අයිතියක් තියෙයිද? අපේ හිත කියවන්නත් පුළුවන්, අපේ ඕනෙපාකන්, අපි ආස දේවල්, අපිට උන ආදරේ, මේ හැමදේම එකෙනාට තේරුම් ගන්න පුළුවන්. හැබැයි එකෙනාට අපේ ජීවිතයට ඇතුල් වෙන්න පුළුවන්ද? අර මං කිව්වා වගේ හිත කියවන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ආදරය කරන්නේ කොහොමද? වචනෙන්ද, ක්‍රියාවෙන්ද? අපේ කෙනෙක් වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියලා හොඳින්ම දැනගන්නත් පුළුවන්. ඒත් සමහරක් අයට එච්චර දේවල් දැනගෙනත් අපේ වෙන්න බෑ. ඉතින් මට අද ලියන්න හිතුණා ඒ ගැන. ආදරේ තමයි, ඒත් අපිට අපේ වෙන්න බෑ. මොකක් හරි රීසන් එකක් තියෙන්න පුළුවන්. ඒ රීසන් එක සාධාරණ වෙන්නත් පුළුවන්. ඉතින් මේ ජීවිතත් එක්ක සියත ආදරයක අහන ඔයත් සමහරක් විට කවදාවත් ආයෙත් එන්නේ නැති කෙනෙක් වෙනුවෙන් තාමත් නිහඬව බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. පරණ මතක අලුත් වෙනවත් ඇති. ලියන්නක බලන්න, එහෙම කෙනෙක් ඉන්නවනම්, එහෙම මතක තියෙනවනම් කවදාවත් ආයෙත් නොයන කෙනෙක් වෙනුවෙන් ඔයත් තාමත් නිහඬව බලාගෙන ඉන්න කෙනෙක්ද? 0711 982 4 අපේ වට්සප් නම්බර් එකට හරි ආදර රේකවුන් සියත FM අපේ ෆේස්බුක් පේජ් එකට ඇවිත් හිතට තැනෙන ඕනම දෙයක් ඔයාගේ විදිහට ඔයාගේ වචනෙන් ලියන්න.

0: දම්බලා රාත්‍රී 7යි විනාඩි 34යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: වයින් බෝතලේ යට තියෙනවා මෙම ඇඟිල්ල තියලා අල්ලගන්න පුළුවන් පොඩි ගුලක් වාගේ එකක්. මොකද මේක බිය?
3: ෆින්ගර්ප්‍රින්ට්.
2: ෆින්ගර්ප්‍රින්ට්. මම එනවා අපේ අම්මේ. පුන්ට් හිනාවෙන්න එපාම ළමයකට උනත් දාන්න පුළුවන්. පුතා පුන්ට්. පුතා පුන්ට් මේන්ට්.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: නවතම Hutch One Load Plans. දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop app සහ calls අත්විඳින්න. disconnect නැති අවුරුද්දකට ඇති.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
16: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
18: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත
19: real mobile experience එකකට නැල්වත්ත බට.
3: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
6: LOLC finance හරියන්න හරිම තැන.
5: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
1: Bajaj Pulsar N160 superior performance, superior sporty look, dual channel ABS, gold USD fox, David Pieris Motor Company Private Limited within amathanna 011 4 700 600.
15: Dan Vietjet ekka Colombo inda Vietnam walata direct fly karanna one way ticket ekak dan $90 indan.
11: Colombo inda Vietnam yanna dan wedama $90 indan.
16: Let's Vietjet.
0: Deda sponsika aduma masika parikeyakata audio system ekak karaganna.
7: One second phone de
0: ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: ගුවන් ටිකට් පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
9: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන්ස් විදින්.
18: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්.
20: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා. 2. දේවි.
21: 1. මදුපාචිකා.
22: ස්කූලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනී.
22: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ඉතින් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාකාවට පිවිසෙන්න. අමතන්න 0114 770 880 ICBT campus ඔබේ ජීවිතයේ අරමුණයි.
1: After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන slit business school apply කරන්න. පිවිසෙන්න www.slit.lk slit evolve beyond.
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
3: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
2: ඔයත් පොකට් මනි අහනවද?
4: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
2: බලමුකො බලමුකො මාත් මැසේජ් එකක් දැම්මා.
5: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
5: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
2: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි.
5: අනුග්‍රහය.
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපතරාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකින්.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
10: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිතින්.
11: දේශ කල්පනා බාවෙලා පායලා රැපුරා.
12: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
13: ඔයාට මෙහෙම හිතෙනවා.
14: අපි ආයේ හමු නොවෙන.
12: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන.
15: එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
16: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
5: සින්දු සියතය. අනුග්‍රහය.
17: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිමුලාරේ චම්තරේ.
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
18: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
19: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16, 17 වෙනි දිනන්හිදී ඔබගේ පැරණි හා පළදු රත් ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්ථාවක් අමතන්න 0117 574 406. සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
16: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
7: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
16: ශ්‍රී ලංකේ රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
7: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
0: කිරුලක් උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රියේ 10ට සියත ටීවී බලන්න.
3: ටයිටල් ස්පොන්සර්
8: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු වෙන බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
4: එන්චාන්ටර් The fragrance of French romance.
14: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
6: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
19: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
18: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
11: ලෝව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
5: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026.
11: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතියේ ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
5: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ් හිදී.
11: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා.

රාත්‍රි 8යි විනාඩි 8යි බලාගෙන නේද හිටියේ කතා කරනකම් මැසේජස් වලින් පේනවා ඉතින් දැන් කතා කරන්නම්කො හිත පිරෙන්නවනේ සීතාදරේ කහන් ඉන්න දෙවනි පැය වගේම අද දවසට අපි කතා කරන අපි ලියන අපි මේ ලස්සන සින්දු ටික අහන අන්තිම පැය මේ පැය පටන් ගන්න හේතුනේ මට අපේ ෂෙනෙත් මිගේ මැසේජ් එකෙන් අද මං කතා කරන්නේ කවදාවත් එන්නේ නැති කෙනෙක් වෙනුවෙන් තාමත් නිහඬව බලාගෙන ඉන්නවා කියලානේ එක එක දවසට ආදරේ ජීවිතේ මට ඔයාට හිතන දේවල් තමයි දැනන දේවල් තමයි මේ විදිහට වචන කරන්නේ ඉතින් ෂෙනෙත් මි කියනවා ආයෙත් එන්නේ නැති බව තන තනත් හිත තාමත් මඟ බලනවා අමතක කරන්න කොච්චර උත්සාහ කළත් සමහර මතක හිතෙන් මැකෙන්නෙම නැහැ කාලේ ගෙවිලා ගියත් දුරස් වීම වැඩි වුණත් එතා දැනුණු හැඟීම් තාමත් හදවතේ කොහේ හරි නිහඬව ජීවත් වෙනවා සමහර අය ආයෙත් අපේ ජීවිතවලට එන්නේ නැහැ ඒත් ඒ අය වෙනුවෙන් හිතේ තිබුණු ආදරය එක මොහොතකින් අමතක කරන්නත් බෑ ඉතින් ආයෙත් හමු නොවුනත් කමක් නැහැ කවදා හරි මතකයක් වෙලා හරි ඔයාගේ හිතේ මමත් හිටියා නම් ඒ ඇතිලු මතක ජීවත් කරවනවනේ දශනෙත්මි ජගත් කියනවාද මට කෙනෙකුට දුටු මතින් සිත මන බඳින වතක් දැක නැහැ ආදරෙන් ඔබ වගේ පිරුණු හදක් අමතක නොවේ කිසිදා ඔබ වෙනව මතක් විශ්මිට ඇත්තේ කාටත් නැති දැහැමි සිතක් Thank you so much. සියත කැදල්ලට මේ මිහිරි කවි සංකල්පනා යොමු කරන මැණික් ඇට ඔප්ප මට්ටම් වී ලස්සනට පෙරෙන්නේ ආදර රේඛා කියන අහසේ පායා දිලෙන විශ්මි කියන හඳ හින්දලු. අම්මෝ ඉතින්. Thank you so much. එන්නකෝ අපිට තව කවි ගොඩාක් තියෙනවා සංකගේ කවිය තියෙනවා මලීෂාගේ මැසේජස් තියෙනවා කමෙන්ට්ස් තියෙනවා මේ හැමෝම කතා කරන්න ඕනේ මේ හැමෝම ලියන තේ ඒවාට ඇහෙන කියන්නත් ඕනේ දන්නවද ආදරේ නම් කියන්න මොකද අපි දන්නේ නැහැ අපි හිතන හැමදේම ඒ වෙලාවෙම හිතන විදිහට වෙයිද කියලා ඇත්තටම කෙනෙක්ට ආදරෙයි නම් මං විශ්වාස කරන විදිහට මිනිස්සු කවදාවත් දාල යන්නේ නැහැ මං හරි නේද හැබැයි මං වැරදි නම් ඒකත් මට ලියන්න මං කැමතියි හැම දෙයක්ම බාර ගන්න ඔයාට හිතෙන විදිහ නෙවෙයි මට හිතෙන්නේ හැබැයි ජීවිතේ ආදරේ දැනෙන්න ඕනේ හරියට මට ආදරේ දැනෙනවා වගේමයි මට ආදරේ ලැබුණා වගේමයි ඔයාගේ ජීවිතේට ආදරේ ලැබෙන්න දැනෙන්න ඕනේ මේ වෙලාවේ විශේෂ කෙනෙක් සිත ආදරේ කහගෙන ගෙදර යන ගමන් ඉන්නේ මට හිතුණා මේ සින්දුවට එයාවත් එකතු කරගන්න අනුෂ්ක Thank you ඔයාගේ මැසේජ් එකටත් සිත ආදරේ ක පුළුවන් වෙලාවට අහන් ඉඳලා මැසේජ් එකක් දානවටත් රැනවේ වෙනකන් වෙලාව තියෙනවා අපි මේකන කතා කරමු හිමීට හිමීට අහගෙන නේද හිටියේ මං විශ්මි මේ අපේ දෙවනි පැය

0: Асал Падамата Сията
1: මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද?
2: නෑ නෑ, ඔය තියෙන්නේ අපේ මයගත් වලින් හදපු දේවල්.
1: Wisdom of Hands 2026.
2: දැතේ විස්කම්.
1: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අල විපොල.
2: ඔක්තෝබර් 22 වෙනිදා ඉඳන් 24 වෙනිදා වෙනකම් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
1: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න.
2: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න, එන්න, බලන්න, පුදුම වෙන්න.
1: Wisdom of Hands 2026.
2: අපේ දෑතේ විස්කම් ලෝකය දකින වේදිකාව.
1: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
3: තර වැසි වැඩිවීම නම් අඩුවීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඉදිරි සති කිහිපය තුලත් හවස වැස්ස දිගටම පවතීවි. නමුත් අර ඊවුර වැසි තද වැසි ඇතිවීමේ හැකියාව නම් ක්‍රමයෙන් අඩු වෙනවා. දිවනාශ්‍රිත පවතින කැළඹිලි ස්වභාවය හෙට වගේ වෙනකොට අඩු වෙලා යාවි. එතකොට ඊට පස්සේ සාමාන්‍යයෙන් අපේක්ෂා කරන සංවහන වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
4: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
2: ඔයත් පොකට් මනි අහනවද?
4: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
2: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
5: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000.
2: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
5: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152ට WhatsApp කරන්න.
2: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි
5: අනුග්‍රහය.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකෙකි.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
10: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
13: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
14: Global University Partners. කතා කරන්න 0718-492-492 0721-132-77.
15: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
16: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි.
17: ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රී 8යි විනාඩි 28යි. මේ තින් ඔයා වෙන කමෙන්ට්ස්, ඔයා වෙන මැසේජස් කියවන ඔයාගේම වෙලාව. ඇත්තට කවදාවත් ආයෙත් නොවන කෙනෙක් වෙනුවෙන් තාමත් නිහඬව බලාගෙන ඉන්න අය ඕනේ තරම් ඇති අපි දන්නමය. ඉසුරු කියනවාද කවදා හරි දවසක මම නැගිටීවි, ලෝකයක් දිනාවේ, නුඹ හිතෙන් ඉඳීවි. අතට බිඳුණු කාලේ ළඟ හිටියේ නැති කිරිල්ලේ එන්න එපා ආයමත්. අතට සවිමත් වුණු දවසක හිතේ හැමදේම නුඹ තියාගත්තට මා නුඹට වටින්නේ නැත්නම්, වටින කාලෙවත් ළඟ නැත්තං මං හිත හදාගන්නම්. ඒ නුඹට ආදරේ නැතිව නෙවෙයි, හිත රිදුණු හින්දා. ඇත්ත, හිත රිදුනම අර ගෑනු ළමයි නම් කචකච ගාලා කියවනවා, සමහරක් පිරිමි ළමයි හොඳට ඇක්ටිව් කතා කරනවා. හැබැයි හිතක් රිදුනොත් ඒ කතා කරන හැමෝම ඒ විදිහටම කතා කරයිද? නෑ. ගොඩාක් කතා කරන කෙනෙක් ටික කාලෙකට හිතන් නැති විදිහට නිහඬ වුණා කියන්නේ, මන් දන්න විදිහට ඒක තමයි අපි ඒ කෙනාගෙන් බලාපොරොත්තු නොවුණු, ඒ කෙනාට ගැළපෙන්නේ නැති කොටස. හැබැයි නිහඬ වෙන්න වෙනවා ඒ හිත රිදුණු හින්දා, තවත් එයාට තේරුම් කරන්න බැරි හින්දා. එහෙම තමයි. එතකොට සඳුනිකා කියනවා, සීතල අහසයි නුඹ මට, සුසුමක හුස්මයි නුඹ මට, සනසන තරුවයි නුඹ මට, ආදර පවනයි නුඹ මට, හිරු සඳු බබලන නුඹ මට, කවි සිත සරසන නුඹ මට, මල් පෙති බඹසර නුඹ මට, ආදර පමණයි නුඹ මට. හරිම ලස්සනයි සඳුනිකා, ලස්සනට වචන ගලපලා තියෙනවා. ආදරණීය හිතක් නෙනේ තියෙන්නේ. දිනිත් මා තරුෂි කියනවා, මහ රැට නිින්ද නොයනකොට, කල්පනාවකත් නුඹම ඉන්නකොට, නොටවි සත්‍යෙට නුඹද බලනකොට, එන්නේ නෑ කියලා හිතන්නේ කොහොමද? එහෙම දේවලුත් සිද්ධ වෙනවා. අපේ සංක ඉන්නා නේද? එයා කරන්නේ ලේසි පහසු ජොබ් එකක් නෙවෙයි, ගොඩාක් බිසි වෙන රෙස්පොන්සිබල් ජොබ් එකක් තමයි එයා කරන්නේ. හැබැයි එයාට පුළුවන් වෙලාවට එයාගේ කායක නවත්තලා, ඩ්‍රයිව් කරන එක නවත්තලා, එයාට පුළුවන් වෙලාවට එයා නිදහසේ මැසේජ් එකක් එවන්න කවමදාකවත් අමතක කරන්නේ නැහැ. ඉතින් මේ මැසේජස් දෙකටම thank you so much සංක. හැමදේම ලස්සනට පරිස්සමින් කරගන්න ඕනේ, තේරුණාද? මැසේජ් එක මෙන්න මේ විදිහට කියන්නම්. තවත් ලේසි කරලා තියෙනවා වරහන් එක්කම නේද? බලාකුලකට හැකි අප වෙත අහස කළු කර වැහි බෙදන්නට, පුරහඳට පෝදිනේ හැකිනම් සුමුදු එළියක් අපට දෙන්නට, ගහකොළත් මේ පොළෝ තලයේ අපට දේනම් හුස්ම ගන්නට, නොතේරෙයි මට අපට බැරියයි අනෙක් කයහට පෙම් කරන්නට, වෙරළ සිපගෙන රැල්ල යන්නේ නැවත එන පව වැල්ල දන්නේ, හදින් ඈතට ඔබ නොයන්නේ, කෙදිනකතෝ ඔබ යලි දකින්නේ, සදාකාලික ආදරයකින් හිත පුරෝගෙන ඔබේ දසුනින්, එක්වරක් තව දකින රිසියෙන් ඉන්න මා වෙත එන්න සිහිනෙන්. බලන්න නේද මිනිස්සුන්ට ආදරේ දැනෙන විදිහ, හිතේ දේවල් ලියවෙන විදිහ වචන කරද්දී හරිම ලස්සනයි.
අපිට විනාඩි 20ක් තියෙනවා ජීවිතේ ලස්සනම හැඟීම ගැන ආදරය ගැන කතා කරන්න. අර මං ඊයේ කිව්වනේ ආදරයට කවදාවත් බනින්න එපා. ප්‍රේමයට බනින්න එපා. සමහර හමුවීම් තමයි වැරදි. හැබැයි ආදරය කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම සුන්දරම ඔයා ලබන්න ඕනෙම හැඟීමයි. ලියන්නකෝ 0711 98 2 98 4 අපේ WhatsApp නම්බර් එකට.

0: සිය තහංගින වෙලාව රාත්‍රිය 8යි විනාඩි 37යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: Between Lady Miss World Sri Lanka 2026
1: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
0: Siyatha Between Lady Miss World Sri Lanka 2026
2: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
3: Title Sponsor ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
4: Enchanter The fragrance of French romance.
5: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
6: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
7: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
8: Aliyah Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
9: මෙන්න ප්‍රශ්නය සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1 මදුපාචිකා 2 දේවී
10: 1 මදුපාචිකා
11: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහෙන් සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
12: යත පොකට් මනි
13: හිතට දෙපහයි කාලට සිය තහන්න

රාත්‍රී 8යි විනාඩි 46යි. ඇත්තටම අපි ආස දේවල් කියන්න, අපි ආස දේවල් කරන්න, අපේ හීනවලට යන්න එක ලස්සන හිතක් හම්බුනාම හිතන් නැති විදිහට ජීවිතේ අනිත් පැත්ත වෙල්ලෙනවා. විශ්වාස කරන්න, අද අඬන ඔයා හෙට හිනා වෙන්න පුළුවන් ජීවිත කාලෙටම. මොකද පරක්කු වෙලා හරි මට විශ්වාසයි ඔයාගේ ජීවිතයට වසන්තය එනවා එනවා එනවා එනවාමයි. වර්ජිනියා, තැන්ක් යූ ඔයාගේ මැසේජ් එකට. හැමදාමත් වගේ සිත ආදරේ කහන ඔයාට අපි ගොඩක් ආදරෙයි. චකත්, තැන්ක් යූ ඔයාගේ මැසේජ් එකටත්. ඔයා බලාපොරොත්තු වෙන ආදරේ ඔයාට ලැබෙන්න ඕනේ. එහෙනම් ආයෙත් ආදරය ගැන කතා කරන්න, ලියන්න, හිතන්න, හිනා වෙන්න. හෙටත් රෑ 7 වෙද්දී විශ්මි යනවා ඔයා ළඟටම. ගිහින් එන්නම්. ආදරේ නම් කියන්න පරක්කු වෙන්න එපා. ඔබට සුබ රාත්‍රියක්. මං විශ්මි.

0: අංගිදල අස් කරලදයි. ඔයාද ඒතික කලේ කියලා. නෑ
1: බොස් සංගීතියත් මගේ පඩි වැඩි කරනවා.
0: ඔයාගේ පඩි වැඩි කරනවා අනිත් එවුන්ට. ඔයාගේ පඩි අයින් කරනවා.
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
5: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
6: දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
5: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 7 7 8 80 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
7: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 011 4 7 7 0 0.
8: ලොව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී
3: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026
8: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතී ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
3: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
8: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
3: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
9: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
9: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: பாசம் அது மட்ட
1: මෙයා මැෂින් වලින් හදපු නෙවෙයිද?
2: නෑ නෑ, ඔය තියෙන්නේ අපේ මයගියත් වලින් හදපු දේවල්.
1: Wisdom of Hands 2026.
2: දැතේ විස්කම්.
1: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අල විපොල.
2: ඔක්තෝබර් 22 වෙනිදා ඉඳන් 24 වෙනිදා වෙනකම් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
1: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න.
2: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකෙන්ම දකින්න, එන්න, බලන්න, පුදුම වෙන්න.
1: Wisdom of Hands 2026.
2: අපේ දෑතේ විස්කම් ලෝකය දකින වේදිකාව.
1: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
3: තර වැසි වැඩිවීම නම් අඩුවීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඉදිරි සති කිහිපය තුලත් හවස වැස්ස දිගටම පවතීවි. නමුත් අර ඊවුර වැසි තද වැසි ඇතිවීමේ හැකියාව නම් ක්‍රමයෙන් අඩු වෙනවා. දිවනාශ්‍රිත පවතින කැළඹිලි ස්වභාවය හෙට වගේ වෙනකොට අඩු වෙලා යාවි. එතකොට ඊට පස්සේ සාමාන්‍යයෙන් අපේක්ෂා කරන සංවහන වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: මිස් හොඳ කුල්ද?
2: කුල්. මොකද මම හොට්නේ.
4: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
2: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ. සමහරට අහල පුරුදු ඇති.
5: Oh my god.
4: ඔඩි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
7: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
4: මිස් මිස්. Excuse me miss.
2: No no no. උම්මනම් ෂෝට් ටයිම් එකේද විතරයි.
8: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
2: 0372 377 370.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: මෙන්න ප්‍රශ්නේ. මෙවර කැරපොතු ජනතා පක්ෂයේ ඉල්ලීම මොකක්ද? 1. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලාස්වීම. 2. ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ නිලධාරියාගේ ඉල්ලාස්වීම.
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
11: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
12: යත පොකට් මනි.
13: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
8: අනුග්‍රහය.
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජකීය
15: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.
16: Theater, Tele Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මාව දැකලා හැංගුණානේ.
18: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
16: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරි නගරයක්.
19: මට එහෙම ඕන යකේ. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නෑනේ.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්.

0: දැන් වෙලාව රෑ 9:00 විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: Dubai cleaning saha housekeeping rakya kanta pirimide pirisatama
1: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
0: Koronagala NK Global Edge videsh rakya ayatanaya 0.27273370
2: වයින් බෝතලේ යට තියෙනවා මෙම ඇඟිල්ල තියලා අල්ලගන්න පුළුවන් පොඩි ගුලක් වාගේ එකක්. මොකද මේක බිය?
3: Fingerprint.
2: මම එනවා අපේ අම්මේ. ඒකට කියනවා පුන්ට්. හිනා වෙන්න එපා මම. ළමයෙකුට උනා දාන්න පුළුවන්. පුතා පුන්ට්. පුත පුන්ට් මෙන්.
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන
6: අඩුම විලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා. Cargill's Food City.
9: නවතම Hutch One Load Plans. දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop apps සහ කෝල්ස් අත්විඳින්න disconnect නැති අවුරුද්දකට ඇති.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රද ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට.
19: Realme Pat experience එකකට ඇල්වත්ත බට.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
22: LOLC finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
23: Bajaj Pulsar N160 superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Pieris Motor Company Private Limited within. අමතන්න 0114700.
24: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්.
25: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
26: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
27: මුළු පවුලටම මගේ ගානටම
26: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
27: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0.7222.77.66 BOC Travels
28: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබාන් සුතින්
29: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්.
30: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවි
31: 1. මදුපාචිකා
32: ස්කූලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
0: යත පොකට් මනි.
32: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
0: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
3: පසු අධ්‍යාපනයට නිවැරදි මමක ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 8 88 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි
4: සෙනසුරාදා උදේ 8ට
5: මගේ වාහනය තුළින් මේ සද්දයක් එනවනේ වාසුන්දේ.
6: ඈ?
5: ඕ.
6: ඕකයි තින් කියන්න දෙයක් ඈ?
5: ඈ?
6: නෝන නේද ඉන්නේ අර වාහනය තුළේ?
5: ඈ?
6: ඔව්. ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
7: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
8: Theater Between Lady Miss World Sri Lanka 2026
7: Sri Lankaya Rurajaniya Nabises Ganwana Jatyantara Varalat Ekama Sannamaya
8: Theater Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න Title Sponsor
9: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරුවෙන් Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
10: Enchanter The fragrance of French romance.
11: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
12: Sayanika piligat nishpadaneyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
13: Off Mark's premium collagen pehapath nirogi sihin sirurak.
14: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
7: ලෝව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී
1: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026
7: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතියේ ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
1: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
7: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
1: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV
15: 98.2 98.4

අයිබුවන් සුබ සැන්දෑවක්. අද සියත FM ගීතෝරණ මම. එතන මීට අවුරුදු 50 ගානකට උඩදී 1968 නවවැනි මාසේ 28 වෙනිදා කුරුණෑගල මහරවාලේදී මැණිකේ අතපත්තු සහ නවරත්න බණ්ඩාර කියන දෙදෙනාට දාව උපත ලැබුවා. ඒ උපත ලැබලා කුඩාම අවධියේදී පුතුවර කනිෂ්ඨ්‍යාලයෙන් පළවෙනි සහ දෙවැනි වසර දක්වා ඉගෙන ලබලා එතනින් පස්සේ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලැබුවා. ගණිත අංශයෙන් ඉගෙන ගන්නට තමයි මගේ කැමැත්ත තිබ්බේ. නමුත් අවසානයේදී පාලනය කරගත නොහැකි හේතුවක් නිසා විද්‍යාංශයෙන් තමයි මට ඉගෙන ගන්නට සිද්ධ වුණේ. ඒක හම්බයකින් සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් අවසානයේදී විද්‍යාංශයෙන් ඉගෙනුම ලැබලා කොහොම හරි උසස් පෙළට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තරම් ලකුණු ලැබලා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණු කෙනෙක් තමයි මම. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තට මොකද වෛද්‍යවරයෙක් වශයෙන් වැඩ කරාට මොකද මම ගීත රචනා ක්ෂේත්‍රයේ කාව්‍ය රචනා ක්ෂේත්‍රයටත් යොමු වෙලා හිටපු කෙනෙක්. ඒ රැඳ කලාවේ තවත් වෙනස් භාවිතාවන් මගේ තිබෙනවා. විශේෂයෙන් වනජීවි ඡායාරූපකරණය මේ වගේ කලාවට විවිධාකාරයෙන් සම්බන්ධ වෙලා වැඩ කරන්න උත්සාහ කරනවා. හැබැයි සියල්ලටම වඩා මම හොඳ රසිකයෙක්. මගේ නම යසනාත් ධම්මික බණ්ඩාර. මම තෝරාගන්න 10 වෙනි ගීතය මේක මගේ සරසවි ජීවිතයේ මතකත් එක්ක සඳහන් වෙන ගීතයක්. හැබැයි ප්‍රේමය පිළිබඳව නෙමෙයි, වෙනත් දෙයක් පිළිබඳව. අපි දන්නවා අපේ සරසවිවල අපිත් එක්ක එකට වැඩ කරපු ඕනතරම් කට්ටිය හිටියා. බොහොම රැඩිකල්, බොහොම දැඩි මතධාරී සහ මේ ලෝකේ පෙරලලා වෙනත් ලෝකයක් ගොඩනගන්නට උත්සාහ කරපු, ඒ වගේ ගමනක් කරපු අය ඕනතරම් හිටියා. ඒ වගේම ඒ කිසිම දෙයකට සම්බන්ධ නැති පැත්තකටලා ඉන්න පිරිසකුත් හිටියා. ඉතින් මම හිතනවා ලංකාවේ ඒ ශිෂ්‍යයින්ගේ සමහර හැසිරීම් අපි හරියටම විග්‍රහ කරගෙන නැහැ. අපිට තියෙන්නේ පොඩි අතිශයෝක්තියක් සහ අධිතක්සේරුවක් කියලත් මට හිතෙනවා. ඉතින් මේ මම අපි දැකලා තියෙනවා ඕනතරම් මේක වෙනස් කරන්න උත්සාහ කරනවා කියලා. වෙනස් කරන්න දත කාලා වලි කාලා ගහ මරාගෙන උද්ඝෝෂණය කරලා හැම කරපු කට්ටිය කම්කරුවන්ගේ අයිතිය වෙනුවෙන්, ශිෂ්‍යයන්ගේ අයිතිය වෙනුවෙන්, අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් සහ අපේ ආර්ථික ස්වාධීනත්වය වෙනුවෙන් හැම කතා කරපු කට්ටිය ඊට පස්සේ තමන් උපාධිය හදාරලා රැකියාවක් කරගෙන ඒ උසස් රැකියාවකට උසස් තැනකට තනතුරකට ගියාට පස්සේ තමන්ගේ යටතේ සිටින සියලු දෙනාම මර්ධනය කරමින් තමන්ගේ තනතුර රැක ගන්න, තමන්ගේ කම්පැනි රැක ගන්න, තමන්ගේ ආර්ථිකය රැක ගන්න දඟලන. ඉතින් මට ඒ නිසාම මතක් වෙනවා මේ ගීතයක් අපි කොයි කවුරුත් උගුර කලාගෙන කෑගැසූ සටන් පාට වෙකේ බිත්ති පුරා ලොකුවට ලියූ අම්මගේ 10 වෙනි ගීතය වශයෙන් තෝරගත්.

0: මුණ ගැසීම ප්‍රවීණගේ පදරචක වෛද්‍ය යසන ධම්මික පණ්ඩාර.
1: නවවැනි ගීතය වශයෙන් තෝරගත්තේ එක්තරා ඛේදවාචකයක් සම්බන්ධ ගීතයක්. ඇතරම මේ අපේ රටේ විවිධ ඛේදවාචකයන් විවිධ කාලවල ඇවිල්ලා තියෙනවා. මේ ඛේදවාචකයන් හරියට කළමනාකරණය කරගත්තා නම් සමහරවිට අපේ රට මීට පෙර නොදියුණු මට්ටමින් එහෙම නැත්නම් හැමදාමත් තුන්වෙනි ලෝකයේ රටක් විදිහට ඉන්න මට්ටමින් මිදිලා අපිට හොඳ තැනකට යන්න තිබුණු අවස්ථාව තිබුණා කියලා මට හිතෙන අවස්ථාවල් කීපයක් නැත්නම් ඛේදවාචක කීපයක් හම් වෙනවා. එක්තරා කාලයක විශාල සුළිසුළුගක් ඇවිල්ලා මුළු රටම වගේ කර්මන්නේ වෙලා ක්ෂයල විනාශයක් ඇති වෙලා ඇවිල්ලා ඊට පස්සේ අපි යන්තම් එකෙන් ගොඩ ආවා. 71 වගේ කාලයක විශාල කැරල්ලක් ඇති වෙලා රට ඒ වගේම තත්ත්වයකට පත් වෙලා එයින් අපි යන්තම් ගොඩාව බුදු යන්තම් ගොඩාව මිසක් හොඳින් ගොඩාවේ නැහැ. ඊට පස්සේ 83 කලබල ඔස්සේ ඇති වෙච්ච ප්‍රශ්න. ඊට පස්සේ 87 88 89 කලබල ඔස්සේ ඇති වෙච්ච ප්‍රශ්න. ඊට පස්සේ සුනාමි ඛේදවාචකය නිසා ඇති වුණු ප්‍රශ්න. කෝවිඩ් දුවදුර නිසා ඇති වුණු ප්‍රශ්න. මහින්ද මේ වගේ ඛේදවාචකයන් දිහා බලපුවාම අපිට තිබ්බ මේවා හරියට කළමනාකරණය කරගෙන ඒ කාලේ තිබුණු එකමුතුභාවයේ දැක්කලන් ඒ කාලේ තිබුණු එකමුතුභාවයේ පාවිච්චි කරා නම් මේ රට කොහොම හරි ගොඩ යන්න. හැබැයි එහෙම සිද්ධ වුණේ නැහැ. ඒ කෙසේ වෙතත් ඊළඟ ගීතය මම තෝරගන්නේ ඒ නිසා නෙමෙයි. මට මේකේ සමහර සංවේදී සිද්ධි මතක් වෙනවා. මේ යුවතියක් අතෙන් අල්ලගෙන වතුරේ උඩට අරගෙන බේරාගෙන යුවතියක් ගෙලේ බැඳපු රන් මාලය දැකලා ඒක කඩාගෙන ආයෙත් වතුරට අතාරපු සිද්ධි මට මතක් වෙනවා. ඒ වගේම තමයි ඒ උදම් රළ ආපහු ගියාට පස්සේ තමන්ගේ නැති වෙච්ච අත දරුව හොයාගෙන වැළපෙන අම්මලා තාත්තලා අපි දැක්කා. අපිට ඒක මතක් වෙනවා. අමතක කරන්න බැරි ආකාරයේ දහස් ගණනක් සිය දහස් ගණනක් සිද්ධි අපිට මතක් වෙනවා. මෙන්න මේ මතකය ඔස්සේ මේ ගීතය ගැන කල්පනා කරනකොට අතුල ජයදේව කියන කවියා ලියනවා මුහුදු රළ වියරුවෙන් නැගිට්ටා ගොඩමිමේ මහදොරක් ඇවිද්දා. මම ගීතේ විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ මගේ මතකයේ ඔබට කිව්වා ඔබ ගීතේ ඇතුළාන්තයට කිමිදලා ඒ ගීතය සහ මේ මතකය සම්බන්ධ කරගන්නට උත්සාහ කරන්න.
0: අංක 9.

0: பாசம் பதுமட்ட சீதா நியா மெஷின் வலி ஹது பொனிவேத
1: நே நே ஒய தீர்னே அப்பே மயகே அத்துலிங் ஹது புதேவல்
0: Wisdom of Hands 2026
1: தேதி விஸ்கம்
0: ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අල විපොල
1: ඔක්තෝබර් 22 ඉඳන් 24 වෙනිදා වෙනකම් කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී
0: දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන්ගේ අලුත්ම නිර්මාණ දැක ගන්න
1: අපේ දෑත්වල හැකියාව ඇස් දෙකින්ම දකින්න එන්න බලන්න පුදුම වෙන්න
0: Wisdom of Hands 2026
1: අපේ දෑතේ විස්කම් ලෝකය දකින වේදිකාව
0: මාධ්‍ය අනුග්‍රහය සියත FM සමගින් සියත TV

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණකේ පදරචක වෛද්‍ය යසනා ධම්මික පණ්ඩාරා
2: දැන් ප්‍රේමය පිළිබඳ අත්දැකීම් අපි කාටත් තියෙනවා. ප්‍රේමයත් එක්ක එකට යනකොට ඊළඟට බලාපොරොත්තු විය යුතු දේ තමයි එක්කෝ ජයග්‍රහණය එක්කෝ විරහව. ඉතින් ගොඩක් දෙනෙක් ජය ගන්න අයත් ඉන්නවා, ගොඩක් දෙනෙක් විරහ වේදනාවට ලක් වෙන අයත් ඉන්නවා. කොමක්තෝ මන් දන්න හේතුවක් නිසා වැඩිම ගීත රචනා ප්‍රමාණයක් ලෝකයේ අපි හොයලා බැලුවොත් රචනා වෙලා තියෙන්නේ ප්‍රේමයේ ජයග්‍රහණය සම්බන්ධයෙන්, උදම් මැනීම් හෝ ඒ සතුට සම්බන්ධයෙන් නෙමේ, ප්‍රේමයේ විරහව ගැන තමයි ගීත රචනා වෙලා තියෙන්නේ. මේකට හේතුව සමහරට ප්‍රේමයේ ජයග්‍රහණ වෙනුවෙන් එක ගීතයක් රචනා වෙනවා නම් එකම සිද්ධිය මත ඇති වෙන ප්‍රේමයේ විරහ වෙනුවෙන් ගීත 10ක් සමහරට නිර්මාණය වෙන්නට පුළුවන්. එකම ගීත රචකයා අතින් සිය ප්‍රේමය යම් කිසි දඩක ජයගත්ත නම් එක ගීතයක් වෙන්න පුළුවන් නිර්මාණය වෙන්නේ. හැබැයි පෙරදිච්ච ප්‍රේම වෙනුවෙන් ඔහොම සින්දු ගීත නැත්තම් සින්දු 10ක් 12ක් ලියලා වෙන්න පුළුවන්. මේ නිසා හැම වෙලෙම විරහව පැත්තට ඇති වෙන ගීත රචනා සංඛ්‍යාව අතිශයින්ම වැඩි. විරහව සම්බන්ධයෙන් අපිටත් යම් කිසි අත්දැකීම් නැතුව නෙමෙයි, එකක් නෙමෙයි සමහරවිට දෙක තුනක් වුණත් එහෙම අත්දැකීම් තියෙනවා. ඉතින් එහෙම විරහව සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන අතරේ, එහෙම නැත්නම් එහෙම මතකයන් තියෙන අතරේ, මේ උයන්තරේ මේ තුරු සෙවනේ ඔබේ සිනාමට තව මැසේ, මේ නදී තිරේ මේ අඩිපාරේ ඔබේ කතාමට තව මැසේ. මං හිතන්නේ කෙනෙක් අපි හැරගියාට සියල්ල මතකේ සම්පූර්ණයෙන්ම ෂණිකව මැකිලා ගිහිල්ලා ඒ සියල්ල අපිට අමතක වෙන්නේ නැහැ. සමහරවිට අපි යන යන පාරේ පෙනෙන්නේ ඔහු හොය. අපි යන යන පාරේ කෙනෙකුගේ හිනහඬ වුණාම අපිට ඒක දැනෙන්නේ ඇය ගිහේ ඔහුගේ සිනහඬ වගේ. ඇත්තටම මේ දැන් ගොඩක් වෙලාවට මේ මට මතකයි නිකන් අපි වැඩියේ ප්‍රේමය සම්බන්ධව ලොකු අදහසක් නැති. නමුත් යන්තම් මේ ප්‍රේමය කියන අදහස මෝදු වෙලා යන කාලේ සමහරවිට අපිට විවිධ අයට මේ විවිධ අය කෙරෙහි ප්‍රේමණීය හැඟීම් ඇති වෙනවා. එහෙම ඇති වෙන කාලයක මේ කෙනෙක් සම්බන්ධයෙන් අතරම මේ අදහසක් තිබ්බා. මේ කාලේ අපිට ලොකු පන්තිවල නෙමෙයි අපි හිටියේ, අතරම පොඩි පන්තිවල ඕලෙවලත් කරලා තිබෙන්නේ. ඊටත් වඩා පහළ පන්තියක ශිෂ්‍යාවක් සම්බන්ධයෙන් යම් කිසි අදහසක් පළවෙනි වතාවට මෝදු වෙලා මේක සමහර ක්‍රෂක කියලා කියන්නේ මේක වෙන සම්බන්ධයක් ඇතිලා නැහැ. නමුත් එහෙම හිතගත් සිද්ගත් යුවතියක් ඉන්නවා. මේ සිද්ගත් යුවතිය ගැන ටිකක් උනන්දුවෙන් දින කීපයක් කටයුතු කරනකොට සිද්ගත් යුවතිය හදිස්සියේ පොතක් දෙනවා මේ වෙනත් මිතුරෙකුට. ඒ පොත ඇතුලේ තිබිලා මේ පොඩි ලියුමක් බිමට වැටෙනවා. ඊට පස්සේ මිතුරා ආපහු ඒ ලියුම අරගෙන පොත අස්සට දාගන්නවා. පළවෙනියටම ඇතිවෙච්චි ඒ ප්‍රේමය පිළිබඳ අදහස නිසා වෙන්න ඇති. ඒතරම් මේක ලොකු බිඳ වැටීමක් බවට පත් වෙනවා.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ප්‍රවීණකේ පද රචක වෛද්‍ය යසන ධම්මික පණ්ඩාරා.
2: පොඩි කාලේ ජීවිතේ හරිම ලස්සන මතකයක් තියෙන දවසක් තමයි මේ අපේ ගෙදරට කැසට් පටයක් කැසට් යන්ත්‍රයක් ගෙනේම දවස. ඒ දවස්වල මේ කැසට් යන්ත්‍රයක් ගෙනේනවා කියන එක හරියට දැන් අද කාලේ නම් අපිට වාහනයක් ලැබෙනවා වගේ මේ සතුටුදායක දෙයක්. මොකද එහෙම හිතන්නේවත් නැති දවසක අපේ ගෙදරට කැසට් යන්ත්‍රයක් රැගෙන එනවා අපේ අප්පච්චි. එතකොට යහල පහල කිසිම ගෙදරක කැසට් යන්ත්‍රයක් නැහැ. අපේ ඉතින් හරි සිහිනයක්. ස්පීකර් එකේ කැසට් තියෙනවා, ස්පීකර් එකයි ට්විටර් එකයි තියෙන කැසට් තියෙනවා, ස්පීකර් දෙකේ කැසට් තියෙනවා, ස්පීකර් දෙකයි ට්විටර් දෙකයි තියෙන කැසට් තියෙනවා. මෙහෙම ඉතින් ඒ එක එක කෙනාගේ මට්ටම අනුව මේ කැසට් යන්ත්‍රය ලොකු වෙනවා. පොඩිමත් නැති ලොකුමත් නැති කැසට් යන්ත්‍රයක් අපේ ගෙදරට ගෙනාපුවාම මට මතකයි පළවෙනි කැසට් පටේ විදිහට අපේ ගෙදරට ගේන්නේ අමරදේව කියලා එල්ලා අමරදේව ශූරින්ගේ වයලින් එකක් වාදනය කරන පින්තූරයක් සහිත කැසට් එකක් ගෙනා. මේ කැසට් එකේ ගොඩක් ගීත තිබ්බා. මං හිතන්නේ හන්තානේ කඳු මුදුන සිසාරා තියෙන ගීතයේ තියෙන බොල් වී හවුරු කියපු ගීත රය දුර්රට මේ. ඉතින් මේක හරි සුන්දර මතකයක් වුණා සහ පසුකාලීනව මගේ ජීවිතයේ කියන්නේ ගීතයේ පිළිබඳ රසයෙන් පුරවලා ගීත රචකයෙක් බවට පත් වෙනකොට ඒ පත් වීමට මේක ලොකු හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ සිද්ධිය ඒ මතකයේ මුල් කරගෙන මම රය දුර්රට මේ හිම වරුසගෙන ගීතය අහන්නට කැමතියි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුදුරුමුණ ගැසීම ප්‍රවීණකේ පතරචක වෛද්‍ය යසන ධම්මික පණ්ඩාරා.
2: මම තෝරගත්තු හයවෙනි ගීතය ඒත් අතුල ජයදේව මහත්මය අතුල ජයදේව කවියා විසින් රචනා කරපු ගීතයක්. ඇතරම මේකත් විරහවට සම්බන්ධ ගීතයක්. ඇත්තටම මේ මුල් සිද්ධියනේ මේ යම්කිසි කාලයක ඊට පස්සේ ප්‍රේමයක් ඇතිවෙලා ඒ ප්‍රේමයේ වසර කීපයක් ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ එක්තරා තැනකින් කෙලවර වෙනවා නොයලක් විය හැකි හේතුව නිසා කෙලවරෙලා ගියාට පස්සේ දැන් අපි යම් කිසි කාලයක අමතක කරන්න උත්සාහ කරනවා අමතක කරලා ඉන්නවා අපි විවාහපත් වෙනවා දරුවන් හදනවා මේ මොනවා වුණත් සමහරලාට අර මතකය ඉවරින් වර මතු වෙනවා යලි යටපත් වෙනවා එහෙම තියෙන අතරේ හරි ලස්සන ගීතයක් මේක මල කොතැන පිපුණම මොකද මල පිපෙන බව මම දන්නවා ගඟ ගතන ගැලුවම මොකද ගඟ ගලන බව මම දන්නවා සඳ කොතන දිලුණම මොකද සඳ දිලන බව මම දන්නවා නුඹ කොතන හිටියම මොකද නුඹ ඉන්න බව මම දන්නවා මට ඔයා මතකයි වගේම ඔයාටත් පාව මතක නම් ඒක තමයි ඔයාගේ ලස්සන කියලා ලස්සන ගීතයක් මං හිතන්නේ හරිම සංවේදී ගීතයක් මේ වගේ ගීතයක් මට ලියා ගන්නට බැරි වීම සම්බන්ධයෙන් මම ලෝභ වෙන ගීතයක්
1: අංක 6 මල්

0: රාත්‍රී 10යි විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
0: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණගේ පද රචක වෛද්‍ය යසනා ධම්මික පණ්ඩාරා.
2: පස්වෙනි ගීතය වශයෙන් මම තෝරගත්තේ මගේ බිරිඳ ගැනම නිමාය යසරත්න. ඇයි මගේ ප්‍රේමයෙන් බැඳලා ඉන්න කාලේ යම්කිසි හේතුවක් හින්දා මේ තරහ වෙනවා. තරහ වුණාට පස්සේ ටිකක් යාළු කරගන්න හරි අමාරුයි. දවස් ගාණක් ඔබ කොහොම හරි අදගෙන යනවා. ඉතින් එහෙම මේ සිද්ධියක් වෙච්ච දවසක මේ මට මේ මගෙත් ගීතයක් ඇතුළත් වෙච්චි රොන්නි වර්ණකොළ මහත්මයාගේ මේ ආහාලන්දේ කියන කැසට් පටිය නැත්තම් සීඩී තටිය හම් වෙනවා. මේ සීඩී තටිය මට කියන්න ඕන ඒ දවස්වල මේ එයාගේ නමට සම්බන්ධයක් නෑ. නමුත් මම එයාට මුලදී රෝසි කියලා කිව්වා. ඊට පස්සේ ඒක නිකන් පොඩි මොඩර්නයිස් කළා රොෂ්නි කියලා කිව්වා. ඉතින් දැන් එයා දන්නවා රෝසි කියලා කියනවා කියලා. මේකේ තියෙනවා බලපුවාම රෝසි රෝසි කියලා ගීතයක්. රෝස මල නම් රෝස මලමයි, වරද නම් මේ වරදමයි, ආදරේ නීතියද එයමයි රෝසි රෝසි. ඉතින් අර සිද්ධියේ මතකයයි මේ ගීතයයි හැමදාම එකට බැඳිලා යනවා. සහ අදට වුණත් තරහ වෙච්ච වෙලාවක සමහරවිට මගේ මතකයේ සා මේ ගීතය ගැන කියපුවාම පොඩි සමාව

0: ගීතායයි.
1: අද සුදුරු මුණ ගැසීම ප්‍රවීණකේ පදරචක වෛද්‍ය යසන ධම්මික පණ්ඩාරා.
2: කාලයක් තිබ්බා මේ ඇත්තරම මේ ජාතිවාදී හේතුන් මත අපේ රටේ යම් යම් ගැටුම් උත්සන්න වෙච්ච කාලයක් තිබ්බා. එතකොට ඒ කාලයේ ගැටුමට කවුරුත් පක්ෂපාතී නොවුනට, මේ ගැටුමට කවුරුත් විරුද්ධ වුණාට, මේ සාමාන්‍ය මිනිස්සු අතරේ, එහෙ සාමාන්‍ය මිනිස්සු සහ මෙහෙ සාමාන්‍ය මිනිස්සු, ඒ ජාතියේ සාමාන්‍ය මිනිස්සු සහ මේ ජාතියේ සාමාන්‍ය මිනිස්සු, ඒ ජාතියේ තරුණයෝ සහ මේ ජාතියේ තරුණියෝ, මේ ජාතියේ තරුණයෝ සහ ඒ ජාතියේ තරුණියෝ, මේගොල්ලෝ අතරේ හිතේ ලෙන්ගතුකමක් තිබ්බා. මට ඒ කාලේ ඇත්තටම මේ හරි කැමැත්තක් තිබ්බා, මේ මට මේ දෙමළ පෙම්වතියක් හිටියා නම් හොඳයි කියලා. එම උත්සාහ කරලා නැහැ, හම්බෙලත් නැහැ. නමුත් 아무තු කැමැත්තක්. ඉතින් ඒ කැමැත්තට කවදාවත් අවස්ථාවක් හම්බුන්නේ නැහැ. නමුත් දැන් ඒක නිකන් හරියට මගේ හිතේ හරියටම මතකේ රැඳිලා මේ කාලයක් තිස්සේ තිබුණු දෙයක් මේ. ඉතින් ඒ නිසාම මේ එවැනි නිර්මාණවලටත් මම හරියට කැමැත්තෙන් හිටියා. මෙහෙම ඉන්න කාලේ ඔය මතකේ හිතේ තියෙන අතරේ තමයි මේ සිරණායක වීරලියද්ද මහත්මයාගේ නළල වියලවා විගසින් තිලකයක් තියාල්කින් දරකරට ඇවිත් හිටගෙන හිනා වෙන්න නම් තවම කෙහෙරලින් දිය වැහෙනවා රාජිනී කියලා ගීතේ ඇහෙන්න පටන් ගත්තේ. මොකද්ද වන්දන විස්තර කරන්න හැකි 아무තු අදහසක් නැත්නම් 아무තු සිතුවිල්ලක් තමයි ඇති උනේ. ඉතින් ඒ නිසා මම මේ හතරවෙනි ගීතේ වශයෙන් මාතෘකා ගන්න නළල වියලවා විගසින්

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණගේ පදරචක වෛද්‍ය යසන ධම්මික පණ්ඩාරා.
2: මා තෝරාගන්න තුන්වෙනි ගීතය ඇත්තටම මමම ලියපු ගීතයක්. අතරින් පතර කතා කරපු අර ටිකක් දිගු ආශ්‍රයක් තිබුණු පෙම්වතියක් ගැන මම මේක සඳහනක් කරා. ඉතින් එයාට මේ පෙම් කරන කාලේ මම ඒ තරම් හොඳට කවි ලියන්නේ නැහැ. නමුත් කවි ලියන්න උත්සාහ කරන කාලේ මම කවියක් ලිව්වා. කවිය මගේ ළඟ නැහැ. කවිය මට මතකත් නැහැ. නමුත් මේකේ පොදු අර්ථය, කියන්නේ ඒක සමස්ත ඒක අර්ථය මට ටිකක් මතකයි. ඒක කියවුනේ නුඹේනේ තරු වගේ, නුඹේ වත මලක් වගේ, නුඹේ සිත හරි මෙලෙක් කියන අදහස තමයි ඒක තිබුණේ. ඒ ප්‍රේම කරන කාලේ අවුරුදු 4කට 5කට පස්සේ ප්‍රේමය වියකිලා ගිහිල්ලා ඊට පස්සේ ඒක අපිට වරින් වර මතක් වෙනවා, වරින් වර මතක් වෙනවා. අපි වෙනත් ජීවිතත් එක්ක බෙදෙනවා, අපි වෙනත් වගකීම් බාර ගන්නවා, අපි ඒ වගකීම් තුල ඉන්නවා. එහෙම ඉන්නතරේ ගීත රචකයෙක් වශයෙන් ඒ කාලේ මම කිසිම ප්‍රේම ගීතයක් හෝ විරහ ගීතයක් ලිව්වේ නැහැ. අවුරුදු ගාණකට පස්සෙ තමයි යම් කිසි ආකාරයකට විරහ ගීතයක් ලියන්න උත්සාහ කරේ. ඒ නිසාම මම හිතන්නේ හුදු අඳෝනාවකට වඩා වෙනස් ආකාරයකට දැකලා ගීතයක් නිර්මාණය කරන්නට අවස්ථාව ලැබුණා කියලා මම හිතනවා. ඉතින් මම මේ කොළ කෑල්ල පස්සේ කාලෙක මට හම්බුනහම ඇති වෙන සිතුවිල්ල විදිහට තමයි ගීතය ලියන්නේ. නුඹේ නෙත් තරුවේයි වුවම් කොට මා එදා ලියු කවිපදම අද මගෙන් විමසාවි. එදා මම ලියපු ඇගේ නෙත් තරු වගේ කියලා ලියපු කවිපද අද මගෙන් විමසනවා. ලක්ෂ්මන් විජේසේකර මහත්මයා තමයි මේ ගීතය ගායනා කරන්නේ. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණ කේපත රචක වෛද්‍ය යසන ධම්මික පණ්ඩාර.
2: මතෝරගත් දෙවනි ගීතය මාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියනවා. අහස සේව බණන්තයි පොළොව සේව බණන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි ඔබ අනන්තයි කියලා. එතකොට මේ ගීතය මගේ මතකය තුළ කොච්චර එහෙට මෙහෙට රැව් දෙනවද රැව් පිළිරැව් දෙනවද කියනවනම් ඉතාම ඉහළ මටසිලුට භාෂාවකින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියපු ගීතය මට ගීතයක් ලියන්නට හේතුවක් බවට පත් වෙනවා. හේතුවක් බවට නිමිත්තක් බවට පත් වෙනවා. ඊට පස්සේ මම ලියනවා මේක ඊට වඩා සරල භාෂාවෙන්. සුවඳ මල් රේණු පිසෙන ආදු දෙන සීල් මදනල නුඹට සමාන කුරුළු තුඩු වගේ ගිලිහෙන මීරි මියුරු ගී පදවල නුඹේ සිනාව. එතනින් නවතින්නෙත් නැහැ. ඒ ගීතය එහෙම ලියන අතරේ දයන් විතර එක ඉමන් පෙර ගායනා කරේ. දයන් විතරමත් නා ගායනා කරන ගීතයක් තියෙනවා. ප්‍රේමයේ පුරපස තුටු ගීතයට කමටහන් දුන්නුඹ ප්‍රේමයේ අවපස දුක් ගීතයට දුක් වදන් දෙනු කෙලසද කියලා. ඒකේ තියෙන තුඟු ගංගුලකට නිල් වර්ල රුවදවට මල් කැකුලකට මුදුවතී සිරිදවට රස ගීතයට රස තෙපුල් වැල්ලමුණා හරි මිහිරිතම පෙම් සිසිල සිත දවට. එතකොට මේ පරිසරයේ තියෙන කුමන ලස්සන නැත්තම් කුමන අලංකාරයේද ඒ අලංකාරය ඇයිගේ තියෙනවා කියන එක මට මේ මගේ නිර්මාණකරණයට භාවිත කරන්න හේතු වෙච්ච එක පළඹීමක් තමයි අර ගීතේ මතකය. ඒ කියන්නේ හස සේව බණන්තයි කියන ගීතේ මතකය.
1: අංක

0: ප්‍රවීණගේ පදරචක වෛද්‍ය යසනා ධම්මික පණ්ඩාර.
1: මාතෝරාගත් පළවෙනි සහ අවසාන ගීතය මේක ඇතරම මේ ප්‍රේමයට ඍජුවම සම්බන්ධ. නමුත් මේක මේ ක්‍රියාත්මක නොවුණු එහෙම ක්‍රියාත්මක උත්සාහ නොකළ ප්‍රේමයක් සම්බන්ධ ගීතයක්. කුඩා කාලේ ඉඳන් එක්තරා ගැහැණු ළමෙක් අපි ආශ්‍රය කරන යාළු සමාජයේ ගැහැණු ළමෙක් හිටියා. මේ ගැහැණු ළමයා මේ අපිත් එක්කට වැඩුණා. සමහරට කිසිම ඇඳුමක් අඳින්න නැති කාලේ ඉඳලා, යටට විතරක් අඳින කාලේ ඉඳලා, ඊට පස්සේ සම්පූර්ණ ඇඳුම් ඉඳලා හොඳටම වහගෙන ඉන්න කාලේ දක්වා අපිට ආශ්‍රය කරන්නට ආශ්‍රය කරලා සමීපව හිටපු මිතුරියක්. අපි පිරිමි ළමයි විදියට ඉස්සල්ලා අපි ලොකුවට හිටියා. ටික දවසක් යන මේ අවුරුදු 10ක් 12ක් යනකොට පිරිමි ළමයෙක් වුණාට අපිට වඩා ගැහැණු ළමයා වර්ධනය වෙන්න පටන් ගන්න මෙන්න එක කාලයක දවස් ගාණක් නිවස එකට වෙලා ගිර කරලා කාමර අඩස්සියේ තියලා තියෙනවා. ඉතින් මේක ගැන කසුකුසු යනවා. අර ළමයා වැඩිවිය පැමිණිලා මේ ළමයා මෙහෙම වෙලා ගෙට වෙලා කියන නොයෙකුත් දේවල් කියනවා. බලපුවාම මේ දෙරිවි එකගේ වැඩිවිය පැමිණීම නිසා තමයි දැන් මේ දෙරිවිය මගේ මිතුරියගේ දරි වැඩිවිය පැමිණීම නිසා තමයි දැන් ඒවා මේ විදිහට කාමරයේ ඒ දින තියලා තියෙන්නේ. මට මතක් වුණා දැන් එයා මං අවසානට දැකපු කාලේ විශේෂ වෙනසක් නැහැ. හැබැයි දින ගණනාවක් ගත වෙලා ඇය අලුත් ඇඳුමක් ඇඳගෙන අලුත් කරාඹු වරත් මාල අලුත් පළලු එහෙම දාගෙන ඇය මේ දොරට වඩින දවසේ අරිට වඩා අමුතු වෙනසක් සහ අමුතු චමත්කාරයක් ඇගේ තියෙනවා කියලා මට හිතුණා. ඉතින් ඒ මතකේ එහෙම හිත තියාගෙන ඉන්නකොට වික්ටත් නෑගෑන්ගේ ගීතයක් තියෙනවා, නැවුම් සුවඳින් නුඹේ රුවදුට රත්තරන් දවසේ කියලා ගීතයක්. ඉතින් මට මේ අර කාලේ කියන්නේ කිසිම එතනින් පස්සේ ප්‍රියාත්මක ප්‍රේමයක් හෝ එහෙම හැඟීමක්වත් නැතුව, නමුත් ඒ පොඩි සිද්ධියක් ඒ මතකයක් ඇති වෙලා නැති වෙලා ගිය ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඒ වගේ දෙයක් නේද මේ ගීතේ තියෙන්නේ කියලා මට හැම වෙලේම හිතන දෙයක් තියෙනවා. ඒ නිසා මම මේ නැවුම් සුවඳින් නුඹේ රුවදුට රත්තරන් දවසේ කියන ගීතය තෝරගන්නට කැමතියි.

0: பாசம் பதுமட்ட சீதா.
1: Miss, hot or cool?
2: Cool. මොකද මම හොට් නේ.
1: ඒක නෙග ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු ඉත් වගේ
2: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
3: Oh my god.
1: ඔඩි මිස් සුදු කොච්චි.
4: Hot and spicy with sudu kochi.
5: Kochi.
6: Moni siyatama havas dekata sudu kochi ta.
1: Miss, miss. Excuse me, miss.
2: No, no, no. Ummanang short time ke de vitarai.
7: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
2: 0372 370 370.
6: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.2 FM 98.4 FM

රාත්‍රී 11යි විනාඩි 34යි වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන. දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියොත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්තාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
4: සරණ මහල් රත්නපුර සහ කිරිමත් ගොඩ ශාකාවන් වෙතින් ඔක්තෝබර් මස 16-17 දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදූ රත් ආභරණ වෙළඳ පොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකෝස්තාවක් අමතන්න 01-1574-406 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
5: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවි.
6: 1. මදුපාචිකා.
4: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0.714-151-152 අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
4: හෙට උදේ 5 කාලට සිය තහන්න.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: பாசம் பாதமட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: ஆயோஜகேண்ட தர்ஜனே கர கப்பாம்கத் போர்ட் சிட்டியே மெரக்காம்கல சீன பாத்தாலையே பிரபலேக் தலி இரட்ட பொலிசியின் பேரி ஹொரரஹசேம ஸ்ரீலங்காவட்ட பெமினி அத்தி மெம சீன ஜாதிக பாத்தால நாயக்கா கொலம்ப விவித ஹோட்டல் வல நவாத்தன் கனிமீன் விவித அபராத வல நிறுத்தவி அத்தி பவ விமர்சன வலின் ஹெலிவேலா தியனோ கேல கேனோ இதிங் சமாருண்டே திரதி இசரணங் மெஹமமே சீனுன் தேவில்ல மேவே கப்பாம் கண்டனே பாத்தால வேட கரண்ட அரஹிமே ஏசெல்லாம் தாண்டு துன்னே ஏவ மெஹ கட்டியக் திகலி
2: විතරක් සීමවුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදිහට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
3: සෙනසුරාදා උදේ 8ට
4: මගේ වාහනය තුළින් මේ සද්දයක් එනවනේ වාසුන්දේ.
5: ඈ?
4: ඕ.
5: ඕක ඉතින් කියන්න දෙයක් ඈ?
4: ඈ?
5: නෝන නේද ඉන්නේ අර වාහනේ තුලේ?
4: ඈ?
5: ඔව්. ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
6: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
7: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
6: ඔයත් පොකට් මනි අහනවද?
7: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
6: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
8: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
6: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
8: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152ට WhatsApp කරන්න.
6: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකින්.
10: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
11: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
11: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
12: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
13: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්
0: 98.2 98.4

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

சதகம் சீர்த்த போதி சம்பாரே புரண்டா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැල කළසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

சதகம் சியேட்டர். රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වේ, ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධිය.

මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: සියත දෙවයිනපුරා සියත පොකත්මනි
1: Good morning. උදේ 5 විනාඩි 21යි දැන් වෙලාව.
2: Good morning, Nishan.
1: හුඟක් වේගෙන් දිවුවොත් මොකද වෙන්නේ?
2: වැටෙන්න බලව?
1: හති වැටෙන්නත් පුළුවන්නේ. හැබැයි හුඟක් වේගෙන් දුවන් නැතුව අපේ ඉලක්කය වෙනුවෙන් එක වේගයක් තියාගෙන යන්න පුළුවන් නම් ඉවර වෙනකන් අපිට හරි ගමන යන්න පුළුවන් කිසිම මාංශයක් දැනෙන්නේ නැතුව.
2: අනිවාර්යයෙන්ම ඉතින් අද දවසෙත් ඔන්න ප්‍රශ්න හතරකට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා.
1: කලබල වෙන්නේ නැතුව කල්පනාවෙන් හොඳට අහගෙන ඉඳලා තප්පර 5 ඇතුළත උත්තරේ තෝරගත්තොත් රුපියල් 5000ක් වෙනකන් අදත් පොකට් මනී දිනන්න ඔන්න chance එක තියෙනවා.
2: අපිට ආපු messages ගොඩාක් තියෙනවා. ඉතින් අද දවසෙත් පොඩ්ඩෝ 4 දිනේ class දී පොකට් මනී දිනන්න. ඒ වගේම අම්මා කෙනෙකුත් ඉන්නවා අපිත් එක්ක. ඉතින් message එකක් එවන්න 0714 151 151.
1: උදේ 7 වෙනකන් අපි අදත් පුරුදු විදිහටම පොකට් මනී win කරමු. මම නිශාන්.
2: මම ආශී.